පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරවදැසන ඔබේසිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: වෙසක් පොහෝදා සඳ සෙවනේ කෝරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
2: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
1: නේත්‍රාලෝක වෙසක්
2: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව
1: උත්තම ධාතු වන්දනාව
2: වෙසක් තොරණ
1: පහන් කෝඩෝ
2: සදැහැගී
1: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල්දම් වඩන්නට
2: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
1: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
2: කලදී පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න.
3: බැති බරදායකත්වය
4: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
4: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
5: එනර්ජි මෝනින් වයිබ එකත් එක්ක දවසම සුබ කරගන්න
4: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net FM Facebook live
1: ලෝතිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
2: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
2: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
2: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
2: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
2: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 70 66 අංකය අමතන්න
1: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
4: අපි ආයෙත් කූරගෙන යමු
3: බැති බරදායකත්වය
2: දෙනුමින් නතර නොවි අවබෝධයෙන් එතෙරවන්න
1: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: කවදත් අලුත් කාගෙත් නෙත්
1: නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට
7: ප්‍රේමවන්ත දරුවෙනි ඔන්න අද දවසෙත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව්ූ සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්තවීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත් ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජේසු බේතයි.
8: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
9: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා ඉමාතතුල් අදා අනි තරීකි සදකා, පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක් සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත් කෙසෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක් කෙසෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වන්න දෙන්නට ඕන අනුතයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාර තොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණ වලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූර ශතුල ඊමාන්, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසුදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසුදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
8: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

උදේහයි විනාඩි 5යි වෙලාව. Good morning. ලස්සනම සුන්දරම දවසක ආරම්භය කියලා හිතනවා නේද? හිතනවද? හිතනවනේ. 2026 මේ 21 වෙනිදා හරිම ලස්සන දවසක ආරම්භය තමයි මේ විදිහට ගත කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොමද වැස්ස එහෙම කොහොමද? ගෙදර තත්වය කොහොමද? මොනවද කරන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩාක් මට ඔයගෙන් අහන්න හිතෙනවා. WhatsApp අංකෙ මුලින්ම කියන්න මේ

ප්‍රශ්න ඔක්කොටම උත්තර මට චැට් එකක් දාගෙනම යන්නකෝ. 0711 95 95 95. ඔන්න අද කලින්ම කිව්වා, මොකද අපිට චැට් කරන අය කියනවා, අයියෝ අපිට රිප්ලයි කරන්නේ නෑනේ, පොඩ්ඩක් පරක්කු වුණානේ, අපි ගැන කිව්වේ නෑනේ කියලා. ඉතින් අද ඒ නිසා මම කලින්ම නම්බර් එක කියන්න ඕනි කියලා හිතුවා. හරි, පුළුවන් විදියට තියෙන වෙලාව අනුව ඔයාගෙන කියන්නම්. හාද, ඉතින් මෙහෙමයි. දැන් අද දවස කොහොමද ඔයා පටන් ගන්න හිතුවේ? අර සින්දුය වගේද? අතිරස නෑ වගේ? හා, අතිරස තියනවා වගේ. ඉතින් එහෙම තමයි. උතුරලා යනකොට ගඟක් වුණත් කොහොමද ඒක ලස්සන ඔයා විඳින්න කැමති? ඒක ගලාගෙන යනකොට කොහොමද ඔයා ලස්සන විඳින්න කැමති? කන්ද මුදුන ඉදලා ගලාගෙන යන ලස්සන කොහොමද ඔයා විඳින්න කැමති? මං කැමති ඒ විඳින විදිය වෙනසක් ඇති කරගන්නවා නම් අද දවසේ ඔයා ඕනෑම දෙයක් විඳින්න ලස්සන හිතක් තියෙන්න ඕන, විඳින්න ලස්සන ඇහක් තියෙන්න ඕන, විඳින්න ලස්සන කන් දෙකක් තියෙන්න ඕන. පෙනුමෙන් විතරක් නෙමෙයි මම මේ කියුවේ. හාද, ඉතින් ඒ නිසා අපිට විඳින්න අපි ළඟ යෝද හිතක් තියෙන්න ඕන. මම දන්නවා ඔයා ළඟ තියෙන යෝද හිතක්. ඉතින් ඔය යෝද හිත නිසා නේද කුස්සිය පැත්තට වෙලා මේ වෙලාවේ චුටි සීතලක් තියෙනවා වුණත් උයල පිහලා දරුවන් විස්කෝලෙ ගෙනියන්න උදේ යුද්ධ වගේ ලෑස්ති වෙන්නේ නේද අම්මා? එතකොට තාත්තලා උදේ නැගිටලා අනිත් වැඩ ටික කරන ගමන් පොල් බෑයක් ගාලා හරි උදව් කරන්නේ. යෝද හිතක්නේ වාට තියෙන්නේ තාත්තේ. ලුණු ගෙඩියක් හරි සුද්ධ කරන්නද කියලා අහන්නේ ඒ හින්දානේ. එතකොට චූටි පැටව ටික යෝද හිත තියාගෙන නේද ඔය ඉස්කෝලේ දුවන්න ලෑස්ති වෙන්නේ. කොණ්ඩ කරල් දෙක ගොතලා අනේ මට මැවිලා පේනවා. ඉතින් මගේ කාලෙත් මට මතක් වෙනවා, ඔයාටත් ඔයාගේ කාලෙ මතක් වෙනවා ඇති වැඩිහිටියෝ විදිහට. ඒ නිසා මේ සුන්දර දවස් අපි සුන්දර විදිහට අපිට තියෙන විදිහට අපි පටන් ගමු, ලස්සනටම විඳිමු. ඉතින් අද විඳින ලස්සන දවසක්.

සමහර වෙලාවට හේතුවක් නැතුව හිනා වෙනව නේද? මමත් එහෙමයි යන්නේ, ඔයත් එහෙමද? උදේට හේතුවක් නැතුව හිනා වෙනවද? දවස තිස්සේ හේතුවක් නැතුව හිනා වෙනවද? දැන් කෙනෙක් කියයි, අනේ මෙයා හේතුවක් නැතුව හිනා වෙනවනේ. මොකට හිනා වෙනවද මන්දා? ෆෝන් එකට හිනා වෙනව, කම්පියුටර් එකට හිනා වෙනව, ඔහෙ කොහේ හරි බලාගෙන ඉඳලා තනියම හිනා වෙනව. ඉතින් හොඳයි නේ අනේ, නේද? ඔය දන්නවද, හිනාවෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මං අර දවසකුත් කිව්වා ලැහන්සත් එක්ක, තප්පරයකට හිනාවක් හින්ද කොච්චර දේවල් අපිට වෙනස් කරගන්න පුළුවන්ද කියලා. අපේ ස්නායු පද්ධතිය කොච්චර කාර්යක්ෂම වෙනවද කියලා තත්පරයකට හිනා වීමෙන්. මෙහෙමයි ඒක. දැන් අපිට තප්පර ගණන් කර කර ඉන්න බෑනේ නේද? තප්පරයට මම මෙච්චරක් හිනා වුණා එහෙම කියලා. ඔයා හිනා වෙනකොට තප්පරයකට 1% ගානේ ඔයාව හොඳට කාර්යක්ෂම කරනවා. කොහොමද ඒක? ෂෝක් නේ. දැන් කොහොමද ඔයා හිනා වෙලා බලන්න? හැබැයි හදවතින්ම ගැම්මෙන්ම හිනා වෙන්න ඕනි. උදේට හොඳ වතුර වීදුරුවක් බීලා, පිරිසිදු වතුර වීදුරුවක් බීලා ඔයා ඔයාටම හොඳටම හිනා වෙන්න. සමහර විට කණ්ණාඩිය ළඟට ගිහිල්ලත් කමක් නැහැ. ඒක හොඳ ටෙක්නික් එකක්. නැත්තම් ඉතින් වතුර වීදුරුව බීලා චුට්ටක් ඔයා ඔයාටම හිනා වෙන්න. ඔයාටම හිනා වෙලා ලස්සනට දවස පටන් අරගෙන බලන්නකෝ. කොහොමද ඒ ගැම්ම කියලා? නියමයිනේ.

නැතිෆි මල්ෆ ස්ටෝඩියෝ දෙහය විනාඩි 15යි වෙලාව. අපි එක එක වයිබ්ස් ගැන කතා කරලා තියෙනවානේ. මම ඔයාලට කියලා තියෙනවා ස්මාර්ට් වයිබ් එක, ක්ලාසි වයිබ් එක. එතකොට තව ගොඩක් වයිබ්ස් ගැන කියලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට අපේ පර්සනැලිටි එක හදාගන්නකොට ගොඩක් දේවල් වෙනස් කරගන්න ඕන දවස තිස්සේම. මොනවද ඒ වෙනස් කරගන්න ඕන දේවල්? මං කලින් කියවනේ හිනාව ගැන. දැන් හිනාව ගැන මට ගොඩක් අය චැට් එකේ එවලා තියෙනවා. මම නම් කොයි වෙලේ හිනා වෙලා ඉන්නේ කියලා සදීනා කියනවා. හොඳයිනි සදීනා, හිනා වෙලා ඉන්න. හිනා වෙලා ඉන්නකොට ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔය සමහර වෙලාවට මොනා හරි ලොකු ප්‍රෙෂර් එකක ඉන්නවා නම් ඔයාගේ හිනාව නිසාම ඔයාගේම ප්‍රෙෂර් එක ඔයාට නැති කරගන්න පුළුවන්. දැන් මෙහෙමයි, හිනා වෙනකොට ඔයා දන්නවද ඔයාගේ සීනි මට්ටම අඩු කරගන්න පුළුවන් කියලා? මේක අදාළ වෙන්නේ දැන් මේ දවස්වල අපි බෝවන රෝග, බෝන් නොවන රෝග ගැන ටිකක් වැඩිපුර කතා වෙන කාලයක්නේ. දැන් ගොඩක් රටවල්වල දියවැඩියාව, වකුගඩු රෝග, එතකොට අංශභාග, මේ වගේ තත්ත්ව ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ මානසික මට්ටම වෙන තැනකට තමයි අරගෙන යන්නේ. ඒ කියන්නේ මානසික මට්ටම ආතතියක් වගේ තත්ත්වයකට අරගෙන එනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඔයාලට කියන්නේ හැම තිස්සෙම හිනාවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. බෙහෙත්වලට වඩා අපි කියනවානේ හිනාවකින්, වචනයකින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා, හැඟීමකින් ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්ත කියලා ඔයාට අත්දැකීමිනුත් ලැබිලා ඇතිනේ. ඔයාට අත්දැකීමක් ඇතිනේ ඒ ගැන. ඉතින් ඒ නිසා මට ආයේ ඔයාට කියන්න ඕන, ඔයා හොඳට හිනාවෙන්න. හැබැයි හදවතින්ම කෙනෙක් දැක්කහම ආතරින් හිනාවෙන්න. ඔයා ඔයාට තැංකල් ආතරින් හිනාවෙන්න. එතකොට ඔයාගේ දියවැඩියාව ඔයාට අඩු කරගන්න පුළුවන්. ඔයාගේ කොලෙස්ටරෝල් ඔයාට අඩු කරගන්න පුළුවන්. ඔයාගේ හෘද රෝගී තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඔයා ලොකු ආතතියක ඉන්නවනම්, පීඩනයකින් ඉන්නවනම් අන්න ඒක ඔයාට අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මං ඔන්න කියනවා, අද උපන්දිනය සමරන ඔයා ගැන මම ගොඩාක් හිනා වෙලා කියන්න කැමති. ලෙහන්ස නෑ තමයි, හැබැයි ඔයාට පාළුවකුත් ඇති. ඉතින් ඒ වුණාට පාළුව ගැන හිතන්න එපා. මං කියවනේ වයිබ්ස් වෙනස් කරගන්න ඕන කියලා. ලෙහන්සට පොඩි නිවාඩු වයිබ් එකක් දුන්නා. විවේකයෙන් චුට්ටක් ඉඳලා එන්න ඕනි කියලා කිව්වා. ඉතින් එහෙම ඉඳලා එන්න එයාට පොඩි අවස්ථාවක් දුන්නා. කමක් නැහැනේ නේ, එහෙම අවස්ථාවක් ඕන. එතකොට අපිව රිෆ්‍රෙෂ් වෙනවා. අපිව රිෆ්‍රෙෂ් වෙනකොට අපිට තව ලස්සනට තව අලුත් දේවල් කරන්න පුළුවන්. ඔයා අද එහෙම හිතලා පටන් ගමු. තේනම් ජය වේවා.

මේ අහන්නකු. ඔය දැන් ලෑස්ති වෙන ගමන්නේ. කොයිතින් අද ටිකක් වෙනදට වැඩිය ලස්සන්ට ලෑස්ති වෙමුද? සාරිය ටිකක් වෙනදට වැඩිය නීට්ටකට අඳිමුද? කොණ්ඩ වෙනදට වඩා නීට්ටකට හදාගමුද? ෂර්ට් එක හොඳට පිළිවෙලට නීට්ටකට හදාගමුද? හොඳට අයන් කරගමුද? තෙල් ටිකක් හොඳට ගාලා පිළිවෙලට ලෑස්ති වෙලා අද වැඩට යමුද? ඉස්කෝලෙට යමුද? පිළිවෙලට පිළිවෙලට

අම්පාරෙන් නිම්මි අපිට නිතරම චැට් එකේ ඉන්න කෙනෙක්. ආදරේ මිතුරිය ගොඩක් ගොඩක් ඕ. ඉතින් නිම්මි කියනවා අපි දෙන්නගේ කටහඬ අහන්න බලාගෙන ඉන්න කියලා. මම දන්නවා නිම්මි එක. ඉතින් අපි ආදරේ ලස්සනට ආදරෙන් දවස පටන් ගමු. මම නිතරම ඔයාට ඔයාගේ වයිබ් එක වෙනස් කරන එක ගැන කතා කරනවානේ. FM Alpha Studio එකෙන් අපි ටැලන්ට්ස් ගැන කතා කරනවා. දැන් සඳතා මොන රාගලින් තමයි FM Alpha Studio එකට ආවේ ටැලන්ට්ස් පෙන්වන්න. එතකොට ඊයේ අම්පාරේ ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් තමයි ආවේ ටැලන්ට්ස් පෙන්වන්න. ඊළඟට අපි තව ඉස්කෝල ගොඩකට අවස්ථාව දීලා තියෙනවා රටටම ලෝකෙටම බබලන තරුවක් වෙන්න. එයාගේ හැකියාව ලෝකෙටම අරගෙන යන්න FM Alpha Studio කියලා කියන්නේ අන්න එහෙම වයිබ් එකක්. ඉතින් අද වයිබ් එක වෙනස් හොඳේ. හැමදාම එකම වයිබ් එකේ ඉන්න බෑනේ. ඔයා එක පිළිගන්න ඕනේ. අද මේ වයිබ් එකෙන් දවස අරගෙන යමු. ජය වෙන්න මොන ඔයාට.

මෙයාන්නකු ඔය දන්නවතත ඔයාගේ හොඳම දවස කියලා දන්නේ නෑ දැනගන්න ඕන අතවාගේ හොඳම දවස ඔයාට වැඩ ගොඩාක් කරන්න තියෙන දවසක් අද ඉස්කෝලේ ටීචර්ස් ලට බැංකුවක වැඩ කරන ඔයාට එතකොට සීඕ කෙනෙක් නම් ඒ සීඕට මැනේජ කෙනෙක් නම් මැනේජ කෙනෙක්ට මම දකිනවා උදේ මම එනකොට මම වැඩ කරන තැනට එනකොට අපේ මේ පාරවල් පිරිසිදු කරන ආදරණීය සහෝදර සහෝදරියෝ අනේ අම්මල තාත්තල අක්කල අයියල කොච්චර ලොකු දෙයක් කරනවද ඉතින් ඒගොල්ලන්ට රියදුරු මහත්වරුන්ට අද හරි ලස්සන දවසක් සුබම දවසක් ඉතින් මෙන්න මේ සින්දු ඇහෙනා වගේ මේ කටහඬවල් වල තියෙන ලස්සන වගේම සින්දුවේ මිහිර වගේම මිහිරක තෙමෙන්නකෝ සැනසෙල්ලක තෙමෙන්නකෝ විලාසිතාවක් වෙන්නකෝ යා වෙනසක සැරිසරන්නකෝ එතකොට ඔයාගේ ජීවිතයට මාරු පහසුවක් දැනෙනවා

0: හරියයි හරියයි තනියම කේක් කපලා. ගාලේ නරාවල මංජෝක්කගේ උපන්දිනය කියලා කියනවා කෑගල්ලේ අපි. කවුදනේ මේ කෑගල්ලේ අපි? ඔන්න අපිත් සුබ පැතුම් එකතු කරනවා නැතෆම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්.
1: නැතෆම් ඇල්ෆා ස්ටුඩියෝ විත් කොසිනි ඇඩ්ලේ හන්සා. FM 95 FM 94.8 Net FM
0: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777776710.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: තේහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
8: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: කොහොමද බෙරිලා?
8: බෙරිලා විතර නෙමෙයි මේ ඇලිලා.
9: ඔයාට
0: තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා ඇල්වා. කරාපරින් කියලා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
0: කතා කරන්න 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
11: නේත්‍රාලෝක වෙසක්
0: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
11: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
0: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
11: සවස 5දී ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
0: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
11: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
0: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
11: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
0: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
12: බැති බරදායකත්වය.
11: දෙනුමෙන් නතර නොවි අවබෝධයෙන් එතෙරවන්න.
0: දෙයි නෙන පහන් දැල්වුම. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: FM 95 FM 94.8 Net FM.
1: Net FM Alpha Studio with Cosini and Lehansa.

තලාව මහාවිද්‍යාලයේ ගොඩක් පැටව් අපි වහගෙන ඉන්නේ නේද? තලාව මහාවිද්‍යාලයේ දූල පුතාලා ඔක්කොම අපි එකතු කරගන්නවා නැත්නම් ෆෙමල්ෆා ස්ටුඩියෝ එකට.

අතර වටෙන් මහගෙන එන්නේ කියලා වට්සැප් එකට මැසේජ් හෝගාලයනවා. ඉතින් ඔව් මම ඒක දන්නවා. අතර වටෙන් අපි වහගෙන ඉන්න ගොඩක් ඉස්කෝලවල ගුරුවරු, විදුහල්පතිවරු, එතකට අම්මල තාත්තල වැඩ කරන ගමන් උදේ මේ කාර්ය බහුල ඔක්කෝ මස්සේ අපි වහගෙන තමයි වැඩ පටන් ගන්නෙ. ඉතින් එන්නකො මේ වයිබ් එකට. ඔන්න දැන් වෙනම වයිබ් එකක් දෙන්න යන්නේ. අහන්න අහන්න තව චුට්ටක් සද්ද වැඩි කරගන්න. ඔන්න රේදුරු මහත්තයෝ, ස්කූල් වෑන් එකේ නේද? ස්කූල් බස් එකේ නේද? පරිස්සමින් සද්ද වැඩි කරගෙන අපේ පැටවු ටික පරිස්සමින් එක්කන් යන්න ඕන.

0: සිරියම් මේ සාරා කියලා අද දවස ඔයා සුබම කරගන්න ඕන මම නිතරම කියනවා. හිනාවෙන්න හිනාවෙන්න තව හිනාවෙන්න තප්පරයකට 100% ගානේ ඔයාගේ එනර්ජි ලෙවල් එක වැඩි කරගන්න ඉක්මන් කරන්න ඕනේ. ඉතින් ඒකට දැන් කම්මැලිකමේ හිටිය ඇති මම දන්නවා. ගොඩක් අය කම්මැලිකම නැති කරගෙන ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන නෙත් එක්කම FM 95.4 ඉඳගෙන දවස පටන් ගන්නවා කියලා. ඉතින් ඒ ගැම්ම ඒ විදිහටම අරගෙන යමු. මං දන්නවා ඔයා වෙනදටත් වැඩිය වැඩ කරනවා කියලා. බඩු ගණන් යනවා කියන්නේ අපේ වැඩ වැඩි කරගන්නත් වෙනවන්නේ. වැඩිදුර විස්තර ඉස්සරහට ඇල්ගුටවුන් එකේදී කතා කරමුන්නේ. දිගට මහගෙන ඉන්න දවස 30ම අපි ඔයත් එක්කමයි. ආදරේ මම කසුනි.
1: Net FM Alpha Studio with Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM. දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7672.
2: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
0: ඇයි ශුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047 31 33 540.
7: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
8: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
9: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3 5. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
8: මුළු තැන් ගෙටම විජය.
9: විජය 3 5. අපේ රසය රටේ සැමට.
4: FM 95 FM 94.8 Net FM.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News.
1: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
1: වාහන 4000කට LC විවෘත කළාද? മന്ത്രി චාමරගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් උත්තර. පිල්ලයන් හමුවීම ගැන නාමල්ගෙනුත් ප්‍රකාශයක්. ඉබෝලා වෛරසය ගැන ශ්‍රී ලංකාවේත් විශේෂ අවධානය. ඉදිරි ආයවැය ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි. ජාත්‍යන්තර තේ දිනේ ආදායි Net News වෙතින් හෙළිදරව්වක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
1: වාහන 4000කට නායවර ලිපි විවෘත කර ඇති බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා කර ඇත්තේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහනානයනයේදී පනවන රේගුබද්දට අධිභාරයක් පැනවීමට රජයේ තීරණය කළ බවයි. පසුගිය 15 වනදා වන විට නායවර ලිපි විවෘත කර ඇත්තේ වාහන 1782ක් සඳහා පමණක් බවත් ඒ සඳහා වැය වී ඇති මුදල $23.71 million බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබෙනවා. අනිල් ජයන්ත මහතා කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ එක් දිනකදී පමණක් $47.47 million ලිපි විවෘත කර ඇති බවයි. මේ මාසේ පුරාම දිනකට $2,024,08 අගයන් වාර්තා වී තිබෙනවා. 15 වන දිනය සිකුරාදා දිනයක් බැවින් ඉදිරි දින දෙක වෙනුවෙන් ලිපි විවෘත කිරීම නිසා එම අගය $23,000,000 වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. තීරණය ගැනීමෙන් පසු පවා එනම් 18 වනදා $1,017,000,000 නායවර ලිපි විවෘත වී ඇති බවත් මේ සියල්ලටම අධිභාරය වළංගු නොවන වාහනද ඇතුළත් බවත් ඔහු පැවසුවා. තත්වය මෙසේ තිබියදී චාමර සම්පත් මන්ත්‍රීවරයා වාහන 4000කට ලිපි විවෘත කර ඇති බව කීම පදනම් විරහිත බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. බන්ධනාගාරගතව සිටි සිවනේස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් හමුවීමට තමන් ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2018-2019 කාල සීමාවේ එලෙස පිල්ලයන් හමුවීම රහසක් නොවන බවයි සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පවසන්නේ. පාස්කුරිදා ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අධිකරණයට ඊයේ දිනේ කරුණු ඉදිරිපත් වූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතාගේ නමද සඳහන්ව තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අදාළ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ අධිකරණයට කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයන් හමු වී ඇති බවයි. ජාත්‍යන්තර තේ දිනේ ආදායි. ඔබ උදෙන්ම බොන තේ කෝප්පය ඔබේ අතට පත්වන තුරු ගමන නම් තේ එකක් බොන තරම් රසවත් නැහැ. තේ සඳහා ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඒ නිසාමයි. මේ ජාත්‍යන්තර තේ දිනය අලලා Net News සකස් කළ විශේෂාංගයක්.
3: තේ එකක් බොමුද? කුරුද්දට අහන කතාව. ලෝකේ වැඩිම පිරිසක් බොන ජලයට පමණක් දෙවෙනි ලොව ජනප්‍රියම පානය ගැන අද අපේ විශේෂාංගය. ඔව්, ඒ තමයි තේ. අවුරුදු 5000කට වඩා පැරණි අතීතයක් තියෙන මේ තේ පානය අද වෙනකොට ලෝකයේ සංස්කෘතිය, සෞඛ්‍ය වගේම ආර්ථිකයත් පාලනය කරන ප්‍රධානතම සාධකයක් වෙලා ඉවරයි. ලෝකේ පුරා මිලියන 13කට අධික සුළු පරිමාණ තේවතු හිමියන් සහ ඔවුන්ගේ පවුල් මේ වෙනුවට තමන්ගේ ජීවිකාව සරිකරගන්නේ මේ තේ වගාව නිසායි. මේ වටිනාකම අගය කරන්න තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම අවුරුද්දකම මැයි මාසේ 21 වෙනිදා ජාත්‍යන්තර තේ දිනය නැත්නම් ලෝක තේ දිනය විදිහට ප්‍රකාශයට පත් කළා තියෙන. ඔබ දන්නවද ලෝකේ දුප්පත්කම නැති කරන්න කුසගින්න නිවන්න වගේම ග්‍රාමීය සංවර්ධනයේට තේ කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැකි. නමුත් අද වන විට දේශගුණික විපර්යාස නිසා මේ තේ වගාවට ලොකු බලපෑමකුත් එල්ල වෙලා. තේ ගැන ඔබ නොදන්න තවත් අපූරු කරුණු කිහිපයක් කියන්නම්. ලෝකේ නිපදවන තේ වලින් 4-3ක්ම පාවිච්චි කරන්නේ ඒ රටවල් ඇතුළත. එහෙම වුණත් තේ කියන්නේ ලෝකේ වෙළඳපොළේ බහුලවම අලෙවිවන වාණිජ භාණ්ඩයක්. චීනයේ 4ක්, ජපානයේ 1ක් සහ දකුණු කොරියාවේ 1ක් වශයෙන් ලෝකේ සුවිශේෂී තේ වගා බිම් 6ක් FAO සංවිධානය විසින් ගෝලීය වශයෙන් වැදගත් කෘෂිකාර්මික උරුමයන් විදිහට නම් කරලා තියෙනවා. ඔය අතරින් ලෝකේ කොහේ ගියත් කාගේ මුළුතැන් ගෙයි බැලුවත් එක විදිහටම සුවඳ හමන ලෝකෙම දිනපු එකම එක සන්නාමයක් අපේ රටට තියෙනවා. ඔව්, ඒ තමයි මුළු ලෝකයක් මාදරය කරන අපේ රටේ හරිත රත්තරන් ලංකා තේ. එහෙම නැත්නම් සිලෝන් තේ. වසර 150කට වඩා පැරණි අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අද වෙනකොට අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම ජීවනාලියක්. දළු නිලන අම්මගේ ඉඳලා වතු කම්කරුවාගේ සහ සුළු පරිමාණ තේවතු හිමියන් මිලියන ගණනකගේ ජීවිත ගැටගැහෙන්නේ මේ ලස්සන තේ පඳුරු වලින් ලැබෙන ආදායම නිසායි. නුවරඑළිය, රූණා, ඌව, දිඹුල වැනි අපේ රටේ සුවිශේෂී කලාපවල නෙලා ගන්නා තේ දළුවලට ලෝක වෙළඳපොළේ තියෙන පුදුමාකාර එල්ලුමක්. ඒකට හේතුව අපේ රටේ තේ සතු අද්විතීය රසය, සුවඳ සහ ගුණය. ලංකාවේ තේ අපනයන්ෙන් ලැබෙන ඩොලර් බිලියන ගණනක ආදායම තමයි අපේ රටේ අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම ඖෂධ ගෙන්වන්න අදටත් ලොකුම ශක්තියක් වෙලා තියෙන්නේ. ඒත් මේ සුන්දර තේ කෝප්පේ පිටුපස තියෙන කතාව හැමතිස්සෙම සතුටුදායක එකක් නන් නෙවේ. මෑත කාලයේ ඇති වූ ආර්ථික අර්බුද, පොහොර ගැටලු වගේම ලෝක දේශගුණික විපර්යාස නිසා අපේ තේ කර්මාන්තයට විශාල බාධා එල්ල වුණා. විශේෂයෙන්ම කඳුකරේ ජීවත් වෙන දවස පුරා පින්නෙන්, වැස්සෙන්, අවුවෙන් ගැහිමින් තේ දළු නෙලන අපේ අහිංසක මිනිසුන්ගේ ආර්ථික අපහසුතා අදටත් සුළුපටු නැහැ. ලෝකෙ හැමෝම උදේ නැගිට ගමන් සොයන සිත නිවන ඒ ආදරණීය තේ කෝප්පේ පිටුපස තියෙන්නේ අපේ රටේ දහස් ගණනකගේ මහන්සිය වගේම කැපවීම, ආදරේ වගේම කඳුල. ඉතින් ලෝක තේ දිනේ සමරන මේ වටිනා මොහොතේ ලෝකෙ පුරා ලංකාවේ නාමය ඉහලින්ම තබන්න දායක වන අපේ රටේ සියලුම තේ වගාකරුවන්ට වගේම ඒ තේ දළු නෙලන දෑත්වලට අපේ හදපිරි ප්‍රණාමය. එහෙනම් තේ එකක් බීලා දවස පටන් ගමු.
1: ඉබෝලා වෛරස ව්‍යාප්තියට මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍යංශවල පෙර සූදානම පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදු කර තිබෙනවා. ඒ ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකයි. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දී ඇති මාර්ගෝපදේශයන් ඊට අනුකූලව මෙරට සෞඛ්‍යංශ මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙහිදී ගැඹුරින් කරුණු සලකා බලා තිබෙනවා. පවතින තත්වයේ පිළිබඳ මෙරට වැසියන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ. තවමත් මෙම වෛරසය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක පමණක් පැතිර පවතින බවත්, එමෙන්ම මෙවැනි තත්වයක් තුළ වුවද දැනටමත් මෙරට සෞඛ්‍යංශ පූර්ව සූදානමක ඇති බවත් මෙහිදී අනාවරණ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සෞඛ්‍යංශ විසින් වරින් වර ලෝකයේ අවධානයට ලක් කරන භයානකම බෝවන රෝගයක් ලෙස ඉබෝලා වෛරස් රෝගය හැඳින්විය හැකි. මෙය මිනිසුන්ට මෙන්ම වානරයින් වන ගෝරිල්ලන්, චිම්පන්සින් වැනි සතුන්ටද වැළඳෙන මරණ අනුපාතයේ ඉතා ඉහළ, එනම් දළ වශයෙන් 50%ක පමණ දරුණු රෝගයක් බව සඳහන්. ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැලිකසල ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මගින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක් වෙමින්. මඩකලපුව දිස්ත්‍රික්කයේ පානීය ජල වාරි සහ කර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයින් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ. ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් తాවකාලික පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන් අතර ජල සම්පාදන මණ්ඩලය විසින් මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. දිත්වා සුලිකුණාටුවෙන් විනාශ වූ වගාබිම් සඳහා වන්දිගෙවීමේ වැඩසටහනේ ප්‍රගතිය, නිවාසහානි සඳහා වන්දිගෙවීම සහ නව නිවාස ඉදිකිරීමේ වැඩසටහන් පිළිබඳ විමසා සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සහන සැලසීමේ කටයුතු සියල්ල කඩිනම් කරන ලෙස අදාළ බලධාරීන්ට දැඩිව උපදෙස් දී තිබෙනවා. දවස මෙද වාර්තාකරණයේ දහවල් 12ට එතෙක් පෑයෙන් පෑය මේ පැයි රටතොට බලාපොරොත්තු වන්න වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3872.
0: FM 95 FM 94.8 Net FM.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
6: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
8: උදැසන 6:57. තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
9: නේත්‍රාලෝක වෙසක්
8: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
9: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
8: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
9: සවස 5:00 ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
8: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
9: රාත්‍රී 10:00 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
8: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
9: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න.
8: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
7: බැති බරදායකත්වය
9: දෙනුමින් නතර නොවි අවබෝධයෙන් එතෙරවන්න.
8: දෙයි නෙන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
11: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝචින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ top secrets.
12: මේ අලුත් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් algotaumට tune වෙන්න.
15: Brought to you by
8: අනුතන කඩුම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
16: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 Prime Lands.
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
18: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
19: Net FM Algo Town.
20: Good morning, දැන් වෙලාව 07:00.

0: Good morning. Velavude hatai vinadi atai. Shubhprabhat.
1: Namaskar.
0: හොඳයි අද ඔයගොල්ලෝ
1: අන්න ඒකනේ
2: අද අපි
0: අද දියුණු වෙලා
2: දැන් දන්නවා සීන් එක
0: දන්නානේ
2: ඔයා මේවට රෙඩි වෙලා ඉන්නේ කියලා
0: ඔව් ඒක හරියට කියන ඕන
2: ශුභ ප්‍රභාත් අන්නේ මේ ඉන්න ඕනේ
1: ප්‍රභාත් ලා ඊට පස්සේ ඔව් ඔය කතා කළේ
0: ප්‍රභාත් ලා ඩ්‍රයිවිං කරනවා නම් පොඩ්ඩක් ෂොක් වෙන්න එපා
1: ඒ වගේ දේවල් වෙනවා මලට අපි නම් කිව්වා ටක් ගාලා ඔළුව හරවලා
2: හරවලා
1: මම රස කතාවක් කියන්නම් මේ අපේ ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයෙක් සංගීත කණ්ඩායමක හිටපු කෙනෙක් මේ අපිත් එක්ක එක්තරා ප්‍රසංගයකට යනකොට එයා හිටපු ගමන් මේ වාහනෙන් අර ෂටර් එක ඇල්ල ඉවරලා ඔළුව එළියට දාල ඉවරලා මේ කවුරු හරි වෙන වෙන කාන්තාවක් යනකොට නිකන් කියනවා නම අපි කියමුකෝ මල්ලිකා කියලා මල්ලිකා හරිද ඔබ කීකේ දවසක් රත්නපුරේ යනකොට ඔය කුරුවිට
0: හරියේදී
1: දැන් කවුරු හරි කාන්තාව දෙන්න කතා කරගෙන යනවා නම් මල් එකම නම තමයි කියන්නේ
0: රයිට්
1: රටට ගල මල්ලිකා කියලා කියනවා ඉතින් අරගා කවුද මේ කතා ගෑ ගාව පිස්සා වගේ බලනවා කුරුවිට හරියේදී දවසක් එහෙම ජටර කැලේ ඉවල්ලා ඔළුව එළියට දාලා එහෙම යන කාන්තාවකට මල්ලිකා කිව්වා.
2: ඇත්තටම මල්ලිකා.
1: ඇයියා කොහේ යන්නේ? ඇත්තටම මේ කාන්තාවගේ නම මල්ලිකා.
2: මල්ලිකා.
1: මල්ලිකා මල්ලිකා මට තව ඉන්න බෑ. දැන් මොකද අද කතාව කියන්න බලන්න මල්ලි.
0: ඔව් මල්ලිත් අද ප්‍රභාත් භාරතීය කතාවක් උසන් ඇවිල්ලා තියෙන්නේ.
2: ඔව් මේ චුත් ප්‍රභාත් කියලා අපි පටන් ගත්තේ මේකයි.
0: ඒකයි ඔව්.
2: ඉන්දියාව පැත්තට බර වෙලා.
0: පැත්තට බර වෙන්නේ.
2: මේ දැන් මේ ටිකේ මේ ඉන්දියන් ෆිල්ම් එකක් ගැන ලංකාවේ කට්ටිය සෑහෙන්න කතා කරනවා. බ්ලොග් බස්ටර් මූවි එකක් බවට මේකපත් වෙලා තියෙනවා. ඒ තමයි මේ දුරන්දර් කියලා
0: කියන්නේ.
2: දුරන්දර් 1 මීට කලින් 2025 අවුරුද්ද නිකුත් වුණා. ඊට පස්සේ ඒකේ part 2 එක විදිහට දුරන්දර් ද රිවෙන්ජ් කියන මූවි එක මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා.
0: right.
2: ඉතින් ලොකු කතාබහ මේ මූවි එක ගැන ඇති වෙලා තිබ්බ කට්ටිය හැමතැනම කතා කරා මොකද්ද මේ ඉන්දියාව කියන්න හදන්නේ? මොකද්ද මේ ඉන්දියාව දෙන පණිවිඩය?
0: ඊට
2: පස්සේ තව කට්ටියක මේක ප්‍රොපගැන්ඩා මූවි එකක්. මේක පිටිපස්සේ තියෙනවා සැගවුණු න්‍යායන්. ඉන්දියාවේ දේශපාලනය වෙනුවෙන් ඉදිරි අනාගත දැක්ම වෙනුවෙන් හදපු මූවි එකක් මේක. එරෙන් දැන් එහෙම කට්ටිය කිව්වට බෑනේ අපිත් බලලා එපෑවා මේ කියන්නේ තැනකට එන්න තීරණයක් ගන්න බැලුවා මං කියන්නේ බැලුවා පැය 3 මාරක්
0: කැප කරාද අයකට
2: ලේසි නෑ පැය 3 මාරක් කැප කරලා මේ මූවි එක බැලුවා දුරන්දර් මූවි එක මේ මූවි එකේ තියෙන්නේ මතක නම් 1993 කියන වකවානුවේදී මුම්බායි වලට ප්‍රහාරයක් එල්ල වෙනවා ත්‍රස්ත ප්‍රහාරයක්. ඉතින් මේ ප්‍රහාරයට වගකිව යුතු සමාජිකයින්ව එතළු මේ ත්‍රස්තවාදී සමාජිකයින් කිව්වට පස්සේ ඉන්දියාවට වඩා සමීප රට තමයි පකිස්තාන. පකිස්තානයේ ඉඳන් තමයි ඉන්දියාවට එරෙහිව ඔය ත්‍රස්තවාදී කටයුතු මෙහෙවන්නේ කියලා ඇත්තටම සාක්ෂි සාධකත් තියෙනවා. ඉන්දියාව එක විශ්වාස කරනවා. ලෝකයට ඒ පණිවිඩය ගිහිල්ලා තියෙනවා ඉන්දියාව මේ පකිස්තානය කියලා කියන්නේ ත්‍රස්තවාදීන්ට හොඳ නවාතැන් පොලක් කියලා. ඔය බිල්ලාඩන් එහෙමත් අන්තිමට එහෙන හැංගිලා හිටියේ. ඒකින්ද එහෙම ලොකුවට ඉතින් මේවට ඉන්වෝල් වෙනවා කියලා පකිස්තානය ලෝකෙම දන්නවා. ඉතින් මේ දුරන්දර් මූවි එකේ තියෙන්නේ මේකේ මේ රෝ සමාජිකයෙක්. අපි දන්නවා මේ දැන් ඇමරිකාවට FBI එක වගේ ඊශ්‍රායලයට මොසාඩ් එක වගේ ඊට පස්සේ KGB එක ඉස්සර සෝවියට් සංගමයට තිබ්බා වගේ CIA එක ඇමරිකාවට තිබ්බා වගේ ඉන්දියාවේ තියෙන බුද්ධි සේවය තමයි රෝ එක කියලා කියන්නේ. ඉතින් මේ රෝ එකේ සමාජිකයෙක් කියන අපි ඒ චිත්‍රපටියේ තියෙන නම් ටික කියන්නේ නැතෝ ඊමුකෝ.
0: හරිද?
2: රෝ එකේ ඉන්න සමාජිකයෙක් මෙයා යනවා පකිස්තානයට අන්ඩර්කවර් මිෂන් එකකට යන්නේ. මේ මිෂන් එකේ අවසන් පරමාර්ථය වෙන්නේ අන්තිම ඉලක්කය වෙන්නේ මේ ඩවුඩ් ඉබ්‍රහීම් කියන මේ මනුස්සයා හොයාගන්න එක. ඩවුඩ් ඉබ්‍රහීම් තමයි.
1: ඩවුඩ් ඉබ්‍රහීම් කිව්වම
2: දන්නවනේ කවුද කියලා?
1: මද්‍රව්‍ය ලෝකේ කිං
2: අන්න හරි. ඒ කියන්නේ මද්‍රව්‍ය සම්බන්ධව නැත්නම් ජාවාරම් සම්බන්ධව කිං කෙනෙක් විදිහට රජ කෙනෙක් විදිහට තමයි ඩවුඩ් ඉබ්‍රහීම් මාදුන්වන්නේ. බොහොම සක්‍රීයව ඔය ඉන්දියාවට මද්‍රව්‍ය එවන්න ඊට පස්සේ ඉන්දියාවේ සිද්ධ වුණු ත්‍රස්ත ප්‍රහාරවලට
1: ලංකාවට මද්‍රව්‍ය එවන ජාලයේ ඩවුඩ් ඉබ්‍රහීම් තමයි
2: මේ සමස්ත කලාපේම ඔය අෆ්ගනිස්තානයේ හරහා මැද පෙරදිග හරහා ඔය සමස්ත ජාලයම මෙහෙවන කටයුතු වලට ඩවුඩ් ඉබ්‍රහීම් සම්බන්ධ වෙලා හිටිය. ඉතින් ඒ නම හැමෝම දන්නවා. ඉතින් මෙයා ඇතුළු මේ ඉන්දියාවට වින කරන කට්ටිය හොයාගෙන තමයි මේ රෝ සමාජිකයා යන්නේ පකිස්තානයේ ඇතුළට අන්ඩර්කවර් ඒජන්ට් කෙනෙක් විදිහට. මේ මූවි එකේ අපිට තේරෙන දේ තමයි මේ ඉන්දියාවේ බිලියන 1.4ක මිනිස්සු බිලියන 1.4ක මිනිස්සුන්ව පාලනය කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ. ඉතින් මේ මිනිස්සුන්ව එක තැනකට ගන්න සමස්ත ඉන්දියානු ජනගහණයම එක තැනකට ගන්න එක අරමුණකට ගන්න මේ මූවි එක සෑහෙන්න යොදාගෙන තියෙනවා. ඒක තැන තමයි ඉන්දියානු ජාතිකවාදය කියලා කියන්නේ. අපි ඉන්දියන්ස්ලා we are Indians කියලා ඒගොල්ලෝ හරි ආඩම්බරෙන් කියනවානේ. අන්න එතනට ගන්න පුළුවන් විදිහට මේ මූවි එක ඩිරෙක්ට් වෙලා තියෙනවා. මේ මූවි එකේ විශේෂත්වය තමයි මේ අලුත් ඉන්දියාව. අපි දන්නවා මේ මන්මෝහන් සිංහලගේ ආර්ථික ප්‍රතිපත්ති වලින් ඊට පස්සේ ওই BJP පක්ෂයේ බලයට ආවට පස්සේ ඉස්සර තිබ්බ ඉන්දියාව නෙමෙයි මේ දැන් තියෙන්නේ. වෙන ඉන්දියාවක්. ඒ ඉන්දියාව කොච්චර බලවත්ද කියනවා නම් තමන්ගේ ප්‍රතිවාදීන්ගේ ගේ ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන්ට ගහලා ඒව විනාශ කරලා ආයෙ නිර්ප්‍රද්‍රිතව එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි මේ චිත්‍රපටයේ සරලවම පෙන්වන්නේ. මම කතාව කියන්නේ. එතකොට ස්පොයිල් වෙනවානේ.
0: ස්පොයිල් වෙනවානේ.
2: ඔයගොල්ලෝ මේක හොයාගෙන බලන්න. බලන්න පුළුවන් දැන් තියෙනවා. දුරන්දර 1 බල්ලා ඉන්න 2 බලන්න කලින්.
0: රයිට්.
2: 1 බල්ලා 2 බලන්න. එතකොට ඔක්කොම පැය 5ක් විතර එකතු වෙනවා. කිසිවක් නැන්නේ. හරිද? ඉතින් මේ මූවි එක ඇතුළේ තියෙන ඉන්දියානු ජාතිකවාදය මේකට මේ වෙනකොට ලෝකයේ පුරා ඉන්දියානු විරෝධී කට්ටිය ඇන්ටි ඉන්දියන්ස්ලා කියලා තියෙනවා. මේකේ තියෙන මේ ප්‍රොපගන්ඩ එක. මේකේ තියෙන මේ ඉන්දියාව කියන්නේ මාර රටක්. ඊට පස්සේ ඔය මෝදිගේ BJP පක්ෂය කියන්නේ මාර පක්ෂය. ඒගොල්ලෝ තමයි ඉන්දියාව පාලනය කරන්න පුළුවන් එකම කට්ටිය. ඒගොල්ලන්ට දැන් ඉස්සර ඉන්දියාව වගේ නෙමෙයි බලන්න. කෙලින්ම තමන්ගේ ප්‍රතිවාදියාගේ ගෙදරට ගිහිල්ලා ගහලා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව් බය නැතුව ගිහින් ගහලා ඉන්න පුළුවන්.
2: හැකියාව තියෙනවා. මේක එක තැනක් තියෙනවා. මේ බුද්ධි නිලධාරියා මේ රෝ ඒජන්ට්
0: රයිට්
2: දාවුද් ඉබ්‍රහීම්ම ඇස් දෙකට දකින්න තැන. හරිද? දකින්න තැනක් තියෙනවා. ඒ දකින්න තැන ඇති වෙන සංවාදය.
0: රයිට්.
2: දාවුද් ඉබ්‍රහීම් කියනවා මේක තමයි මේ ප්‍රොපගන්ඩා කියන්නේ හේතුව. දාවුද් ඉබ්‍රහීම් කියනවා අපි මේ ඉන්දියාව ඇතුළේ ඉන්න ත්‍රස්තවාදීන්ට විතරක් නෙමෙයි ෆන්ඩ් කරන්නේ. මගේ මේ මද්රව්‍ය ජාලයේ තියෙන හම්බෙන සල්ලි මම පොම්ප කරන්නේ ඉන්දියාව ඇතුළේ ඉන්න මද්ර මේ ත්‍රස්තවාදීන්ට විතරක් නෙමෙයි ටෙරරිස්ට්ලට විතරක් නෙමෙයි.
0: රයිට්.
2: මම තව කට්ටියකට ඒ සල්ලි දෙනවා. ඒ දෙන කට්ටිය තමයි ඔය කේරළේ ඉන්නේ. ඔව්. වාමවාදී පක්ෂ, මාක්සිස්ට් පක්ෂ ඉන්නවනේ. සෝෂලිස්ට් පක්ෂ ඉන්නවනේ. ආ ඒවටත් සල්ලි දෙන්නේ මම තමයි. ඔන්න ඔතන තමයි ටිකක් අපි ගන්න ඕන තැන. අපි දැන් දන්නවා මෑතකදී ඔය ප්‍රාන්ත මැතිවරණවලදී මොකද උනේ කියලා. කේරළ ප්‍රාන්තයේ මොකද උනේ කියලා චන්දෙනි.
1: සෑහෙන කාලයකට පස්සේ කේරළ ප්‍රාන්තයේ පාලනය කරපු වාමවාදී පක්ෂය පැරදුනා.
2: පැරදුනා. හරිද? ඊට පස්සේ අපි වෙස් බෙන්ගල් වලත් දන්නවා කොහමරි ටික ටික BJP එක උඩට ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ පෙන්වන්න හදන්නේ අපි මේ ඉන්දියාව ඇතුළේ ත්‍රස්තවාදීන් විතරක් නෙමෙයි. ඔය නැස්කලයිට් ව්‍යාපාරය, සමාජවාදී ව්‍යාපාර මේ ඔක්කොම ත්‍රස්තවාදීන් තමයි. මේවටත් සල්ලෙවන්නේ ඩාවුඩ් ඉබ්‍රහීම්ලා තමයි. එහෙම නැති පිරිසිදු එක පක්ෂයයි ඉන්නේ. ඒ තමයි BJP පක්ෂය, ಭಾರತೀಯ ජනතා පක්ෂය, නැත්නම් නරේන්ද්‍ර මෝදිගේ පක්ෂය. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ෆිල්ම් එක ප්‍රොපගන්ඩා මූවි එකක් කියලා කියන්නේ.
1: ඒක යටින් වෙන දැන් සාමාන්‍යයෙන් මේ පිළිගන්න දෙයක් තමයි ඔය කේරළය තමයි අධ්‍යාපන සාක්ෂරතාවයේ ඉහළම සහ අධ්‍යාපනයේනුත්
2: ඉහළම
1: වැඩියෙන්ම ඉංග්‍රීසි කතා කරන මේ ප්‍රාන්තය මේ කේරළය.
2: ඔව් ඒ කියන්නේ මේ නුවන් කියන කතාව ඇත්තටම හරි. ඒ කියන්නේ කේරළ ප්‍රාන්තය කියලා කියන්නේ ඉන්දියාවේ සමස්ත මානව දර්ශක ගත්තට පස්සේ
1: හැම එකෙම ඉහළින් ඉන්න එක.
2: හැම එකෙම ඉහළින්.
1: ඒ කියන්නේ සමහර ලාවට මේ දැන් දකුණු ඉන්දියාව තමිල්නාඩුව තමයි වැඩිම ආර්ථික වර්ධනයක් තියෙන එක. හැබැයි කේරළය කියලා කියන්නේ දැන් මමත් ඉන්දියාවේ යන්නම ආස පැත්තක් තමයි කේරළ එක. අපි වගේමයි. අපි අපිට අපේ කෑම වලට කියන්නේ දෙපැත්තරම වෙලා තියෙනවා. අපේ කෑමට මොහොම කිට්ටු රසවත් කෑම තියෙන්නේ. හරිම ලස්සනයි. සහ මේ දැන් ඉන්දියාව වෙන දිල්ලි ගියාම මේ දිල්ලියේ වෙළඳ පොළවල් වල ඉන්න අය අපෙන් අහන්නේ කේරළා මේ කියලා. ඉතින් මං පුංචි මේ මොකද්ද පොඩි ටැක්ටික් එකක් කියන්නම්. මේ ඉන්දියාවම කතා කරන එක භාෂාවක් නෙමෙයිනේ. ඉන්දියාවේ උතුරු විශේෂයෙන් ඔය දඹදිව වන්දනාව එහෙම යන අපේ ආච්චි අම්මලාට අම්මලාට සහ අනිත් අයට කියන්නේ මේ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ ඉන්න අයට එහෙම ලොකුවට හින්දි බෑ. ඒගොල්ලෝ කතා කරන්නේ දෙමළ. කේරළේ ඉන්න අයට කතා කරන්න පුළුවන් මලයාලම්. එතකොට අපේ ස්වරූපේ පොඩ්ඩක් කේරළ එන හින්දා ඔය දිල්ලියේ වෙළඳ පොළවල් වලට ගියහම කේරළා කියලා කිව්වොත් ආම් කියලා කියන්න. වාසි ගොඩයි. ශ්‍රී ලංකා කියනකට වැඩිය මොකද දැන් කේරළේ වුණත් ඉන්දියාව කියලා දන්නවනේ. එතකොට ඉතින් ඒක හින්දා ඔබ ඉංග්‍රීසියෙන් හරි මොකෙන් හරි වෙන භාෂාවකින් කතා කරා කියලා එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ.
2: ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්. නෑ නෑ අපි ශ්‍රී ලංකා කියලා කිව්වොත් සමල්ලාට රුපියල් 10ක් වැඩි වෙන්න ඉඩ
2: තියෙනවා. ඉතින් හරි ඔය විදිහට මේ ඇත්තටම කේරළ කියලා කියන්නේ මේ වෙනකොට ඉන්දියාවේ මේ තාක් කාලයක් පුරාවට සියලු මානව දර්ශක වලින් ඉස්සරහින් හිටපු
1: සා බටහිර බෙන්ගාලය කියන්නේත් එහෙමයි.
2: ඒ වගේ ප්‍රාන්තයක්. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි මෙතන ලෝකේ ප්‍රශ්න කරන තැන තමයි ඔය කේරළේ කියන විදිහට පාලනය වෙන්නේ දාවුඩ් ඉබ්‍රහීම් ලගේ සල්ලි වලින් ඉන්න සමාජවාදී පක්ෂ හරහා නම් කොහොමද මේ ප්‍රාන්තය මෙච්චර දියුණු
1: වෙලා
2: අනිත් ප්‍රාන්ත වලට වඩා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ.
1: ඒ කියන්නේ දාවුඩ් ඉබ්‍රහීම් සල්ලි දීලා හරි හොඳ වැඩක් නේද?
2: හොඳ වැඩක් නේ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි එතන තව කෙනෙක්ට චෝදනා නගනවා. ඒ තමයි නැස්කලයිට් ව්‍යාපාර. අදටත් ඉන්දියාව ඇතුලේ ව්‍යාපාර තියෙනවා. විවිධ අයිතිවාසිකම් වෙනුවෙන් ඒගොල්ලෝ සටන් වදිනවා. ඉතින් දැන් ඔය ඔඩීෂා ප්‍රාන්තය වගේ සාර මේ ලොකුවට මිනරල්ස් තියෙනවා ඉන්දියාවේ ඛනිජ සම්පත. ඔය ඛනිජ සම්පත දැහැගන්න ලෝකේ ප්‍රබල පෙළේ බහුජාතික සමාගම් වෙනවා. ඒ ඔඩිෂා ප්‍රාන්තින මිනිස්සුන්ගේ ඉඩම් මේ වෙනකොට බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් ඉන්නේ. හැබැයි ඔයා දන්නවද ඒවට විරුද්ධව සටන් කරන ව්‍යාපාරය තමයි මේ නස්කලයිට් ව්‍යාපාරය කියලා කියන්නේ.
1: ඒ වගේම මේ අපිට මතකයි අතීතයේදී නර්මදා නදිය වෙනුවෙන් මේ දීපා මේතාගේ මැදිහත් වීම.
2: ඔව්.
1: ඉතින් ඈත් නැක්ස්ලයිට් ව්‍යාපාරයේ
2: සමාජිකාවක්. ඉතින් ඔන්න ඔය විදිහට මේ හොඳ දේවල් වෙනුවෙන් ඉන්දියාවේ මේ තාක් සිද්ධ වෙච්ච හොඳ දේවල් වෙනුවෙන් මැදිහත් වෙච්ච එක පැත්තකින් වාමවාදී ව්‍යාපාර අනිත් පැත්තෙන් ඉන්න මේ නැස්කලයිට් ව්‍යාපාර ඒගොල්ලොත් ගොඩක් වමට බර කට්ටිය තමයි. ඉතින් මේ දෙගොල්ලොම මේ චිත්‍රපටය ඇතුලේ දෝෂ දර්ශනෙට ලක් වෙනවා. මේ බලන්න මේ දාවුද් ඉබ්‍රහීම්ගේ සල්ලි වලින් තමයි මේගොල්ලෝ දුවන්නේ
1: කියලා. ඔකේන කතාව තමයි යචි. ඉන්දියාවේ ගොඩක් චිත්‍රපටි හදන්නත් සල්ලි වේදම් කරන්නේ දාවුඩ් ඉබ්‍රහීම්ලම
2: තමයි. බොලිවුඩේ සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ දාවුඩ් ඉබ්‍රහීම් කියලා. ඉතින් සාකච්ඡා වෙලා තියෙනවා, ඒක එළි වෙලා තියෙනවා ලෝකෙ. ඉතින් එහෙම තමයි. ඒකින්ද දුරන්දර බලන්න, 1 බලන්න, 2 බලන්න. හැබැයි මතක තියාගන්න ඔය අලුත් ඉන්දියාව. ගෙදරට ඇවිල්ලා ගහලන ඉන්දියාවෙන් පරිස්සම් වෙන්න ඕන. මොකද අපේ ගෙදරට උනත් එන්න පුළුවන්.
1: ගහලද දන්නෙත් නෑ
2: ඔය. ගහලද දන්නෙත් නෑ. ඒ වගේම ඔය සල්ලි දෙන කට්ටිය, ඒ අය කියන අමුතු කතා. ඒ වගේන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕන කාලය.
1: ඉන්න ඕනේ කාලය.
2: නිකන් ඉඳින් කිව්වේ. කල්පනාවෙන්
0: ඉන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Minata Visite Kaidan Sene Hasin Adarin Hadavat Sanasala Medoli Sam Mohotak Man Rasavat Karai
2: Itu ada make a plane neka kila sapa ganna Mewa tamai kanna tiyenne Kanana nan kapang නැතම් පැනප මුහුදට
3: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: Novinus Adivegak Supirima Sabediavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps sit 1000 Mbps dakwa masakata rupiyal 5900 sita Supirima unlimited wenas athrindinna SLT Mobitel Fiber kondesi adalave
5: Anuttana kaduma milak kasakala green super within hita ganna beri aduma milakata then pahanda rasak obat atamevit wenasa wataha ganna shaka matale athurugiriya mulleriyawa narammala gane mulaka pola kasakala green super kasakala samuha vyapare within
6: saheli happily kiyannako oyalage cashback kathawa
7: Shenali, Lee wageda Swiss Tech Aluminium. Architect wagema fabricator highly recommend kara.
6: Lovely. Ita passe Sahili.
7: Fabricator ke quotation neka Swiss Tech ekata WhatsApp kara. Cashback ekak wagema avurudu 30 ka warranty at labuna. Lifetime after sales service ekak denawane.
8: Million 2 hamarak dakwa cashback laba ganna obe Swiss Tech Aluminium quotation nekat 076-787-77 WhatsApp karanna.
9: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයි අක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
11: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම set connection එකක් ගෙනයි මේ. speed, budget, usage, lifestyle ඔක්කොටම set SLT Mobitel Home 4G connection. හැම අතින්ම set.
12: Prime Calora. අභිමානවත් කළුතරින් swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Prime Calora. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. Prime Calora. අතම කතා කරන්න 13.22 Prime Lands.
13: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න. 0112125125.
14: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
15: Fems ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: Hit FM Algo Town. Nagari Kadaba.
1: උදේ 7:28 අල්ගුටාවම වෙලාව
2: ක්‍රිස්තු පූර්ව 2737
1: අම්මෝ හා
2: මතකද ඒ අවුරුදු
1: නෑ
2: ඒ කියන්නේ මීට අවුරුදු අපි ඔය ගණන් හදන්න යන්න ඕනේ නෑ අපේ ළමයින්ට අපිට ඒ අවස්ථාව දෙමු ඕකට 2000
3: විතර පිටිපස්සට
2: යනවා 2026ක් එකතු කරගන්න මේ එකතු කරලා ගණන් හදලා බලන්න අවුරුදු 5000කට කිට්ටු වෙනවා
3: ඔව්
2: ඉතින් 2037 එක උදේ වරුවක ඒ කියන්නේ හරියට කිව්වොත් 2037 දිනක මේ නදී තීරේ අසබඩ හරිද හිටියා ෂෙන්නොන් අධිරාජ්‍යා
1: ෂෙන්නොන්
2: ඔව් විවේක සුවෙන් මේක චීන කතාවක් ඈ
1: ඒක
2: කියන්න බෑ දැන් අරන් ඉන්දියන් කතාවක් කියොත් අපි මෙහෙන්
3: අහුව චීනේ කතාව කියන්නේ
2: අපි මේ දෙක බැලන්ස්
3: කරගන්න
2: බෑ හරිද ඒකින දැන් අචි ඉන්දියන් කතාවකින් පටන් ගත්තා මං ඉතින් කොහොමවත් ඉතින් චීන කතාවකින් පටන් ගන්න වෙන්නේ මට ඉතින් ෂෙන්නොන් අධිරාජ්‍ය බොහොම විවේක සුවෙන් දිනක මේ නදී තීරේ අවුරුදු 2037කට කලින් 1937කට කලින් බොහොම විවේක සුවෙන් ඉන්නකොට ලොක්කට පොඩ්ඩක් නිින්ද ගියා හරිද ලොක්කා උණු වතුරෙන් නාවන්න කියලා ගෝලියෝ ටික අර ලොකු හැලියකට ගින්දර දාලා ගහක් යට දැන් වතුර උතුර වුණා වතුර උතුර ඉන්නකොට ලොක්කව නාවන්න කියලා දැන් වතුර උතරනවනේ ටික වෙලාවක් යනකොට මේ හැලියෙන් හරිම ප්‍රසන්න සුවඳක්
3: ආවා හරි රත් වෙන හැලිය
2: ඔව් ප්‍රසන්න සුවඳක් ඇවිල්ලා මේ දැන් ගෝලියෝත් කිට් වෙලා බැලුවා දැන් ගහක් යට ඇලට් එක දාගෙන ඉන්න ෂෙන්නොන් අධිරාජ්‍යයටත් මේක දැනුණා දැනලා දැන් නිදිමතේ නෙහිටියේ හැබැයි ඒ සුවඳටත් ඒ මිනිස්යාවට පොඩ්ඩක් පොඩි ප්‍රාණවත් භාවයක් ආවා. ඇවිල්ලා දැන් ලොක්කත් කිට්ටු වුණා. දැන් ගෝලිය වර හැලිය වටේ කිට්ටු වෙලා ඉන්නවා. දැන් හැලියේ පාටත් වෙනස් වෙලා. දැන් වතුරනේ මේ ඉතුරුවේ. දැන් වතුර පොඩි දුඹුරු පාටකට හැරිලා. දැන් හොඳ ප්‍රසන්න සුවඳකුත් එනවා. ඊට පස්සේ දැන් ලොක්කව නාවන්නේ ඉස්සෙල්ලා ගෝලියෝ දැන් මේක පරීක්ෂා පරීක්ෂණයට යොමු කරන්න බෑනේ.
3: ටෙස්ට් කරලා බලන්න.
2: ඔව් ඇවිල්ලා ඉවර වෙලා අර රෝමේන්නේ මොන පප්පද? අරිෂ්ටයා දන්නේ
1: වෙදපප්පා
2: කෙනෙක් කිට්ටු වෙලා පොඩි ෂොට් එකක් දාලා බැලුවා සුවඳ වගේම මේක දැම්ම ගැහුවම පොඩි මෙව්ව එකකුත් තියෙනවා ඉතින් ළඟ ඉන්න අනිත් ගෝලයටත් දුන්නා ඔහොම දිගනට දැන් ෂෙන්නොන් අධිරාජ්‍යරත් තිස්න පොඩ්ඩක් මේක තොලගාලා බලන්න බැලුවම එයාවත් පිනා ගියා හරිද ඉතින් අන්න එදා තමයි ඒ උපතේ කතාව සිද්ධ වුණේ. අපි මේ හැමදාම උදේට බොන අපි අපේ රට මාර රටක්නේ. වෙන කිසිම රටකට නැති chance එකක් අපේ රටකට තියෙන. අපේ රටට තියෙනවා. දැන් අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 195ක් විතර ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන නිරීක්ෂණ රටවල් දෙකකුත් තියෙනවා. පලස්තීනයේ සහ මේ ඔයානේ මේවා කියන්න ඕනේ. කියන්නවානේ බලන්
1: ඉන්නේ.
2: පලස්තීනයේ සහ මේ වතිකානය මේ තායිලන්තයේ සහ මේ අනිත් රටවල් තායිවානයේ සහ එතකොට ටිබෙට් වගේ රටවල් ඒවා දැන් රටවල් කියලා චීනය සලකන්නේ නැහැ. මේගොල්ලන් එහෙම කෑලි හැටියට සලකන හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික කියන්නේ රටවල් ඔක්කොම ගත්තොත් ලෝක පාපන්දු මේ එකේ ඉන්නවා 211ක් රටවල් මේ ඉතින් දැන් හරි එක වෙනම කතාවක් හැබැයි ඒ රටවල් වලින් අඩුම ගාන 150කට වැඩි රටවල් ප්‍රමාණයක් ක ජනතාව උදේට නැගිට හැටිය මොන්නේ මේ අපේ පුංචි ලංකාවෙන් යන තේ වතුර විතරයි ඒගොල්ලන්ගේ ඒක වෙන්න කිසිම රටකට නැති chance එකක් මේක මං හිතන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්වත් හිතලා නැහැ
3: හිතලා නැහැ
2: ඒ කියන්නේ රටවල් 100 ගානක් මිනිස්සු උදේ නැගිටලා ඉස්සෙල්ලම අතට ගන්නේ ඉස්සෙල්ලම තමන්ගේ කුසට දාගන්නේ අපේ රටේ නදන තේ මේ ඉතින් ඒක ලොකු advantage එකක් කොහොම හරි අවසානයේදී ඔය තේ උපත චීනෙන් බිහි වෙලා ඊට අවුරුදු 3000කට විතර පස්සේ ඕක බ්‍රිතාන්‍යයට ගිහිල්ලා දැන් යුරෝපේ පැත්තේ එහෙම දැන් මේක නැගලා ගියා මොකද අර උණුසුම් මේ සීතල රටවල් වලට මේක හරි ඇඩ්වාන්ටේජ් එකක් වුණා ඊට පස්සේ 1800 ගණන් වල අපේ ජේම්ස් ටේලර් මහත්තයා එයා ටේලර් සාප්පුවක් දාගන්න නැතුව අවුරුදු 16 දී ආවනේ වත්තක වැඩ කරන්න ලූල් කඳුර වත්තේ වැඩ කරන්න ඇවිල්ලා 1867 මේ මුලින්ම ලූල් කඳුරේ කෝපි වගාවට සුදුපුල්ලි රෝගය ඇවිල්ලා චකබ්ලාස් වුණාම මෙයා අර තේ ඇට ටිකක් පේරාදෙනිය උද්භිත උද්‍යානයෙන් ගෙනල්ලා පාරවල් දිකට දැම්මා වැඩේ හරි ගියා ඊට පස්සේ නිල වශයෙන් ලූල් කඳුර වත්තේ මොනවද පටන් ගත්තේ තේ පටන් ගත්තා ඊට පස්සේ ඒක තව දන්නවනේ ඊට පස්සේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කනපිට හරවන කාරණේ බවට අර ෂැන්නම් අධිරාජ්‍ය නිදියන් ඉන්නකොට කොළ වැටිලා වැඩේ වෙලා තියෙන මොකක්ද දන්නවද අර හැලිය ගාව තිබිච්ච ගහේ කොළ වැටිලා දැන් තේකස් ඔය ගානට තින්නේ අපි මේ හැමදාම ලලු කඩන ඉන්නනේ ඔය කඩන් නැතුව ඉන්නකො බලන්න කොහොමද ගහ ලොකු වෙන හැටි බලන්න කොස් ගාක් විතර වෙනවනේ ඉතින් අර තේ කොළ වැටිලා තමයි අර මේ ප්‍රණීත පානය නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් ඔක කොහොම හරි මේ ජේම්ස් ටෙල මේ ලංකාවට ගෙනාවා ඊට පස්සේ ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම උඩු යටු කරුණා මේකේ අවාසනාවන්තම සිද්ධිය ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම උඩු යටු කරපු ලූල් කඳුර වත්තයිති ඒ ඉංගලන්ත සමාගමට අතිශයින් ආදායම් ගෙනත් දුන්නු රේල් පාරවල් පවා දාන්න හේතු වුණු ජේම්ස් ටෙල අවුරුදු 40කට පස්සේ මේ කම්පැනියෙන් අසාධාරණ ලෙස අස් කරනවා. හරිද? අවසානයේදී ඉතාමත් කුඩා කුටියක දැන් මම පෞද්ගලිකලේ ලූල් කඳුර වත්තට ගිහිල්ලා තිනවා අවසානයේ මේ ජේම්ස් ටෙල කත කරපු ඒ කුටිය තාමත් තියෙනවා. පඩියක්වත් ගෙවලා නැහැ. ඔහුව අවසාන කාලේ අවුරුදු 2-3යි ජීවත් වුණේ. ඊට අවුරුදු 57 දී ඔහු ජීවිතය හැර යනවා. මේ වත්තේ ඉන්න දෙමළ කම්කරුව තමයි කණ්ඩර තෝසේව මේව හදලා දීලා මේ ජේම්ස් ටෙලව බලාගන්නේ. ඔහු අවුරුදු 16 ලංකාවට ආවෙන් පස්සේ ආයේ ඔහුගේ රටවන ස්කොට්ලන්තයට කවදාවත් ගියේ නැහැ. අවුරුදු 40ක් ජීවත් වුණේ අපේ රටේ. අවසානයේ මේ දෙමළ කම්කරුව කොච්චර ආදරේද කියනවා නම් කිලෝමීටර් 30ක් විතර දුර ගෙවාගෙන ලූල් කඳුර කියන්නේ අදටත් මේ අඬ පුළුවන් වත්තක් නෙමෙයි කුඩල්ල විමානේ මේ මාරුවෙන් මාරුවට මේ දේහය මාරු කර කර ඔහුගේ නිසල දේහය මහයියාවේ සුසාන භූමියට කිලෝමීටර් 30ක් පහින් ගනනලා ආදාහනය කරනවා. අද දැන් මේ ලංකාවේ ප්‍රථම මේ ලංකාවට තේ හඳුන්වා දුන් විශිෂ්ටයා කියලා ඔහුගේ සෝනේ ගහලා අද මහයියාව සුසාන භූමියේ ඔහු මේ සදාකාලිකව සැතපෙනවා. හැබැයි මෙච්චර දෙයක් කරපු ජේම්ස් ටෙලර්ට මේ මොකද වුනේ අවසානයේදී අර වගේ ඉරණමක් තමයි ඒ කම්පැනිය විසින් නියම කරලා දුන්නේ. කෙසේ වෙතත් ලෝකෙ වෙන ආර්ථික කෙසේ වෙතත් අපේ ආර්ථිකයේ උඩු යටු කරපු අපේ ජීවිතේ හරිම රසවත් කරපු තේ උපත සිද්ධ වුනේ ඔය ආකාරයට. අද තමයි ලෝක ජාත්‍යන්තර තේ දිනය. එතෙන්දී අපි කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ප්ලාන්ටේෂන් අමතක නොකර බෑ. ඒගොල්ලන්ගේ මේන් ප්‍රොඩක්ට් එකක් තමයි සිලෝන් ටී කියලා කියන්නේ.
3: ඉතින් එයාලගෙත් ඔන්න තේ වගාවන් තියෙනවා.
2: ඉතින් ඒවයි ආයෝජනය කරන්න පුළුවන්.
3: ඒවයි ආයෝජනය කරන්න පුළුවන් හැකියාව ආට තියෙනවා.
2: අපි වාහනේ. අර ජේම්ස් ලෙඩ වෙච්ච වැඩේ තමයි වෙන්නේ.
3: වෙන්නේ නේ.
2: අර අච්චර සල්ලි හම්බ කරලා අච්චර වැඩ කළා. ඔව් හරියට ආයෝජනය කරා නම් ජේම්ස් ලෙඩ අඩුම ගානේ අර වගේ මේ දෙමළ කම්කරුවන් දෙන තෝස කකා හින්ද වෙන්නේ නැහැ. ජීවිතේ ඕම අවසන් කරන්න වෙන්නේ නැහැ නේ නේද?
3: එනවත් එයාගෙනේ.
2: ඒ වත් එයාගෙනේ.
3: හරියට ආයෝජනය කරා නම්.
2: ඔව්.
3: ඉතින් යන්නේ පටන් ගත්ත. මේ ඉතින් ඒක නිසා තමයි මතක් කරන්නේ ජීවිතේ අපි හම්බ කරන දේවල් හරි විදිහට ආයෝජනය කරන්න ඕන. නැත්නම් අපිට පසුතැවෙන්න වෙන අවස්ථා එනවා. ඉතින් ඒක නිසා ඔයාටත් ඔන්න පුළුවන්කම තියෙනවා කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා එයාලගෙත් මේ විදිහටම තේ වගාවන් තියෙනවා මාතලේ වගේ ප්‍රදේශවල. මේවේ ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ ආයෝජනය කරන්න. දැන් තේ විතරක් නෙමෙයි අඹ වගාවන් තියෙනවා. ඊට පස්සේ අපි ඔයාට කිව්වා බෙල් පෙපර් වගාවන් තියෙනවා. ওই මැදෙම කදුකරේට යද්දි නයිමරිස් වගාවන් තියෙනවා. ගම්මිරිස් වගාවන් තියෙනවා. ගම්මිරිස් වගාවන් වලින් ලොකු ආදායම් උපයන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි වැඩි එක්කන සැලකිලිමත් නොවුනට ඇත්තටම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඔන්න ඔයාට පුළුවන් ආයෝජනය කරන්න. ඔයාට ආයේ තේ වතු දාන්න තේ මේ ඔය කොළ දාලු කඩන්න යන්න ඒ වැඩමකුත් නැහැ.
2: ඒක ඔන්න ඒ ඔක්කොම කරලා දෙනවා.
3: ඒ ඔක්කොම කරනවා. ඔයාට තියෙන වාගේ මූල්‍යමය ආයෝජනය කරන්න විතරයි. ඉතින් එහෙම ආයෝජනයක් කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ලොකු රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් ලබා ගන්න. සාමාන්‍යයෙන් නිශ්චිත කාල සීමා තියෙන අවුරුද්දක තියෙන අවුරුද්දකට වැඩි ඒවත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාට පුළුවන් කසගල ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දීලාම දැනගන්න. ඉතින් මේ ආයෝජන අවස්ථාව මගහැර ගන්න එපා. ඔයාටත් පුළුවන් තේ වලින් ලොකු ගමනක් යන්න. තේ විතරක් නෙමෙයි වගාවන් ගොඩාක් තියෙනවා. මම හිතන සාර අපිට නම්බර් එකක් තියෙනවා මතක් කරන්න පුළුවන්.
1: නම්බර් එකක්
2: නම්බර් නම් අපිත් මතක් කරන්න. ආරම්භයි 081 892 1074.
3: ආයි වැරදි මං
2: කිව්වා.
1: හරි. ඔබ නී වැරදි. 071 892 1074 මෙන්න නම්බරේ කසාගලත් එක්ක ඔගොල්ලෝ වැඩේ පටන් ගන්න.
3: ආ වැඩේ පටන් ගන්න. හරි. දැන් මේ විදිහට මේ වැඩේ පටන් ගන්නවා වගේම තමයි. දැන් ඔය ආයෝජනය කරලා ඊට පස්සෙ ජොබ් එකක් කරලා හම්බ කරන දේවල් පොඩ සේවින්ස් කියන දේවල් ගැනත් හිතන්න
2: ඕන. ඒ කියන්නේ පොඩි ඒකත් දියම්ස්ටර්ලගේ ජීවිතේ උදාහරණයකට ගන්න
3: පුළුවන්. උදාහරණයකට ගන්න පුළුවන්. සේව් කරේ නැහැ නේ මේ මිනිස්සේ. සේව් කරා නම් අද ඔහොම වෙන්නේ නැහැ
1: නේ. වෙන්නේ නැහැ.
3: ඉතින් ඒක නිසා තමයි කියන්නේ සේවින්ස් ගැන හිතන්න ඕන කියලා. සේවින්ස් ගැන හිතද්දී අපි ඔයාලට මතක් කරනවා LB Premier Saving ගැන. ඒ තමයි LB Finance ලගේ අලුත්ම සේවින් account එක.
1: රයිට්.
3: මේක විශේෂත්වය තමයි ඔයාලට 107ක පොලියක් හම්බ වෙනවා සේවින් එකකට. සේවින් account එකට 107ක පොලියක් කියලා කියන්නේ ඒක මාර වැදගත් සහායක පුදුමයක්. පුදුම හත කියලා LB Finance ල මේකට නම දැම්මේ ඒකයි.
1: ඒකයි. yes.
3: අන්න හරි. ඉතින් ආයක නින්දා ඔයාලට ඔන්න 107 ප්‍රතිශතයකට පුළුවන්කම තියෙනවා පොලි අනුපාතයකට ඔයාගේ සේවින් account එක පටන් ගන්න. හරිම ලේසි වැඩ ගොඩාක් නෑ. ඔයාලට document පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ලොකු වෙලාවක් යන්නේ නෑ document pro කල් ගන්න ඕනේ නෑ. පොඩි document ප්‍රමාණයකින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ account එක පටන් ගන්න. ඒ වගේම තමයි LB SIM app එක තියෙනවා. ඊයේ සාරත් කිව්වා ලෝකේ ඕනම තැනකදල ඕනම වෙලාවක ඔයාගේ සේවින් account එක manage කරන්න, එකතුරු ගනුදෙනු කරන්න, transaction කරන්න හැකියාවක් තියෙනවා. ඇඩිෂනල් චාර්ජස් මුකුත් නැහැ. ඒ කියන්නේ සල්ලි මේ account එකෙන් අරකට දැම්ම කියලා කීයක්වත් කැපෙන්නේ නැහැ වැඩිපුර. ඒකත් විශේෂයි. සර්විස් චාර්ජස් එහෙම එන්නේ නැහැ, ඇඩ් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් විශේෂත්වයක් තියෙනවා. කොච්චර money withdrawal කරත් තියෙන සල්ලි එළියට ගත්තත් 107 පොලි අනුපාතය කියන එක අඩු වෙන්නේ නැහැ. තියෙන ප්‍රමාණයට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණයට ඔයාගේ account එකේ ඒ 107 ඇඩ් වෙනවා. ඒක තමයි LB Premier Saving එකේ තියෙන ඊළඟ වැදගත්කම. ඉතින් ආයෝජනය කරනවා වගේම තමයි ජීවිතයේ හදිස්සි අවස්ථාවල අපිට සල්ලි ඕන වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ලෙඩක් දුකක් කරදරයක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ සේවින් account එක හොඳ පොලියක් තියෙන සේවින් account එක සල්ලි ටිකක් පැත්තකට කරලා තිබ්බා කියලා වරදින්නේ නැහැ.
1: වරදින්නේ නැහැ. හරි. දැන් ටි නුවා මට ඊයේ chance එකක් හම්බුණා මේ නාවල රෝඩ් එක පැත්තේ යන්න.
3: ඔය පැත්තේ
1: ඒකඩක් නැහැ.
3: ඔබේ පැත්තේ වාඩ දින ගනුදෙනුම අපි දන්නතර මේ මොහොත් නැහැ නෝ වාටේ පැත්තේ.
1: ඉතින් මං ඉන්නේ නුගේ ගොඩ එහා පැත්තේ නාවල රෝඩ් එකේ තියෙන.
3: ඔව්නේ. ඒකෙන් ඒක නෑ අයියෝ එහා පැත්තේ රෝඩ් එක.
1: හරි ඒක පස්සේ කියන්නම්. කොහමරි මන්ට යන්න හම්බුණා chance එකක් නාවල රෝඩ් එක පැත්තේ. හරිද? නාවල රෝඩ් එක පැත්තේ මොනවද දන්නම් තියෙන්නේ?
3: මොනවද තියෙන්නේ?
1: Swiss Tech Design Studio එක.
3: ආ Design Studio.
1: මන්ද මේ කිව්වට මම කීයේ තමයි S2කට දැක්කේ. තට්ටු තුනක විතර බිල්ඩින් එකක්. මාර ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙනවා. නිකන් මේ එලියෙන් දැක්ක ගමන් හරිද? يعني මට ඇතුළට යන වෙලාවක් තිබ්බේ නෑ. එනකොට මේ එලියෙන් දැක්ක ගමන් අර ලස්සන ෆ්‍රේම්ස් අර අපි වෙන රටවල් වල දකින්නේ. ඒ වගේ ස්ටෝ එකක් හරිද? ස්ටෝ රූම් කියලා කියනවා තඩින්ගේ.
3: ස්ටෝ එකක්.
1: ඩිස්ප්ලේ කරලා තියෙන එකන. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් Swiss Tech Design Studio එකට ගිහිල්ලා ඒවා බලලා ඒකට ගියොත් නම් අනිවාර්යෙන් දාන්න හිතෙනවා ගෙදරට. මේ ඒක නිසා යන්න ඉස්සෙල්ලා හරිද?
3: ඔව් ඒ කියන්නේ මේ ගොඩක් වෙලාවට සාර තාම අපිට එච්චර පොඩි හුරුවක් නැහැනේ. ගෙදර ජනෙල් දොරවල් උලුහව හදද්දී මේ අපි තාම හිතනවා මේක ලීයෙන්ම තමයි දාන්න ඕන. ලීයෙන් දාන එක තමයි නියම ප්‍රමිතිය කියලා.
1: අවුරුදු ගාණක් තියාගන්න ලී දාන්න ඕනි කියලා
3: හිතනවා. ඕනි කියලා. එහෙම නෙමෙයි. ඔයාලට પરම්පරා ගාණක් තියාගන්න පුළුවන් විදිහක් සහ ඔයාලට cost effective අඩු වියදමකින් ඔයාලට නවීන පෙනුමක්, luxury look එකක්, සුඛෝභෝගී පෙනුමක් ලබා ගන්න පුළුවන් විදිහක් තමයි අපි මේ කියන Swiss Tech Aluminium කියලා කියන්නේ. ඉතින් Swiss Tech Aluminium නිෂ්පාදන මේ වෙනකොට door panels ඇවිල්ලා තියෙනවා, windows ඇවිල්ලා තියෙනවා, sliding doors ඇවිල්ලා තියෙනවා, ඊට පස්සේ උළුහව ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම aluminium වලින්. හරිද? pantry cupboards තියෙනවා. මේ ඔක්කොම aluminium වලින්. දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ අලුතෙන් හදන ගෙදර වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ office space එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන ගේ renovate කරන්න. ඔය තියෙන ජනෙල් දොරවල් උළුහව ඔක්කොම ගලවලා අලුත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකටත් ඔයාලට පුළුවන්කම තියෙනවා Swiss Tech Aluminium එක මේ වැඩේ කරන්න. දැන් විශේෂයි මේකේ cost effective එක වගේම තව ඔයාට additionally හම්බෙන වාසි ටිකක් තියෙනවා.
1: right.
3: පළවෙනි වාසිය තමයි. ඒක තමයි වැදගත්ම දේ. ඒ තමයි මේ cash back opportunity එක. ඔන්න ඒගොල්ලෝ cash back එකක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒ තමයි හිතන්නකෝ ලක්ෂයක් විතර වියදම් කරලා Swiss Tech නිෂ්පාදනයක් ගත්ත කියලා.
1: right.
3: ඒගොල්ලෝ ආයි රුපියල් 50000ක් වාගේ දර තියෙනවා.
1: නේන.
3: ඒක තියාගන්න මල්ලේ. ඔන්නෑ කියලා දෙනවා.
1: අපිට සල්ලි තියෙනවා ආමික තියාගන්න.
3: වෙනේ ලක්ෂේ වටිනාකම තියෙන Swiss Tech නිෂ්පාදනය වට හම්බෙනවා රුපියල් 50,000ක් වගේ මුදලකට.
1: රයිට්.
3: කරන්න තියෙන්නේ මෙච්චරයි. වාගේ ෆැබ්‍රිකේට් ඉන්නවනේ. දැන් ඔය අලුතෙන් හදන ගෙදර වෙන්න පුළුවන්, ඔෆිස් ස්පේස් එක වෙන්න පුළුවන්.
1: රයිට්.
3: පොඩි මේ කොටේෂන් එකක් එයා එක්ක හදාගන්න. Swiss Tech ඇලුමිනියම් නිෂ්පාදන මම මෙච්චර ප්‍රමාණයක් මේ අලුතෙන් හදන තැනට දානවා.
1: දානවා.
3: කොටේෂන් එකක් හදනවනේ. දොරවල්, ජනෙල්, පැන්ට්‍රි කබඩ් මෙච්චර ප්‍රමාණයක් ඕනේ කියලා. ඊට පස්සේ හදාගත්තු කොටේෂන් එක අපි මේ කියන WhatsApp නම්බර් එකට ඔයාට පුළුවන්
1: සෙන් කරන්න 0766780000 WhatsApp කරන්න. ඔයගොල්ලෝ ෆැබ්‍රිකේට් එකෙන් ගන්න
3: කොටේෂන් එක යවන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වෙරිෆයි කරගෙන වට රෙෆරන්ස් ID එකක් තියෙනවා. ඒ ID එක නැති කරගන්න එපා, ඒක තියාගන්න වැඩේ ඉවර වෙනකම්ම.
1: රයිට්.
3: ඊට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණ ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් කරනවා. නෝ දැන් ගෙදර ආදලා ඔක්කොම හරින ඉවර කරනවා. ඉවර කරාට පස්සේ එයාලට කෝල් එකක් දාලා කියන්නේ වැඩේ ඉවරයි කියලා. වැඩේ ඉවරයි, ඇවිල්ලා බලන්න කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. අර කොටේෂන් එකත් එක්ක ටැලි කරලා බලනවා. ඔයා ඒ කියපු විදිහටම දේවල් ටික දාලා තියෙනවද? Swiss Tech නිෂ්පාදන හරි විදිහට හරි ප්‍රමිතියෙන් සමදිර කොටේෂන් එකට වඩා වැඩි ප්‍රමාණයක් යන්න පුළුවන්. කොටේෂන් එකට වඩා වැඩියෙන් වියදම් වෙලා තියෙනවද? ඒ ඔක්කොම බලලා ඒ වෙලේම ඒකට ගැලපෙන විදිහට ඔයාගේ account එකට cash back එක transfer කරනවා.
1: ඔකේ.
3: ඒ විතරක් නෙමෙයි අවුරුදු 30ක warrant එකක් හම්බ වෙනවා මේ හැම Swiss Tech aluminium නිෂ්පාදනයකටම. ඒ විතරකුත් නෙමෙයි ජීවිත කාලයේ පුරාවටම වාට after sale service එකත් හම්බ වෙනවා.
1: ඔකේ. ඒක නිසා Swiss Tech aluminium දාන්න අර QA වගේ ඔයාලට දාන්න කලින් බලන්න ඕන නම් යන්න පුළුවන් නාවල රෝඩ් එකේ තියෙන Swiss Tech design studio එකට. එතනට ගියොත් නම් ඉතින් අනිවාර්යෙන් දාන්න හිතෙනවා.
3: ඔව්.
1: ඒ වගේම තමයි ජුනි 30ට කලින් ඔයාලගේ කෝටේෂන් යවන්න ඕනේ. ජුනි 30 වෙනකන් විතර ඔයාලට මේ කෑෂ්බැක් ඔපචුනිටි එක තියෙන්නේ. ඒක නිසා ජුනි 30ට කලින් මනට කෝටේෂන් එක ඉල්ලගෙන යවන්න. හරි.
3: අපි මේ හරි කලබලෙන්
1: කලබලයි නේද? ඇයිද වන්දා?
3: ඇයි මේ කලබලෙ?
1: කලබල යන්නේ වන්දා.
3: සමහර අය කලබලෙන් ඉන්නවා කියලා අපිට පේනවා. මම කලබල වෙන්න එපා.
1: හරි.
3: කලබල වෙන්න එපා.
2: නෑ ගොඩාක් අය කලබල වෙන්නේ බල කලයේ හින්දා. බලේ
1: කලබල නැතුව යන්න ඕනේ තැනක් තමයි හීල්ස් එක කියලා කියන්නේ. මොකද හීල්ස් එකට කලබලේ ගියොත් ඔය අතරමං වෙනවා. එච්චරට ඒකේ බඩු තියෙනවා.
3: ඔව්, එතෙන්ට ගිහිල්ලා කලබලේ දේවල් තෝරන්න බෑ.
1: ඒගොල්ලෝ
3: ලොකු ස්පේස් එකක් දීලා තියෙනවා. ලොකු choices ප්‍රමාණයක් දීලා තියෙනවා. හීල්ස් බ්‍රෑන්ඩ් එකෙම Kills product මේ වෙනකොට තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක්.
1: ඒකට වැඩිය. yes.
3: අන්න 360 plus තියෙනවා. ඒකින්ද ඔයාලට ගිහිල්ලා කලබලේ ওই වැඩේ කරන්න බෑ.
1: ඒකින්ද
3: ඔයා නිවි හැන හිල්ල යන්න Kills එකට ගොඩ වෙන්න. කොහොමත් කලබලේ ගියත් එතනට ගියාට පස්සේ ඔයාලට පොඩි calm ගතියක් දැනෙනවා.
1: හරිද?
3: මේ atmosphere එකේ තියෙන මේ වට පිටාව තියෙන එහෙමයි.
1: මාර cool environment එකක් තියෙන්නේ. පොඩ්ඩක් refresh වෙනවා අතුරට ගිය ගමන්.
3: අන්න හරි.
1: chill එකේ shopping කරන්න පුළුවන්.
3: ඒ කියන්නේ කොච්චර කලබලෙන් ගියත් ඊට පස්සේ පොඩ්ඩක් ඒක calm down වෙනවා.
1: ඊට
3: පස්සේ ඔයාලට පුළුවන් අපි මේ කියන Kills නිෂ්පාදන try කරලා බලන්න. ඉතින් 360කට වැඩි ප්‍රමාණයක්
1: 110ක
3: price gap එකක් තියෙනවා. සාමාන්‍ය product එකකට වඩා Kills product එකක් 110ක් මිල අඩුයි.
1: ඒ
3: වගේම තමයි ප්‍රමිතිය. I think ingredients ගැන ඊට පස්සේ expired date ගැන වට වද වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි බල්ලා ගන්න කමන්න එක හොඳ පුරුද්දක්. බල්ලා ගන්න බල්ලා ගත්තට පස්සේ අපි මේ කියන දේවල් තව වාර තහවුරු වෙයි.
2: ඇත්ත බල්ලා ගන්න කියලා නෙමෙයි කියන්නේ බලලා ගන්න කියලා. බල්ලෝ අරන් යන්න
3: එපා. ඉතින් බල්ලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම Kills එකට ගොඩ වෙන්න ගොඩ වෙලා අපි මේ කියපුවා ඔයාලගේ 360 plus තියෙන products ටික try කරලා බලන්න.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavuruth Tanakam
2: Ape Daruwan Apata Wada Idirin Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7:49යි දැන්.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
9: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
11: ප්‍රයිම් කලුරා. අභිමානවත් කලුතරෙන්. ස්විමින් පූල්, ජිම්, ඉන්ඩෝ ක්‍රිකට්, කිඩ්ස් ප්ලේ ඒරියා සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් කලුරා අලුත්වන කලුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කලුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලුරා අදම කතා කරන්න 13:22ට ප්‍රයිම් ලෑන්ස්.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
15: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
16: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited 077-406-4397
17: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-7676-10.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
18: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
19: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273
4: 540.
6: Net FM.
20: Algoat.

0: උදේ 7:58 අයල්ගුටාව මේ වෙලාව. දැන් අපි යන්න හදන්නේ.
1: කොහෙද යන්නේ?
0: යන්න හදන්නේ.
1: යන්නයි යන්නේ.
0: යන්නයි යන්නේ.
1: කොහෙටද?
0: කළුතර පැත්තට.
1: කළුතර?
0: කළුතර පැත්තට.
1: yes. කළුතර යනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම කළුරා තමයි.
0: කළුරා.
1: කළුරා.
0: yes.
1: මෙහෙම මේක හරියට
0: pronunciation
1: කරන්න ඕනේ. හරිද? නැත්නම් ඒ ඉන්නේ
0: නැහැ.
1: ඔයා හිතන්නේ ඇත්තටේ නම ඇතුලේ.
0: ඔව්.
1: දැන් සාමාන්‍යයෙන් නමක් ගත්තට පස්සේ ඒ නම ඇතුලේ මාර පවර් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට දේවල් ගොඩාක් දනවන්න හඟවන්න පුළුවන්.
2: ඔව්. ගොඩාක් දේවල් හඟවන්න පුළුවන්. හරියට ප්‍රොනවුන්ස් කරන්න ඕනේ.
1: ඔව්.
2: විශේෂයෙන් අන්තිම අකුර එහෙම ටිකක් ඇදලා කිව්වම කළුතර පැත්තට සෑහෙන සමීප වෙනවා.
1: ඉතින් ඔන්න අපි මේ කතා කරන්නේ කළුරා ගැන. කළුරා ප්‍රොජෙක්ට් එක ගැන. දැන් මේක ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක.
0: රයිට්.
1: ඒ කියන්නේ හවුසින් ස්කීම් එක. තියෙන්නේ කොහෙද? කළුතර.
0: කළුතර.
1: කළුතර තියෙන්නේ. දැන් විශේෂත්වයක් තියෙනවානේ මේ කළුතර දෙදී කට්ටිය බලනවානේ ඇත්තටම කළුතරද? එහෙම කට්ටිය ඉන්නවා. දැන් මගේත් යාළුවෙක් ඉන්නවා එහෙම. පොළොන්නරුවේ. ඇත්තටම පොළොන්නරුවේ. නෙමෙයි කියලා අපිට ඒක ප්‍රත්‍යක්ෂ වුණා ඒ ගමන ගියාට පස්සේ.
0: රයිට්.
2: කළුතර මිනිස්සු ඉන්න හින්දාත් කළුතර වුණා කියලා කියනවානේ.
1: ආ හා හා. ඒ කළු
2: සහ තර පොඩි ඇත්තක් තියෙනවා.
1: පොඩි ඇත්තක් තියෙනවා නේ.
2: අපි දන්න අය පොඩ්ඩක් එහෙම
1: නේ. ඔව් ඉන්නවා නේ.
0: අහන්නවත් දන්නේ නැහැ. අහන්නවත්.
2: ඒ කිය කළු තරයම තමයි එහෙම කියන්නේ.
0: තර නැහැ නේ ඉතින් කළු වුණානේ.
2: කවුද?
1: කවුද?
0: නෑ කවුරුත් නෑ.
2: ඔයාලා මතක් වෙන්නේ නැහැ.
1: අපි දන්නේ නැහැ. කවුද?
0: හරි හරි.
1: අපි නම් දන්නේ නැහැ.
2: හරි.
1: ඉතින් කළුතර. කළුතර නගරයට ඇත්තටම මිනිත්තු 5ක දුරයි.
0: ඔව්.
1: ඒ කියන්නේ කළුතරම තමයි මේක. හරිද?
0: ඔව්.
1: නැත්තම් වෙන කොහෙවත් ඈතට ඈතට යන්නේ නැහැ. දුරුපැති වලට යන්නේ
0: නැහැ. yes.
1: ඊට පස්සේ නාගොඩ රෝහලට මීට 800යි. දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුර.
0: අහහ.
1: ඉතින් අන්න එහෙම තැනක තමයි මේ කළුරා එක තියෙන්නේ. දැන් මේ කළුරා කියන්නේ සිටි එකක්. මේක නගරයක්. නවීන නගරයක්. මේ නගරය ඇතුලේ kids play area තියෙනවා, swimming pool තියෙනවා, indoor cricket net එක තියෙනවා, multi purpose hall එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට බොහොම අර අපි කියන්නේ නිවිසනසිල්ල සතුටෙන් කොළඹ නෙමෙයි, හැබැයි කොළඹට බොහොම සමීපව ඒ නාගරික බව බස්නාහිර පළාතනේ. කළුතර කියන්නේ මේ බස්නාහිර පළාත. හරිද? ගොඩක් කඩේ කමතක වෙනවා. එහෙම නෙමෙයි. කළුතර කියන්නේ බස්නාහිර පළාතේ තමයි.
0: රයිට්.
1: ඉතින් මේ ඔක්කොම එක්ක, මේ සියලු පහසුකම් එක්ක තමයි මේ කළුරා housing project එක තියෙන්නේ. රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට.
0: රයිට්.
1: ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ තැන වෙන් කරගන්න. බ්ලොග්ස් වශයෙන් තමයි තියෙන්නේ.
0: අරක
1: මේ ඔයා හොලිවුඩ් මූවිස් බලලා තියෙනවනේ.
0: ඔව්.
1: ඒවයි තියෙනවනේ ලස්සන බ්ලොග් බයි බ්ලොග් ඒවල් තියෙනවා.
0: බ්ලොග්
1: එකෙන් බ්ලොග් එකට කට්ටිය එකට ඉන්නේ.
0: ඔව් අර එක ලේන් එකේ
1: වගේ. එක ලේන් එකේ කට්ටිය ඊට පස්සේ එකට නත්තල් සමරනවා, එකට හැලෝවින් සමරනවා කට්ටිය. වැටවල් එහෙම නැහැ මේ ගෙදරින් ඒ ගෙදරට යන පොඩි වැටවල් තියෙන ලීවලින් ගහපු එහෙම. ඉතින් ඒ වගේ මොඩර්න් කන්සෙප්ට් එකකට හදපු තැනක් තමයි මේ කළුරා කියලා කියන්නේ. රුපියල් මිලියන 19.5 ඉඳලා ඉහළට ඔයාට පුළුවන් ඔයාගේ තැන වෙන් කරගන්න, බ්ලොග් එක වෙන් කරගන්න. ඉතින් මේ මිලියන 19.5 එකපාර ගෙවන්න ඕනේ නැහැ සාරා.
0: ඔයාලට
1: මේක වාරික වශයෙන් ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අවුරුදු 3ක කාල සීමාවක් හම්බ වෙනවා මේක ගෙවන්න. ඉතින් ප්‍රයිම් ලෑන්ඩ්ස් ලගේ තියෙනවා වෙබ්සයිට් එක. ඔයා යන්න වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ කළුරා එක ගැන විස්තර ඔක්කොම තියෙනවා. ඒකේ 3D මොඩල්ස් ටික දාලා තියෙනවා.
0: ඒකේ
1: මොනවාද තියෙන විශේෂත්වයන් කියලා ඔක්කොම තියෙනවා. ඊට පස්සේ තව විශේෂ දෙයක් තියෙනවා. හොට්ලයින් එකකුත් තියෙනවා.
0: ඒ
1: හොට්ලයින් එකෙන් කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 13:22 තමයි හොට්ලයින් එක. 13:22 කෝල් එකක් දීලා ඔයාලට පුළුවන් වැඩි විස්තර කළුරා ප්‍රොජෙක්ට් එක ගැන දැනගන්න.
0: රයිට්. ඕකේ. ඊට පස්සේ අපේ රාජසේවකයන්ටත් හැමදාම කියනවා වගේ පොඩි පණිවිඩයක් තියෙනවා. පොඩි පණිවිඩයක් උනාට ලොකු වැඩක් මේක. මොකද දන්නවද?
1: මොකද? ඔයා කියන්නේ.
0: ගිහිල්ලා ගන්න පුළුවන් උගලන්ට BYD එකක්. අනිත් අයට හම්බෙන්නේ නැති chances ගොඩක් එක්ක.
1: ඔව්. ඒ කියන්නේ විශේෂ වරප්‍රසාද කිහිපයක් හම්බ.
0: ඔව්.
1: හරිද? ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඔයාට දැන් පුළුවන් රුපියල් 68,000ක මාසික වාරිකයකට ඔයාගේ BYD එක ගන්න. ඒ විතරක් නෙමෙයි තව විශේෂත්වයක් තියෙනවා. ඔයාගේ පළවෙනි සේවා වාර පහම ඔයාට නොමිලේ හම්බ වෙනවා.
0: ඒ
1: වගේම තමයි ලංකාවේ බැංකු ශේෂ්ත්‍රයේ දෙවැන්තය. ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ඔයාට ලෝන් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඒ
1: ඔක්කොම ඔයාට BYD එක හදලා දෙයි, කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඒ
1: වගේම තමයි ලංකාවේ රක්ෂණ ශේෂ්ත්‍රයේ දෙවැන්තය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ඔයාට රක්ෂණයක් හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක නොමිලේම කරලා දෙනවා වාහනේ. ඒ විතරක් නෙමෙයි වාහනේ චාර්ජ් එක, හෝම් චාර්ජ් එකත් ඔයාට හම්බ වෙනවා.
0: ඉතින්
1: මේ ඔක්කොම ආ රාජ්‍ය සේවකෙක් නම් තමයි ලැබෙන්නේ. යන්න වට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කලින් කෝල් එකක් දෙන්න 0112 125 125 නම්බරයකට 0112 125 125.
0: රයිට්. ඕකේ. ඒත් එක්කම මේ දවස්වල අචි ඉන්නවනේ ඒ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න නංගිලා මල්ලිලා ටිකක්.
1: කට්ටිය ඉන්නවනේ.
0: ඔව්. ඊට පස්සේ ග්‍රැජුවේට් වෙලා ගෙදර ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ වගේම ඩිග්‍රී එකක් තියාගෙන නිකන් ඩිග්‍රී එකට ගැලපෙන්නේ නැති, يعني ඒ ස්කිල් සෙට් එකට නැති වෙන නිකන් ජොබ් එකක් කරන කට්ටියකුත් ඉන්නවා.
1: ඔව් ඒ කියන්නේ මේවා කරන දේ ගැන ඔයාට සටිස්ෆයි නැති වෙන්න පුළුවන්. ඔව් එහෙම වුණාම තමයි අන් එම්ප්ලොයිමන්ට් එක හැදෙන්නේ.
0: රයිට් ආත්ම තෘප්තියක් නැති කට්ටිය.
1: නැති කට්ටිය. ඒ කියන්නේ විරකියාව කියන එක නැති වෙන්න නම් ඔයාගේ කුසලතාවයට දක්ෂතාවයට ඔයා ඉගෙන ගත්ත දෙයට මෙච්චර කාලයක් පුරාට ඉගෙන ගත්ත දෙයට ගැළපෙන රස්සාවක් ඔයා කරන්න ඕන.
0: කරන්න ඕනේ.
1: ඉතින් ඒ වගේ අවස්ථාවන් දෙන්න පුළුවන් හැමෝටම නෙමෙයි. ඒ වගේ අවස්ථාවන් දෙන්න පුළුවන් බොහොම ස්ථාවර ශක්තිමත් ආයතන වලට විතරයි.
0: විතරයි.
1: රජය හැරුණකොට රැකියා උත්පාදනය කරන්න පුළුවන් නම් යම් ආයතනයකට.
0: රයිට්.
1: ඒ ආයතනය ඒ කියන්නේ සාර ඇත්තටම රට වෙනුවෙන් සෑහෙන ලොකු මේවරක් කරන ආයතනයක් වෙනවා. අපි කියන්නේ entrepreneurship කියන්නේ ඇත්තටම මේකට. තමන්ගේ community එකට තමන්ගේ ප්‍රජාවට මොනතරම්නම් බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක.
0: yes.
1: ඉතින් එහෙම තැනක් තමයි සදාහරිත plantation කියලා කියන්නේ. දැන් ඔන්න කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ඔයාට තනතුරු කිහිපයකටම ආයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන ඉහළ වැටු. ඊට පස්සේ ඉදිරි දීමන, කොමිස් අතිකාල දීමන, බෝනස්, විදේශ සංචාර, ඒ වගේම තමයි ඔයාට ශිෂ්‍යත්ව පවා හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජොබ් එකට අදාළව ඔයාට පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. විසිට් කරලා දේවල් ඉගෙන ගන්න පුළුවන්. ෆීල්ඩ් රිසර්ච් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඔයාට අරගෙන ඉන්නේ සදාහරිත plantation. ඔයාගේ CV එක තියෙනවනේ. ඒක යවන්න මෙන්න මේ නම්බරයකට 076යි 441යි 16යි 48076යි 441-1648. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ CV එක මේල් කරන්න careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට.
0: හරි හරියට ස්පෙලිංග්ස් බලලා ඊමේල් එක ටයිප් කරලා ඊමේල් එක කියවන්න නැත්නම් අචි කියපු නම්බර් එකට WhatsApp කරන්න ඔයාගේ CV එක.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I may get a denuwa. Wasakala kiri fun එක piri elakiri kiri.
1: Udaya 8:03 දැන්.

0: ஒப்பட்ட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මේ pay රටකට pain pay අලුත් වෙන අලුත් pay විමසුම
4: අයබුවන් මේ pay රටතොට සමගින් මම සමීර බස්නහිර සබරගමු සහවයම් පළාත් තුළත් ගාල්ල මාතර මහනුවර සහ නුවරේලිය දිස්ත්‍රික්කවලත් අද දිනේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු උතුරුමැද වයඹ සහ දකුණු පළාත් තුළත් විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇති විය හැකි. මේ අතර නිර්දිග මෝසම දිවින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පෙරවරු 9ට
0: net news මේ pay රටතොට

0: උදේ 8යි නැණි 10යි අයල්කට ආව මේ වෙලාව. අජිනෝවා. නෑමකුත් නෑ කියන්නේ. ආගෙන ඉන්නවද කියලා.
1: ඔව් ඔව් ඉන්නවා ඉන්නවා.
0: ඉන්නවා නේ. මම වැහෙනවනේ.
1: හොඳට ඇහෙනවා. අනේ කංකම්බුරු සින්සින් ඔරුව වගේ. මං කියන දේ ඇහෙනවද? ඇහෙනවා ඇහෙනවා. මයික් ඕෆ් කරලත් ඇහෙනවා ඔන් කරලත් ඇහෙනවා.
2: මේ දැන් අපේ මේ හෙට සිකුරාදානේ.
0: ආ
1: හෙට සිකුරාදා නේද?
2: සිකුරාදා කියලා කියන්නේ ඉතින් ආයේ ෆුල් හැපනින් දවස.
0: Friday night.
2: ඕගොල්ලෝ දන්න අන්න. Friday night අපේ DJ night එක තියෙනවා. DJ අසත් එක දැන් හෙට විශේෂයි මේ වැඩි.
0: අයියේ.
2: හෙට විශේෂයි අපි කෙලින්ම male DJ කෙනෙක්.
0: Right.
2: Female DJ ලා දෙන්නෙක් ගෙන්නනවා එකපාර.
0: Right. So සංයෝගයක්ද?
2: හරියට අර අගමැති මෝදි අර ඉතාලි අගමැති තුමිය මෙලනියා එක ගත්තු ෆොටෝෂූට් එක
0: වාගේ
1: එහෙම කියන්න එපා.
0: අයියයි
1: රජීව් ගාන්ධිත් ඉතාලියෙන් තමයි නෝන මහත්තයා ගන්නන් ආවේ සෝනියා ගාන්ධියා.
2: සෝනියා ගාන්ධිව. ඉතින් ඉතාලියට සෑහෙන්න මේගොල්ලෝ සමීපයි. ඔව්
1: ඉතාලියෝ ඉන්දියාවට සෑහෙන්න සමීපයි. අත්‍තරම දැන් මන්මෝහන් සිං මහත්තයා ඉන්න කාලේ ඇත්තට නිනෝන අගමැතිනිය සෝනියා ගාන්ධිනේ. ඇත්තම ඡන්දෙ හම්බුනේ ඇටනේ.
2: ඔව්.
1: එතකොට ඉන්දියා ජනතාවට එතකොට ඉන්දියා පුරවැසියෙක් වෙලා ඉතරයි. මේ යෝදි කොහෙන්ද ආවේ ඒවා මේවා කිසිම දෙයක් අදාළ වුන්නේ
0: නැහැ.
1: ඒ වෙලාවේ ඉන්දියාවට ඉතාලියෙන් හරි කමන්නේ නැහැ. ආපු එක්කෙනා ගැලපෙනවා නම්. මේ ඒගොල්ලෝ ඒ මොකක්වත් බලන්නේ නැතුව සෝනියා ගාන්ධි හින්දිත් නෙමෙයි. හින්දු ආගමෙත් නෙමෙයි. මොනවද ඉන්දියානුත් නෙමෙයි.
0: රයිට්.
1: හින්දි භාෂාවත් ඔය පොඩ්ඩක් මහත්යෙන් හින්දා කතා කරන්න දන්න ඕනනට මං හිතන්නේ අය ඉංග්‍රීසි භාෂාව තමයි වැඩි හරියක් පාවිච්චි කරේ.
0: ඉතින්
1: ඒව කිසි දෙයක් ඒගොල්ලන්ට එහෙම අදාළ වුණේ නැහැ. ඒ වෙලාවේ ඇයව තේරුණා.
0: ඇයි
1: ඉතින් පසුපසින් ඉඳලා මේ ඇයගේ අනුප්‍රාප්තිකයාට රට කරගෙන යන්න දුන්නා. ඇත්තට මේ කවුරුත් දන්නවා මේ තිරේ පිටිපස්සේ ඉඳන් නූල නැටුවේ කවුද කියලා.
2: කවුද කියලා. ඔව්. ඉතින් මේ ඇත්තටම දැන් මේ වෙනකොට මේ ෆොටෝෂූට් එක සෑහෙන ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
0: මොකද කියන්නේ මේ ලස්සනයිනේ.
2: ලස්සනයි ලස්සනයි. සයිටනික් වගේ.
1: සෝනියා ගාන්ධි නෝනා වගේමයි.
0: අවේ අචි මටත් එව්වා මේ ලස්සනයි ඇත්තටම. සතුටුයි අපිට.
2: ඔව් ජෝජියා මෙලෝනි තමයි අග්‍රාමාත්‍යවරිය. ඇත්තටම ඇය ලස්සන කාන්තාවක්.
1: ඒ ගැන මේ වගේම අබීතයි.
2: අබීතයි සයිටිතරයි.
1: මම අභියෝග කළානේ.
2: ඔව්. ඉතින් ඇය ගැන බොහොම ලොකු කතාබහ ආන්දෝලනාත්මක කතාබහ ලෝකේ පුරාම ඇති වුණා. එකක් ඇයගේ ලස්සන නිසා ලෝකේ රාජ්‍ය නායකින් ඇයට පොඩ්ඩක් මේ තරවටු කරන්න උනත් ටිකක් අදිමදි කරා.
1: අදිමදි කරනවා.
2: ඒ කරන තරවටු උනත්
1: ටිකක් අවංකව අපේ සිරිමාව මැතිනියට ඒ කාලේ තිබුණ යෝගනේ.
2: ඔව් නේ.
1: ඇය රාජ්‍ය තාන්ත්‍රිකයි, ඇගේ දේශපාලන ඥානය ඉතාමත් ඉහළයි. ඒ ඔක්කොමත් එක්ක ඒ පෞරුෂය සෑහෙන්න බලපෑවා.
2: නැත්නම්
1: අර නොබෙදජාලින්ගේ සමුළුව වගේ තැනක ගිනි කසේ වගේ බැබලිච්ච හැටි අපේ අගමැතිනිය නේද?
2: ඉතින් ඒ වගේ තමයි මෙලෝනිටත් ලොකු ආකර්ෂණයක් තියෙනවා. ආකර්ෂණ නිසා වෙන්නම ඇති මේ වගේ ලස්සන ෆොටෝෂූට් එකක් කරන්න නැත්තේ ඉන්දියා අගමැතිවරයා නරේන්ද්‍ර මෝදිත් එක්ක. ටෝපි එහෙම අරගෙන ගිහිල්ලා තිබ්බා. දෙන්න ටෝපි කනවා, තේ බොනවා,
0: ඈත
2: පෙන්නනවා. එන්න වැඩ ගොඩයි. ඔව් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා.
0: ඕකේ.
2: ඉතින් අන්න ඒ වගේ. ඒ වගේ ලස්සන කම්බිනේෂන් එකක් ඔන්න අපි හෙට රෑ අරගෙන එනවා. අපේ DJs ලා දෙන්න කිව්වනේ මේල් ඇන්ඩ් ෆීමේල් DJs ලා දෙන්නෙක් මෙනවා. DJ රමේෂ්,
1: ඕඩියන් මෙලනි නෙමෙයි.
2: DJ රමේෂ් එක්ක DJ ඩිලි තමයි හෙට එන්නේ. ඉතින් අපේ අසත් එක්ක සුපුරුදු වෙලාව රෑ 9, 9 ඉඳලා රෑ 12 වෙනකම් වැඩේ යනවා. ඉතින් මේ පැත්ත ටියුන් කරගන්න 94.8 95. ඒ වගේම අපේ Facebook live stream එක යනවා.
0: stream
2: එකත් බලන්න. වෙනස් වැඩක්. මේක මොකද දෙන්නෙක් එකතුන අය ගෑනු ළමෙකුයි පිරිමි ළමෙකුයි DJ කරන්න පටන් ගත්තට පස්සේ. නිකන් කතා කරත් ඒක දෙන්නෙක් එකට ඉඳගෙන වෙනස්නේ. ඒ වගේ නේ හිතනකො DJ කරන්න ගත්තට පස්සේ මොන වගේ combination
1: එකක් කියලා
2: වෙයිද කියලා.
1: දැන් බලන්න මේ මෝඩි මෙලනි combination එක.
2: ඒ
1: රටවල් එකේම මුල් ලකුරු දෙකයි.
2: අයි.
1: මේ දෙන්නගේ මුල් ලකුරු දෙකේම.
2: ඔව්.
1: මම වරන්ඩේ කතාවක් හැදුව හැටි මේගොල්ලන්.
0: හැදුව නේද පදයක්.
1: මොන්නේ කතාවක් රටවල් දෙකේ මුල් ලකුරු දෙකත් අයි.
2: අයි.
1: හරිද? එතකොට මේ දෙන්න එක්කෙනෙක් මෝඩි. අක් අනිත් එක්කෙනා මෙලණි.
2: බලන්න
1: ඒ ගැළපීම.
2: ගැළපීම. අන්න.
0: පදයක්
1: හැදුවා. ඔව්. දැන් ඊළඟට මෝඩිගේ අනිත් පැත්තේ ෆයිට් එක දෙන එක්කෙනා රජීව් ගාන්ධිගේ පුතා.
2: පුතා.
1: කවුද?
2: රාහුල්.
1: රාහුල්. රාහුල් ගාන්ධිගේ අම්මා කවුද? කවුද කවුද? හා කවුද?
2: ආය පියන ඉතාලිය.
1: ආය ඉතාලියන් වෙනවනේ.
0: මේක
1: කොහොමද හැදුව කතාව උදේ පාන්දරම.
2: අන්න කතා හදනවා නම් අපි
1: තමයි යල්කෝ ටවුන් තමයි
2: ඉතින් යන්න මේ මෝදිගේ මේ පේජ් එකට ගිහිල්ලා බලන්න Facebook page එකේ ලස්සන මේ shoot එක තියෙනවා ඉතින් ලෝකෙ පුරාම කට්ටිය මේක ගැන කතා බහ වෙනවා
1: ඕන්න ඉන්න දැන් අපේ කට්ටියට wedding ගන්නකොට pre shoot වලට ඔය angle ටික ගන්න පුළුවන්
2: මේ concept එක හොඳයි ඈ අර මල්ලි මෙහෙම ඉන්න නංගි මෙහෙම ඉන්න කියලා ගත්ත එකක් කියලා පේනවා
1: pre shoot එක මරු
0: මේ ඒපාර මේ මහත්තුරුන්ගේ ඔලුව කන්න ගනින් දැන් නැහැ ඉතාලිය එක්කන් යන්න කියලා pre shoot එකට
1: නෝනලා එහෙමද
0: ඕගොල්ලෝ මේ වැරදි දේවල්
1: උනන්නේ නෝනලා එහෙමද
2: එහෙමද
0: එහෙම තමයි
1: දැන් අපි කොහමරි DJ night එක ගහන්නකෝ ඔය එක එක්කෙනා කතා හදා දෙන්නතු
2: අපේ DJ night එක ගහන්න අපි දැන් එහෙට කිව්ව විදියටම දෙන්න එක්කෙනා වැඩේට
0: right
2: 9 දන් 12 වෙනකම් වැඩේ යනවා right මේපත ටියුන් කරගෙන ඉන්න දැන් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් ඔය නෝනලට නැත්තම් වෙන්න නෝනලට
0: right
2: wife ලා වෙන්න ඉන්න ඉන්නේ ඒගොල්ලෝ මේ pre shoot ගැන මෙහෙම කරන්න කියලා කියන්නේ එහෙම කියද්දි ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් සමහර ලාවට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. සමහරට ඇත්තටම යාට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්.
0: ඇත්තටම පිරිමින්ට ඇහෙනවා.
1: හැබැයි ඒ වෙලාවට වැඩිපුරම ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ බොයෆ්‍රෙන්ඩ් නෙමෙයි.
2: කවුද එහෙනම්?
1: ඒත් ගොඩක් ලාට බොයි කෙනෙක් තමයි.
2: ආ
1: කැමරමන්. මොකද ඒ ඔය දන්නවනේ මේ නෝනා මහත්තයා ගෙන ඉඳලා පින්තූර ගත්තොත් එයා අන්තිමට යාගේ ඔළුවම තමයි මේගොල්ලෝ කන්නේ කියලා. නේද?
2: හරි. අන්න කට්ටිය දන්නවා. හරි ඉතින් අපි වල මතක් කරනවා විෂන් කියා හියරින් සොලියුෂන් ගැන.
0: රයිට්.
2: ඔයාට වාගේ ශ්‍රවණ තත්ත්වේ වාගේ හියරින් එක. ඔයාට ටෙස්ට් එකක් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි විෂන් කියා හියරින් සොලියුෂන් කියලා කියන්නේ. ඉතින් ලංකාව පුරාම මේ ශාඛාවන් තියෙනවා. අමතක නොකර ඔයාට පුළුවන් මේ ශාඛාවකට ගොඩ වෙන්න. සාමාන්‍යයෙන් අපි අපේ ඔය සෞඛ්‍ය සම්බන්ධව නේ දවස පුරාම අවුරුද්දක් පතා ගොඩක් කාලවලට සමහර අය මාස 6න් 6ට වගේ ඔය විවිධ විදිහේ ටෙස්ට් කරනවානේ නේ අපේ වෘද්ධිල පීඩන තත්ත්වයන් වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, අපේ වකුගඩු වෙන්න පුළුවන් නේ අපේ දියවැඩියා තත්ත්වයන් රුධිර සීනි මට්ටම් මේ ඕන දෙයක් ගැන අපි නිතර සැලකිලිමත් වෙනවා. හැබැයි අපිට අපේ මේ කන් ඇහෙනවද නැද්ද කියන එක ගැන අපේ ශ්‍රවණ තත්ත්වය ගැන අපි එච්චර සැලකිලිමත් වෙන්නේ
0: නැහැනේ.
2: හිතන්නේ නැහැනේ. එච්චර අපිට ගානක් නෑ. ඇහෙනවනේ ඉතින් ඇහෙනවා. ඒ ඇති.
0: හැබැයි එහෙම නෙමෙයි. ඇහෙනවා.
2: හැබැයි එහෙම නෙමෙයි. නිශ්චිතව විද්‍යාත්මකව පිළිගත් විදිහට වාට ඒ නිශ්චිත වයසකදී ඇසිය යුතු පරාසයක් තියෙනවා. ඒ පරාසය ඇසෙන්නේ නැත්නම් ඒ කියන්නේ වාගේ ශ්‍රවණ තත්ත්වයන් නිරෝගී නෑ. ඉතින් ඒක නිසා තමයි අපි වාට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකට යන්න. ලංකාව පුරා මේ ශාඛාවන් තියෙන ලෝකයේ මේ වෙනකොට තියෙන දියුණුම සම්මතම තාක්ෂණයන්ගෙන් තමයි මේ සියලු පරීක්ෂණ කටයුතු මේ ටෙස්ට් එක කරන්නේ. ඒකෙන්ද අපි අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔයා මතක තියාගන්න ඕන. ඔයාගේ ශ්‍රවණ මට්ටම ඔයා මෙහෙම පරීක්ෂා කරගන්න ඕන, ටෙස්ට් කරගන්න ඕන කියලා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. මේ අපි කියනවා මේ හියරින් ඒන්ජල් කෙනෙක්. හියරින් ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙනවා ගෙදර ඉන්න තරුණ කට්ටියට.
0: තරුණ අයට yes.
2: ඔව් හොඳට කන් ඇහෙන කට්ටිය ඉන්නවනේ මේ වෙලාවේ. අපි මේ කියන දේ අහගෙන ඉන්න. ඔයගලන්ට පුළුවන් ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. නැත්තම් කවුරු හරි වැඩිහිටියෙක් වෙන්න පුළුවන්,
0: වාදන්න
2: කෙනෙක් වෙන්න පුළුවන්, නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 50ට වැඩි නම් එයාගේ ශ්‍රවණ මට්ටම ගැන වාට යම් අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා
0: නම්,
2: ඒ කියන්නේ මේ අපේ අම්මට අපේ තාත්තට එච්චර කන් ඇහෙන්නේ නැහැ වගේ. අපි පොඩ්ඩක් ගිහලා ටෙස්ට් එකක් කරගන්න ඕනේ කියලා හිතනවා නම් එකගෙන යන්න. එකගෙන ගියාට පස්සේ නොමිලේම ලංකාවේ ඕනම විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකින් මේ හියරින් ටෙස්ට් එක වාට කරගන්න පුළුවන්. ඉතින් ඒ අතරතුර වාටත් ඒ ටෙස්ට් එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මම මතක් කරනවා දැන් ඔය හැම බ්‍රාන්ච් එකකම හැම ශාඛාවකම තියෙන ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒකට වාට පුළුවන් මේ එක පිටිපස්සට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තියලා මේ ෆොටෝස් ගන්න. ෆොටෝස් අරගෙන වාගේ සෝෂල් මීඩියා account වල අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා විෂන් කියා හියරින් සොලියුෂන් කියන ඒගොල්ලන්ගේ page එක ටැග් කරන්න. ටැග් කරාට පස්සේ වාට පුළුවන් EV bike එකකුත් දිනා ගන්න. ඉතින් ඔයගලන්ගේ ආදරණීය වැඩිහිටියන්ගේ ශ්‍රවණ තත්ත්වයේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වෙන ගමන් ඒගොල්ලන්ට ලොකු උදව්වක් කරන ගමන් ඔයාලට පුළුවන් වින කෙනෙක් වෙන්න EV bike එකක. ඉතින් යන්න ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට.
0: Right. Okay. ඉතින් Vision Care එකට යන්න ආචී කිව්වා වගේ සමහරට EV bike එක වාගේ වෙන්න පුළුවන්.
2: වෙන්න පුළුවන්.
0: හොඳ දෙයක් කරන ගමන් Tamanටත් පොඩි chance එකක් තියෙනවා ඉතින්.
2: තියෙනවා. ඉතින් ඒකින්ද ඒ chances miss කරගන්න එපා. අනිවාර්යයෙන්ම යන්න. ඔයා වැඩිපුර කට්ටියව අරගෙන ගියොත් ඔයාට winning opportunities දිනන්න තියෙන හැකියාවන්
0: වැඩි වෙනවා. Right. දැන් අපි දෙන්න කතා කරා නේද චීනුවා welding ගැන.
2: ඔව්
0: මතකද?
2: ඔව්
0: welding කියන්නේ අර හොඳ job එකක් කියලා අපි දෙන්න අර job එක නාන්තල welding පැත්තට යන්න පොඩ්ඩක් හිතුවේ.
2: ඔව්.
0: ආ
2: ශිල්පීන් කියලා කියන්නේ ලේසි පහසු කටයුත්තක් අපි දන්නවනේ ගැඹුරු දී දී යට පෑසුම් කටයුතු කරන
0: අභ්‍යවකාශය
2: කරන කට්ටිය ඉන්නවා. ඉතින් මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. හොඳ විනයක්, හොඳ ඉවසීමක් එක්ක හොඳ ඇහැක් තියාගෙන හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩ.
0: ඒ
2: වගේම තමයි හොඳට ආරක්ෂිත පියවර අනුගමනය කරන්න ඕන වැඩ. එතකොට මේ ආරක්ෂිත පියවර ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන වැල්ඩින් කුහර මේ ඉලෙක්ට්‍රෝඩ් එකේ තියෙන ප්‍රමිතියත් සෑහෙන්න වැදගත්. ඒ ප්‍රමිතිය නිශ්චිත විදිහට නැත්තම් නිශ්චිත සම්මතයන්ට අනුව නැත්තම් ඒකෙන් ඔයා කරන ඉදිකිරීමට ඔයා කරන පෑසුම් කටයුත්තටත් නිශ්චිතව වෙන්න ඕන දේ හරියට වෙන්නේ නැහැ. ඒ දේවල් සමහර විට දුර්වල විදිහට, ඒ කියන්නේ ශක්තිමත් නොවන විදිහට පෑසුම් කටයුතු සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් වෙන්න
0: පුළුවන්.
2: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩම ගන්න කියලා. SLS සහතිකයත් එක්ක තමයි එන්නේ. ඒ වගේම තමයි අර නිශ්චිත සම්මත දුර ප්‍රමාණයන් උස ප්‍රමාණයන් තියෙනවා ඔය කූරවල. ඒ කූර කොහොමද ගන්න ඕන කියලා නිමිරදි ප්‍රමිතිය අපේ මේ පෑසුම් කටයුතු ගන්න මහත්තුරු
0: දන්නවා.
2: ඉතින් ඒක ඔයාට පුළුවන් වෙරද පොලෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ මෙන්ෂන් කරලා මෙවනවා මේ මේ විදිහට මේ මේ උස මට්ටම් වලින් ගන්න පුළුවන් කියලා.
0: රයිට්.
2: ඔයාට හරිය විදිහට SLS ප්‍රමිතියත් එක්ක හරියට ගන්න පුළුවන් මෙල්වා වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩක් තෝරගත්තොත්.
0: ඉතින්
2: ඒක නිසා අපි ඔයාට මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ වැල්ඩින් කටයුතු කරද්දි පෑසුම් කටයුතු කරද්දි ප්‍රමිතිය ගැන හොඳට සැලකිලිමත් වෙන්න කියලා.
0: මොකද ආචී ඔයා කොච්චර දක්ෂ වැල්ඩින් ශිල්පියෙක් වුණත් වැඩක් නැහැ. ඔයා පාවිච්චි කරන්නේ මෙල්වා නෙමෙයි නම් ඔයාගේ වැඩේ වරදින තියෙන චාන්ස් එක වැඩි. එනිසා මෙල්ව පාවිච්චි කරන්න ඔයාගේ වැල්ඩින් වැඩ ඔක්කොටම.
2: ඔව් ඒ කියන්නේ ක්වොලිටි එක.
0: ක්වොලිටි එක. යස්.
2: එන් ක්වොලිටි එක.

0: FM 94.8 Net FM Divaina Pura.
1: උදේ 8:24 දැන්
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි. BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න 0112 125 125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
3: රොඩක් සම් බලගෙන වූ අපේ කුරකන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රඩක්ස් වෙතින් විජය කුරකම් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
4: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
5: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
4: හ්ම් තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
5: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
4: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. තීරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: මාසෙ මැද මෙච්චර මනු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. Shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
9: Fems අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

0: උදේ 8යි විනාඩි 31යි අල්ගොතාම වෙලාව. අපේ ආටි පැන්න එළියට නේද?
1: මං හිතන්නේ ගියාද දන්නේ කීල්ස් එකට හරි කොහෙට හරි
0: නේද? කොහෙට හරි යන්නද?
1: බලන්නකෝ.
0: ගියාට කමන්නේ නෑ
1: නේද? නේද? ආ තාම ඇරලා නෑ. ආ දැන් ඇරලා නේ 8:32යි.
0: දැන් ඇරලා.
1: විනාඩි 2ක් වෙන ඇරලා. ඒක තමයි ගියේ.
0: අපිටත් එක්ක මොනවාරි අරන් එනවා නම් ගියාට කමක් නෑ.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: හරි. අපි දැන් කියන්න යන්නේ නෝවා. අපි දැන් මතක් කරානේ කට්ටියට. අපි ජොබ්ස් ගැන සෑහෙන වරි වෙනවානේ.
1: අනිවාර්යෙන් නේද? අපි
0: ඩිග්‍රී එකක් කරන්න
1: ඕනේ. ඉගෙන ගන්න ගමමුත් කල්පනා කරනවා දැන් මේවා ඉගෙනගෙන අපිට රස්තාවක් කරන්න අවස්ථාවක් ලැබෙයිද?
0: අවස්ථාවක් ලැබෙයිද කියලා. ඒ කියන්නේ ඩිග්‍රී එක කරන්න කලිනුත්, ඒ කියන්නේ දැන් මේ මම දන්න නංගි කෙනෙකුත් හිටියා මගෙන් අහනවා ජොබ් එකක් කරගන්න, ජොබ් එකක් හොයාගන්න හොඳම ඩිග්‍රී එක මොකද්ද කියලා.
1: නා මේන් ඉහෙන් කනින් කටින් එල්ලගෙන නේද?
0: එනවා එනවා එනවා. අපි ආසි කොහෙද මේක සැරට පණින්න බෑ.
2: එහෙම යනවා ඉතින් පොඩි පොඩි දන්නේ නැද්ද ගනුදෙනු තියනන්නේ ඒවත් කරගන්න බෑ.
0: ආ අපි කීකේ හිටිය ඇචි දැන් ළමයි දැන් තරුණ කට්ටිය ගොඩක් තරුණ කට්ටිය මේ හැමෝම ජොබ්ස් හොයන කට්ටිය ඉගෙන ගන්න කලින් ඉඳන්ම හිතනවානේ ජොබ් එකක් හොයාගන්න හොඳම දේ මොකද්ද කියලා.
2: ඔව්.
0: ඒ කියන්නේ ජොබ් එක ගැන එච්චරට අපි වරි වෙනවා.
2: ඒ කියන්නේ
0: මම හිතනවා.
2: ඔව්. ඒ කියන්නේ මම මොන ෆීල්ඩ් එකෙන්ද ඉස්සරහට යන්නේ? මොන වගේ ඔව් මොන වගේ ශාස්ත්‍රයකින් මොන වගේ ෆීල්ඩ් එකකින් මොන වගේ විෂයක් එක්ක ඉස්සරහට ගියොත්ද හොඳ?
0: හොඳ.
2: ඔව්.
0: මේ එතකොටද මොන වගේ ජොබ්ස් ද ඒකේ තියෙන්නේ?
2: එහෙනම්
0: කීකී හිතනවානේ අපි. ඔව්.
2: ඊටත් වඩා අපි හිතන දේවල් තියෙනවානේ. ඒ ජොබ් එක වෙනුවෙන් මට කොච්චර පේ කරනවද? මගේ සැලරි එක මොන වගේ වෙයිද? මට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවන්, ඔපචුනිටීස් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? නේ, ඒ කියන්නේ දැන් ලං අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂන් එකකට වෘත්ති එකට ගියාට පස්සේ ඒ වෘත්තිමය බව අපි වෘත්තිමයයි කියලා අපිට දැනෙන්න ඕන. අපි ප්‍රොෆෙෂනල් කියලා අපිට දැනෙන්න ඕනනේ. ඒ කියන්නේ අපි අත්දැකීම් අලුතෙන් ගන්න ඕන. ඊට පස්සේ අපේ විෂය අර හැමදාම මේ සිතයි පුටුවටයි සීමා වෙලා ඉන්නේ නැතුව එතනින් එහාට ගිහිල්ලා ඒ පෝස්ට් එකට අදාළ දේවල් ලෝකේ මොනවාද තියෙන්නේ මේ මේ විෂය මොනවාද සිද්ධ වෙන්නේ මේ පෝස්ට් එක සම්බන්ධයෙන් මේ වෙනකොට ලෝකේ සිද්ධ වෙන අලුත්ම දේවල් මොනවාද ඒ වගේ දේවල් අපි ඉගෙන ගන්න. ඒ වගේ දේවල් අපි කියන්නේ හඹාගෙන යන්න, ලුහු බැඳගෙන යන්න කැමතිනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ අපි ඉගෙන ගන්නවා කියලා, අපි grow වෙනවා කියලා.
0: ඒ
2: තමයි මේ රැකියාවක තියෙන ලොකුම වටිනාකම. එක තැනක අපි කියන්නේ පල් වෙන්නේ නැහැ.
0: නැහැ. Yes.
2: අන්න ඒකයි. ඉතින් එහෙම රැකියාවක් හොයාගෙන යනවා නම් ඔයාට සදා හරිත ප්ලාන්ටේෂන් එක ගැන මතක් කරන්න ඕන.
0: Right.
2: ඔන්න ඒගොල්ලෝ දැන් රැකියා අවස්ථා ගොඩාක් අරගෙන අවිලා තියෙනවා. නුවා මේ වෙනකොට දැන් තියෙනවා කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර වෙනකන් ලොකු රේන්ජ් එක තනතුර ප්‍රමාණයක්.
1: ඉතින් එතනින් එහාට තියෙන්නේ සහකාර සාමාන්‍ය අධිකාරීනේ.
2: ඔව්.
1: එතකොට මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර තියෙනවා. ඊළඟට සාමාන්‍ය අධිකාරී තනතුර තියෙනවා. ඊළඟට එක්ක ඩිරෙක්ට අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් තියෙනවා. එයාට ඊට පස්සේ චෑමන් තියෙනවා.
2: චෑමන්
1: තියෙනවා. එච්චර ඔය යන්න ඕනේ නැහැ නේ.
2: ඔව්. චෑමන්ට ගන්න බෑනේ එකපාරේ.
1: ඒකින්ද ඒ කියන්නේ යන්න පුළුවන් ඉහළම රැකියා අවස්ථාව දක්වා දීලා තිනවා. එතනින් එහාට තව තියෙන දෙක තුනයි ස්ටෙප්.
2: දෙක තුනයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ලොකු රේන්ජ් එක රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ඔයාට තියෙනවා. ඒ වගේම තමයි දැන් මේකේ විශේෂත්වය. ඔයාට පොඩි තැනින් පටන් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ටික ටික ඔයාට ප්‍රොමෝෂන් අරගෙන ඔයා බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැදගත්ම දේ අපි ඊළඟට කියපු දේ. ඒ තමයි ශ්‍රේෂ්ඨ ඉහළම වැටුම්. ඊට පස්සේ ඉදිරි දීමනාවන්, අතිකාල දීමනාවන්, බෝනස්, විදේශ සංචාර.
0: ඊට
2: පස්සේ ඔයාට හම්බ වෙනවා විදේශ ශිෂ්‍යත්ව, ලංකාව ඇතුළේ ශිෂ්‍යත්ව. ඔයාගේ පෝස්ට් එකට අදාළ වට අලුත් දේවල් ඉගෙන ගන්න, ඒ අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා ගන්න.
0: ඊට
2: පස්සේ ෆීල්ඩ් රිසර්ච් එකෙන් පිටරට ගිහිල්ලා කොහොමද මේ ශාස්ත්‍රයේ අනිත් රටවල වැඩ කටයුතු වෙන්නේ, ඒ දේවල් අලුතෙන් ඉගෙන ගන්න. ඇත්තටම ඔයාගේ තියෙන වටිනාකම ඔයාට වැඩි කර ගන්න පුළුවන් අවස්ථාවන් ගොඩක් මේ විදිහට සදාහරිත ප්ලාන්ටේෂන් අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන මේ ඔයාගේ ආසන්නතාවය අනුව.
0: ඒ
2: කියන්නේ ඔයාට ළගම ප්‍රදේශයේ, නගරයේ, දිස්ත්‍රික්කයේ, පළාතේ ඔයා කැමති තැනක ඔයාට රැකියාව කරන්නත් පුළුවන්කම තියෙනවා.
0: මොකද
2: එයාලගේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. branches ලොකු ප්‍රමාණයක් තියෙනවා සාධාරිත plantation සතුව. ඉතින් ඔයාට ඒ වගේත් වැඩට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ආයි කොළඹ එන්න ඕනේ නැහැ, head office එකටම ඔයාගේ post එකට අදාළව ඒ තැන්වල ඒ branches වලත් වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක හරිම විශේෂයි. ඉතින් ඒ වගේමයි අපේ දැන් ඔය campus වල ඉන්න part time කරන්න ජොබ් හොයන කට්ටිය ඉන්නේ අපේ කොල්ල කෙල්ල ඉන්නවනේ. ඉගෙන ගන්න ගමන් කරන්න රස්සාවක් හොයනවා. අන්න ඕගොල්ලන්ට අර්ධකාලීන රැකියා අවස්ථාවන් තියෙනවා සාධාරිත ප්ලාන්ටේෂන් එකේ. ඉතින් ඔය ඔක්කොම පාර්ට් ටයිම් හොයන අයද, ෆුල් ටයිම් හොයන අයද, මේ වෙනකොට කරන එක ගැන සැටිස්ෆයිඩ් නැති කට්ටියද, ඒ ඕන කෙනෙක්ට ඔයාලගේ CV එක මෙන්න මේ නම්බර් එකට යවන්න පුළුවන්. WhatsApp එකක් විදියට යවන්න. 076 441 1648 0776 4041 48 කියන නම්බෙකට වඩ කැලින්ම වට්ස්ඇප් කරලා යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් careers@sadaharita.com careers@sadaharita.com careers කියද්දි දැන් CARERS @sadaharita.com කියන මේල් එකට ඔයාගේ CV එක යවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර කලින් කියපු වට්ස්ඇප් නම්බරකට ඔයාට වැඩි විස්තර අහලත් මැසේජ් එකක් දාන්න පුළුවන්. මොන මොන පෝස්ට් ද ඔයාට ඇප්ලයි කරන්න තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔයාට දැනුවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න සදාහරිතලගේ වෙබ්සයිට් එක තියෙනවා. ඒකෙත් තියෙන ඔයාලගේ කන්ටැක්ට් නම්බර්ස් ගොඩාක්. ඒ නම්බර්ස් වලනුත් කතා කරලා ඔයාට මේ ගැන විස්තර දැනගන්න පුළුවන්. හැබැයි මොන නම්බරකින් ගත්තත් කියන්න මේ net එක අහලා තමයි දැනගත්තේ.
0: දැනගත්ති කියලා. ඔව්.
2: මොකද අපිටත් මොන හරි තියෙන්නේ. මේ මෙච්චර දේවල් කරලා
0: සල්ලි ඉතුරු කිරීමේ ඉඳන් ඒවා ඉන්වෙස්ට් කිරීමේ ඉඳන් අර කොනේ ඉඳන් මේ කොනටම කියනවා. දැන් කියන්න හදන්නේ ඒ වගේ කතා තමයි.
1: ඔව් කියන්නේ ඉඳන්. තුනක ඉඳන් කියන්නේ.
2: තුනක ඉඳන්.
0: හිටන් නෙමෙයි ඉඳන්. හරිද කියන්නේ යන්නේ LB ලගේ පුදුම හත ගැන.
2: LB ලගේ පුදුම හත. ඒ කියන්නේ දැන් ඔයාට සේවින් account එක ඔයාගේ තියෙන සල්ලි ආයෝජනය කරන්න පුළුවන්, තැන්පත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
2: 100% පොලි අනුපාතයකට. 100% කියලා කියන්නේ සාමාන්‍යයෙන් සේවින් account එකට සෑහෙන්න ලොකු අපිට හිතා ගන්න බැරි විදිහේ පුදුම සහගත interest rate එකක්.
0: රයිට්.
2: ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ LB premium saving එකේම ඔයාගේ ආයෝජනය කරන්න කියලා. කොච්චර අපි තැන්වල ආයෝජනය කරත්, කොච්චර fixed deposit ගත්තත්, කොච්චර අපි shares ගත්තත්, කොච්චර අපි ට්‍රෙෂරි බිල්ස් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර එතස කොටස් වෙලද පොළ ඊට පස්සේ කොයි තැන්වල කොයි විදියට ආයෝජනය කරත් අපි අනිවාර්යයෙන්ම සේවින් account එකක්
0: තියාගන්න ඕනේ.
2: ඒක සාමාන්‍ය. එහෙම තමයි සේවින් account එකක් තියාගන්නවා. ඉතින් ඒ සේවින් account එකේ 100% පොලියක් හම්බ වෙනවා කියලා කියන්නේ සෑහෙන වටිනවා. ඒක නිසා තමයි මේ LB finance ලගේ පුදුම හත ඔයාටත් ඔන්න පුළුවන් ඔයාගේ account එක පටන් ගන්න. documents පොඩි ප්‍රමාණයක් තමයි ඕනේ කරන්නේ. හරිම ඉක්මනින් ඔයාට document පොඩි ප්‍රමාණයකින් ඔයාගේ account එක open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕනම වෙලාවක මේක money withdrawals කරන්න පුළුවන්, සල්ලි ගන්න පුළුවන්. හැබැයි එහෙම ගත්ත කියලා 100% පොලි අනුපාතය අඩු වෙන්නේ
0: නැහැ.
2: තියෙන ගාන්ට් එක කැල්කියුලේට් වෙනවා. ඊට අමතරව ඔයාලට LB SIM map එක තියෙනවා. SIM map එක through ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ account එක manage කරන්න. manage කරන්න කියලා කියන්නේ ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක මේ account එක through ඔයාට payments කරන්න, transactions කරන්න, ඔයාගේ bill තියෙනවා නම් ඒව settle කරන්න, ඒ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් LB premium saving account එක ඔයත් දැන් try කරලා බලන්න.
0: right okay. අටි දැන් මම සෑහෙන්න ගෙදරට බඩු ගේන්න යන කෙනෙක් නේ. අපේ අම්මා මේක අහන් ඉන්නා නම් ඉනාවේ. නෑ නඩ අම්මා ඉන්නේ. මම මෙහි බෝඩින් ජීවිතයක් ගත කරද්දි අපි තනින් බඩු ටික හොයාගන්න ඕනේ නේ ආචී නේද?
2: ඔව් ඔව් එහෙම තමයි. සර්වයිවල් ස්කිල්ස්
0: කියලා වගේ. සර්වයිවල් ස්කිල්ස් වල හයිට් එකේ ඉන්නේ අර පීක් වෙලා තියෙන්නේ දැන්.
2: ඉනිපෙත්‍රම ඇවිල්ලා
0: තියෙනවා. ඔව් ඉනිපෙත්‍රම ඇවිල්ලා ඉන්නේ. එහෙම ඉනිපෙත්‍රම ඇවිල්ලා ඉන්න වෙලාවක මම ඉතින් ওই 3-5 පැත්ත පොඩ්ඩක් එක්ස්ප්ලෝ කරනවා හැමදාම.
2: ආහ
0: මොකද ගෙදර හදපු 3-5 අපිට නෑනේ. ඒක හදාදින්න වෙලාවකුත් නෑ. ඒක නිසා මම ওই විජය ප්‍රොඩක්ට්ස් ටික පොඩ්ඩක් කොනකින්නම් බලාගෙන යනවා. හරි ලේසි ආචී බලා ගන්න. මොකද දන්නවද? එක WP ලාන්ඡනේ තියෙනවා ලොකුවට. හරිද? අනිත් එක තමයි ඒගොල්ලන්ගේ මේ පැකට්ස් හරිම ග්‍රැෆිකල්. අර හොඳට ෆොටෝ එකක් එහෙම ඉස්සරහට දාලා ලොකුවට ගහලා තියෙන්නේ මේකේ මොනවද තියෙන්නේ කියලා.
2: ඒ කියන්නේ අපිට ආයේ මේ අර හංගපු දේවල්
0: නැහැ.
2: ingredients මොනවද මේකේ තියෙන්නේ මොනවද මිල ගණන් expiry date details ටික හරි පැහැදිලිව තියෙනවා.
0: පැහැදිලිව තියෙනවා. ඒක නිසා ඔයාලට කියන්නේ විජය ප්‍රොඩක්ට්ස් ගන්න ඔයාගේ 3-5 ඕමන ඔක්කොම complete කරගන්න.
2: complete කරගන්න.
0: හරිද? මොනවද දන්නා තියෙන්නේ?
2: මොනවද තියෙන්නේ?
0: මිරිස් කුඩු තියෙනවා. කෑලි මිරිස් තියෙනවා. 3-5. මාළු කරි 3-5. මස් කරි 3-5. බැදපු 3-5. අමු 3-5. ලුණු කුඩු, අබ කුඩු, සූදුරු කුඩු. ඊට පස්සේ විජේ නූඩල්ස් තියෙනවා. රතු හාල්, සුදු හාල් ඉන්දියාප්ප පිටි තියෙනවා. ඊළඟට ස්පෙෂල් පපඩම් තියෙනවා. විජේ තේ, විජේ කෝපි. ඔයාගේ මං හිතන්නේ කුස්සියට ඕනම දෙයක් විජය ප්‍රොඩක්ට්ස් වලින් ගන්න පුළුවන්.
2: ඔව්. ඉතින් ඒ කියන්නේ ලොකු රේන්ජ් එක මේ ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා විජයලගේ. ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය අපි ගාවට එන්නේ. අවුරුදු 30ක් ශේෂ්ත්‍රයක ඉන්නවා කියලා කියන්නේ ලේසි නෑ.
0: ලේසි නෑ.
2: ඉතින් අපි කියනවානේ අර සත් සමුද්‍රයෙන් එපිටට.
0: ඔව්.
2: ඒ අපිමානනීය නමක් තමයි විජේ ප්‍රොඩක්ට් කියලා කියන්නේ WP ලාන්ඡනය බල්ල ගන්න. අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්න රහක්. ඒ හින්දා ඔයා රැවටෙන්න විදිහක් නෑ කොහෙත්ම.
0: Yes.

0: FM Anupaha 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: දෙයටයි විනාඩි 44යි දැන්
3: yes fortune soy
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
5: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
7: ඉගෙනුමට හොඳ මාත්‍රවල Master Guide පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ Master Guide ප්‍රකාශකයෝ වෙතින් 0672013636
8: Prime Kalora අභිමානවත් කළුතරින් swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Prime Kalora අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන්. Prime Kalora අතම කතා කරන්න 13:22ට Prime Land.
0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
1: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නෑ.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
10: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්.
12: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: 8:51 වෙනකයි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: ඒයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
10: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
11: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
13: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 WhatsApp කරන්න.
14: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
15: මෙල්වා බොක්ස් බාර්වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
16: මෙල්වා එක ලංකාවේ එක.
17: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
18: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
17: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: කවදත් අලුත් කාගෙත් නෙත් FM Algo

0: උදෑසන 8:55 අල්ගොටාවුමෙ වෙලාව
1: හරි ඉස්සලා මතක් කරනවා ඔයගලන්ට යන්න කියලා කීල්සකට හරිද හරි ඉක්මනින් මතක් කරගෙන
0: මම බැලුව මොකක්ද උනේ කියලා
1: හරිද යන්න ඕනේ කීල්සකට මොකද කීල්සකේ අපි දැන් ඔයාලට කියලා තියෙනවා කීල්ස් බ්‍රෑන්ඩින්ග් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා
0: රයිට්
1: ඉතින් මේව ගැන කතා කරද්දි දැන් ඔය 360 කිව්වට පස්සේ ඔය කන බොන දේවල් විතරක් නෙමෙයි කන්සියුමින් කරන දේවල් විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා edible දේවල් විතරක් නෙමෙයි තව දේවල් consuming තමයි edible නෙමෙයි
0: consuming edible
1: edible සහ edible නොවේ non edible ඒවත් තියෙනවා ඉතින් ඇත්තටම ඔයාලට ලොකු range එක product ප්‍රමාණයක් ගන්න පුළුවන් biscuit වල ඉඳලා Kiehl's biscuit තියෙනවා Kiehl's spices තියෙනවා Kiehl's frozen items තියෙනවා ඊට පස්සේ ඔය පොඩි අයට ඕනේ කරන දේවල් තියෙනවා baby diapers වගේ දේවල් තියෙනවා ඊට පස්සේ තව තියෙනවා garbage bag ගැන අපි එදා කතා කරා ඒ වගේ ඔයාලට ඕනේ කරන ගොඩාක් දේවල් තියෙනවා ඉතින් මේ හැම දෙයක්ම ගන්නවා යන්න Kiehl's එකට ඔයාලට ළඟම කීල් ශාකාවට යන්න ගිහිල්ලා මේ බ්‍රෑන්ඩ් 360කට වැඩි ප්‍රමාණයක්
0: right
1: kills brand එකගෙන products 360කට වැඩි ප්‍රමාණය
0: ඔයා
1: try කරලම් බලන්න ඕන
0: right
1: ඉතින් අද මායිසාරා යන්න හිතාගෙන ඉන්නවා ගිහිල්ලා අපි දැන් 360ක් තියෙන අපිට ඔක්කොම try කරන්න බැරුව ගියානේ අපි try නොකරපු තව මොනවාද තියෙන කියලා try කරලා ඇවිල්ලා හෙට ඔයාට කියන්න
0: හෙට ඔයගලන්ට කියන්න දැන් අන්ටි මට ඉන්නවා මේ interior designing කරන යාළුවෙක් කරලා ඉන්න කෙනෙක් මේ එයා මට පින්න එයාගේ portfolio එක කියලා එකක් තියෙනවා ඒගොල්ලෝ අර අඳින designs
1: කියන හරිද මෙච්චර කල් කරපු වැඩ ටික
0: මෙච්චර කල් කරපු වැඩ ටික මේකේ ඔක්කොම තියෙන්නේ අර පොඩි western concept එකකට minimal concept වලට දාපු දොර ජනෙල් pantry cupboard ඒවත් ඔක්කොම තියෙන්නේ අලුත් විදිහට හදපුවා හරිද මම ඉතින් ඇහුවා ඔයා කොහොමද ලංකාවේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඇන්දට වැඩක් නැහැ නේ කරන්න පුළුවන් වෙන්නේ
1: කරන්න ඕන කරන අමුද්‍රව්‍ය ටික තියෙන්නේ
0: නේද තියෙන්න එපා යකෝ අයි බය වෙන්න එපා swiss tech තියෙන්නේ ඒකට නේ කියලා
1: ඔව් මේ ඇත්තම මේ ගොඩක් අය දැන් swiss tech එක තමයි Tamange අලුත්ම ගෙදර වෙන්න පුළුවන් නැත්නම් ඔය office space එක වෙන්න පුළුවන් හදන්න පටන් අරගෙන තියෙන්නේ මොකද අපි ගොඩ දෙනෙක් අලුත් ගයක් හදද්දි අලුත් ගොඩ නගිල්ලක් හදද්දි අරවා කියපු විදිහට මේ පොඩ්ඩක් අර සරල බව ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මොඩර්න් ගතිය ගන්න උත්සාහ කරනවා එතකොට මේ මොඩර්න් ලුක් එක ඒ අපි දන්න සිම්පල් සරල ලුක් එක එන්නේ අර අපි කියපු මේ දැන් අපි ඔය කතා කරන මේ ඒක තමයි විශේෂත්වය swiss tech වගේ ඇලුමිනියම් නිෂ්පාදන හරහා ඒවා ජනෙල් දොරවල් උළුහව් ඊට පස්සේ pantry cupboard විදිහට යොදා ගන්න පුළුවන් මේ ඔක්කොම ඇලුමිනියම් නිෂ්පාදන එතකොට හරීම අර අපිට පොඩි calm vibe එකක් තමයි තියෙන්නේ ලොකු වයි වර්ණ පාට එහෙම නැහැ හැබැයි ඔන්න ඔයාට ඕනනම් wooden texture එකෙන් ලීයක් විදිහට පේන ඇලුමිනියම් දාන්න ඒකටත් ඔන්න chance එක තියෙනවා. ඒ test එකගෙනුත් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අලුත්ම swiss tech නිෂ්පාදන. ඉතින් එහෙම දාද්දි ඔයාට මතක් කරන්න ඕනේ පොඩි quotation එකක් හදාගන්න. හරිද? ඔයා දැන් කතා කරලා fabricate එක හදාගන්නවනේ quotation එකක් මෙච්චර ප්‍රමාණයක් මට swiss tech නිෂ්පාදන යනවා මගේ අලුත්ම ගෙදරට. ඒ මේ හදාගත්තු quotation එක ඔයා මෙන්න මේ number එකට WhatsApp කරලා යවන්න.
0: right.
1: ඔව්. සාර කියන්න බලන්න මේ number එක.
0: 076-780-7000 quotation එක අරගෙන tag ගාලා WhatsApp කරන්න.
1: කරන්න. ඒ කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් ඒගොල්ලන් කට්ටියක් ඇවිල්ලා ඔක බලනවනේ. ඒගොල්ලන් technical team එකක් ඇවිල්ලා අන්තිමට බලනවා. ඔයා වැඩි ඔක්කොම complete කරාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. call එකක් දාලා කියන්නේ වැඩි ඉවරයි කියලා quotation එක යවුවට පස්සේ.
0: right.
1: quotation එක ඇවිල්ලා ටික කාලයක් යනවනේ වැඩි ඉවර වෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. ඇවිල්ලා හරියටම ඔයා quotation එකේ විදිහටම එතන කොම වැඩ ටික කරලා තියනවාද කියලා බලලා ඒ වෙලාවෙම ඔයාට කැෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක උඩරේ මේකට යටත් තමයි මේ කැෂ් බෑක් එක දෙන්නේ ඉතින් පොඩි වැඩක් කරත් ලොකු වැඩ ඕනේ නැහැ පොඩි වැඩක් කරත් swiss tech පොඩි ඇලුමිනියම් නිෂ්පාදනය කොහෙට හරි ගෙදර දැම්මත් ඔයාට මේ කැෂ් බෑක් එක ගන්න පුළුවන් හැකියාව chance එක තියෙනවා ඉතින් ඒ විතරක් නෙමෙයි අවුරුදු 30ක වොරන්ටි එක වගේම ජීවිත කාලය පුරාවටම ඔයාට ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් මේ ඔක්කොම swiss tech නිෂ්පාදන වලට හම්බ වෙනවා
0: right okay ඒක නිසා right okay ඒක නිසා
2: right okay
0: right okay පොඩි අද රැප් සීන් එකක ඉන්නේ හෙට DJ night එක නිසා පොඩ්ඩක් මමත් වයිබ් එකේ ඉන්නේ ඔයාලා chance
2: දෙයි වගේ කියලා නේද
0: swiss tech aluminium දාන්න නාවල තියෙන ඒගොල්ලන්ගේ design studio එකට ගිහින් ඒගොල්ලන්ට බලන්නත් පුළුවන් කියලා මතක් කරනවා

0: ඔබට ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත් රසගුණ අපි vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Netlis මේ pay රටකට බෙන් pay අලුත් වන අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ පැය රටතුට සමගින් මම කසුනේ. සේතුව මූකලන්ගමු ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක ගමන් බෑගයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයාගෙන තිබෙනවා. එම නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත සිදු කළ පරීක්ෂාවකදී එම මලසිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 79ක් වූ කාන්තාවකගේ මලසිරුරක්. ඇය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර නිවසේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර ඇති බවත් දුරකථන රැහන් කපා ඇති බවත් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මෝදර උයන් මහල් නිවාස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. මෙලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Netnews. Be pay what the

0: උදේ 9 විනාඩි 8යි ඇල්ගොටෝ මේ වෙලාව අපි තුන් දෙනාට ඉන්න තියෙන අවසාන පැය. මන් දැන් මේ ආචී මට අද අයිස්ක්‍රීම් අරන් දෙනවා කිව්වා මම ඒක ඉවර වෙනකම් බලන් ඉන්නේ මේ.
1: ඒක නෙමේ ඔයා මෙච්චර විශේෂ වැඩසටහනක් අයිස්ක්‍රීම් එකකට පාවලා දෙන්න දෙන්නේ සාරාල දෙන්න යන්නේ මේකයි.
0: මොනවා කරත් නෝ බඩ පුරවගෙන ඉන්න ඕන බඩ කඩ පුරවගෙන.
1: දැන් අයිස්ක්‍රීම් වලින් බඩ පිරෙනවද?
0: සතුටින් ඉන්නවා මම.
1: මොනවද මේ කියන කතා?
0: මාව සතුටු කරන්න හැරි ලේසි. මගේ බඩ සතුටු කරන්න හැරිම ලේසි.
2: පොඩි පොඩි දේවල් වලින්.
0: පොඩි පොඩි දේවල් වලින් සතුටු කරන්න පුළුවන්.
2: එහෙම මේ සමහර ඉන්නා ලෝකේ මේගොල්ලෝ සාරා පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙන්නේ.
0: හා
2: හා. ඒගොල්ලන්ට ඕනේ ලොකු මයිල්ස්ටෝන්.
0: ලොකු මයිල්ස්ටෝන්.
2: ලොකු ලොකු ඉලක්ක වලට යන්න තමයි ඒගොල්ලන්ට ඕන. ඉතින් එහෙම ලොකු ලොකු ඉලක්ක වලට යන එක්කෙනෙක් තමයි මේ අපි දන්න කෙනෙක්. අපි දන්න කෙනෙක් අපිව දන්නේ අය.
0: ඕකේ.
2: අපි දන්න. එයා අපිව දන්නේ.
0: එයා අපිව දන්නේ.
2: එලොන් මස්ක්.
0: ඔල්
2: මස්ක් ගැන අපි දැන් පහුගිය ටික කතා කරා. එයාගේ තියෙනවානේ කම්පැනි එකක් මේ SpaceX කියලා. ඔය රොකට් තාක්ෂණය සම්බන්ධයෙන් ලෝකේ පළවෙනි වතාවට reusable රොකට් තාක්ෂණය ලෝකෙට අරගෙන එන්නේ එලොන් මස්ක්ගේ මේ SpaceX සමාගම.
0: ඒ
2: කියන්නේ රොකට් එකක් ගිහිල්ලා කක්ෂගත වෙලා සැටලයිට් එක අපි දන්නවනේ අභ්‍යවකාශයට මුදා හැරලා ආයෙ ආපස්සට ඇවිල්ලා.
0: රයිට්.
2: රිවර්ස් එකට ඇවිල්ලා.
0: ඕකේ.
2: අර මේ ලොන්ච් කරපු ලොන්චින් පෑඩ් එකටම අර හෙලිකොප්ටරයක් බානවා වගේ ලස්සන්ට ඇවිල්ලා ෆිට් වෙන තාක්ෂණය.
0: ඕකේ. ඒ
2: කියන්නේ රියුසබල් නැවත නැවත භාවිතා කරන්න පුළුවන් රොකට් තාක්ෂණය ගැන.
0: රයිට්.
2: එලොන් මස්ක් ලෝකයට හඳුන්වා දුන්නා.
0: ඉතින්
2: ඒක සාර්ථකවත් හදා බැලුවා පහුගිය දවසක. දැන් ඉස්සරහට අගහරු වලට යන්න. නාසාකටත් උදව් කරන්න මේ රොකට් ලබා දෙන්නත් නියමිත තියෙනවා. ඒවට ගිවිසුම් මත්සන් කරලා තියෙනවා. ඉතින් ලෝකෙ වෙනස් කරපු තනි මනුස්සෙක්. මේ තනි මනුස්සයාගේ මේ දැවැන්ත ව්‍යාපාර ජාලය ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඇත්තටම සාර අපි දන්නවා AI තාක්ෂණය, ග්‍රොක් AI තියෙනවා. මේක එලොන් මස්ක්ගේ.
0: ඊට
2: පස්සේ ට්විටර් එක අරගෙන ඒක X කරා. නම වෙනස් කරා. එහෙම පුද්ගලෙක් මෙයා. ඊට පස්සේ එතනින් නැවතුනේ SpaceX එක දන්නවා.
0: ඊට පස්සේ
2: අපි දන්නවා ස්ටාලික් චන්ද්‍රගා මේ ජාලය. ස්ටාලික් ලගේ ලොකු network එකක් තියෙනවා. ඉතින් ඉන්ටර්නෙට් යන්න ලෝකෙ පුරා. ඒ වගේම තමයි මේ විදිහට මේ ගොඩාක් වැඩ කරන මස්ක් හැම වෙලේම කියන කතාවක් තියෙනවා.
0: හරි.
2: එලොන් මස්ක් මේ මට සල්ලි නෑ.
0: සල්ලි නෑ.
2: මට සල්ලි නෑ.
0: මෙච්චර සෙල්ලම් දාන එක්කෙනාට සල්ලි නෑ.
2: මට සල්ලි නෑ. හැබැයි යානේ ලෝකේ බිලියනපතියා. ලෝකේ අංක එකේ බිලියනපතියානේ.
0: ඒත් අපි මොනවද කියන්නේ?
2: ඒ කියන්නේ නිකන් ඒ කියන්නේ මේ සාරා අපේ විදේශ සංචිත වගේ 20 ගුණයක විතර ධනයක් තියෙන මේ තනි මනුස්සයා ගා.
0: තනි මනුස්සයාට.
2: හැබැයි
1: හැම කෙනා තමයි මෙහෙම කියන්නේ.
2: අන්න එයා හැම වෙලේම කියන එකක් තියෙනවා මං ගාව සල්ලි නෑ. මං ගාව මං ඔය ඔයගොල්ලෝ මාව ලෝකයේ ධනවතා හරි ලෝකයේ ඉන්න මහා ව්‍යාපාරිකයා ඔය විදිහට එක එක නම් වලින් හැදින්නුවට මම තමයි යව් ටෙස්ලා වෙන්න පුළුවන් SpaceX වෙන්න පුළුවන් ඊට පස්සේ Starlink වෙන්න පුළුවන් මේව ලෝකයට රංගායි මං උනට මං ගාව සල්ලි නෑ.
0: අපි දෙතර නම දාලා තින්නේ ආට
2: කොහොමද එහෙම සල්ලි නැති මේ මිනිස්සයා කොහොමද මේ තාක් විශාල ධනස්කන්ධයක උරුමක් කරුවෙක් වෙන්නේ ඒකනේ ප්‍රශ්නේ ඔයා හිතන්නේ මොකද සාර
0: දන්නේ
2: ආය වෙන මොකුත් නෙමෙයි
0: මොකද
2: එයාගේ තියෙන ඉන්වෙස්ට්මන්ට්
0: ඕ
2: එයාගේ cash in hand
0: right
2: ඒ කියන්නේ ඔය මුදල් නෝට්ටු ඩොලර්ස් විදිහට ඩොලර්ස් කොල කියලා අපි ගමුකෝ
0: කොල
2: හරිද නෝට්ටු විදිහට එයා ගාව සල්ලි නැහැ
0: හා
2: ඇත්තටම එයා ගාව cash in hand එහෙම නැහැ මේ cash in hand නැහැ කියන්නේ මේ ඉතින් මේ මිනිස්සයා ගාව ඇති day to day transaction වලට ඕන කරන යම් ගාණක් ඇති
0: හැබැයි
2: මේ ලෝකේ බිලියන පතියා කියන තරම් cash එකක් එයා ගාව නැහැ
0: ඔව් අර මිටි ගණන් අර ෆිල්ම් වල වගේ එහෙම නැහැ
2: එහෙම කොයි හරි කාමරයක එහෙම දාලා
1: විවසායක ගාව කොහොමත් එහෙම නැහැ
2: නෑ තොග නැහැලු එයා ගාව තියෙන එයා ආයෝජනය කරපු දේවල්
0: හා
2: හා ඒ ආයෝජනය කරපු මුදල් ප්‍රමාණය circulate වෙවි එයාගේ ව්‍යාපාර ජාලය ඇතුලේ දුවනවා.
1: එයා කියන්නේ එයාගේ අතෙත් නැහැ, උගන්ඩාවෙත් නැහැ කියන්නේ කාර්ලෝ කිව්වොත්.
0: ඔව්.
1: තේරුම් ගන්න.
2: කොහෙවත් නැහැ.
0: කොහෙවත් නැහැ.
2: හැබැයි එයා තමයි ලෝකේ බිලියනපතියා. එහෙම වෙන්න හේතුව තමයි ඒ සල්ලි එයා ආයෝජනය කරලා තියෙන්නේ. ඒවා විවිධ ශේෂ්ත්‍රවල දුවනවා. සර්කියුලේට් වෙවි දුවනවා, දුවනවා, දුවනවා.
0: ඒ
2: මුදල් එයාගේ අතේ කවදාවත් නැහැ. අන්න ඒක තමයි ආයෝජනයේ වැදගත්කම.
1: ඒක හැන්දක් අරන් එයා ඕනෙලට බෙදා ගන්න.
2: බෙදා ගන්න.
1: ඕන තරම් සුප් එක තියෙනවා.
0: සුප් එක හැමතිස්සෙම රන් වෙනවා.
2: ඒක හැමදේම අර කල්දේරෙම
1: වෙවි තියෙනවා. හැම වෙලාවෙම මෙසන්ස් වැටෙනවා. නේද? ෆ්‍රෙෂ් එකේ තියෙනවා. තමන්ට සුප් බොන්න ඕන වුනහම තමන්ගේ අර සුප් කෝප්පෙට අවශ්‍ය ප්‍රමාණය දාගන්න.
2: ඉතින් ඒක
1: නිසා කවදාවත් අරක හිඳෙන්නේ
0: නැහැ. නෑ
2: නෑ. ඉතින් ඒක නිසා තමයි අපි මේ කියන්නේ. අපි මේ ඔයාලට මේ ටවුන් එක ඇතුලේ ගොඩාක් ආයෝජන අවස්ථා ඉතුරු කිරීම ගැන මේ ඇයි මේ සල්ලි කියන දේවල් ඉන්වෙස්ට් කරන්න ඕන කියලා දෙනවානේ. ඔන්න ඕක තමයි හේතුව. ඉතින් එයාගේ SpaceX සමාගම ඔන්න දැන් පළවෙනි පාරට කොටස් වලද පොලට එන්න කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කොටස් වලද පොල වෝල් ස්ට්‍රීට් එකේ ඉන්නේ තියෙන්නේ ඇමරිකාවේ. ඔන්න මේක වෝල් ස්ට්‍රීට් ඉතිහාසයේ දැවැන්තම ගනුදෙනුව වෙයි කියලා අපේක්ෂා කරනවා. ඉතින් මේ සමාගමේ බිලියන 600ක හිමිකමක් තියෙන්නේ අපේ එලොන් මස්ට.
0: රයිට්.
2: ඉතින් මේ කොටස් නිකතුවත් එක්ක මේ සමාගම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනේ සීමාව ඉක්මවා යයි කියලා මේ වෙනකොට ආර්ථික විශේෂඥයින් මතපල කරලා තියෙනවා.
0: රයිට්.
2: ඉතින් බොහොම නුදුරේදීම ඇමරිකාවේ ජනතාවටත් ස්පේස්එක් සමාගමේ කොටසක අයිතිකරුවෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම වීමත් එක්ක කොටස්වල වටිනාකම ඉහළ යාමත් එක්ක අනිවාර්යයෙන්ම එලොන් මස්ක්ගේ කොටස්වල වටිනාකම බිලියන සීමාව ඉදලා ට්‍රිලියනේට යයි කියලා මත පල කරලා තියෙන ආර්ථික විද්‍යාඥයින් විශේෂඥයින් ඔන්නෝග තමයි රහස. හැබැයි කොටස් තමයි මේ ඉහළ යන්නේ කොටස්වල මිල. ඒ මුදල් විදියට නෝට්ටු විදියට ඒ කිසිම දෙයක් මස්ගේ අතේ නැහැ. ආයෝජනේ තමයි කරලා තියෙන්නේ. ඒ ආයෝජන වලින් ඕන වෙලාවට යට අවශ්‍ය ප්‍රමාණය ගන්න. වත්කම් මුළු ලෝකේ පුරාම විසිරලා දැවැන්ත ව්‍යාපාර අධිරාජ්‍යයක් ගොඩනගලා තියෙනවා. ඒක නිසා තමයි අපි වාට ආය කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් නොකර ඉන්න එපා.
0: හරි. ඉතින් ඒ වගේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තමයි අචි ඉනවා. හොඳ ගියක් ගන්නවා
2: කියන්නේ
0: හොට් ස්පොට් එකකින් හබ් එකකින් මේ ගියක් හිතන තැනකින් අරගන්න ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි අත්‍තරම. ඒ කියන්නේ අපි කියනවනේ එක එක තැන් කියන්නේ හොඳ ලොකේෂන්ස් තියෙනවනේ ඒ වගේ තැනකින් හොඳ ගියක් කල් පවතින හැම දෙයකටම ලේසි එහෙම ගියක් ගන්න එක ඔයාට ඇත්තම ඉන්වෙස්ට්මන්ට් එකක්.
2: හරියටම හරි සාරා. ඒ කියන්නේ මේ අපේ වත්කම් ගොඩක් කලවට අර මස්ගෙත් එහෙම තමයි. එයාගේ වත්කම් තියෙන්නේ මුදල් විදියට කෑෂ් විදියට නෙමෙයි. ලෝකේ පුරාම එයාට තියෙනවා රියල් ස්ටේට්.
1: රියල් ස්ටේට් තියෙනවා. අනිත් එක මේ අවස්ථාවේ මේ අපි කල්නුත් කිව්වා. දැන් ඩොලර් එක මං හිතන්නේ 340 වෙලා. ඉතින් අපි මේ අපි රටක් හැටියට ඩොලර් පරිස්සම් කරගන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හැබැයි පිටරටින්නම් අපි වහගෙන ඉන්න අය ඉන්නවනේ. දැන් අපි කිව්වනේ මේ ප්‍රයිම් ලගේ මොනවද
2: කලූරා
1: එකේ ගාන ඒක මිලියන
2: 19.5.
1: ඒක තව මාසෙකනුත් දෙකකනුත් මිලියන 19.5ක් වෙන්න පුළුවන්. මීට කලින් දැන් අපි කියපු කලම්බෝ 9 වගේ වෑ මිලියන 45යි. දැන් ඒවැ මිල ඔය ගෙවල් වල එහෙම ඔය දැන් ඔයවැ මිල ස්ථතිකයිනේ. ඒව වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඩොලර් එක දවසින් දවස වෙනස් වෙනවා. ඉතින් මේ වෙලාවේ පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හොඳම අවස්ථාව තමයි මේ කලූරා වගේ තැන්වලින් තමන්ගේ ඩොලර් රෙවලා. මොකද මේ අඩු ඩොලර් ප්‍රමාණයකට මේ වැඩි රුපියල් ප්‍රමාණයක් උපයාගෙන මේ මොනවාදනේ මිලියන 19.5ක්
2: කියන්නේ
1: ඩොලර් කීයද? හැබැයි ඕක මීට මාස ගානකට කලින් ගන්න ගියා නම් වැඩි ඩොලර් ප්‍රමාණයක් වියදම් වෙනවා. ඉතින් ඒකින්ද තමන්ගේ පිටරට ඉන්න තමන්ගේ පවුලේ උදවියට තමන්ගේ යාළුවන්ට පිටරට අපි වහගෙන ඉන්න අයට මේක තමයි අවස්ථාව. ඒකින්ද මේ එක පැත්තකින් රටටත් හොඳක් වෙනවා, අනිත් පැත්තෙන් ඔයාට හොඳක් වෙනවා. සමහර ලාවට ලක්ෂ 10 15 ලාභයක් මාසයක් දෙකක් ඇතුළත ඔබට මොකද අඩු ඩොලර් ප්‍රමාණයකින් මේ කලූරා අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්.
2: ඉතින් අද කාලේ විදිහට අපිට කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් තමයි වාටම කියලා නිවසක් වත්කමක් විදිහට නිවසක් ලබා ගන්න එක. අතර මේක ඇසෙට් එකක්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ නුවා කියපු විදිහට මේ වෙනකොට අපි පිටරට ඉඳන් අහන කෙනෙක් වෙන්න පුළුවන්, ලංකාවේ කෙනෙක් වෙන්න පුළුවන්. වාට කලූරා ප්‍රොජෙක්ට් එකෙන් වාගේ පුළුවන්කම තියෙනවා බ්ලොක් එක වෙන් කරගන්න. රුපියල් මිලියන 19.5කට හොඳ ආයෝජනයක් මේක. මේ වියදමක් නෙමෙයි. ගයක් හදනවා, ගයක් ගන්නවා කියලා කියන්නේ සාර කවදාවත් වියදමක් නෙමෙයි. ඒක වත්කමක් ඔයාට. ඉතින් ඒක නිසා මේ ප්‍රොජෙක්ට් එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා බ්ලොග් එක වෙන් කරගන්න. යන්න primelands.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේක බලන්න. මේකේ graphical representation එකක් තියෙනවා, 3D model එකක් තියෙනවා. මේක කොහොමද එන්නේ, මේකේ නිමාව මොන විදියටද, ලෑන්ඩ්ස්කේපින් මොන විදියටද, අපි අර ආකිටෙක්චර් එක මොන විදියටද තියෙන්නේ. ඒ වගේම තමයි තනි තට්ටුවේ ගෙවල් තියෙනවා, තට්ටු දෙකේ ගෙවල් තියෙනවා. මේ ඔක්කොම ඔයාට බලලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කලූරා කියලා කියන්නේ නගරයක්. මේක ඇතුලේ අපි කිව්වනේ ඔයාට කලින්ම මල්ටි පර්පස් හෝල් තියෙනවා, ස්විමින් පූල් තියෙනවා. මේ ඔයාට ඕනේ කරන ජීවිතයක් ගත කරන්න ඕනේ කරන හැම පහසුකමක්ම ඔයාට අත පොවන දුරින් තියෙන ලක්ෂරි තැනක් තමයි කලූරා කියලා කියන්නේ.
0: මම දැන් මේ වෙබ්සයිට් එකේ ඉන්නේ.
2: වෙබ්සයිට් එකේද?
0: ඔව්.
2: බලන්න ඔයාට පේන දේවල් කියන්නේ
0: නේ. නෑ ආචී, දැන් කිව්වනේ මේක නගරයක් කියලා. ඇත්තටම මේක නගරයක්. හරිද? ලස්සන ලොකේෂන් එක තියෙන වටේට ගෙවල් තියෙනවා. මැද සෙන්ටර් එකේ අර අපි කියව ජිම් එක ඒ අදාළ දේවල් ටික ඔක්කොම මැද සෙන්ටර් එකේ
2: තියෙනවා. ඒ කියන්නේ හැමෝටම ඇක්සස් කරන්න පහසු වෙන.
0: Yes, හැමෝටම ඇක්සස් කරන්න පහසු වෙන විදිහට මේ මැද හරියටම තියෙනවා ඒ සෙන්ටර් එක වටේට ගෙවල් ටික තියෙනවා. එක එක වර්ගයේ ගෙවල්, තට්ටු දෙකේ ගෙවල්, තනි තට්ටුවේ ගෙවල්. ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාට පුළුවන් ඒගොල්ලන්ට කතා කරලා ඔයාගේ තොරතුරු ටික දැනගෙන මේක ගන්න. තව එකක් මම අද වාගත්තා.
2: ඒ මොකද්ද?
0: අපි AI bot කෙනෙක් ඉන්නවා ගවනේ. අනිත් පැත්තේ ඉන්නවා speak to us කියලා chat assistant කෙනෙක්. ඒකේ කතා කරන්නේ ඒගොල්ලමයි. Prime එකෙන්මයි. AI bot නෙමෙයි. ඊට වඩා නම්බෝවගේ නම්බර් එක submit කරලා පොඩි chat එකක් කරන session එකක් type කරලා ගෙනියන්න පුළුවන්. ඔය call කරන්න අකමැති කට්ටියට.
2: අකමැති කට්ටියට. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ primelands.lk website එකෙන්. හරිම මේ ඔයාලට friendly interface එකක් තමයි තියෙන්නේ. ඔයාලට ලේසියෙන් ගනුදෙනු කරන්න පුළුවන්. color එක සම්බන්ධ ඕනම දෙයක් ඔයාලට දැනගන්න පුළුවන්.
0: Right.
2: එහෙමත් නැත්තම් ඔය site වැඩක් නැහැ. Message කරලා වැඩක් නැහැ. ගන්න ඕන call එකක්.
0: Call එකක්. එහෙමත් තියෙනවා. කතා කරලා මේ විසඳ ගන්නකම් sure නැහැ.
2: Organic voice එක එනකම්.
0: එනකම් sure නැහැ. ඔව්.
2: ඉතින් එහෙම කට්ටියට ඔන්න පුළුවන් 1322 hotline එක dial කරන්න. 1322 එක dial කළා වට පුළුවන්. කලෝරා ගැන වැඩි විස්තර දැනගන්න.
0: Right.
2: ඉතින් එකපාර ඔයා මේ මිලියන 19.5 ගෙවන්න ඕනෙත් නැහැ. ඔයාට අවුරුදු 3ක කාල සීමාවක් හම්බෙනවා. වාරික වශයෙන් මේක ගෙවාගෙන යන්න. ඉතින් ඒ ඔක්කොම කතා කරගන්න පුළුවන්. ඔයා call එකක් ගන්න 1322ට.
0: Right.
2: එහෙමත් නැත්නම් visit කරන්න primelands.lk website එකට.
0: Okay. හරි. දැන් අපි හැමදාම කියන්නේ ඔයගලන්ට විශ්වාසදායි දේවල්නේ. අපි කසාගල ගැන කතා කරනවා, කසාගල plantation ගැන කතා කරනවා. කසාගල ලගේ plantation මා විතරක් නෙමෙයි අතේ තියෙන්නේ. ඊගලගේ සුපර් මාකට් එකකුත් තියෙනවා.
2: කසාගල green super market එක.
0: ඔව්.
2: මේ වෙනකොට තැන් 6ක තියෙනවා
0: සාරා. තැන් 6ක තියෙනවා.
2: අපි කලින් කිව්වේ අතුරුගිරිය, ඊට පස්සේ මාතලේ කඩුවෙල. මේ වෙනකොට ගනේ මුල්ලට, නාරම් වලට වගේම ගම්පලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තැන් 6ටම යන්න පුළුවන්. ඇත්තටම මේ ඒගොල්ලන්ගේ කසාගල green super market දැන් ශාකාවලත් තියෙන, අපේ කලින් කෝනේ කසාගල plantation වගාවන් තියෙනවා කියලා. ඒ වගාවන් වල පළදාව මෙතනටත් එනවා.
0: මෙතනටත් එනවා. yes.
2: අන්න ඒකයි කියන්නේ මේක මාර අපි කියන්නේ ස්වයං පෝෂිත මේ business concept එකක්.
0: ඔව්. ඒ කියන්නේ ඒගොල්ලෝ හොඳ දෙයක් කරනවා වගේම, කියන්නේ හොඳ business එකක් වගේම, ඒ කියන්නේ තව job opportunities උත් දෙනවා ඒගොල්ලෝ.
2: ඔව්. ඒක තමයි. ඉතින් ඒ ගොඩාක් දේවල් වලට හම්බෙන තැනක්. ඇත්තටම කසාගල principal market කියලා කියන්නේ යන්න වෙලද පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ගන්න නම් කසාගල green super market එකම තමයි. ඒ වගේම කසාගල plantation තියෙනවා ඔතන investments කරන්න. ඒකනත් අපි ඉස්සරහට වට කියන්න. ඉතින් වැදගත්ම දේ තමයි මොකද්ද? Elon Musk-ගේ අතෙත් සල්ලි
0: නැහැ. Elon Musk-ගේ අතෙත් සල්ලි නැහැ.
2: ඒ නිසා ඔයාගේ අතෙත් සල්ලි තියාගන්න එපා. ඒව අරගෙන ගිහිල්ලා invest කරන්න.

0: කාරුවරි
1: වෙන්න පුළුවන්. ඔය මොන දේටත් කලින් හොඳට ඇහුම් කන් දෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: කියනවනේ මේ
0: ඇත්ත ඇත්ත.
1: දෙවියෝ කන් දෙකක් දුන්නේ.
0: මම හොඳට අහන්න.
1: ඇහුම් කන් දීලා.
0: ඇත්තටම අපි කමියුනිකේට් කරන්න බෑනේ ඇහින් නැත්තම්.
1: අනිවාර්යෙන්ම.
0: නේද?
1: ඕනම සාර්ථක sannivedakayek.
0: ඔව්.
1: උන්න. හරිද පාඩම අද? ඕනම සාර්ථක sannivedakayek.
0: රයිට්.
1: පළවෙනි ගුණාංගය තමයි.
0: ඕකේ.
1: ඇහුම් කන් දීමේ ගුණාංගය.
0: රයිට්.
1: තව කෙනෙක් කියන දෙයට නැවතිලා සවන් දෙන්න පුළුවන් හැකියාව.
0: ඔව්.
1: ඊට පස්සේ යාට ඒකට එකඟ වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
0: කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් එකක් ගන්න පුළුවන්.
1: එහෙම පුළුවන්.
0: ඔව්.
1: නැත්තම් බයින්නත් පුළුවන්. කන්ස්ට්‍රක්ටිව් කෑ ලයින් කරලා ක්‍රිටිසිසම් විතරක්ම කර කර ඉන්නත් පුළුවන්.
0: පුළුවන්.
1: එහෙමත් නැත්තම් ඒ ගැන ඔයාගේ මොකක්ද අපි? හොඳ කියන්න
0: පුළුවන්. හොඳ කියන්නත් පුළුවන්.
1: හොඳ කියන්න පුළුවන්.
0: ඔය මොනවා කරන්නත් කන් දෙක ඇහිලා ඉන්න ඕනේ.
1: හොඳට ඇහුම්කන් දෙන්න නම් ඔයාගේ කන් දෙක හොඳට ඇහෙන්න ඕනේ.
0: රයිට්.
1: ජීවිතේ මේ අපිට ඇත්තටම මේ විශේෂඥයන් කියලා තියෙනවා. අධ්‍යාපන වේදීන් කියලා තියෙනවා.
0: ඕකේ.
1: අපි ඔය ඉගෙන ගනිද්දි කන් දෙකෙන් අහන් ඉන්නවනේ. ඇහුම්කන් දෙනවනේ. ඒක සෑහෙන්න වැදගත් කියලා. ඇස් දෙකෙන් බලාගෙන අපි නෝට් ඩවුන් කරගන්න එක නැත්නම් අපි ග්‍රැෆිකලි බලා ගන්න බෝඩ් එක හරි දැන් තියෙන ඔය ස්මාර්ට් බෝඩ් කියලා ඒවයේ තියෙන දේවල් හරි මං හරි වයසයිනේ. දැන් තියෙන්නේ හරි දැන් තියෙන්නේ.
0: මෙයා මේ අර අර මේ මොනවාද ගල් ඇල්ලේ ලියලා ඉගෙන ගත්ත එකෙක් වගේ. ඔය දැන් තියෙන ස්මාර්ට් බෝඩ්.
1: ඔය දැන් ළමයි. ඔය පන්ති ගිහිල්ලා, ක්ලාසස් ගිහිල්ලා, ලොකු ටියුෂන් ක්ලාස් වල වෙන්න පුළුවන්, කැම්පස් වල වෙන්න පුළුවන්. ස්මාර්ට් බෝඩ් තියෙනවා. ඒවයෙන් බලාගෙන, දෘෂ්ටිමය විදිහට, රූප බලාගෙන ඉගෙන ගන්න දෙයට වඩා
0: රයිට්.
1: අපි හොඳට මේ ඇහුම් කන් දීලා ධාරණය කරගන්න දේවල් අපිට බලපෑම් කරනවා වැඩි කියලා විශේෂඥයින් අධ්‍යාපන වේදීන් කියලා තියෙනවා.
0: ඒවා
1: මේ රිසර්ච් එක්ක සාර ඔප්පු කරපු දේවල්. ඉතින් එතකොට අපිට පේනවා කොච්චර අපේ මේ ශ්‍රවණය කියන එක වැදගත්ද කියලා. හොඳට ඇහුම් කන් දෙන්න නම් හොඳට කන් දෙක ඇහෙන්න ඕන. ඒක නිසා තමයි කියන්නේ ඉදලා හිටලවත් හියරින් ටෙස්ට් එකක් කරගන්න. සාමාන්‍යයෙන් අපි කීයෙන් කී දෙනාද අපේ මේ ශ්‍රවණ පරාසයන් ගැන දැනුවත්? මේ අපේ මේ ඩෙසිබල් ළගයන් අපේ කනට හොඳයිද නැද්ද? අපිට නිවැරදි හර්ට්ස් ගාන ඇහෙනවද නැද්ද? අපි ඒ ගැන කොච්චර නම් සැලකිලිමත් වෙනවද නැද්ද? ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ යන්න ඔයාට ළඟම තියෙන විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට ගිහිල්ලා ලෝකේ තියෙන මේ වෙනකොට තියෙන දියුණුම තාක්ෂණයෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කරගන්න, ටෙස්ට් කරගන්න. ඒ වගේමයි දැන් ගෙදර ඉන්නවනේ තරුණ කට්ටිය. ඔය තරුණ පුතාලා දුවලා නංගිල මල්ලිලා අයියලා අක්කලා කට්ටියට තමයි අපි මේ කියන්නේ. ඔයාලා තනියම යන්න එපා විෂන් කියා හියරින් සොලියුෂන් එකට. ඔයාට පුළුවන් දැන් හියරින් ඇන්ජල් කෙනෙක් වෙන්න.
0: රයිට්.
1: ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, නැත්නම් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, සී ආච්චි වෙන්න පුළුවන්, නැන්දා මාමා වෙන්න පුළුවන්. සමහරවිට පවුල කෙනෙක් නෙමෙයි. ඔයා දන්න අහලා පහල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශ්‍රවණ මට්ටම ගැන.
0: රයිට්.
1: ඔයාට පොඩි හරි සැකයක් තියෙනවා නම් දැන් ආච්චිට ටිකක් කන් ඇහෙනවා අඩුයි. අම්මට ටිකක් කන් ඇහෙනවා අඩුයි වගේ. තාත්තටත් දැන් එච්චර අපි කියන දේවල් ඇහෙන්නේ නැහැ. මේක සමහරවිට අපේ තාත්තගේ ශ්‍රවණ තත්ත්වයේ ප්‍රශ්නයක්ද කියන දේ හිතෙන්න පුළුවන්. ඒක වැරදි නෑ.
0: එහෙම
1: අපි ඒගොල්ලෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. සාර අපේ අම්මලා තාත්තලා ගැන වැඩිහිටියන් ගැන හැම වෙලේම 24 hour alert එකේ ඉන්න ඕන.
0: ඔව්. අවධානෙන් අවබෝධයෙන් ඉන්න ඕන.
1: ඉන්න ඕන. මොකද මම අර කලිනොත් කිව්වා ඇමරිකාවේ පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. යම් කිසි ආකාරයකින් ඒගොල්ලන්ට ඩිමෙන්ෂියා තත්ත්වයන් වැළදෙන්න මේ ශ්‍රවණ තත්ත්වයන් දුර්වල වීම බලපාන්න පුළුවන් කියලා.
0: ආ ඕකේ.
1: ඉතින් ඒක හින්දා හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. එහෙම කල්පනාවෙන් ඉඳලා ඔයගොල්ලන් එක්කගෙන යන්න ඕන. විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවට. ඉතින් මෙහෙමයි. එහෙම වාට සැකයක් තිබ්බේ නැතත් එක්කගෙන යන්න. මොකද අපේ වයසත් එක්ක අපේ ශ්‍රවණ මට්ටම ටික ටික අඩු වෙනවානේ. ඉතින් ඒක හින්දා එක්කගෙන යන්න විෂන් කියා හියරින් සොලියුෂන් ශාඛාවකට. ඔයාට නොමිලේම ජාත්‍යන්තර ප්‍රමිතියේ ශ්‍රවණ පරීක්ෂණයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ පරීක්ෂණය කරනවා විතරක් නෙමෙයි හියරින් ඒජ් සෝන් නම් ලෝකයේ මේ වෙනකොට තියෙන 10 channel hearing aids AI powered 10 channel hearing aids ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ලෝකයේ තියෙන නවීනම තාක්ෂණය ඉහළම ස්ටෑන්ඩඩ්ස් වලින් තමයි මේ පරීක්ෂණ කටයුතු මේ ටෙස්ට් එක කරන්නේ. ඉතින් එහෙම යන ඔයාට මම කියන්නේ මේ එකගෙන යන hearing angel තරුණ ඔයාට EV bike එකක් දිනා ගන්නත් පුළුවන්.
0: එයාලගේ
1: මේ vision care hearing solution ශාඛාවන් හැම එකම තියෙනවා සාරා. මේ ලස්සන බෑක්ඩ්‍රොප් එකක්.
0: ඒ
1: බෑක්ඩ්‍රොප් එකට ඔයාට තියෙන බෑක් කරලා බෑක්ඩ්‍රොප් එක බෑක් එකෙන් තියාගෙන ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක් අරගෙන ඔයාගේ social media platforms වල upload කරන්න. upload කරලා vision care hearing solution ශාඛාව ටැග් කරන්න. ටැග් කරාට පස්සේ ඔයාට EV bike එකක් දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයා වැඩිපුර කට්ටිය එක්කගෙන ගියොත්, ඒ කියන්නේ ඔයාගේ අම්මා විතරක් එක්කගෙන ගියොත් ඔයාට ඔන්න entries එකයි තරගෙ. අම්මයි තාත්තයි දෙන්නම එක්කගෙන ගියොත් ඔයාට entries දෙකක් හම්බ
0: වෙනවා.
1: ඉතින් ඒ වගේ වැඩි හිටියන් වැඩි පිරිසක් එක්කගෙන ගියොත් ඔයාට ජයග්‍රහණ අවස්ථාව වැඩි වෙනවා. ඉතින් යන්න ළඟම තියෙන vision care hearing solution ශාඛාවට.
0: රයිට්. ඕකේ. මේ විදිහට vision care එකට යන ගමන් දැන් මම කතාවක් කියාගෙන ආවනේ ඇටි ඉස්සෙල්ලා මේ මගේ යාළුවෙක් ඉන්නවා interior design කරන්න. මේ ඊ කතාවේ තව චුට්ටක් තියෙනවා. මං යාගේ ඩිසයින් එකක් ඉන් ඩීටේල් බැලුවා. හරිද? ඒ ඩිසයින් කළ තිබ්බ ලස්සන කැෆේ එකක්. බිස්නස් එකකට. මේ ඒකත් යා

0: Sen kan det vara open spaces där, sliding doors där. Det kan vara cafés, café i kam hade den pette tini. E pette i bar, kaiving men det är sliding door ekak där. Lassen partition ekak där. Men okkom jag är planning det tini. Mig kan gärna ha någon karor, mig kan dena kenarta. Aluminium där hade den kian.
1: Hari ting, jag tänker aluminium nå, så istället aluminium med tamma.
0: Aluminium med tamma.
1: Ah, en option nä. I tänker ära så här kan jag på vidi heta luxury penumakken, modern penumakken. Vad är gäddar vi tar knäme? Vad är vi av varje stanne? Vad allt är man patanka office säga kvinna pula? I hemma katti inna ni. Tamma kan gäddar den svan räcka jag vak vidi heta. Katti är redi mahanna patanga. Den enkel jag tänker att är villa.
0: Vilka business säga tarmatam?
1: Vardenevela. Jag är med. Kuda parimani idel under den gång medelma parimani är villa. Varden gång en factory. Factory again, loku factory gum, I've been a loku.
2: Factories,
1: you know, sand, you know, eating Eva get and a quarter pull one comatina, Lutem Mahadagan.
0: Right.
1: May aluminium nishpada not take, so is take aluminium maker, digugal papatina with theatre. Oh, again, digugal papatina game at my piriway. Costa is a hen ardu.
0: Right.
1: Eating I can isatama picane, Toragan, so is take aluminium. Ema Toragat at a passe. Or put a quotation, like a kadag. At the Magalutma gatherator, Natamaka factory at a Mitchell Pramana. So is take aluminium slide indoors when the pulang, not the pantry cupboards when the pulang, doors when the pulang, windows when the pulang, yano.
0: Right.
1: Quotation like a hadagin, Miss Arakin and Ambekata may WhatsApp current. You can quotation like a document tag with a name, or PDF color, or Kelima, Yavana Pulang, Hakiavatina, WhatsApp pick through, men the main Ambekata.
0: Bindai hatai hai, hatsia suai had the ha, bindai hatai hai, hatsia suai had the hakin WhatsApp number, ekata, wagi quotation like a yavan, fabricate again illegat.
1: Illegat, it was a good like a verify karagana, or whatever ID number. Reference on number එකක් එවයි. ඒක තමයි වාට අනන්නේ වෙච්ච එක ගා වෙන කාගාවත් නැ.
0: නැති කරගන්න එපා
1: ඒක. ඒ කියන්නේ ඔය ඔෆිෂියලි ඔයාව සලකා බැලුවා කියන සාක්ෂිය තමයි ඒක. එවිඩන්ස් එක තමයි ඒක.
0: Yes.
1: ඒක ලබා ගත්තට පස්සේ වැඩේ පටන් ගන්න. වැඩේ ඉන්ස්ටෝල්මන්ට් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න. කම්ප්ලීට් කරලා ඉවර වුණාට පස්සේ වාට තියෙන්නේ ආය කෝල් එකක් දාන්න. සර්විස් ටෙක් ලාට කෝල් එකක් දාලා කියන්න අපේ වැඩේ ඉවරයි. අවිල්ලා බලන්න කියලා. ඒගොල්ලෝ එනවා කට්ටිය. අවිල්ලා බලනවා. Balala, our quotation neke with the atom vade villa tiana.
0: Right.
1: Somebody read up a Katinian the Pulan Prashna and everything you can sliding doors, ekak dan gila, neman, dekak dan gila passe, him water, adjustment in the Pulan. Eo Kotamagalap in a video, rupial million deca, the Champahak Dakwa.
0: Right.
1: What a cash back ekak combino. Our do tihaka warranty a combino, hammer Swiss technish pad, the nekatam aluminium, a vitrakut neme, G with the Kale Puravatama. After sales service ekot hamba wenawa.
0: Okay, then oya worry wenne epa oyage athe thiyena budget ekak gana. Mokada egolange classic indang premium wenakan options tunak tiyenawa. Oya mona jaathika budget ekak hitiyat.
1: Oh, eken oyata nikan top level ekata luxurious level ekata ma yanna onna ekata option ekak tiyena.
0: Yes.
1: Budget friendly widiyata yanna onna ekata option ekak. Ekata
0: option ekak tiyena. Oya onama kenek oya onama kenekta egolanga option ekak tiyena. E nisa Swiss Tech ekata katha karanna. Design studio ekak tiyena nawala gihin balanna puluwan ogolanta.
1: No.
0: Achi kiwa vidiyata WhatsApp karanna ogulange quotation neka. Harida. Achi den.
1: Oh.
0: Man kiyawane man oy 3 5 poddak explore karanawa kiyala. Harida. Da hemadaama mama godak
2: kala. Ah lunuyan bull explore karanne
0: nathi. Heels ekata yanna.
2: Gedarin explore wenawa ne ne lunuyan bull sahitha.
0: Oh go. Hondata explore wenawa senasuradata wage ewa.
1: Lunuyan bull ekka.
0: Hariya den heels ekata yanna beri wena welawal thiyawane. හරිද එතකොට ඔය ළඟ තියෙන පොඩි සිල්ලර කඩ තියෙන හදිසියට අපි ලුණු එක ඉවරටක් ගලකින් අරන් එන්න ඕන වගේ තියෙන්නේ
1: හදිසියට දුවල යන කඩ
0: අපේ ගෙදර ගියාම ගාල්ලේ ගියාම අපේ ගෙවල් පාරේ තව ඇතුල් පාරක ඉන්නේ මේ දැන් අර අතිගේව කතාවක්
1: කරනවා මේ ගාල්ලේ ගිවර ගාල්ලෙම නෙමෙයි මෙයා තාලිය කැතුල් දෙයන්න තව බස් දෙක තුනක යන්න ඕන හරි කමන්නේ
0: හරිද කොහොම හරි ඉතින් ඒ පාරේ චූටි කඩයක් තියෙනවා මේ ඒක තියෙනවා පොඩි ළමයි කන අනම්මනන් જાති අර එහෙම කඩයක් එක. හැබැයි ඒ කඩෙත් විජය ප්‍රොඩක්ට්ස් තියෙනවා.
1: ඔව්.
0: හරිද? විජය ප්‍රොඩක්ට්ස් මේ පොඩි කඩේ ඉඳන් ලොකු සුපර් මාකට් එනකම් ඕනම තැනක ඔයාලා WP ලාන්ච් එකේ බලලා විජය ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. මොකද එච්චරට මිනිස්සු විජය හොයනවා
1: සාරා මේ කියන්නේ ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි ලංකාවෙන් පිට රටවල් ගණනාවක මේ විජය රස තියෙනවා. ඒ කියන්නේ ආසියානු කලාපේ විතරක් නෙමෙයි. ඔය යුරෝපයට වගේ ගියත් ඉතාලියේ ගියත්
0: ඔයාලට
1: විජය ප්‍රොඩක්ට්ස් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ විජය කියන්නේ මුළු ලෝකෙම දන්න නමක්. අවුරුදු 30ක් පුරාවට දශක 3ක් පුරාවට ලංකාවේ කුළුබඩු ශාස්ත්‍රය ලංකාවේ අපේ රහ අපේ අර අපිට ආවේනික රහ අපේ අර ඒක පොඩි කල්චර් එකේ කොටසක්නේ අපේ ස්පයිසස් කියලා කියන්නේ කුළුබඩු කියලා කියන්නේ. ඒ අපේ රහ ලෝකෙට අරන් ගියපු නමක් තමයි WP ලාන්චරෙන් එන විජය ප්‍රොඩක්ට්ස් කියන්නේ. දැන් ඉතින් ඔන්න සාරා කිව්ව වගේ වාට සුපර් මාකට් එකේ විතරක් නෙමෙයි. ඔය ගෙවල් ගාව කඩෙන් උනත් WP ලාන්චරේ බලලා විජය ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්.
0: පුළුවන්.

0: FM Anupaha, Anu Hatrai Dasama Ata, Net FM, Divaina Pura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: ඔතේ නාමය විනාඩි 44යි දැන්
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery ability gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna
5: Belwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
6: Belwa eka Lankawa eka Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 011 437 1250
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්
10: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
11: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
12: මිනිස් ජවරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747 21 33 540

0: ගල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
3: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: කවදත් අලුත් කාගෙත් නෙත්
5: FM අනුපහ FM 94.8 Net FM

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේනම විනාඩි 52යි දැන්.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: අලුතෙන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලන්ටේෂන් 071 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
8: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7 WhatsApp කරන්න.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනරි තහනේ රුත්‍රායියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනරි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
13: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: FM. I'll go down.
2: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
4: Melwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannath ba.
5: Melwa eka Lankawa eka.
6: Lankamba BYD pradarshanagarayata pivisa rajya sewaka obe BYD wahanaya adama wen karawa ganna. වැඩි විස්තර සඳහා 01122125125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් කලූරා, අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: සදා හරිත විවසායක සීනයට අත්තලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
12: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7018 WhatsApp කරන්න.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
15: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
1: DFM. I'll go

0: උදේ 9 විනාඩි 56 යල්ගුටවමේ වෙලාව අපි තුන් දෙනා අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ.
1: ඔව් යන්න කලින් මේ මතක් කරන්න ඕන BYD ගැන. BYD මේ අපේ රාජ්‍ය සේවකයින්ට
0: ඔන්න
1: අලුත්ම chance එක අරගෙන අවිල්ල තියෙනවා. ඒ තමයි මාසෙකට රුපියල් මේ 68000ක් ගෙවලා. 68000 යොන වෙන්නේ.
0: 68000 යොන වෙන්නේ.
1: මාසිකව රුපියල් 68000ක් ගෙවාගෙන යන්න. ඔයාට දැන් BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කලින් ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න. 0112125125 කියන නම්බරකට 0112125125 කියන නම්බරකට දැන් BYD එක ගනිද්දී ඔයාට තව හම්බෙන දේවල් ටිකක් තියෙනවා.
0: Yes.
1: ඔයාට පළවෙනි සර්විසස් පහම නොමිලේ හම්බ වෙනවා.
0: නොමිලේ හම්බ වෙනවා.
1: හරිද? මේ රාජ්‍ය සේවකෙක් නම් හම්බෙන දේවල්.
0: ඊට
1: පස්සේ ඔයාට ලංකාවේ අංක එකේ බැංකුවක් වන BOS එකත් එක්ක එකතු වෙලා ලෝන් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: Right.
1: ඊට පස්සේ ලංකාවේ අංක එකේ රක්ෂණාවරණ සැපයුම් කරු කවුද? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන්. එක ඔයාට රක්ෂණාවරණයක් හම්බ වෙනවා වාහනේට.
0: Right.
1: ඊට පස්සේ අවශ්‍යම දේ ඔක්කොම තිබ්බත් අඩක් නැහැනේ මේක EV vehicle එකකින්ද charger නැත්තම් charger එකත් ඔයාට නොමිලේ හම්බ වෙනවා.
0: හරි.
1: පළවෙනි registration එකත් නොමිලේ හම්බ වෙනවා.
0: හරි.
1: ඉතින් මේ ඔක්කොම ඔයාට හම්බ වෙනවා රාජ්‍ය සේවකෙක් නම් ඒකින්ද යන්න.
2: තව මොනවද නොමිලේ ඕනේ කියලා කියන්න.
1: තව මොනවද ඕනේ කිලෝ මොනවද කියලා ගන්න කතා කරලා.
2: දැන් වාහනේ නොමිලේ දෙන්න බෑනේ.
1: මාසෙක
2: රුපියල් 68000කටත් දීලා.
1: දීලා.
2: ඔච්චර දේවල් නොමිලෙත්
1: දීලා. Insurance එකත්
0: දීලා.
1: ඔව්. Registration එකත් කළා.
2: ඒකනේ.
1: අන්න ඒක. ඉතින් ඒක නිසා තමයි කියන්නේ යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට.
0: Right.
1: ගිහිල්ලා test drive එකක් එහෙම කරලා පාට පුළුවන් වගේ වාහනේ අරන් යන්න.
0: Right.
1: ඒ පණිවිඩය අපි විශේෂයෙන්ම කිව්වේ අපේ රාජ්‍ය සේවකයන්ට.
0: Yes. ඒ වගේ BYD මතක් කරන ගමන් මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල් ගැනත්.
1: Melva Steel
0: ලංකාවේ එක.
1: ලංකාවේ අංකයේ ස්ටිල් මැනුෆැක්චරර් තමයි Melva Steel කියලා කියන්නේ.
0: ඉතින්
1: අපි හැම වෙලේම කියනවා මේ එන්න අපේ මේ දේශගුණික තත්ත්වයන් කාලගුණික තත්ත්වයන් වෙනස් වෙනවා. අපි ওই ඩිට්ව ගැන මේ ඇව්වේ පළවෙනි පාරනේ ඒ වගේ සයික්ලෝන් එකකට අපිට මුණ දෙන්න සිද්ධ වෙයි කියලා අපි කවදාවත් හිතුවෙන්නේ
0: නැහැ.
1: ඉතින් මේ කාලගුණික තත්ත්වයන් දේශගුණික තත්ත්වයන් වෙනස් වෙන නිසා අපි දන්නා ඉස්සරහට අපිට මොන වගේ තත්ත්වයන්ට මුණ දෙන්න වෙයිද කියලා ඒවට ගැළපෙන විදිහට ශක්තිමත්ව අපේ ඉදිකිරීම කරන්න ඕන.
0: එතකොට
1: හැම වෙලේම ඉදිකිරීමර ව්‍යුහය ස්ට්‍රක්චර් එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඒක නිසා තමයි ලංකාවේ අංක එකේ ස්ටිල් මැනුෆැක්චරර් වර්ෂයකට විතරක්. ඒ කියන්නේ එක අවුරුද්දකට මෙට්‍රික් ටොන් 50000ක ස්ටිල් ප්‍රමාණයක් එළියට දානවා.
0: හිතා
1: ගන්නකොට ඩිමාන්ඩ් එක කොහොමද කියලා. ඉතින් ලංකාවේ අංක එකේ ප්‍රොජෙක්ට්ස් නෙළුම් කුළුණ වෙන්න පුළුවන්, දක්ෂිණ අධිවේගී මාර්ගය වෙන්න පුළුවන්, අලුත් මැනින් මාකට් එක වෙන්න පුළුවන්. මේ හැම ප්‍රොජෙක්ට් එකකටම වගේම ලංකාවේ මේ වෙනකොට කොළඹ සිද්ධ වෙන දැවැන්ත අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලටත් මෙල්වම තමයි දාන්නේ. ඉතින් ඔයත් බය නැතුව ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ඔයාගේ නිවස වෙන්න පුළුවන් ඉදි කරනවා නම් මෙල්වා ස්ටිල්ම ගන්න අමතක කරන්න එපා.
0: රයිට්. ඕකේ. මතක කිරීමත් එක්ක අපි තුන් දෙනා අදට යනවා. හැබැයි මේ සතියේ හෙටත් එනවා.
1: හෙට එනවා. හෙට අපිට කියන්න දේවල් ගොඩක්
0: තියෙනවා.
1: අපේ DJ නයිට් එක යනවා. ඒකත් ස්පෙෂල් වැඩක් විදිහට මේ පාර යන්නේ. ඒකනත් අපි වඩ දැනුවත් කරන්න.
0: ඕකේ.
1: එහෙනම් අපි හෙට හම්බෙමු.
0: හෙට හම්බෙමු.
1: එතකන් ජය වේවා.
2: හම්බෙමු.
1: මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.

0: ඔබ වෙතගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Net News මේ pay රටකට pay pay අලුත් වෙන අලුත් pay විපස්සම
4: අයිබෝන් මේ pay රටතොට සමගින් මම කේසර බගමන්තල පොලිස් ස්ථානයේ ඉදිරිපිට සිදු වූ රියානතුරකින් තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ නතර කර තිබූ ලොරි රථයක පෞද්ගලික බස් රථයක් ගැටි ලොරි රථයේ පැමිණි එම තරුණයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහු බගමන්තල ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. බස් රථ රියදුරා ගමන් වාරය ආරම්භ කිරීම සඳහා බස් රථය පනගන්වා රියදුරු අසුරින් බැසගොස් සිටියේදී බස් රථය ඉදිරියට ධාවනය වී ලොරි රථයේ ගැටී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. මීළඟ net news පෙරවරු 11ට.
0: net news මේ pay රටතොට.
5: net fm දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
6: ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 12 50

0: 하다 하다 온난다 하야벨라
1: 파울 피팅 하울레아한 자니 에크 대두누 마버트

සුබෝදසන කුවේවා. වෙලාවුදේ 10යි විනාඩි 8යි. අපි පටන් ගන්න හදන්නේ ඔයාට සුපුරුදු දේදුණු මාවත. දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්නකොටම ඉතින් අද මැයි මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්ද දවසේ ඔයා මේ වෙනකොට දවස පටන් අරන් වැඩ ටික පටන් අරන් සමහර විට මේ වෙලාව ඔයා වැඩ කරන තැන ඔෆිස් එකේ එහෙම නැත්නම් සැලොන් එකේ ගාමන්ට් එකේ තේ බොන වෙලාව වෙන්න පුළුවන්. තේකක් බොන ගමන් දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න තමයි අද හදන්නේ. මොකද අද තේක බැඳිච්ච දවසක්. මොකද අද ලෝක තේ දින. ඒකත් එක්ක අද දවස තේ වෙනුවෙන් ගොඩක් ආදරෙන් වෙන් වෙලා තියෙන දවසක්. මුළු ලෝකෙම කතා කරන දවසක්. තේ ගැන කතා කරනකොට ලංකාවේ අපිට සිලෝන් ටී සන්නාමයත් එක්ක සෑහෙන ආඩම්බරෙන් ඒ ගැන මතක් කරන්න පුළුවන් හන්දා. ඒ ගැනත් මතක් කරගෙන තමයි අද අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. දන්නවනේ ඉතින් ඔයා වැඩ කරන අතරේ ඔයාගේ මහන්සිය නැති වෙන්න, ඔයාගේ කාන්සිය නැති වෙන්න, ඔයා කැමැතිම සින්දු ටිකක් දවල් එක වෙනකන් එක දිගට අහන්න chance එක දේදුණු මාවතත් එක්ක ඔයාට හම්බ වෙනවා. ඒ සින්දු ඔයාගේම කරගන්න පුළුවන්. 0112 55 33 63 අපේ නම්බර් එකට කතා කරද්ද. එහෙම නැත්නම් ඉතින් WhatsApp message එකක් දාන්න. 0711 95 95 95. Facebook එක පැත්තට ගියෝතින් මං අදත් දාලා තිනවා පුදුම හිතෙන විදිහ පෝස්ට් එකක්. හරිම අමාරුවෙන් තමයි එහෙම ප්‍රශ්න මම හොයාගන්නේ. යන්න අපේ net fm facebook fan page එකට අපේ page එක follow කරලා ඊට පස්සේ අපේ post එකට comment එකක් දාන්න. මම ලෑස්ති අපේ facebook post එකට comment දාන අයවත් ඉස්සරහදි මතක් කරගන්න. එහෙනම් දවල් එක වෙනකන් දේදුණු මාවතෙන් එක දිගට සින්දුවහමු. මම ජනී.

0: ஜானி ஏக்க தேதுனுமாவத தேதுனுமாவத
1: දේදුණු මාවත හගෙනින් අතර වැට සුවිශේෂී මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයා ඉන්නේ ඇඹිල්ලේ පිටිය අවට නම් අද දවස ඔයාට බොහොම සුවිශේෂී දවසක්. මොකද අපි ඊයේ දවසෙත් මතක් කරා ඇඹිල්ලේ පිටිය අවට ඉන්න ඔයාට ඇඹිල්ලේ පිටිය විෂන් කෙයා ශාඛාව හරහා අද දවසේදී සුවිශේෂී සෞඛ්‍ය සායනයක් එකතු වෙන අවස්ථාව හම්බ වෙනවා කියලා. ඇඹිල්ලේ පිටිය විෂන් කෙයා ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනය අද දවස පුරාම පැවැත්වෙන ඇඹිලිපිටිය දෙන විෂන් කෙයා ශාඛාවේදී එතනට යන ඔයාට නොමිලේම මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව, වර්ණ අන්ධතා පරීක්ෂාව වගේම තමයි රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න, රුධිරයේ පීඩනය පරීක්ෂා කරගන්න, දේහස්කන්ධ දර්ශකය නිර්ණය කරගන්න, මේ වගේ දේවල් කරගන්න වගේම තමයි ඔයා අද දවසේ ඇස් කණ්ණාඩි ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්, ඒ වෙනුවෙනුත් සුවිශේෂී දීමනා ලබා දෙන්න විෂන් කෙයා ඇඹිලිපිටි ශාඛාව අද සූදානම් ඉන්නවා. ඉතින් ඇඹිලිපිටිය කිව්වට පස්සේ මෙහෙමයි, ඉතින් ඇඹිලිපිටියම් වෙන්න ඕනේ නැහැ. ඔයාලට රත්නපුරේ පැත්තේ ඉඳන් උනත් යන්න පුළුවන්. ඊට පස්සේ කොළොන්න පැත්තේ, නෝනගම පැත්තේ, ගොඩකවෙල ඔය පැත්තේ ඕන පැත්තකින් ඔයාලට ගිහිල්ලා බොහොම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මොකද ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරන එක ගොඩක් වටිනවා. ඒකින් අද දවසේදී සම්බන්ධ වෙන්න ඇඹිලිපිටිය විෂන් කෙයා ශාඛාව මගින් සංවිධානය කරන නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයත් එක්ක වගේම විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. දැන් ඇඹිලිපිටියේ තියෙන විෂන් කෙයා ශාඛාවට එන්නේ ඒ පළාත ඉන්න හොඳම අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්. ඉතින් ඒ අවස්ථාව අරගන්න සෑහෙන අමාරුයි සාමාන්‍යයෙන් ඇඹිලිපිටිය වගේ පැත්තකට. ඉතින් ඒ අවස්ථාව ඔයාටත් ලබා ගන්න පුළුවන් විෂන් කෙයා ශාඛාව හරහා. තවත් සුවිශේෂී දෙයක් වෙන්නේ ඔයා විෂන් කෙයා ශාඛාව හරහා නම් මේ චැනල් කරගන්නේ ඩොක්ටර්ව. ඔයාට සාමාන්‍යයෙන් ප්‍රයිවට් හොස්පිටල් එකකට ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් චැනල් කරනවට වඩා සෑහෙන අඩු මුදලකින් ඒ වැඩේ කරගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒක හන්ද හැම විස්තරයක්ම දැනගන්න ඔයා යන්න ඕනේ තැන තමයි නොම්බර 56 හේෂා ගොඩනැගිල්ල නෝනගම පාර ඇඹිලිපිටිය කියන ලිපිනේ තියෙන විෂන් කෙයා ඇඹිලිපිටිය ශාඛාව. එහෙමත් නැත්නම් කෝල් එකක් දෙන්න 0747615648 කියන නම්බෙකට, එහෙම නැත්නම් 0747223290 කියන නම්බෙකට. ඒ අතරේ ඔයාලට මතක් කරන්න ඕනේ දැන් අපි රෝගාබාධ ගැන කතා කරනවා, ඊට පස්සේ ඔය සෞඛ්‍ය සායන ගැන කතා කරනවා. මේ දේවල් වලින් ඔප්පු වුණොත් එහෙම ඔයාට තියෙනවා කියලා සුව කරන්න බැරි විදිහේ රෝගයක්. ඔය කොයි තරම් විදිහට අපහසුතාවයකට පත් වෙයිද කියන්නේ. හැබැයි ඒ දේවල් හැම දෙයකටම හොඳ විසඳුමක් තියෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහා හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. මොකද කමල් බන්දුල වීරප්පෙනෝ වෙදමහත්තයා ගාව ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා. ලංකාවේ ගොඩ දෙනෙක් එතනට යන්නේ එතුමගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර ලබා ගන්න. ඒකින්ද අනිවාර්යෙන්ම ඔයාට නෙවෙයි, එහෙම නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙකුට, ඔයා ආදරය කරන කෙනෙකුට, අත්තම්මට 100ට වෙන්න පුළුවන්. සුව කරන්න බෑ කියලා හිතාගෙන ඉන්න ලෙඩක් තියෙනවා නම් අනිවාර්යෙන් කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයාට පෙන්වලා බලන්නකො. සඳුදා අඟහරුවාද පෝය දවස් හැර අනික් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න 0777 300 940. එහෙම නැත්නම් 0773 273 540. මේ සින්දුවට යන්න කලින් ජනි, අද මට හින්දි සින්දුවක් අනිවාර්යෙන්ම ඕනි කියලා මට මැසේජ් එකක් දාලා තිබුණ කෙනෙක්ව තමයි මේ සින්දුවට මම එකතු කරගන්න හදන්නේ. හරියටම අපි දන්න කෙනෙක්. යන්න හදන්නේ කඩවතට ගිහිල්ලා එන්න. කඩවතට ගියාට පස්සේ අපේ ලකුමාලි හින්දි සින්දුවකට යාව එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ලකුමාලි ඔයාවයි වැඩ කරන තැන ඉන්න හැමෝමයි ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 25යි.
4: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT මොබිටෙල් හෝම් 4G කනෙක්ෂන් හැමතිස්සෙම සෙට්.
4: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: කාර්ඩිය ජගත කාල ඉරාන්රුකෝ මාරෝදේවා එක පරීක්ෂණ තියෙනවා කො බෑන්ඩ්ල දෙක ආයෙන්ද පරීක්ෂණ කරලා ඔපරේෂන් එකට තියෙනවා කිව්වා. නැත්නම් තේ මං අහනවා එවන සමලවන්න මාර්ගගෙන කිව්වා විස්තර. ඉන්න බෑන්ඩ් එක පස්සටම ගත්ත දැන් හොඳයි. මං කියන්නේ පොඩිකල් ටිකක් නැද්ද? සම්බුළු ගලේම නැද්ද? ඉන්නත හොඳයි දැන්.
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
10: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
11: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංගා නුවන්දිකා සේනාරත්න අමීෂ මිනෝල්
10: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
11: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
4: හොඳම දේ අඩුම විලට තේප ව්‍යාප්ත ශාකා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
10: නේත්‍රාලෝක වෙසක්
11: බු

0: වෙසක් පොහෝ දා අපි ආයෙත් කූරගල යමු කූරගල යමු.
1: මේ හස්ම
2: මොකද වයි
1: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකක්ද කියලා?
2: දන්නව.
1: මොකද්ද?
2: මගේ ඔළු.
1: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියෙනවා කියලාද මට කන්න?
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: සිංදුවට යන්න හදන්නේ, හැබැයි ඊට කලින් මට ගොඩ වෙන්න තැන් ගොඩක් තියෙනවා. දේදුරු මාවතේ මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං අද මුලින්ම යන්නේ සැලුන් එකකට ගිහින්. කොයි දේ කරන්නත් කලින් පොඩ්ඩක් ලස්සනට ඉන්න ඕනිනි. හැබැයි ඉතින් මේ සැලුන් එකට ගියොත් නම් මාව ගහලා බන්නයිද දන්නේ නැහැ. මොකද මේක ලේඩිස් ඔන්ලිනේ. මේ යන්න හදන්නේ රිකිල්ල ගස් කඩයි අපේ මයිලපිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකට ගිහින්. එතන ඉන්නවා අපේ යාළුවෝ කට්ටිය. සංදීපණී නංගි ඉන්නවා, නුවන්තිකා නංගි ඉන්නවා, ශාමා විජේසිංහ අක්කා ඉන්නවා. ඒ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ හරියටම කිව්වොත් උණන්විටියට ගිහිල්ලා ඉන්න. උණන්විටිය පාලම ගාව ඉඳන් අපිට කෝල් එකක් දුන්නා. දන්නවනේ ඉතින් කවුද කියලා? අපේ සුදු බේබි රැක්සි අනුරයි. කතා කරලා කිව්වා ඉතින් මේ වෙලාවේ net අහනවලු ඒ පැත්තේ ඉන්න හොඟ දෙනෙක්. මොකද අපේ සුදු බේබි ටැක්සියේ නිතරම net අහගෙන යන හන්ද දැන් වටේ ඉන්න කට්ටිය net අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. තුෂාර බෝයි ඉන්නවා, ඊට පස්සේ චීනා ඉන්නවා, වැල්ලේ මල්ලි ඉන්නවා, ඊට පස්සේ අපි අනුරයියගේ පවුලේ කට්ටිය එකතු කරගන්න ඕනි. වයිෆ් කාන්ති, ඊට පස්සේ සංජය පුතා, කසුන්ත දුව, ඊට පස්සේ අපේ කසුන්ත දුවගේ යාළුවෙක් ඇවිල්ලිනවා තුරුමි. එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. මයුර සැලුන් එකේ සුදු මල්ලිත් මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා අපිට ආරංචි ආවා. ඊට පස්සේ මගහේන ස්ටෝස් එකේ කට්ටිය, ගණේවත්ත ටයර් කඩේ කට්ටිය, ඊට පස්සේ අපේ අනුරයියට හම්බ වෙලා තිනවා මේ බවුසර් එකක් පැදගෙන යන අපේ මහත්තයෙක්. එයා කියලා තිනවා එයාගේ නම මහතුන් මහත්තයා. මහතුන් මහත්තයත් net අහනවලු. එයාවත් මතක් කරන්න කියලා තමයි අපිට පණිවිඩය දුන්නේ අනුරයිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ අපේ මයනු ෆැමිලිය එකතු කරගන්න. මයනු ෆැමිලිය ඉන්නේ මග්ගොන්නනේ. මග්ගොනේ දා මෛත්‍රීපාල අයියා අපිට කතා කරා. වහිනවලු ඒගොල්ලන්ට. මං ඒත් බැලුවා අපිට වැස්ස නැතු ඒගොල්ලන්ට විතරක් වහින්න කොහොමද කියලා. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ සින්දු අද තෝරගත්තේ විශේෂ හේතුවක් ඇතුව. දැන් අද දවස ලෝක තේ දිනයනේ. ඉතින් අපේ රටට ඩොලර් ගේන්න තේ දළු නෙලන අපේ ආදරණීය සහෝදරියන්, අපේ සහෝදරයන් මතක් කරලා තමයි මම මේ සින්දුව විශේෂයෙන්ම තෝරගත්තේ. අපි අහන යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ සින්දුවට එකතු කරගන්නවා.

ගම්මලින් අපේ මැණිකල හරි ආඩම්බරෙන් ඒ සින්දු අහනව ඇත්තේ නේද? මැණිකෙහින්දනේ ගම දිලෙන්න තවත් හැඩ වෙල. මේ මැණිකල හැමෝටම තමයි මේ පණිවිඩය කියන්න හදන්නේ. අද දැන් ෆ්‍රීලන්ස් සෝයා මීට් ගෙදරකට ගෙනාවුතින් ගෙහම මාසෙකට ඇති වෙන ෆ්‍රීලන්ස් නිෂ්පාදන දිනා ගන්නවට අවස්ථාවක් තියෙනවා කියලා දැන් දන්නවනේ නේ. ඔයා ගේන ෆ්‍රීලන්ස් සෝයා මීට් පැකට් එක නම් දැන් විසි කරන්න එපා පාවිච්චි කරාට පස්සේ හිස් දවටනේ. හිස්දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණියට යවලා ඔයාට ජයග්‍රහණය කරන්න පුළුවන් මාසෙකට ඇති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන. දැන් ඉතින් ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන සෝයා මීට් ඔයාට රස වර්ග 13කින් අරගන්න පුළුවන්. එක එක රසයන්ගෙන් ඔයාට අරගන්න තියෙනවා හරියටම කිව්වොතින් එහෙම උම්බල කඩ රසයෙන්, දැල්ලෝ රසයෙන්, කුකුල් මස් රසයෙන්, ඉස්සෝ රසයෙන්, කොස්සට කළු පොල් මාළුව රසයෙන් පවා තියෙනවා. කිරිමාළු හාල්මැස්සෝ රසිනුත් තියෙනවනේ සෝයා මීට්. දැන් ඉතින් ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ඔයාට හම්බ වෙන හොඳම ඔප්ෂන් එක තමයි ෆ්‍රීලන් සෝයා මීට් කියලා කියන්නේ. අර කෘතීම රසකාරක කෘතීම දේවල් මුකුත්ම දාලා නැති හන්ද කිසිම බයක් නැතුව ගෙදරින්න පුංචිම දරුවෙකුට දෙන්න පුළුවන් දෙයක් තමයි ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් එන සෝයා මීට් කියලා කියන්නේ. දැන් ඉතින් ෆ්‍රීලන් නිෂ්පාදන වලින් එන සෝයා මීට් හිස් දවටන තුනක් තැපැල් පෙට්ටිය පහ මාතර ලිපිණියට යවන්න අමතක කරන්න එපා. ජූනි මාසේ 30 වෙනිදාට කලින් යවුවොතින් එහෙම මාසෙකට හරියන්න වටිනා කියන ෆ්‍රීලන් නිෂ්පාදන ඇතුළත් තෑගි මල්ලක් ඔයාගෙම කරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනි දැන් ඉතින් ඔයාගේ අතහැරලා දාලා තියෙනවා නම් ඉඩමක් ගමේ වැඩත් එක්ක සමහර විට ඔයාට ඉඩමේ වැඩ කරගන්න බැරි වෙලා තියෙනවා වෙන්න පුළුවන් වෙලාව ප්‍රශ්නත් එක්ක. හැබැයි ඔය ඉඩම නිකන් කැලේට යන්න දෙන්න එපා. ඒකෙන් සල්ලි හොයන්න ඕන. අන්න ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න ඔයාත් වගාවට සූදානමින් ඉන්නවනම් ඒ වෙනුවෙන් ඔයාට උපදෙස් දීලා විතරක් නවතින්නේ නැතුව ඔයාට අවශ්‍ය කරන කෘෂි උපකරණ උසස්ම තත්වයේ පොහොර පවා ලබා දෙන්න මේ හැම දෙයක්ම පළපුරුදු කෘෂි උපදේශකයන් හරහා තමයි ඔයාලට හම්බ වෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔයා කතා කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011-437-1250 කියන නම්බර එකේ. අයිත් පාරක් නම්බර එක මතක් කරලා උදින් 011-437-1250 නම්බර එක. සින්දුවට යන්න හදන්නේ මොකද කට්ටිය මග්ග බල බලා ඉන්නේ දේදුණු මාවතේ නම් ටික කියන කන්නේ අම්මෝ WhatsApp message ගොඩ කියවන්න තමයි හදන්නේ. මුලින්ම යන්නේ දුම්බරට. දුම්බර කිව්ව ගමන් අපිට දැන් මතක් වෙන්නේ දුම්බර මිටියාවතටත් කලින් අපේ ලලිත් ප්‍රියංකරව. ලලිත් අයව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. Good morning Jani bro. මම පනාගොඩ ඉඳන් සංජීව. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. බොස් ඉන්නවලු ජගත් ඊට පස්සේ සිල්වා ඉන්නවලු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට message එකේ දාලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කර ගන්නවා. ඊළඟට හයි ජනි, මමත් කලවාණි ඉඳන් ඔයාව අහගෙන ඉන්නේ. මේ අපේ පුෂ්පක්කනේ. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තව, ඊට පස්සේ දුවල දෙන්නව, මාව මේ හැමෝම එකතු කර ගන්නවා කියලා message එකේ දාලා තියෙනවා. යන්න හදන්නේ කුවේට් වලට. කුවේට් ඉඳන් අපේ ප්‍රියන්ත message එකක් දාලා තියෙනවා. එයාගේ වයිෆ් කාන්තිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අපි තාවෝ දේදුණු මාවතට. අපි අහංගම පාංචාලියේ ඉඳන් කියලා තමයි අපේ දිස්නක්ක මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්ද අයියා මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙනවා. අපේ නිර්මාණි ගාමන්ටගේ ඉඳන් තමයි කට්ටිය සද්දෙටම අහගෙන ඉන්නේ. Good morning Jani. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හංවැල්ලේ තමාෂා message එක දාලා තියෙන්නේ. එයාගේ අම්මා ජයන්තිවත් එකතු කරගන්න කියලා කියනවා. ගම්පොළ ප්‍රියදර්ශනියක්වත් message එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගියෝතින් එහෙම මහරගම දුලානි. එයාවයි පවුල හැමෝමයිත් එකතු කරගන්න කියලා කිව්වා. සුබ උදෑසනක් වේවා ජනි. මමත් ආව දේදුණු මාවතට. ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම තමයි අපේ සුජීව මధుරංග යටියන් තොට ඉඳන් message එක දාලා අපිට කියන්නේ. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුබ දවසක්. අපිවත් එකතු කරගන්න. කටාන කෝන්ගස් හන්දියේ තියෙන අරෝෂ් ටේලර්ස් එක. හැමදාම වගේ රේඩියෝ එකේ අහන්න ඉතින් net fm ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. Good morning Jani, කොහමද ඉතින්? අපිට නම් වහින්න වගේ. එහෙම ගිල අපිට message එක දාලා තියෙන අලව්වේ කරු පුතා රොක්මන්, දුව අමපාණි, ඒ වගේම තමයි අලව්වේ ගුණතිලක පවුලේ සියලුම දෙනාවයි, පතිරණ පවුලේ සියලුම දෙනාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මේ සින්දුවට යන්න කලින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි අපිට කෝල් එකක් දීපු මල්කිව. මල්කිපඩි වැඩකට යන්න හදන්නේ. එයා වැඩේට යන්න කලින් මතක් කරන්න කියලා කිව්වා. විශේෂයෙන්ම එයා ගාල්ලේ මල්කි කියන්නේ නැතුව ගාල්ලේ ගෝණපුරේ මල්කි කියලාම කියන්න කියලා තමයි ගොඩක් ආදරෙන් කිව්වේ. මං ඉතින් ඒ හැමෝම මේ සින්දුවට එකතු කරගන්න. තාමත් මග බල බලව ඉන්නවා නම් දැම්මම කෝල් එකක් ගන්න. 011-552-5563-63 නැත්නම් WhatsApp message එකක් දාන්න. 011-715-95-95-95.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වෙලාව දැන් 10යි විනාඩි 45යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: සන්ධි සෝයට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සන්ධි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සන්ධි සෝය උදාකර ගන්න 0810 397 399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සන්ධි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න. අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙත. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසිත සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: că smărână ea. Noinas adivegeyak superima sabediyawak SLT Mobitel Fiber within then unlimited package razak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenas athrindinna SLT Mobitel Fiber kondesi adalave
1: me husband
2: mokada wife
1: oyata athiyete denna chance ekak hamurathin oya mama marry karuna daapaw
2: nathuwa
1: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද?
3: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: රෑටමන් සිහිනෙන් ඇවිත් රහසක් කියන්නද? එහෙම කියන්න තියෙන රහස තමයි කැඩල් එන්ටර්ප්‍රයිසස් ගැන රහස. මේ රහස ඔයාට දියුණු වෙන්න තියෙන රහස. මොකද සමහර විට ඔයා තාමත් ඔයාගේ ගෙදර හදන වැඩේ හීනයකට විතරක් සීමා කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒක හීනේ විතරක් හීන සීනේකට විතරක් සීමා වෙන්න දෙන්නේ නැතුව ඔයාට බලුවන් ඔයාගේ නිවාස සීනේ සැබෑවක් කරගන්න කැඩල් එන්ටර්ප්‍රයිසස් එක අත්වැල් වැඳගන්න. ඔයාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනට ඇවිල්ලා ගේ හදලා දෙන වැඩේ කරලා දෙන කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නව අර අලුත්ම ඩිසයින්ස් වලට ඔයාට ගේ හදා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක විශේෂම දේ වෙන්නේ සල්ලි ප්‍රශ්නයක් නම් ඔයාව හිර කරලා තියෙන්නේ. ඒ ප්‍රශ්න හැම දෙයකටම විසඳුම කැදල් එන්ටර්ප්‍රයිසස් එක විසඳ ගන්න පුළුවන්. මොකද ඔයාට ගෙදර හදන්න යන වියදම ගෙවන්න අවුරුදු 10ක විතර කාලයක් ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙන හන්ද. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන ගෙදරක් ලක්ෂ 50කින් වගේ ඉවර කරගන්න ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක පුළුවන්. වෙන තැනකට දුන්නොත් නම් 60ක් 70ක් යනවම තමයි. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ලක්ෂ 50න් ගොඩ දා ගන්න පුළුවන්. ඒක හන්දා දැන්ම කෝල් එකක් දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට 0744390352 50න්. එහෙම නැත්නම් 0744390352 51. ඒ අතරේ මතක් කරන්න ඕනි මේ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව වගේම තමයි නේත්‍රාලෝක වෙසක් පින්කම් මාලාව සිද්ධ වෙන්නේ කූරගල පින්බිමේ. වෙසක් මාසේ වෙසක් වෙනුවෙන් කාලය ගත කරන්න, පින් කටයුතු වෙනුවෙන් කාලය ගත කරන්න බලාගෙන ඉන්න ඔයා වෙනුවෙන් ඔන්න මං ඒ මතක් කිරීමත් කරලා තියාගන්නවා. එකතු වෙන්න මේ පාර වෙසක් සමරන්න නිත් FM එක නේත්‍රාලෝක වෙසක් කූරගල පින්බිමේ තමයි පැවැත්වෙන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: Net FM, Deedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
4: දැන් හැමෝම ගන්න අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක EFI තාක්ෂණය පෙට්‍රල් සුවඳටත් දුවනවා ඔයා පදින්න අපි ගෙවනවා වාරික 3ක් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් KD Rice Motor Company Private Limited 0777 406 43 97

0: ලුණු
1: විරැකියාවට තිත තබමින් හැකියාවට රැකියා ලබා දෙන සදා හරිත ප්ලාන්ටේෂන්. ඔබේ සිතැඟි පරිදි රැකියාවකට මෙන්න අවස්ථාව. එන්න අනාගත සුරක්ෂිතතාවයෙන් සැදුණු සදා හරිත ප්ලාන්ටේෂන් වෙත. සුදුසුකම් සපිරි ඔබ වෙනුවෙන් රැකියා රැසක් අප අතේ. ජීවිතය ජයගන්න තීරණය ඔබ අතේ.
2: වට්ස්ඇප් කරන්න 0674414648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.
3: එක එක දේවල්වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
8: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
9: සංක දිනය සශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන් විකාස සේනාරත්න, අමීෂ මිනෝල්.
8: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
9: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
10: හොඳම දේ අඩුම විලට තෙප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I know again a danuwa.
11: Wasakala kiri fun ekak piri elakiri kiri.
13: වෙලාව දැන් උදේ 11යි.

0: ரொட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let news me pay rotatota pain pay අලුත්වන අලුත් pay විපස්සම
4: අයිබෝවන් මෙපේ රටතොට සමගින් මම සමීර. දමන කෙත්සිරිගම් මාර්ගයේ තුන්වන පාලමාසන්නේ සිදුවරිය අන්තරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙත්සිරිගම දෙසට ධාවනය වූ යතුරුපෙදියක් ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයකට ඉසර කිරීමට යාමේදී වෑන් රථයේ ගැටියම අනතුර සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපෙදික හා පසුපෙදිකරු අම්පාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පසුපෙදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති වයස අවුරුදු 25ක් වූ එල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථ රියදුර අත්අඩංගුවටගත් බවයි දමන පොලිසිය පැවසුවේ. දවස මැද වාර්තාකරණය දහවල් 12ට.
0: Net News BPay රටතොට.
5: FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
6: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
7: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මාවත.

වෙලාව 11 විනාඩි 7යි. හරියටම කිව්වොතින් වෙලාව දැන් මේ වෙලාව වෙනකොට සමහර විට ගෙවල් වල ඉන්න කට්ටිය නම් දවල්ට උයලා නැත්නම් දවල්ට උයන්න සූදානම් වෙලාව වෙන්න පුළුවන්. දවල්ට උයන්නේ මොනාද කියලා කල්පනා කරන වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වැඩ කරන කෙනෙක් නම් ටැක්සියක් දුවනවා වෙන්න පුළුවන්. සැලුන් එකේ වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගාමන්ට් එකේ රෙදි ටික මහන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඔය මොන වැඩේ කර කර හිටියත් දැන් පොඩි බඩගින්නක් දැනෙන වෙලාව. තේ වෙලාවත් ඉවරලා පෑග් ගිහිල්ලන තින් 10ට දේවි වගේ යන 12ට අඩු ගානේ කන්නවත් ඕනේ. ඒක හන්දා ඒ බඩගින්න මැද්දෙන් දැනෙන බහන්සිය නැති වෙන්නවා. කැමතිම සින්දු ටික දබල් එක වෙනකන් අහන්න චාන්ස් එක තියෙනවා දෙදුණු මාවතේ. එහෙම සින්දු ඕනි ඕනි කියලා කතා කරපු කට්ටිය වගේම තමයි අපිට WhatsApp message එවපු කට්ටිය බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් කියනකන් මං යන්න හදන්නේ මුලින්ම WhatsApp එක පැත්තට. මොකද මේ පැත්තේ තමයි සෑහෙන දෙනෙක් පොලිමේ බලාගෙන ඉන්නේ නම් ටික කියනකන්. අපි කොහෙටද යන්නේ මුලින්ම? මං යනවා අනුරාධපුරයට ගිහිල්ලා. අනුරාධපුරයේ ඉඳන් අපේ සඳලි මට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාට ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන. ඉල්ලලා තියෙන සින්දුව මං අඩු ගන්න හෙටවත් දෙන්න උත්සාහ කරන්නම්. හරිද? ධනංජය බණ්ඩාර අපේ ධනංජය අයියා මේ ගම ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. මේ ගමේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ තමයි අපේ ධනංජය අයියා ඉන්නේ. එයාගේ පවුලේ කට්ටිය ඉන්නේ දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ. එහේ ඉන්නවා අම්මා ඇතුළු පවුලේ කට්ටිය. එකතු කරගන්න කියලා කියනවා. ඉතින් පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. ආයුබෝවන් ජනී, අපිත් දේදුරු මාවතෙන් ලස්සන සින්දුවකට එක් කරගෙන යන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මහවිල යටියන්තොටේ ඉඳන් අපේ ලසන්ත. ලසන්ත මැසේජ් එක දාලා කියනවා එයාගේ වයිෆ් රවින්දි, ඊට පස්සේ දුවලා දෙන්නවා දනුලි සහ බුද්ධිමා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. කැන්ඩි ඉඳන් අපි වහගෙන ඉන්නවා දීපශිකා. ඒගොල්ලන්ටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ්, පුතා, දුව මේ හැමෝම හැමදාම net අහනවලු. ඒක හන්දා ලස්සන සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. අදළු පළවෙනි වතාවට මැසේජ් එකක් දැම්මේ. පොඩ්ඩක් ඉන්න මල්වෙඩි ටික හොයාගන්න. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මල් මාල දාලා එකතු කරගන්නේ දීපශිකාව මේ සින්දුවට. ඊළඟට මං යනවා රාජාංගණයට ගිහිල්ලා ඉන්න. රාජාංගණයේ ඉඳන් අපේ අනුරුද්ධ අයියා කතා කරා. එයා අහගෙන ඉන්නේ හරියටම කිව්වොතින් එහෙම රාජාංගණයේ පැරකුම්පුර තියෙනවා නේද HM Stores එක. අන්න එතන ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. අම්මා ඉන්නවා විමලාවති, ඊට පස්සේ ගීතාංගණී ඉන්නවා වයිෆ් සතීෂ් පුතා, දුව තරුක්ෂී, ඊට පස්සේ තාරුකා දුවත් ඉන්නවා, ඊට පස්සේ නන්දන මල්ලි. නන්දන මල්ලිගේ වයිෆ් තමයි රුවණි කියන්නේ. ඊට පස්සේ දෙන්නගේ දුව තමයි මන්දාර කියන්නේ. ඊට පස්සේ ඩියෝන් පුතා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට කිව්වේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. කිතුල් කොටේ පැත්තට ගියෝතින් එහෙම දන්නවනේ. ඉතින් ප්‍රේමසිරි අයියා තමයි අපි වහගෙන ඉන්නේ. ප්‍රේමසිරි අයියා එකතු කරගන්නවා. එයාගේ අම්මා ගුණවතීවයි, දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු, පවුලේ කට්ටිය වගේ නම් ටික මතකයි දැන්. කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ බිබිලෙන් අපේ නිලන්ති කතා කරා. කතා කරලා කිව්වා හස්බන්ඩ් නිලන්තව නිමල්ව එකතු කරගන්න කියලා. විශේෂම දේ තමයි ලොකු වැරද්දක් කරලා දිනවා. අයියා අපිට කෝල් එකක් දුන්නේ නැහැ. බර්ත්ඩේ එකකුත් තිබිලා දිනවා අයියේ. තනියම පාටි දාලා අපේ බිබිලේ නිලන්ති ඇතුළු පවුලේ කට්ටිය. ලොකු පුතා ලහිරු මතක් කරන්න කිව්වා. ඊට පස්සේ පොඩි පුතා හේෂාන්, එයා නුගේ ගොඩනේ ඉන්නේ. හේෂාන්ගේ තමයි ඊයේ 21 වෙනි උපන්දිනය තිබිලා තියෙන්නේ. හේෂාන් සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. මහරගම ඉඳන් අපේ චාන්දනී කතා කරා. එයාගේ හස්බන්ඩ් එකතු කරගන්න කිව්වා. පුතාලා දෙන්නා, දුව ඉන්නවා, ඊට පස්සේ ශිහාර ෆැෂන් එකේ කට්ටිය, දික්වැල්ලේ, ගම්පොළ, මේ හැමෝම ඉන්න නෑදෑයෝ කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මං යන්න හදන්නේ මහව පැත්තට ගිහිල්ලා එන්න. මහව කිව්ව ගමන් දන්නවනේ ඉතින් වතුපල ගම අපේ චින්තක සම්පත් තමයි කියලා. එයා එකතු කරගන්න කියලා කියනවා ගොඩාක් ආදරෙන් ගිනිගත් හේන ඉන්න හර්ෂණී සඳමාලිව. හර්ෂණී, ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. වතුපිටියේ ඉඳන් අපේ මානෙල් අක්කා කතා කරා. එයා ඒ කතා කරපු වෙලාවේ තමයි උදේට කකා හිටියේ. දැන් සමහර විට උදේට කාලා දවල්ටත් කන්න ලෑස්ති වෙලා ඉන්නව වෙන්න පුළුවන්. අම්මවයි එයාවයි එකතු කරගන්න කිව්වා. ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. තාමත් කෝල් එකක් දුන්නේ නැත්නම් 0112 255 33 63 කෝල් කරන්න. WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. WhatsApp message දාලා ගොඩාක් වෙලා නම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. අනිවාර්යෙන් දවල් එකට කලින් නම් කියනවා.

මේ සතුටින් ඉන්න අතරේ ඔයාට නිකන් ආරංචියක් හවතින් එහෙම ඔයා හොඳටම ආදරය කරන කෙනෙකුට වාගේ වැඩිහිටි අම්මට තාත්තට එහෙම නැත්නම් අචියාමට සීයට මොකක් හරි සුව කරන්න බැරි විදිහ රෝගයක් තියෙනවා කියලා ඔයා සෑහෙන්න කලබල වෙනවනේ. එහෙම කලබල වෙලා තීරණ ගන්න යන්න එපා. කලබල වුණාට පස්සේ අපි ගන්න සමහර තීරණ හන්ද අපිට වරදින්න ඉඩ තියෙනවා. මේ ඔයාලට මතක් කරන්න හදන්නේ එහෙම වෙලාවක කතා කරන්න ඕනි හරියටම කොතනටද කියලා. සෙවනගල කිරිබ්බන්නාර බෝගහාන්දිය තියෙනම ආයුමා ආයුර්වේද වෙදමැතු. එතනට ගියාට පස්සේ ඔයාට ඔය නිට්ටාවටම සුව කරගන්න අවස්ථාව හම්බ වෙනවා. සුව කරන්න බෑ කියලා කියන ඕනිම රෝගයක්. ඩයබටික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිඩ්නි එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. හાર્ට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් පවා නිට්ටාවටම සුවපත් වෙන විදිහේ ප්‍රතිකාර තියෙනවා. සෙවනගල කිරිබ්බන්නාර බොගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපෙරුම් වෙදමහත්තයා ගාව. මොකද කමල් බන්දුල වීරපෙරුම් වෙදමහත්තයා කියලා කියන්නේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතුමගේ ප්‍රතිකාර නිකන් හාස්කම් වගේ කියලා තමයි එතනට ගිහිල්ලා ප්‍රතිකාර අරගත්ත කට්ටිය අපිත් එක්ක හැම වෙලේම කියන්නේ. ලංකාවේ හතර වටෙම්ම සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට ඒ කට්ටිය යන්නෙම ඒ විශ්වාසයේ විදිහටම අවුරුදු ගාණක් තිස්සේ තහවුරු වෙලා තියෙනවා. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න වගේම තමයි ඔයාලට අවස්ථාව දෙනවා වෙලාවක් වෙන් කරගන්න. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරෙන්න අනෙක් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. දැන් ඔය ලෙඩ රෝග ගොඩකට හේතුව වෙලා තියෙන්නේ අපේ හරි ආහාර පුරුද්දක් නැති එකනේ. නිකමට හිතන්නකෝ ඔයා ගෙදර ඉන්දියාප හදන්න ඉන්දියාප පිටියක් ගෙනාවත් ඕකේ හරියටම හාල් පිටි තියනවාද කියලා අපිට තියෙන්නේ ලොකු කුකුසක්නේ. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඔයා අරගන්නේ ෆ්‍රීලන්ඩ් නිවසින් එන ඉන්දියාප පිටි මිශ්‍රණය නම්. මොකද අපේම රටේ ගොවියන්ගෙන් ලබා ගන්න හාල් වලින් තමයි ෆ්‍රීලන්ඩ් නිවසින් එන ඉන්දියාප පිටි මිශ්‍රණය නිෂ්පාදනය කරන්නේ. ඔයාට ඕනේ නම් රතු කැකුළු හාල් වලින් වගේම සුදු කැකුළු හාල් වලින් නිෂ්පාදනය කරපො. පාට දෙකෙන් වෙන ෆ්‍රීලන්ඩ් ඉන්දියාප පිටි මිශ්‍රණය අරගන්න පුළුවන්. ඇලෙන්නේ, බෙරි වෙන්නේ, කැඩෙන්නේ නැති වෙන බොහොම ලේසියෙන් සහ හොඳින්ම ඉන්දියාප හදා ගන්නවා නම් ඒ ෆ්‍රීලන්ඩ් ඉන්දියාප පිටි මිශ්‍රණය එක විතරයි. කරදරයක් වෙලා තිබුණා නම් ඉන්දියාප හදන එක ඒ කරදරෙන් මිදෙන්න පාවිච්චි කරලා බලන්න ෆ්‍රීලන්ඩ් ඉන්දියාප පිටි මිශ්‍රණය. අවුරුදු 40ක් තිස්සේ අපේ අම්මලා අපේ අත්තම්මලා බොහොම විශ්වාසයෙන් පාවිච්චි කරපු ෆ්‍රීලන්ඩ් එක තමයි ෆ්‍රීලන්ඩ් ඉන්දියාප පිටි මිශ්‍රණය ඔයා ගාවට එන්නේ. සින්දුවට යන්න කලින් මම ටග්ගාල කට්ටියක් එකතු කරගන්නම්. WhatsApp එක පැත්ත තමයි බලන්න හදන්නේ. Hi, good morning ජනේ. අපි දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොල්ලු සෙට් එක. සද්දෙටම නෙත්හගෙන ඉන්නවා. උපුල් කුමාර තමයි මැසේජ් එක දාන්නේ. ජයවර්ධන ඉන්නවා, නදීප් මහත්තයා ඉන්නවා, සමන්ත මහත්තයා ඉන්නවා, අශෝකා, ලසා, චමින්ද, සම්පත්, ලක්ෂ්මන් හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපි දෙන්නටත් ලස්සන සින්දුවක් දෙන්න. කළුතර චාමර ස්ටෝස් එකේ කට්ටිය තමයි. කළුතර පණාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉඳන් අපේ චාමරයි තනෝජයි ජෝඩු අපිට මැසේජ් එක දාලා තියෙනවා. ඊළඟට රමණි සුමේදා අපේ රමණි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා ඉන්නේ ඉතින් හරියටම ගිවොත් කළුතරනේ එකතු කරගන්න කියලා කියනවා. දෙව්ලේ, ශෂි, රංජි, මාලි, අකේන්‍යා, භාති මේ හැමෝම ඊට පස්සේ කැනඩාවේ ඉන්නවනේ යාළුව කට්ටිය. චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියා මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ දමිත් ගුඩ් මෝර්නින් ජනිත් කියලා මැසේජ් එකක් දාලා තිනවා. මම ඔයාවත් එකතු කරගන්නම් දමිත්. සුබ දවසක් මල්ලි. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ ඇවිල්ලා හැලියගොඩ බෙලිගස් හන්දිය රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉන්න අපේ පුංචි බණ්ඩායි ඇතුළු පවුලේ හැමෝමත්. ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට මම එකතු කරගන්නවා. තාමත් මැසේජ් එකක් දාලා නම් කියෙව්වේ නැත්තම් කෝල් එකක් දුන්නට පස්සේ තාම නම් කිව්වේ නැත්තම් ඉවසීමෙන් අසා සිටිනු මැනවි. දවල් එකට කලින් අනිවාර්යෙන් කියනවා.

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11යි විනාඩි 26යි.
2: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: විෂන් කියා නවතම ශාකාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස්කන්නාඩි, අවකන්නාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
5: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට්ටේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සේවනගලේ කමල් බන්දුල මහත්ය කියලා. එහේ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්යක් නැහැ කියලා. කමල් බන්දුල මහත්ය ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ.
4: කතා කරන්න 077-300-940.
6: රපුන්සල් වගේ මන් නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
9: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න. දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජය හා දරනිදහනිය ලොතරැයි පත් මිලදීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
10: ඇයි ශුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
11: නේත්‍රාලෝක වෙ

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: මේ හස්බන්.
2: මොකද වයිෆ්?
1: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
2: ඩිනර් එක. රෑනේ.
1: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
3: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
4: පබසර රන් පවලු දෙන්න යන්න හදන්නේ. හැබැයි ඒව දෙන්න කලින් මං යනවා අවිස්සාවේල්ල පැත්තට ගිහිල්ල එන්න. මොකද හිට ගියේ නැත්තම් එහෙම ගුටි ගන්න වෙනවා. අවිස්සාවේල්ල ඉඳන් සුභාෂිනී. අද පළවෙනි වතාවට තමයි දේදුරු මාවතට කතා කරේ. මල් මාල දාලා පිළිගන්න ඕනි සුභාෂිනීව. මහත්තයා ශ්‍රීමාල්වයි දුව කුමෝෂිවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ලස්සන නමක් තමයි දුවට තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ටයිටැනික් සලෝන් එක අද නම් ඒ පැතර වහින්නෙත් නෑ. හොඳට අවුවා තියෙනවා, කරන්ට් එකක් තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැතුව තුෂාරයතුරු කොල්ල සෙට් එකේ ඉන්නවා. එකතු කරගන්න කියලා කිව්වා රොහාන්, ටිරෝන්, ඊට පස්සේ කමල් වගේම තමයි සුන්දරම් බොස්ව. අද කට්ටියම වැඩට ඇවිල්ලා. අද ඉතින් රොහාන්ටයි කමල්ටයි තියෙන පොඩ්ඩක් ඉඳගෙන අපේ සුන්දරම් බොස්ටයි ටිරෝන්ටයි ටිකක් වැඩිපුර වැඩ කරන්න දෙන්න. හරිද? ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සූර්යව ඉඳන් අපි ලියන ආරච්චි අයියා කතා කරා. වෙනද වගේ හැමදාම අපිට අදත් කතා කරා. ගල් හබරාදුව ඉඳන් අපේ සමන්තනාගහවත්ත කතා කරා. එකතු කරගන්න කියලා කිව්ව වයිෆ් ටෙක්ලා, කවීෂා, කල්පනී දුවල දෙන්න, සඳු නාලන්දිදන් කතා කරා. නරක ළමෙක් වෙලා අද ඉස්කෝලේ ගිහිල්ලානේ. අම්මයි අයියයි ගෙදරින්දන් සද්දටම දෙදරුමාව තහගෙන ඉන්නවලු. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දෙනියාය ත්‍රීවිල් සංගමයේ අපේ සභාපතිතුමා වසන්ත අයියත් කතා කරා. වහිනවලුයේ පැතර වැස්සේ දෙදරුමාව තහගෙන ඉන්නවලු. එකතු කරගන්න කියලා කිව්වා ත්‍රීවිල් සංගමයේ පවුලේ හැමෝම එකතු කරගන්න කිව්වා. යාළුවන්ගේ පවුල්වල හැමෝම. ඊට පස්සේ විශේෂයෙන්ම මේ දෙනියාය

රියානි, හර්ෂිකා, ගයනි, ඉරංගා මේ ජනහිත ස්ටෝස් එකේ අපේ අධිපතිතුමා ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කඩු ගන්නව පැත්තට ගිහිල්ලා ඉන්න හදන. කඩු ගන්නව දබගොඩ ඉඳන් අපිට ලාල් මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ net අහන ගමන්ලු ඉන්නේ. යාටත් හොඳ සින්දුවක් දෙන්න කියන ඔයාගේ ආදරණීය wifi දුවවයි එකතු කරගෙන මේ සින්දුවට මම එකතු කරගන්න. අපිත් අහනවා. අපිටත් සින්දුව කෝණි. එහෙම කියන්නේ අපේ කෑගලු බත් කඩේ කොල්ල කෙල්ල සෙට් එක. චම්මියක් අය ඉන්නවා, ශාන්ත අය ඉන්නවා, කාන්තියක් අය ඉන්නවා. තෝගා සුදු මහින් සුදු මහින්ද අමල් චානක ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. කඩේට ඇවිල්ලා කෑම කන හැමෝමත් එකතු කරගන්නවා. රාගල වතුයා ඉඳන් මේ වෙලාවේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කට්ටියක්. අපේ රටට ඩොලර් ගේන අය තමයි ඉතින්. හෙන්රි, චිත්‍රසේන, චන්දිමා, හිමල්ෂා, හෂාන්, රුමේෂ් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. හයි හයි, ගුඩ් මෝර්නින් ජනි. අපිටත් සින්දුව කෝණි. අද මටත් ස්පෙෂල් ඩේ එකක් කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා අපේ දක්ෂ ශිකා චාමලි. අද ඒගොල්ලන්ගේ වෙඩින් ඇනිවර්සරි එකලු. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්ත සිගේරව ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා අපේ දක්ෂිකා. දෙන්නටම සුබ විවාහ සංවත්සරයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. රත්නපුරේ ගල්ලෑලි ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. දන්න වැත්තක්. හරි, ඊට පස්සේ මතක් කරන්න ඕනි, දැන් රත්නපුරේ කිව්වහඳ හැඹිලි පිටිය කියන්නේ රත්නපුරේට ඒ තරම් දුර පැත්තක් නෙවෙයි. ඇඹිලි පිටිය විෂන් කෙයා ශාඛාවට යන ඔයාට අද දවසේදී නොමිලේම සෞඛ්‍ය සායනයකට සම්බන්ධ වෙන අවස්ථාව හම්බ වෙනවා. අද දවසේදී යන ඔයාට මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, වර්ණ අන්ධතා පරීක්ෂාව වගේම තමයි රුධිරයේ සීනිමට්ටම් පරීක්ෂා කරගන්න, රුධිරයේ පීඩන පරීක්ෂා කරගන්න. මේ හැමදේටම අමතරව ඔයාට අද දවසේදී මිලදී ගන්න ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී වට්ටම් දීමනා ලබා දෙන්නත් විෂන් කෙයා ආයතනය සූදානම් ඉන්නේ. නොම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලි පිටිය ලිපිනේ තියෙන විෂන් කෙයා ශාඛාවට ඔයත් අදම යන්න. මොකද අද දවසේ තමයි මේ නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායනේ පැවැත්වෙන්නේ.

සිින්දුවට යන්න කලින් දක්ගාලවයාට මතක් කරන්න දේවල් කිහිපයක් තියෙනවා. සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන අනිවාර්යයෙන්මයාට මතක් කරන්න ඕනි. මොකද ඔයා වෙනුවෙන් සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කොච්චර වැදගත් වෙනවද කියලා මම මේ කාරණාටික කිව්වට පස්සේ මතක් වෙයි. දැන් ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔයාගේ පේර පළදාව හරි මිලකට විකුණ ගන්නෙ කොහොමද කියලා ඔයාට නිතර දෙවේලේ කල්පනා වෙනවා ඇතිනේ. සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. මොකද ඔයාගේ පේර පළදාවෙන් ඒගොල්ලෝ හොඳ නිෂ්පාදන ටිකක්

ඒක හඳ හොඳ මිලකට ඔයාගේ පේර වගාවේ පළදාව මිලදී ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට පුළුවන්. දන්න කවුරු හරි පේර වගා කරනවා නම් එයාට අනිවාර්යයෙන් මේ පණිවිඩය කියන්න. ඒ විතරකුත් නෙමෙයි, දැන් ওই පේර වලින් හදන නිෂ්පාදන තමයි ওই ඩිලෙක්ටා කියලා කියන්නේ. අපි රස කර කර බොන්නේ. ඩිලෙක්ටා නිෂ්පාදන තාමත් ඔයාගේ කඩේ. දැන් අපි වහගෙන ඉන්නෝනේ ගොඩාක් ග්‍රොසරිස් වල කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ කඩවල ඔයගොල්ලන්ගේ කඩවල තාමත් ඩිලෙක්ටා නිෂ්පාදන විකුණන්න තියාගෙන නැත්තම් හරිම නරක වැඩක් ඕගොල්ලෝ කරන්නේ. ඉක්මනටම ඩිලෙක්ටා නිෂ්පාදන වාගේ කඩේ විකුණන්න තියාගන්න. මොකද ඩිලෙක්ටා කියලා කියන්නේ හැමෝම හොය හොය බොන දෙයක් හන්දා. නිතර දෙවේල ඔයාගේ කඩේට එන කට්ටියට ඩිලෙක්ටා නිෂ්පාදන නැහැ කියන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් වෙනවානේ. ඒක හන්ද ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් අල්ලවි හිමිකාරීත්වය ඔයාගේ කඩේට තරගන්න. දැන්ම කෝල් එකක් දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට 011 437 1250 කියන නම්බෙක. 011 437 1250 කියන නම්බෙකට තමයි ඔයා කතා කරන්න ඕනේ. සින්දු අහන අතරේ කටි එකතු කරගන්නකම් බලාගෙන ඉන්නවා කියලාත් මම දන්නවා. ඉතින් මං කොහෙටද දන්නවද මුලින්ම යන්නේ කටි එකතු කරගන්න. කෝල් කරපු කටි එකතු කරගන්න හදන්නේ. මං යනවා ගාල්ලට ගිහිල්ලා ඉන්න. ගාල්ල ඉඳන් අපේ සීතමට කතා කරා. සීතව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. සීතත් එක්ක ඉන්නවා මහත්තයා ජයතිලක, පවුල හැමෝම. මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපේ රමණි පොළොන්නරුව ඉඳන් කතා කරා. රමණි ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට අද දවසේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කට්ටියක් අද දවසේ අපිත් එක්ක මේ වෙලාවේ කතා කරා. දැන් මං කලිනුත් මතක් කරා මේ ගොල්ලෝ ගැන. හැබැයි නරක වැඩේ කියන්නේ අද අහගෙන ඉඳලා නැහැ. උදේ වැහැලා පොඩ්ඩක්. නිවුස් නියර් ඉඳන් අපේ ගීතිකා ඇතුළු කට්ටිය. ඒගොල්ලෝ තේ දළු නෙලලා අපේ රටට ඩොලර් ගේන්න සෑහෙන මහන්සි වෙන අපේ ආදරණීය සහෝදරයෝ ටිකක් ඉතින් කට්ටිය මතක් කරන්න ඕනි. අපේ ගීතිකා, ඊට පස්සේ ගයානි නංගි, හිනෝකා, අන්තෝනි අයියා, ඊට පස්සේ ප්‍රියාමාලා අක්කා, දමයන්ති අක්කා, මේ හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා. තේ දළු නෙලන අපේ සහෝදරයෝ සහෝදරියෝ හැමෝම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මොකද අද ලෝක තේ දිනය හන්දා විශේෂයෙන්ම මතක් කරනවා ඕගොල්ලන්. ඊට පස්සේ මේ ප්‍රියන්ත මෝටර්ස් එකේ අපේ ප්‍රියන්තවයි, ඊට පස්සේ අවිසා වෙලා තියෙන රංග මෝටර්ස් එක එතන ඉන්නේ රංගවයි එකතු කරගන්න කියලා කිව්වා. හෙටි මුල්ලේ පූජනී සාරංග ෆැෂන් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා අපේ නිවුස් නියර් ඉන්න ගීතිකා මට කෝල් කරපු වෙලාවේ කිව්වා කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ WhatsApp එක පැත්ත බලන්න. ජනි ලස්සන සින්දුවක් දෙන්න. මං රදන්ක වෙන්න ඕනේ නේද නම? එකතු කරගන්නවා කියලා කියනවා වසන්ත මල්ලි. ගොඩාක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මට නම නම් හරියට කියව ගන්න අමාරුයි. රසංක. රසංක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම පරණ මැසේජ් වලින් නම හොයාගත්තා. ඊට පස්සේ ඇහැලිය ගොඩින් ඉඳන් අපේ ලාලණියක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්නකෝ. දුවවයි පුතාවයි අම්මවයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඇහැලිය ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ලාලණියක් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ඉතින් කොහොමද සුදු මහත්තයෝ, අම්මෝ කවුද මේ? ගාල්ල චීන කොරටු ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සුදු නෝනා. සුදු නෝනා කියනවා යාගේ හස්බන්ඩ් වයි, ඊට පස්සේ හස්බන්ඩ් නම ප්‍රේමරත්න, පුතා පුබුදු ලක්ෂාන්, සියලුම නෑදෑ හිතමිතුරන් එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. මේ චීන කොරටුයි අපේ යමුනා ලසන්ති අක්ක තමයි මේ මැසේජ් එක දාලා තියෙන්නේ. පරණ මැසේජ් වලින් තමයි නම හොයාගන්නේ. ඉතින් ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපේ මකුල් ඔළුවේ රංජිත් දිසානායක අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මහනුවර අම්පිටියේ ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියත් මැසේජ් එකක් දාලා තිනවා. යාවයි, ඊට පස්සේ යාගේ පුතා අපේ ආදිත්‍ය පුතා හැමෝම එකතු කරගන්න කියලා. සුබ දවසක් ජනි. අද නම් අපිට වැස්ස. ලස්සනම ලස්සන සින්දුවක් ඕන. එහෙම කියන්නේ අපේ නදී. නදී ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්න. ජපානෙට ගිහිල්ලා එමුද? ජපානෙට යන්න හදන්නේ. අපේ නිශාන්ත අයියා මැසේජ් එකක් දාලා තිනවා. යාගේ යාළුවෝ ගාමිණී මේ ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිවත් ලස්සන සින්දු ගොඩකට, එකකට නෙවෙයි ගොඩකට එකතු කරගන්න කියලා ඇහැලිය ගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. බොස් ඉන්නවා චමින්ද, ඊට පස්සේ රසින්දු, කඹුරාව ඉන්නවා බින්තිනග, මාලින්ද, තනෝෂ, ශාක්‍යා, විහාර, කොට්ට පිටියේ ඉන්න අපේ නිලු, සමන්ත, බන්දාරා, මේ කට්ටියත් වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න කට්ටියත් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. මම දැක්ක ඔයගොල්ලෝ අපේ Facebook post එකටත් comment දාලා තිනවා. මම ඉතින් කියන්නම් ඉස්සරහදි කට්ටියගේ නම් ටික. හොඳයි. Good morning Jani, අපිවත් දේදුණු මාවතේ සින්දුවකට එකතු කරගන්න. ඇඹිලි පිටියේ ඉඳන් තමයි මදු අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අන්න මදු, අද ඇඹිලි පිටියේ විෂන් කියා ශාඛාව සංවිධානය කරලා තියෙන සුවිශේෂී නොමිලේම පැවැත්වෙන සෞඛ්‍ය සායනයට වඩාත් යන්න පුළුවන් ඇඹිලි පිටියේ ඉන්න. දැන් යමු සින්දුව අහන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: සින්දරෙල්ලා වගේ මන්නං ඉන්නේ මව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව දැන් 11යි විනාඩි 45යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: Films ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
8: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0711892767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනෙන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැම අතින්ම සෙට්.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
11: Music. 3, 2, 1, let's go.
12: Friday, fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட்ட வினஸ்ம டிஜே சங்கிராமியா நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக்கட்ட செட் வேணா டேகி தினன்னா நெட் எஃப்எம் டிஜே நைட்
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
3: අයියේ
2: රිස්ක් එක වැඩිනේ
3: ඒ කිව්වේ
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
3: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද
4: Paul ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
2: ගාලු කොටුවට ගිහිල්ලා එන්න යන්න හදන්නේ සින්දු වල යන්න කලින් කට්ටිය ටග් ගාලා එකතු කරගන්න මොකද සින්දු දෙකක් එක දිගට අහලා ඊළඟ පැයට කෙලීම යන්න කියලා බැලුවේ මම ජනි අවිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා එහෙම මෙසේජ් එක දාලා තියෙන්නේ හුලංගමුවේ විජයබාපුර හුලංගමුවේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන කට්ටිය අනේ දෙහිඔ විට ලක්මන ඉඳන් චන්ද්‍රසිරි තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ විජයබාපුර හුලංගමුවේ ඉන්න සෑමෝ සෑම දිනාමත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ ඊට පස්සේ නිලන්ත ඔල්ල සුහෙවාගේ හොණ තිස්සපුර ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා දුව ඉසුරි ශානිකා ඇතුළු පවුල හැමෝම වයිප් සුමිත්‍රවත් එකතු කරගන්න කියලා දවල් කෑම වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන හන්දා දවල් කෑම වෙලාවේ කෑම වේල රසවත් කරගන්න ෆ්‍රීලන් වෙතින් එන අලුත්ම නිෂ්පාදනය වුණු ෆ්‍රීලන් හෙළ මසාලා කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා ග්‍රීන් කරි මසාලා එළවලු වලට බ්ලැක් කරි මසාලා මස් ජාති වලට රෙඩ් කරි මසාලා මාළු ජාති වලට එකතු කරලා ඉන්දියාවේ මසාලා රහට ගෙදර කෑම වේල හදාගෙන කෑම වේල රසවත් කරන ගමන් ගෙදර කෑමට ඉන්න අයට සර්ප්‍රයිස් එකක් දෙන්න අදම හෙළ මසාලා පවුඩර් ගෙදර ගෙනියන්න

0: FM 94.8 Net FM Divainapura
1: Jani ek de dunumavata

0: Anu Paha FM Anu Hatara Ita Shumata Net FM
1: Net FM Dedu Numavata Oba Veta Gene Enne
2: Akunu Lake Namahu Bavana Ratapurama Rasa Gene Ana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
8: මුදලාලි
7: අලෝනා,
8: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
9: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැහැ, සරත් නැහැ, මිරිස් පාටත් නැහැ.
10: විජය දාන්න ඔක්කොටම.
9: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
8: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා.
11: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියන එක සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටිං අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
19: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
4: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obath Ekathu Wenna Adama Katha Karanna 13:22 Prime Lands
8: Sadaharita Vivasayika Sineeta Adalak Sadakalika Ayojanayak
1: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
14: Net FM Algo Town.
5: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
6: නේත්‍රාලෝක වෙසක්
5: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
6: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
5: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
6: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
5: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
6: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
5: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
6: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
5: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු. අපි ආයෙත් කූරගෙන යමු.
2: බැතිබර දායකත්වය
6: සරුදය සරු වශයෙන්ද
20: නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
21: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
22: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
23: සුබ දහවලාකම් වෙලාව දවල් 12:00.

0: Net News. Net daval dolaha. Obaveta gene enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
1: ආයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රට තොට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් 12. මම අසංක මදුෂාන් උඩුගම, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
4: මේ වෙනකම් දවස
1: රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙයි. ඩොලරය රුපියල් 354 පණි. ආර්ථික අර්බුදයක් මතුවේද? ආණ්ඩුවෙන් උත්තර. ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිලත් 40%කින් ළඟදීම ඉහළ යන ලකුණු. වෙසක් සතිය වෙනුවෙන් බලශක්ති සීමා ලිහිල් වෙයි. ජාතික කලා භවනයේ සිතුවම් 42ක් අතුරුදන්.
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
1: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනේදී රුපියල් 350 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනේදී සටහන් වැත්තේ රුපියල් 354.03 ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.46.3 ලෙස සටහන්ව තිබෙනවා. විනිමය අනුපාත තවදුරටත් ඉහළ යාම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේ විනිමය අනුපාත ඉහළ යාම තාවකාලික තත්ත්වයක් බවයි. ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට දැන් අප සම්බන්ධ වනවා එම අවස්ථාව ආවරණය කරන නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සමන්ත කුමාර සමගින්. අයිබුවන් සමන්ත.
5: අයිබෝන් අසංක, අදත් උදෑසන 9:30ට සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරයෙන් අනතුරුව ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි 3ක් සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් 9ක් අනුමත කර ගැනීමට අදාළ විවාදය ආරම්භ වුණා. ඒ විවාදය ආරම්භ කරමින් තමයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඔබ සඳහන් කළ පරිදි විනිමය අනුපාත පිළිබඳ මතු ඇති තත්ත්වයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් සිදු කළේ. විශේෂයෙන් මෙහිදී මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් කාරණය මේ වන විට රුපියලට සාපේක්ෂව ඩොලරයාගේ ඉහළ යාම විශේෂයෙන්ම බාහිර සාධක මත සිදු වූ කාරණාවක් බව තමයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ. විදේශ විනිමය අනුපාත ඉහළ යාම සමස්ත ආර්ථික අර්බුදයක් ලෙස පෙන්වීමට විපක්ෂය දිගින් දිගටම උත්සාහ දරමින් සිටින බවත්, එවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට රට තුළ ඉඩක් නොමැති බව තමයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. විනිමය අනුපාත ආර්ථිකය සම්බන්ධයෙන් වන එක් දර්ශකයක් බව ඔහු මෙහිදී කියා සිටියා. තවත් දර්ශක ගණනාවක් ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වැදගත් වනවා. ඒ සියලු දර්ශක සුබදායි තත්ත්වයක පවත්වාගෙන යාමට ආණ්ඩුව සමත්ව තිබෙන බව තමයි අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ. ඒකම ඩොලරයාගේ 370 සීමාව ඉක්මවාගේ පසු ආණ්ඩුව බිඳවැටීමට ඉඩක් තියෙන බවට විපක්ෂය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙහිදී ප්‍රතිචාර දැක්වුවා. එවැනි කිසිදු ඉඩක් මේ මොහොතේ මතුව නොමැති බවත්, ආර්ථික තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව පවතින බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ වගේම මෙතනදී තවත් කාරණාවක් ඔහු සිහිපත් කළා. මේ වන විට මතුව තිබෙන තත්ත්වය පාලනය කර ගැනීමට යම් කෙටි කාලයක් ගත වේවි. ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් ණයවාරිකයක් ශ්‍රී ලංකාවට ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිතයි. ඒ සමගම මේ තත්ත්වය නැවත වරක් විනිමය අනුපාත 15 තත්ත්වයක් දක්නට හැකිවනු ඇති බවටයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරේ. මෙහිදී ඔහු තවත් කරුණක් පෙන්වා දුන්නා. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි, ඉන්දියාව, ඉන්දුනීසියා වැනි රාජ්‍යන්ද විනිමය අනුපාත සම්බන්ධයෙන් මේ මොහොතේ ගැටලුවකට ලක්ව සිටින බවත්, නමුත් ඔවුන් නිවැරදිව ඔවුන්ගේ ආර්ථිකයන් කළමනාකරණය කරගන්නා ආකාරයටම ශ්‍රී ලංකාවත් ආර්ථික කළමනාකරණය කර ගනිමින් මේ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර සහ ක්‍රියාත්මක කරමින් සිටින බව තමයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ. විවාදය තවදුරටත් ක්‍රියාත්මකයි. එහි තොරතුරු අප සූදානම් නෙට් නිවුස් තුළින් ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළින් ඔබ වෙත ගෙනීමට ස්තුති අවස්ථාව ලබා දුන්නාට.
1: ස්තුතියි සමන්ත. මේ අතර ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිතුම සුනිල් සෙනවි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
6: 2012 වර්ෂයේ සිට ජාතික කලා භවනයේ ප්‍රධාන ගැලරිය වහලේ අලුත් වැඩියා කිරීම වෙනුවෙන් වසා තබා ඇති අතර නියමානුකූලව කලා භවන විවෘතව තිබී නැත. අවසාන වශයෙන් 2020 වර්ෂයේදී නැගෙනහිර ප්‍රදර්ශන ශාලාව තුළ පමණක් චිත්‍ර තබා ඇති අතර 2020යි 12යි 29 දිනෙන් පසු ජාතික කලා භවන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වසා දමා ඇත. ප්‍රෝමිලක්කං අංක 3 අහල තේන්නේම ප්‍රතිසංස්කරණ සඳහා වැයවෙච්ච මුදල රුපියල් මිලියන 163.5. ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කථානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලා භවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලා භවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි. ඒ තමයි විමසන චිත්‍ර 42.
1: ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ කෙරුණා.
6: මෙන්න මේ ක්‍රියාමාර්ග දැනටමත් අරන් තිබෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පකරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතී. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කරන ලද තොරතුරු කැඳවීම් වලට අනුව 2025 8/13 දින ඇති ලිපියෙන් මම තොරතුරු ලබා දීලා තිබෙනවා.
1: ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ කොළඹ බුදුරශ්මි වෙසක් කලාපය පිළිබඳ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේදී
7: ඉන්ධන සම්බන්ධව සහ විදුලිය සම්බන්ධව ගන්න ලැබූ තීරණ කීපයක් වෙසක් සතියට අදාළව රිලැක්ස් කරන්න ටිකක් ඉවත් කරගෙන ඒ අනුව ඒ අවස්ථාව ලබා දෙන්න වෙසක් උත්සවයේ පැවැත්වීම සඳහා එක් පසු මේ සතියේ දරුවා ග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති ඇස්සීමේදීගත් තීරණයක් විදිහට මේ සතියට අදාළව හවස 6න් පසුව විදුලිය පරිවෝජනය සම්බන්ධව පනවලා තිබිච්ච උපදෙස්මාලාව ඉවත් කිරීමට තීරණය කරන ලබලා ඒක දැනුම් දීලා මේ වෙනකොට ඒක නිසා අපිටමයි බාධාවක් වෙන්නේ නැහැ විදුලිය සම්බන්ධව කටයුතු කරන්න විදුලිය පරිවෝජන සම්බන්ධව වෙසක් සතිය තුල.
1: මෙවර කොළඹ බුද්ධරශ්මි වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවයි කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී පැවසුවේ.
8: මෙවර වෙසක් උත්සවය 30/31 පළවෙනිදා දෙවෙනිදා කියන දින හතර තුළ පැවැත්වෙන බවත් ඉතින් අතරේ රාජ්‍ය උත්සවයකුත් පැවැත්වෙන අමාතර දිනකට ඉතින් වෙසක් උත්සවයත් එක්ක ආගමික ප්‍රබෝධයක් ඇති කරනවා වගේම ධර්මල්ලොත් එක්ක දෙමව්පියෙල්ලා මේ වෙසක් නරඹලා තොරම් බලලා ඒවයින් යමක් උකහාගෙන ඒ වගේම විහාරස්ථාන කිරීට අපි ඔබතුමලා රජ්‍ය සේවකයෝ වුණත් මේ පැවැරෙන කාර්යභාරය ඉටු කරන්නේ අවංකව දායාද කරන වෙසක් සතිය තුළ ඇවිල්ලා වෙසක් සිරිනරඹන්න කියලා. ඉතින් මේ බුදුරස්මි වෙසක් කලාපය හැම විටම සිවිල්ලාරස් දෙපාර්තමේන්තුවත් එක්ක රාජ්‍ය ආයතන දක්වන මොකද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දා කොම්පැනි විදි දක්වා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරලා කරගන්න පුළුවන් කියලා මම පෙරහැර සාර්ථකව අපි කරගත්තා.
1: රුපියල දිගින් දිගටම අවප්‍රමාණීය වීම හේතුවෙන් සහ ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම හමුවේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය පවසනවා. ඒ අනුව ඉදිරියේදීද ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල 35.44% ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේ.
9: ගිය සතියේ මම වැලි කියුබ් එකට රුපියල් 27500ක් දුන්නේ. ඊයේ 31000යි වැලි කියුබ් එක. ස්ටිල් වල ඉහළම අගයකට යනවා. ආයේ ඒක නවත්තන්න බෑ. 140කින් විතර වැඩි වෙයි කියලා තමයි කට්ටිය කියන්නේ. සෙමෙන්ති මිල ඉහළ යනවා, ගල් ඉහළ යනවා, ටයිල් ඉහළ යනවා. මේවා ගිහලා ගියාට පස්සේ ලංකාවේ ඉදිකිරිම කර්මාන්තයේ මේ චේන් එකක් වගේ තියෙන්නේ. මේකෙන් 375000ක් ශ්‍රිජුව වැඩ කරන ප්‍රමාණය 400000ක් විතර ඉන්නවා. මේ අයගේ සප්ලයි චේන් එකක් හරියට තමයි මේ ඉදිකිරිම කර්මාන්තය කරගෙන යන්නේ. මේක 135ක විතර පවුල් මේකෙන් පෝෂණය වෙනවා. හැබැයි ඒ අයගේ ආදායම දැන් නිසරු වෙලා තියෙනවා. මොකද සමහරක් ඉදිකිරිම සමාගම් සම්පූර්ණයෙන්ම මේක නතර කරලා තියෙනවා. මේ ඉහළ යන විදියට මේ රුපියල් අව ප්‍රමාණය විතර මේක කරන්න බැරි නිසා. මොකද අපිට ඉම්පෝට් කරලා ගේන බඩුවල විශාල ප්‍රමාණයක් තියෙනවා. SCCL එක තියෙනවා, ටැක්ස් එක තියෙනවා, වැට් එක තියෙනවා. මේවා විශාල වශයෙන් වැඩි වෙනකොට මේ කර්මාන්තය කරන්න බෑ. දැන් මේකෙන් හරි අසන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
1: සීදුව මූකලන්ගම ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක ගමන් බෑගයක් තුල තිබී කාන්තා මල සිරුරක් සොයාගෙන තිබෙනවා. එම නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී එම මල සිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 79ක් වූ කාන්තාවකගේ මල සිරුරක්. ඇය එම නිවසේ තනිව පදිංචිව සිටි අතර නිවසේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කර ඇති බවත්, දුරකථන රැහන් කපා ඇති බවත් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර ග්‍රෑන්ඩ් පාස් ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මෝදර උයන මහල් නිවාස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගේ වයස අවුරුදු 31ක්. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර රත්නපුර වෙරළුගහපිටිය ප්‍රදේශයේ කළුගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මృత ශරීරයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නැහැ. මරණකරු අවුරුදු 45-50 අතර වයසේ පසුවන පුද්ගලයෙකු බවටයි පොලිසිය සැකපල කරන්නේ. මృత ශරීරය රත්නපුර රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර රත්නපුර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සංචාරක නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අතර පන්දුවාර 20x20 තරගයක් මේ වන විට දඹුල්ලේදී පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවරට පහර දුන් නවසීලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක්. කේට් ගැගින් පන්දු 27කදී නොදැවී ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා, සත්‍යා සංදීපනී සහ සචිනි නිසංසලා කඩුලු 2 බැගින් දවා ගත්තා. ජයග්‍රාහි ලකුණු 130ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 7ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් රැස් කරගෙන සිටියා. සංජනා කාවින්දි ලකුණු 8කට සහ විමොක්ෂා බාලසූරිය ලකුණු 7කට දැවී ගියා.
0: net dawal 12 ira medyame vaartha karnaya
1: net dawal 12 nimaba milanga net news pradhana pravrutti prakashaya savasa 6:30ට etek pain pay me pay rata tota bala porutu wanna වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: net dawal 12 ඔබ වෙත ගෙන ආවේ
10: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-263-363-076-716-3672.
3: FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
12: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: දහයයි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත. දේ තුනු මාවත.

වෙලාව 12යි විනාඩි 20යි. දවල් වෙලා තියෙන ඉතින් දන්නේ මනසෝ දවල් කෑම වෙලාවත් කිට්ටු වෙලා තියෙන දේදුණු මාවතෙන් අපි අපේ තුන්වෙනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයෙත් අපි සූදානමින් ඉන්නවා සුපුරුදු විදිහටම ඔයාගේ නම් ටික කියන්න, ඔයාව එකතු කරගන්න, කැමතිම සින්දු ටිකත් එක්ක දවල් එක වෙනකන් කාලය ගත කරන්න. ඉතින් දවල් වුණා කියලා කියන්නේ දැන් මේ වෙලාවට ටිකක් රස්නෙත් වැඩි ඉන්නේ. සමහර පැතිවලට හැබැයි වහිනවා, සමහර පැතිවලට රස්නේයි. ඔය මොන දේ වුණත් වෙනසක් නැතුව, ඔයාට කිසිම වෙනසක් කරන්න නැතුව, අහස මොන වෙනස ඔයාට කරත් අපි කිසිම වෙනසක් කරන්න නැතුව ඔයා කැමතිම සින්දු ටික දෙන්න බලාගෙන තමයි ආවේ. ටග් ගාලා මේ පැය පටන් ගන්නකොටම නම් ටිකක් කියන්න, මොකද නැත්තම් මේ පැය පටන් ගන්නකොටම නම් ටික කිව්වේ නැත්තම් එහෙම පොඩ්ඩ වැඩේ කරගන්න අමාරු. ඒ තරම් නම් ගොඩක් තියෙනවා මට කියන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි හෙට දවස සුවිශේෂී දවසක් නේ, මොකද හෙට ෆ්‍රයිඩේ. ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඉතින් ෆ්‍රයිඩේ හැපනින් කරන අපේ ෆ්‍රයිඩේ ඩීජේ නයිට් එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි. දැන් මේ පාර අපේ අසා මේ සිකුරාදට වෙනසක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ලංකාවේ පළවෙනි වතාවට ඩීජේස්ලා දෙන්නෙක්, ඒකත් ෆීමේල් ඩීජේ කෙනෙක් එක්ක මේල් ඩීජේ කෙනෙක් කොල්ලෙකුයි කෙල්ලෙකුයි එකට ප්ලේ කරන්න එනවා නෙත් FM ෆ්‍රයිඩේ ඩීජේ නයිට් එකත් එක්ක. ඩීජේ රමේෂ් එක්ක ඩීජේ ඩිලි තමයි හෙට දවසේ ප්ලේ කරන්නේ. ලංකාවෙන්න සුපිරිම වැඩෝ දෙන්නේ එක හන්දා හෙට දවස වින් කරලා තියාගන්න. රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් එක දිගට පාටියක් තමයි නෙත් FM අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ඔය ලෑස්ති වෙලා අඩුම කුඩුම ටික සූදානම් කරගෙන ඉන්න තමයි අපිට දෙන්නේ නැද්ද ජනි සින්දු? එහෙම අහලා තියෙන්නේ. හරියටම කිව්වොත් එහෙම සියබල ආණ්ඩුවේ ඉඳන් අපේ රේණුකා මැසේජ් එකක් දාලා, මහත්තයා වසන්ත, ලොකු දුව, ලොකු දුව දිලාර, පොඩි දුව ශෙහාර, චූටි පුතා ආදේශ් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලාවල තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අයබෝන් අපිත් ඕගලන් වහගෙන ඉන්නේ. එහෙම කියන්නේ බුත්තල NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන චමින්ද ඇතුළු සෙට් එක, වැඩ කරන යාළුවෝ සෙට් එක එකතු කරගන්න කියනවා. කන්තලේ යාගේ අම්මා ඉන්නවා මාලනී, තාත්තා ආරියරත්න. ඊට පස්සේ බුත්තල උනා වටුනේ ඉන්නවා යාගේ වයිෆ්, යාගේ නම ශාමිකා. ඊට පස්සේ පුතා බල්ෂාන්, දුව මල්ෂි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගණේමුලේ තිබ්බට කොට අපේ නදීෂානියක්වත් මැසේජ් එකක් දාලා තියෙනවා එකතු කරගන්න කියලා කියනවා. සේහ බබා සහ අනෝෂිව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ධනුෂ්කවත් එකතු කරගන්න කියලා තියෙනවා. තව ඩිංගෙන් මිස් වෙනවා නම අම්පාරේ මුවන්ගල පැත්තට ගියෝ. තින් අපේ රමණියක්ව කොහොමද අමතක කරන්නේ? හස්බන්ඩ් සරත් කුමාර, ඊට පස්සේ පුතා ශෂි, පොඩි පුතා සදේව්, දුව ඉන්නවා ගාල් ඉහළ කෙහිඹියේ සමාධි, එයාගේ දුව ෂනුදි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ආයුබෝවන් අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අපේ ගලේ කඩේ, රයිගම ගලේ කඩේ සරච්චන්ද්‍රඩයස්, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ලස්සනට වැඩේ කරනවා, ලස්සන සින්දුවක් දෙන්න. මොරන්තොටුවේ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන රොෂාන්, ශාමා, සෙනුක, රෝෂික සමග ලක්ෂ්මන්, තව ඉන්නවා මඩපාත ඉඳන් තමරා, නිෂානි, චේතනා, තේජාබෝර්, ඒ වගේම තමයි පුංචි පුතා භාග්‍යවිෂ්ක, සේරුවාවිලෙන KDA සමරසිංහ මතක් කරන්න කියලාත් කියනවා. ගොඩාක් ආදරෙන් හැමෝම මතක් කරනවා. සුබ දවසක් ජනි මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ අපේ ගම්පහ තියෙන ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනි, අපිත් සද්දෙටම ඔයාව අහගෙන ඉන්නේ. හොඳ සින්දු ටිකක් දෙන්න. GB ශාන්ත තමයි අපිට මැසේජ් එක දාලා තියෙන. ශාන්ත අයියා කැකුණ දොරේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ සින්දුවකට බාවත් එකතු කරගන්න ජනි. පොතුවටවන ඉඳන් අපේ ප්‍රේමසිරි අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මංගලි, පියුමි, ඒ වගේම තමයි රොචිනි, නියෝන්, මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. සුබ දහවලක් වේවා ජනි. යටියන් තොට දේශානි ස්ටුඩියෝ එකේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ඔයාව එකතු කරගන්නව ගොඩක් ආදරේ. පානදුර පමුණු ගම ඉඳන් අපේ තුසිතක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. අදලු පළවෙනි පාරටම WhatsApp මැසේජ් එකක් දැම්මේ. චූටි ධෝනි ඉන්නවා, චූටි ධෝනිටයි එයාටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. හැමදාම වගේ අදත් ඔයාව අහගෙන ඉන්නවා ජනි. යටියන් තොට ඉඳන් මහවිල සඳමාලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා මාෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටි මැනුක විනෝෂා, හබි සුසන්ත, ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊළඟට යන්න හදන්නේ අපි තරිඳු ගරාජ් එක පැත්තට. මොකද බේරුවල ඉඳන් තරිඳු ගරාජ් එකේ සද්දර මේ වෙලාවේ දේදුණු මාවත අහනවා කියලා අපිට මැසේජස් කිහිපයක්ව දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අන්තිමටම මම යනවා මේ පැයේ සින්දු අහන්න යන්න කලින් එකතු කරගන්නේ කෑගල්ල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන පුෂ්පාංගණියක්ව එකතු කරගන්න කියනවා. මහත්තය නිමල්, පොඩි අක්කා සුභද්‍රා, ඊට පස්සේ දුව කුමාරි ඇතුළු කට්ටිය. ටග්ගාල යන්න කලින් අපි එකතු කරගමුකෝ අපේ කවුද දන්නවද හරියටම කිව්වොත් බද්දේ ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන අපේ මදුව, අපේ අසාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන්නේ. ගොඩක් ආදරෙන් හැමෝම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: සිංදු අහල එකපාරටම ආවේ මොකද කියලා සමහරවිට කල්පනා කරන වැඩි සුවිශේෂී දෙයක් ගැන මතක් කරන්න හදන්නේ. දැන් අද ජාත්‍යන්තර තේ දිනේනේ. ජාත්‍යන්තර තේ දිනේ කියලා කිව්වට පස්සේ තේ ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපේ ඔළුව ටිකක් අවුල් වෙලා තියෙන වෙලාවට, මනස නිදහස් නැති වෙලාවක අපි හැම වෙලේම කරන දෙයක් තමයි තේ එකක් බීලා ඔළුව නිදහස් කරගමු කියලා වගේ කතාවකට එන එක. මොකද තේ කියලා කියන්නේ අපේ ඔළුව නිදහස් කරන්නත් සෑහෙන විදිහට උපකාරී වෙන දෙයක්. ඉතින් ඒකත් එක්ක ඒ බොන තේ එක ඩෙල්මේජ් හිරු කහටයක් කියලා මං අනිවාර්යයෙන්ම දන්නවා. ඒක එතකොට ඔයාලට අර නියම තේ රස අරගන්න උපකාරී වෙනවා ඩෙල්මේජ් හිරු කහටත් එක්ක. දැන් අද දවසේදී සුවිශේෂී වැඩක් සිද්ධ වෙනවා. හරියටම කිව්වොත් එහෙම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. දැන් ඒ පැත්තට යනවා නම් ඔයා කොළඹවට නම් ඉන්නේ ඔයා. ඔයාලට පුළුවන් අද ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන්, වැඩ ඇරිලා ගෙදර යන ගමන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ගියොත් ඉන්න එහෙම විශේෂ මානසික උපදේශන සත්කාර වැඩසටහනක් අද ඩෙල්මේජ් හිරුකහට ඔයා වෙනුවෙන් සංවිධානය කරලා තියෙනවා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. ඉතින් මේක මේ වෙනකොටත් ඔයා වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තිනවා. දවස් 6 වෙනකම් ක්‍රියාත්මක වෙන වැඩසටහනක්නේ. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න තමයි හදන්නේ මේ වැඩේ ගැන ඔයාට කියන්න. මම සම්බන්ධ කරගත්ත මේ වෙලාවේ ඩෙල්මේජ් ෆෝසයි නායතනයේ අලවි කළමනාකාරතුමා ශානක රාජපක්ෂ මහත්මයා. ඉතින් අපිට කියන්නකෝ දැන් අද දවසේදී මොකක්ද මේ තියෙන විශේෂ වැඩසටහන, මේ විශේෂ මානසික උපදේශන සත්කාර වැඩසටහන ගැන අපිට විස්තර ටිකක් ඔබතුමාගෙන් දැනගන්න පුළුවන්ද?
1: 2026 ජාත්‍යන්තර තේ දිනේ නිමිති කොටගෙන ඩෙල්මේජ් හිරුකහට සන්නාමයක් විදිහට ජාත්‍යන්තර තේ දිනේ සමරනවස් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද උදෑසන 6 සිට සවස 6 දක්වා කාලය තුන විශේෂ මානසික උපදේශන සත්කාරමය වැඩසටහනක් දියත් කොට අවසන්. ඉතින් මේ සඳහා නන්නේසින් පැමිණෙන සියලුම ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවන් හට ඔවුන්ගේ මානසික ගැටලු සඳහා වූ නිවැරදි වෘත්තිමය උපදේශනය අප විසින් නොමිලේ ලබා දීමට සියලු කටයුතු සංවිධානයකට තියෙනවා. ජාතික මෙහෙවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ දසත විශ්ලේෂණ සියලු ජනතාවගේ මානසික සෞඛ්‍යයන තු ඔවුන්ගේ ජීවිතයේ වඩ වඩා නිවැරදි ආකාරයෙන් වර්ධනය කරගන්නට අවශ්‍ය සියලු උපදේශන සේවාවන් මෙතකින් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් අද දින අපි ඉතාමත් ආදරයෙන් ආරාධනා කර සිටින ඔබ සියලු දෙනාට පැමිණෙන්න පැමිණ ඩෙල්මේජ් හිරුකහට මේ සමාජ සත්කාරය හා එක්වන්න ඔබට අවශ්‍ය කරන සියලුම උපදේශන ලබා ගනිමින් හිතේ තියෙන අනිත් කාට සියල්ල අමතක කරලා හිතේ තියෙන එකම කාට ඩෙල්මේජ් හිරුකහට බාට පත් කරගන්නට කියලා. ස්තුතියි.
0: බොහොම ස්තුතියි. අපි ඒ සම්බන්ධ කරගත්තේ ඩෙල්මේජ් ෆෝසයි නායතනයේ අලවි කළමනාකාරතුමා ශානක රාජපක්ෂ මහත්මයා. දැන් ඔබටත් ආයෙත් මතක් කරන්න තියෙන්නේ හද වැඩ ඇරිලා යන ගමන් වෙන්න පුළුවන්, කොළඹ කොටුව පැත්තේ මොකක් හරි වැඩකට ආපු ගමන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද දවසේ ඔයා වෙනුවෙන් සංවිධානය කරලා තියෙන ඩෙල්මේජ් හිරුකහට සංවිධානය කරලා තියෙන විශේෂ මානසික උපදේශන සත්කාර වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා.

පාර දිගේ එලි බල බල ගියාට කමක් නැහැ. අපි නම් දන්නේ නැහැ පාර බලාගෙන යන්නේ නැතුව පාර පැටිලා වැටුනොත් එහෙම. හරි, සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිවසින් ඔයාට අරගෙන එන මේ සුවිශේෂී අවස්ථාව ගැන. මොකද ෆ්‍රීලන් සෝයා මීට් ගන්න ඔයාට දැන් සෝයා මීට් දවටනත් එක්ක, ෆ්‍රීලන් සෝයා මීට් හිස් දවටනත් එක්ක තෑගි දිනන්න හරියටම කිව්වොත් එහෙම මාසෙකට ඇතිවෙන ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් දිනා ගන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. කරන්න තියෙන්නේ ඔයා ගේන ෆ්‍රීලන් සෝයා මීට් පැකට් තුනක්, හිස් දවටන තුනක්, තැබල් වෙට්ටිය පහ මාතර කියන ලිපිණයට යවන්න විතරයි. එතකොට ඔයාට අවස්ථාව තියෙනවා මාසෙකට ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් ඔයාගෙම කරගන්න. දන්නවනේ ඉතින් ෆ්‍රීලන් සෝයා මීට් දැන් රස වර්ග 13කින් ඔයා ගාවට එනවා. ෆ්‍රීලන් සෝයා මීට් එන රසවල් ගැන ඔයාට මතක් කළොත් ඉනේම හාල් මැස්සෝ රසින්, දැල්ලෝ රසින්, නිස්සෝ රසින්, කුකුල් මස් රසින්, උම්බලකඩ චීස්, බ්ලැක්කරි, කොස්සට කළු පොල් මාළු රසින්, රස වර්ග ගණනාවක් තියෙනවා ඔයා වෙනුවෙන්. ඉතින් ඒක හන්දා කිසිම කෘතීම රසකාරකයක්, කෘතීම ද්‍රව්‍යයක් අඩංගු නැතුව ස්වභාවිකව අපේ රටේ ගොවියන්ගෙන් අරගන්න, නිෂ්පාදන වලින් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් සෝයා මීට් බය නැතුව ගෙදරට ගෙනල්ලා පැකට් තුනක හිස් දවටන එකතු කරලා යවන්න තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණයට. ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා ජූනි මාසේ 30 වෙනිදාට කලින් යවුවොත් එහෙම ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක්. යාතර මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. ඔයාට සුව නොවන රෝගයක් තියෙනවා කියලා සමහර විට බෙහෙත් ගන්න ගියාට පස්සේ, හෙල්ත් චෙකප් එකක් කරාට පස්සේ ඔයාට දැනගන්න ලැබුණොත් එහෙම ඔයා කොච්චර මානසිකව වැටෙනවද කියලා මම දන්නවා. ඒ හින්දා තමයි නිතර දෙවේලේ ඔයාට ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන මතක් කරන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහාන්දිය තමයි ආයුමා ආයුර්වේද වෙදමැදුර තියෙන්නේ. එතන ඉන්නවා දෙවියෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන කමල් බන්දුල වීරපෙරුම් වෙදමහත්තයා. ලංකාවේ නන් දෙසින් එතුමාව හොයාගෙන කටිය එන්නේ ඒ එතුමාගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර හන්දම තමයි. සඳුදා අඟහරුවාද පොය දවස් හැර අනික් හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත සෙවනගල කිරිබන්නාර බුගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් 0777 300 940ට, එහෙම නැත්නම් 0773 273 540ට කතා කරලා වෙලාවක් වෙන් කරගෙනම යන්න. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා යනවා වට්ස්ඇප් එක පැත්තට. මොකද කට්ටිය බලාගෙන ඉන්නව නම් කියනකන් මාවත් සින්දුවකට එකතු කරගන්න ජනි. එහෙම කියන්නේ මොරටු ඉඳන් සුජානි චන්දිමා. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? එහෙම අහන්නේ පැල්මඩුල්ලේ පේනාසියා ආයුර්වේද අවසුහලේ ඉඳන් අපි වාගෙන ඉන්න කල්යාණි. ඊට පස්සේ ડોක්ටර් නිරංජි ඉන්නවා, අරංගි ඉන්නවා, රින්සි, ඊට පස්සේ මිදලනා අක්ක වගේ නමක් තියෙනවා. මම නම් ටික හරියට කිව්වද දන්නේ නැහැ. අර ඉවල තියෙන විදිහට තමයි කියවගත්තේ. ජනිත් මල්ලි සුබ දහවලක්, මටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ නාකුළුගමේ නිරෝෂාක්කා අපේ මෙසේජ් එකත් කියන්න. එහෙම කියලා කියන්නේ විභව විස්කම් නිපැයු මායතන ඉඳන් අපි වහගෙන ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. අද නිශාන්ති නංගිගේ උපන්දිනේලු. සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරමු.

මල්ලිකා තමයි අපිට පණිවිඩය කියලා තියෙන්නේ. ඉන්න හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊට පස්සේ ලස්සන දවසක් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා කියන්නේ නැදිමාල ඇන්ඩර්සන් පාරේ ඉන්න චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි. ජනි බලන්නකෝ වැස්සට තෙමිලා තෙමිලා අපිත් හොඳට මසනේ පොලයි. ඒ වුණාට දෙදුණු මාව තහන්න අමතක කරේ නෑ. ASB ස්ටෝස් එකේ කට්ටිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. බලංගොඩ උඩවෙල ඉඳන් අපේ ගිම්හානි මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාව. ඉන්නවා මහත්තයා දනුෂ්ක, පුංචි පුතා දනුක, හම්ම සුදර්මා, නංගි ශෂිනි, ඒ වගේම තමයි net fm ටීම් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. අපේ ආදරණීය ජනී බොස් අපිවත් සින්දුවකට එකතු කරගන්න. දන්නවනේ ඉතින් මාපලගම PLJ අයියා කියලා මට බොස් කියන්නේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: Ачунка.
1: FM Anupaha. FM Anuhadrai Dashma Ada. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: වේලාව 12 විනාඩි 42යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්. 077 406 43 97.
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
9: විෂන් කියා නවතම ශාඛාව කඩුවෙල නගරයේදී මේ 14 වන දින සිට පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-283-585.
10: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
12: Hello. හලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: වෙලාව දැන් 12යි විනාඩි 45යි
6: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්
6: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
5: අහහ
6: මොකද කරන්නේ
5: ඔයා? ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
6: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
7: ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

සිංදුවකට යන්න හදන්නේ සිංදුවට යන්න කලින් දැන් අපේ වෙලාව ඉවර වේගන යන හන්ද ටග්ගාල කට්ටි එකතු කරගෙනම යන්න තමයි බැලුවේ මම. හයි ජනි, සුබ දවසක්. කවිවත් සිංදුවකට එකතු කරගන්න කියලා අපේ අප්සරා තංගල් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයා ලස්සනම ලස්සන සිංදුවක් මටත් දෙනවා නේද කියලා තමයි අහලා තියෙන්නේ. හයි, අපිටත් ලස්සන සිංදුවක් දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ ගාමිණි අයියා ජපානේ ඉඳන්. යාගේ වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි අම්මා මේ ඇතුළු ගොඩලින්ද ගමේ යාළුව හැමෝමත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ යාගේ යාළුව අර නිශාන්ත, එයාවත් එකතු කරගන්න කියනවා. අනුරාධපුරේ පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් ටීම් එකේ වැඩ කරන සෙට් එකත් මේ වෙලාවේ සද්දෙරම මාව අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ පොද්දෙනි කන්ද පැත්තේ ඉඳන් අපිව අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නමක් කියවල නැහැ. කොහොම හරි එකතු කරගන්න. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ උදයන්ගිනේ තුමි, මාතර කිංකිණි, චතුමි, යසාරා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අනේ මැසේ මගේ මැසේජ් එකක් කියවන්නකෝ ජනිත් අයියේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හරියටම ගෙවුවතින් එව අපේ රාගම රෝසිනංගි. එයා කියලා තියෙනවා එකතු කරගන්න කියලා. එයාගේ චූටි මැනික පොළොන්නරුවේ ඉන්නේ, ජයන්තිපුර චතුරංග. ඒ වගේම තමයි චතුරංගගේ යාළුවෝ දෙන්න පොළොන්නරුවේ නිමන්ත අයියා සහ උදේනිය අකිවත් එකතු කරගන්න කියනවා. දන්නවනේ ඉතින් අපේ චතුරංග වෙන කාගේවත් නෙමෙයි, රාගම රෝසිගේ විතරයි. රුවන්වැල්ලේ ඉඳන් අපේ කුමුදු මැසේජ් එකක් දාලා තිනවා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ පොසෙල්ලාව BF ජනපදයේ ඉන EG අනුරවත් එකතු කරගන්නවා. ඊළඟට අපේ මැසේජ් එකත් කියවන්න කියලා අම්මෝ දිග මැසේජ් එකක් එවලා තියෙනවා. අද දවසේ උපන්දිනයේ සමරනවා අලව්වේ පරමා උල්ලේ උපුන් උපුල් ප්‍රියන්ත. සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තුෂාරි තමයි පොල්ගහවිලි දංගෙන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් ඉන්නවා නෙලෝකා ප්‍රසංගනි, ලොකු දුව අකින්සා පියුමාලි, චූටි දුව හිරුණි, ඊට පස්සේ උපාධ්‍යා දුව, ඊට පස්සේ එකම පුතා අකේන් පියුණෙත්. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාවයි. පොල්ගහවිල පරාක්‍රම බාහු ඉස්කෝලේ 89.92 බැජ් එකේ සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා අපේ උපුල් ප්‍රියන්තට සුබ පතන්න. සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජනී, මාව පේන්නේ නැද්ද? මාව පේන්නේ නැද්ද නෙවෙයි, ඔයාව පේනවා. ඔයා එක දිගට මැසේජ් ගොඩක් දාලා තිනවනේ අපේ යෂෝ. එතකොට අර මැසේජ් එක උඩට උඩට ගියාම යට ඉඳන්නේ මැසේජ් කියවගෙන ඉන්නේ. එතකොට හරියට මැසේජ් එක හොයාගන්න අමාරුයි. මං ඉල්ලන සින්දු තමයි ඔයා දෙන්නේ නැත්තේ ජනි. එහෙම තමයි අපේ අකුරැසි අශෝ කියලා දෙනවා. ඉල්ලන සින්දුව කියන්න මං හෙට දෙනවා අනිවාර්යෙන්. අපේ මැසේජ් කියවන්නේ නැද්ද කියලා ආයෙත් මැසේජ් එකක් දාලා තිනවා. හරියටම කිව්වොතින් එහෙම අපේ කෑගල්ලේ ජනහිත ස්ටෝස් එකේ කට්ටිය. මං හිතන්නේ මං කලිනුත් මැසේජ් එක කියෙව්වද මන්දා. කවීෂා, ශ්‍රියානි, හර්ෂිකා, ගයනි, එරංගා එතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියලා තිනවා. හැමදාම වගේ අපිත් ඔයාව හගෙන ඉන්නවා. එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ කුරුවිට ඉඳන් කීරගලවත්ත ඔෆිස් එකේ සෙට් එක. දිලූපා නවීන් තමයි අපිට මැසේජ් එක එකතු කරගන්න කියලා කියලා තියෙන. ධම්මික තමයි එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම වගේ අදත් ඉතින් බොසුත් නැහැ, සීසී මහත්තයත් නැහැලු. සද්දෙරම දෙදෙනු මාව තාගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අපේ මැසේජ් එකත් කියවන්න. එහෙම කියන්නේ අපිට මැසේජ් එක දාලා තියෙන සුජිතා, දිස්නා, කාන්ති, සුජීවා, ප්‍රියන්ති, ලලිතා, උඳුල ඇතුළු සෙට් එක කොහේ ඉඳන්ද අපි අහගෙන ඉන්නේ? ගිනිමෙල්ල ගහ ඉඳන් මැට්ස් ක්ලෝතින් ආයතනයේ සෙට් එක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මම මේ සින්දුවට එකතු කරගන්නවා. සින්දුවට යන්න කලින් ඔයාට වැදගත් දෙයක් මතක් කරන්න තියෙනවා. දැන් මේ වෙසක් මාසෙනේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙසක් පොහොයට අපිට ආයෙත් කූරගල යන්න අවස්ථාවක් net fm අපි හදලා තියෙනවා. දැන් ඕගොල්ලන්ට මතකයිනේ අපි හැමෝම එකතු වෙලා රටම කතා කරපු කූරගල ගොඩනගපු හැටි. කූරගල වෙසක් සමරන්න අපි හැමෝටම දැන් යන්න පුළුවන්කම තියෙනවා. මොකද මෙවර නේත්‍රාලෝක වෙසක් පැවැත්වෙන්නේ කූරගල පින්බිමේ ඉඳන් හන්ද. ඒකනම් මතක් කරන ගමන් තමයි අපි ඊළඟ සින්දුව හන්න යන්න හදන්නේ. කතා කරපු, මෙසේජ් කරපු හැමෝම මං හිතනවා එකතු කරගත්ත කියලා. දැන් යමු සින්දුව අහන්න.

වෙලාව 12 විනාඩි 52යි. අපිට දේදුණු මාවතින් ගින්දර හැන්දෑවට ඉඩකඩ ලබා දීලා යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. කොච්චර ඔයාගෙන් දුරස් වෙන්න කියලා හැදුවත් දුරස් වෙන්න හිතෙන්නෙම නෑ, තවත් ලං වෙන්නමයි හිතෙන්නේ. මොකද අපේ පන්නල කොටුවැල්ලේ ප්‍රසංගියක්ක මං හිතුවේ මං ඔක්කොම මෙසේජස් කියලා ඉවරයි කියලා. නෑ, අපේ ප්‍රසංගියක්කගේ මෙසේජ් එක කියවල නෑ. කටියම ගොඩක් ආදරෙන් ප්‍රසංගියක්කයි ප්‍රසංගියක්කගේ පවුලේ හැමෝමයි මේ සින්දුවට මං එකතු කරගන්නවා. එහෙනම් ඉතින් මේ පැත්තට කෝල් කරපු, වට්ස්ඇප් මෙසේජස් එවපු, අපේ ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන් අදට ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ. අද ගියාට අපි ආයෙත් හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙනවා. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනී.

0: Anupaha, FM Anu Hatarai Tashma Ata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250 බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0111 263 363 076 716 7272
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: අලුතැන කාටම මිලක් අසංකල ග්‍රීන් සුපර් ශකා. මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය. සෙවනගල මතුකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: Music 3 2 1 let's go Friday fun day.

0: ரீமிக்ஸ்
1: Unlimited Radio Fun එක අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක් Net FM DJ Night with DJ Ramesh and DJ Billy Fun එකට සෙට් වෙන්න tag දිනන්න Net FM DJ Night මෙසිකුරාදා රෑ 9ට
2: brought to you by
1: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 077 44 45 195 වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: hey yo yana yana hama tane anytime set when a flavor
4: Hi, Velavikai.

0: ඊබේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: let loose ඊබේ රටතට බයෙන් බය අලුත් වෙන අලුත් pay විපස්සමා
4: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. ඇද්දල යුගලක් ත්‍රීරෝධ රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය මන්නාරම් පාර වයිහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ උතුරු මැද පළාත් කොට්ටාස අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ මන්නාරම සහ පුදුකුටීරිප්පු ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. අඩි 4කට ආසන්න දිගකින් යුත් ඇද්දල යුගල සහ ඒවා ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීරෝද රථයේද පොලිස් බහරයටගෙන තිබෙනවා. සැකකරුවන් නඩු භාණ්ඩ සමග මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මිලගනෙත් නිවුස් පස්වරු දෙකට.
0: net news bpay rotatota
5: ඉන්දර හැන්දෑව
6: brought to you by
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
8: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: අඩු යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
10: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
11: FM 95 94.8

ஹாய், தவாலேக்காய் வினாடி ஹத்தராய் வேலா கோமத கோமதா ஒக்கோமல சனிப்பெங் இன்னோவாத ஹுந்திங் இன்னோவாத ஒன்ன மே சாதியோ இவர் வின்னை யான்னே அது பிரஹஸ்பதி இந்த தவச சிக்குராத விதராய் ஆறு மே சத்தியோட வேலை கிளம்ப தேர்ந்தே அவை மந்தானும் சத்திய அந்த கேளுக்கியானு அப்ப எனர்ஜி லெவல்லுக்கு ஆட்டோமேட்டிக்லி சுட்டு சுட்டு சுட்டு சுட்டு அடுவேலா பிரஹஸ்பதி இந்தோ தேவனாதோ கேளுனே நெகட்டிருந்தே ஹபை அப்பிட்ட சித்த வேலா தீனோ மீ ரேசுக்கு கோம கோம ஹரிதுவான் இது நேனி சாதாத கேம்மட்டு வேட பட்டான் அருகினா මේ වෙද්දී නිදිමතයි බඩගින්නයි කෑම කෑවනම් ඒත් නිදිමතයි ඇහැරිලින්නේදී බඩගිනි එහෙම තත්ත්වයක නම් ඔයා ඉන්නේ ඔයාගේ නිදිමත බඩගින ඔක්කොම ටික අමතක කරලා දෙන්නම් හවස 4 වෙනකන් හරිද හැබැයි අමතක කරන්න නැතුව කන්න හරිද එහෙනම් කාලා බීලා හවස 4 වෙනකම් ආට පුළුවන් ජලී මාව අහගෙන ඉන්න අහගෙන ඉන්න 3.1552553 කෝල් එකක් ගන්න ඔයාගේ ගාමන්ට් ෆැක්ටරි එකේ මේ වෙලාවේ ඔයගලගේ ලන්ච් අවර් එක නම් අනිවාර්යයෙන්ම මේ ලන්ච් ගන්න ගමන් ඉන්න මෙතන මෙන්න මේ සෙට් එකේ ඉන්නවා එහෙම කියලා කෝල් එකක් දාලා කියන්න හරිද ඊගාව ටාගෙට් ටේලර් ෂොප් එකේ මාව අහගෙන ඉන්නවා නම් ඒත් අනිවාර්යයෙන්ම කියන්න ඊගාවට ඔයාගේ ෆාමසි එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා යන බස් එකේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ කඩේ වෙන්න පුළුවන් ඔය කොතන වුණත් මාව අහගෙන ඉන්නවනම් ඔයාගේ ගෙදර වුණත් අහගෙන ඉන්නවනම් අනිවාර්යෙන් කෝල් එකක් දාල කියන 0112553 ගාවට WhatsApp එකේ chat එකට සෙට් වෙන්න පුළුවන් 0711959595 ඒ වගේම ගින්දර හඳාව Facebook post එක අද දාලා තිනෝ net fm official fan page එක පැත්තේ තම ඔයා අපේ fan page එක like කරලා follow කරලා නැත්නම් like එකක් දාලා follow පාරක් දාගෙන යන්න ගින්දර හඳාව post එකට react කරගෙන comment එකක් දාගෙනම හරිද අද මම මගේ තේලෝලීන් වෙනුවෙන් තමයි ප්‍රශ්නේ දාලා තියෙන්නේ හොඳේ අද මේ 21 අද ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ටී ඩේ කළෝ හරිද ඉතින් මම වගේ තේලෝලීන් වෙනුවෙන් දාලා තියෙනවා මෙව එකක් තේද එහෙනම් කෝපි පිරෙන්නම දාන්න කෝ මං වගේ අයෝ මං වගේ අය ඉන්නව නැග අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න ඒ කියන්නේ ආගමක් මහත්තයෝ හැබැයි නිකං කොනකින් බයිට් එකට මොනා හරි තියෙන්න ඕනී කියලා හිතෙන්නත් ඇත්තටම තේකක් කියලා කියන්නේ හොඳට හොඳ ගැදරින් එකකට නියම එකක් නේද නිකං යාළුවෝ ටිකත් එක්ක හවසට තේකක් බොන්න සෙට් වෙලා බලන්නකෝ හවසට නම් ඉතින් ආපයි ලුණු මිරිසේ හොඳ ඉංගුරු ප්ලේන්ට් එක ඉෂ්‍යා ඔන්න දැම්මට කඹුරු පිටියේ රොටි කඩේ මතක් වෙනවා හරි කොහොමද උණු උණු පොල් රොටි එකයි මෂ්රූම් කරි එකක් එක්ක හරි එහෙම නැත්නම් චිකන් ග්‍රේවි ටිකක් එහෙම නැත්නම් හොඳ කට සම්බලක් එක්ක රොටියක් කාලා ඉංගුරු ප්ලේන් ටිකක් බොන්න තිබ්බනම් නේද අපි උදේට නැගිටපු ගමන් තේබුණු ඊගාවට මම නම් ආයේ 10ට 11ට විතර තේකක් බොනු ඊට පස්සේ මට කිව්වොතින් ආයේ 12 මාට බීම් එකට එන්න කලින් ප්‍රෝග්‍රෑම් එකට කලින් තේකක් බොමු කියලා අනේ හා ඊගාවට 4ට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච ගම තේබමු හා ඊට පස්සේ ඔන්නම් ඔයා ඕන වෙලාවක මගෙන් අහන වාසි තේකක් බොමුද අනේ හා ඉතින් ඒකින්දම වගේ තේලෝලින් වෙනුවෙන් අද දවස වෙන් කළ තියෙන්නේ ඔයාගේ කමෙන්ට් එකත් අනිවාර්යෙන්ම ගින්දර හඳාව පෝස්ට් එකට යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඩ්‍රොප් කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා ඒ වගේම තමයි හෙට ෆ්‍රයිඩේ හරිය ෆ්‍රයිඩේ කියලා කියන්නේ අපි චිල් වෙන දවස සතියක මහන්සි අතාරින දවස ඉතින් ෆ්‍රයිඩේ නයිට් එක හැමදාම වගේම හැපෙනින් කරන අපි ලගේ ඩීජේ නයිට් එක හෙට තව අලුත් වෙනවා එයා ගිය සතියේ ඩීජේ නයිට් එක ඇහුවනම් බැලුවනම් වාට එක වෙන්නමම වයිබ් එකක් තිබ්බ වෙන්නමම ඩීජේ නයිට් එකක් විදිහට දැනෙන්නේ නැති ඕක තව වෙනස් කරනවා අපි හෙට දවසේදී හරිද ඉතින් හෙට රෑ 9 ඉඳන් 12 වෙනකම්ම අට FM 95.8 ඩීජේ නයිට් එක අපි අසයි කහන්න පුළුවන් ඒ වගේම තමයි Facebook live එක බලන්න පුළුවන්කම තියෙනවා net FM official fan page එක පැත්තෙන් ඇවිල්ලා live වෙන වැඩ කැලි ටික බලාගෙන ඉන්න හෙට අපි කෙලින්ම වස්සනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි මේ කැවිල්ලා නියම බැටල් එකක් දෙන්න දෙපැත්තේ ඉඳන් දාන වැඩ කැලි බලන්නයි තියෙන්නේ
அப்பயுமே ஃபர்ஸ்ட் டைம் தான் அப்பயே மெதனியேட்டு கெல்லு குய் கொல்லு குய் பஸ் அண்ணே அண்ணே டிஜேஸ் லதேன் இது நினைசா ஏ கஹர்னு பலான் நிக்கு தூ என்ன கேலாத் ஹிட் ரேட்டு மதா கிரண கமங்க பிலகே கிந்தர ஹந்தாவ மென்ன மெஹிப பட்டன் கனோ இதாங்க இதே ஹத்தரு வினுக்காங் ஓ ஹெல்லாட்டு நோ ஹெல்லோங் மம பாஷி நிக்க காதரி

මගේ ආදර වස්තු කැටේ. Good afternoon. අද කෙතර හැමෝම ගෙදරින් ගිහිල්ලා. ඒ හින්දම මම පූර්ණ නිදහස භුක්ති විඳින ගම ගින්දර හැන්දෑව හගින්න ඉන්න ආවේ. මේ අවුරුද්දටම අද වෙන්නේ නැති මෙහෙම නිදහසක් දැනුනෙලෝ. අනේ ආදරෙන් එකතු කරගන්නව මගේ පස්සර සුමේදා කව ශම්මිත පෙළේ ගවට දෙවලේ ශෂි දනික රංජී මාලි අකේනියා බාති ඉගවට කැනඩා වලින් චන් ඇන්ජි මිෂෙල් ඇඩ්‍රියන් ඒන්ජල් එකපේ පුංචි සොෆියා තින්නවලු උම්මයිකක් දෙන්න වස්තුවේ සොෆියාට යහන් ඉන්නවලු සොෆියා උන්න මේක ඔයාට හරිද I love you අනේ ඉගාවට අපි කනන්ත ටියලකම බේකරේ රසික අයියා ආනන්ද අයියා තෙගත කරගන්න වගේම මෝල්ඩියුසල සංගීත මල්ල නිලෝ ගවමෙන්ටගේ පැත ඇතුළු සෙට් එක ඉගාවට පැලන් පිටිය හිරානියක් කවත් දාගමු කෙලිමඩලේ රේනුවකා මතුමගඩ සුනිල් කඩි අයියක කටියම එකතු කරගන්න කියලා මගේ රසික කොළඹ සේජගක් කියවල තියෙනවා බේකරිය වැඩ අමාරුයි කියලා මම දන්නවා කොල්ලෝ හැබැයි ඔයාට ඔය ඔක්කොම ටික ටක් ටක් ගාදි කරගෙන යන්න පුළුවන් වෙන්න චූටවත් මහන්සියක් දැනෙනවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ජය වේවා හයි භාෂා අදත් සද්දට ගින්දර හඳාව අහගෙන ඉන්නෝ වත්තේගම මඩවල ප්‍රියන්ත සලෝනිගේ ප්‍රියන්තයි තමයි මෙසේජ් එක කියවල තියෙන්නේ එකතු කරගන්නලු එයාගේ දුව ගිම්හානි සෙවන්දේ ඉගාවට වයිෆ් මල්ලිකා රුවන් වෙලන් දිනුක හොය කටි මේකතු කරගන්න කියලා කියන ඕකේ ආදරෙන් එකතු කරගන්න thank you so much whatsapp එකට මෙසේජ් එක කෙව්වාට ඉගාවට රම්පුතේ සුබ දහමක් ගින්දර කඳ හඳාව අපි තහගෙන ඉන්නේ හමු ලස්සන සින්දු ටික NSD ටේලර් ෂොප් එකෙන් තමයි මෙසේජ් එක කියවල තියෙන්නේ ලස්සන උම්ම දෙක දෙන්නලු මේගලන්ගේ රණ්ඩු කරන්න බෑ crazy

0: දවල් එකයි විනාඩි 18යි වෙලාව. අපි ලස්සනට අපි ලගේ ගින්දර හඳාවේ පල්ලව් වෙනි කමර්ෂල් බ්‍රේක් එක ගන්න. ඉප්පන්ට නං. දැන් වෙලාව 1:19යි.
1: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්
5: අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකෙ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකෙම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහගුණ වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
6: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
10: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
9: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
11: Brought to you by
6: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: Prime Kalura අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අදම කතා කරන්න 13:22 Prime Lands.
13: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
14: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
15: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
16: Death FM Algo Town.
17: නේත්‍රාලෝක වෙසක්.

தேதோ எனக்கு கோபிப்பி ரெண்டுமும் தான் හරි මම වගේ තව කවුද ඉන්නේ කියලා බලන්න යන්නේ තමයි හදන්නේ හරිද අපි අපේ Facebook එක පැත්තට මම දාලා තියෙන post එකට comments අවිල්ල තියෙනවා බලන්න චාමිනි රෝෂා මට අතුණු එංකෝපෙ පිරෙන්න තියෝනිලෝ මට තමයි හොඳට දුන්නාන්න තියෙනවානේ අපේ මේ මාලා කඩනම් වෙන මොනාරලුද ආසයි කියලා දාලා තිනවා නේ අපි දන්නේ ඕ ඉගාවට මාතර නම් ටේලර්ස් එකේ කට්ටිය හවසට නම් ප්ලේන් ටියා කන්නි වාරෙන් ඕනි කියලා කියනවා එයි අපා හවසට විතරක් ඕනම වෙලාවක ඉගාවට අපේ මේ උමයන් තරුණෝත් කියනවා මම කිරිතේ නම් හතර පාරක් විතර බොනවලු අම්මා හරියන්නේ කිරිපට්ටියක් වුණාද හරක් පට්ටියක් ගෙදර ඇති කරන්න වෙනවා ගෙදරින් උදේට කිරි එකක් බීලනවා හවස කිරි එකයි ඔෆිස් එකකින් දෙන කිරිතේ දෙකයි ඒකත් එක බිස්කට් එකකුත් තිබ්බනම් ඔබාගෙන කනකට මරනවා හැබැයි අනේ මටත් ඔය මැනස් කියනව නෑනේ ආයෙ මං ඉතින් හොඳම තරු පහේ හෝටලෙට ගියා කුකීස් එක ටී එකක් දුන්නොත් නම් පොංගුවගෙන තමයි කන්නේ ඉගවට අපේ ලක්ෂිත ඉරෝෂණ ලකියය කියනවා තේනම් ඇත්තටම බොනෝ අඩුයි අප්පා අයියෝ මොකක්දනේ ඒකට එක්ස්කියුස් එක කියන්නේ තේ හදලා දෙන්නවත් කවුරුත් නැහනේ අසරණ අපිට පූ උදේට කිරි කෝපි හවසට තේ තේ තේ වැඩි කහට හොඳේ ඉංගුරුත් දාලා ඕනේලෝ සීනිත් වැඩිපුර දාලා ඕනේලෝ ඕකෙන් පොඩ්ඩක් විතර මම වෙනස් මම කැමති කිරි කහට එකක් දෙනවා නම් හොඳට වැඩි කහට තියෙන්න ඕනි සීනි දාන්න බෑ මං අපේ අම්මා විදියටනේ ඇදලා තියෙන්නේ සීනි බොන්නේ සීනි කනවා නෑතට ඔගොල්ලෝ ට්‍රයි කරලා බලන්න ඔගොල්ලෝ ඉතින් කළා තී මේක හොඳ වැඩි කහට කිරි තේකක් එක්ක හැබැයි සීනි දාන්න එපා කිතුල් හකුරු කෑල්ලක් කාලා බලන්න එකනම් මාර රහයි දැන් මේ අපේ පැලන් පිටි ඉරානියක කල්පනා කරනවා ඇති එහෙනම් එවපු කිතුල් හකුරු බෑට ඒක තමයි වෙන්න ඇත්ත කියලා නැතෝ ඊගාවට කවුද අයෝධ්‍යා මධු භාෂිනී එයා කියනවා මීටෝකි බිස්කට් ටිකක් කඩලා තේකට දාලා බොන්න කට්ට බොනකොට තියෙන පුදුම රසක් අනේ කියලා කියනවා මං කිව්වනේ මගේ ඌරු වැඩේ කරනවා කියලා ඒ කරන්නේ නම් කිරිතේකට ඒ කිරිතේකට නම් කහට දාන්නේ එහෙම කන දවසට සුදු කිරි එකක් තමයි හදාගන්නේ ඒකට විස්කට් එහෙම කඩලා කඩලා කඩලා කඩලා දාලා ඌරෙක් වගේ චක් චක් කරලා කනවා මරරයි හැබැයි ඉතින් ඔයා මහත් වෙනවට බය කෙනෙක් නම් ඒක කන්න එපා මොකද බලන් ඉඳෙද්දි ඌර වගේ පිම්බිලා එනවා ඊගවට ගිම්හනේ තෙන්නකෝ අපිත් ඒකක් බොමු දෙකිනි මැනිකේ කියලා අහනවා අනේ හා හා ඕන වෙලාවක හා රමණි සුමේදා ඉංගුරු දාපු ප්ලේන් ටියක් එක හොඳ කට්ට සම්බෝලයක් එක රොටියක් තිබුණා නම් පොඩි මන්දාරං ගතියක් තියෙන මේ වෙලාවේ මොරුනේ කියලා අහනවා දැම්මට රොටි ප්ලේන් ටී ඕනි ඊගවට අපේ ආනන්දය දාල් තිනු කමෙන්ට් එකක් ගෑස් ගණන් යනෝ භාෂියෝ තේ පාලෝ නෑ ගෑස් නගිනව කියලා තිනේ මේ බඩේ ගෑස් ගැන තේ පාලු කෝපි එකක් බොනු මොන්න කැෆේන් බිව්වත් ඉතින් ගෑස් තියෙන කට්ටියට ගෑස් එනවා ආයිතින් කැෆේන් බොන්නු මොනි නෑ හරිද සැර කන්න බෑ පිටි කන්න බෑ ඔට ගෑස්ට්‍රයිටිස් තියෙනව නම් ඉතින් සෝරි තමයි එහෙම කියලා මන් නම් කියන්නේ ලයිෆ් එක අතහැරලා දාන්න එපා මන් දැන් මේ ආනන්දය කමෙන්ට් එකක් දාලා තිබ්බ නිසාම කියනවා ඕගලන්ට පුළුවන් ඕක නිට්ටාවටම සනීප කරගන්න ඒකට බෙහෙත් අරගෙන අවිල්ල තේනවා වාට කාලාන්තරයක් තිස්සේ විශ්වාසය තියන්න පුළුවන් තැන සෙවනගිලා ආයුර්වේදයෙන් දැන් දන්නවනේ මම මොකද මේ කියන්න හදන්නේ කියලා නේද ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් ඔය අනම්මනම් පෙති පාවිච්චි කළා තාවකාලික සුවයක් විතරක් නම් ලැබුණේ දැන් ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා සෙවනගිල ජීව බල අම්ල පිත්ත සුවය පාවිච්චි කරලා බලන්න නිට්ටාවටම සුව කරගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම සෙවනගිල හන්දි රාජ තෛලය සෙවනගිල ජීව ශක්ති රසායනය ඊගාවට සෙවනගිල අසමෝධිගම් බඩ කැක්කුමට ඇපිටයිට් නැති ගතියට ඊගාවට බඩ අජීර්ණයට කියපු දේ
ගවට පැටිලිවෝනං සවදගල ලිව බස්ටෙන් කැප්සෝල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අට සීනිනං සවදගල මදු බේහරණි කැප්සෝල්ස් පාවිච්චි කරන්න පුළුවන්. මේ කොම කමල් බන්දුල වේර පෙරමෝ අයිදිතුමාගේ අධීක්ෂණයෙන් සවනගලයි රේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය කළ විශ්වාසයෙන් ඔයාගේ දෝතට අරගෙන එන්නේ. වැඩි විස්තර දැනගන්න ඕඩ එකක් දාලා ගින්න ගන්න. මෙන්න කෝල් කරන නම්බර එක 0747 31 33 540. 0747 31 33 540 වැඩි විස්තර දැනගන්න.

දවල්ලිකයි විනාඩි 33යි වෙලාව. කෝල් කරපු කට්ටිය ගොඩාක් ඉන්නවා එකතු කරගන්න මහව වතුපලගමින්. චින්තක සම්පත් කතා කළා එයාගේ හර්ෂණී සඳමාලිවත් එකතු කරගෙන සින්දු ටිකක් අහමුයි කියලා. ඕකේ. ආදරෙන් එකතු කරගන්න. ඉගාවට බලංගොඩින්. හෙළපන්දිණී ජයපාලය කතා කළා සිරියලතා හාමිනිත් එක්ක මේකතු කරගන්න. රාජාගිරිය අනුරුද්දාය. වයිෆ් ගීතාංජලි. ඉගාවට තරුක්ෂි. චාරුකා සතිෂ් පුතා එක අහගෙන ඉන්නු. කට්ටියන්ටම මම දෙකම දෙකක් ආදරේ. ඉගාවට පොරණින් මාලනී අම්ම කතා කළා. එයාගේ යාළුවෙක් ඉන්නවලු සරෝජ කියලා. යවයි ෆැමිලියක ඔක්කොමයි දුවයි දුවගේ ෆැමිලියක ඔක්කොමයි එකතු කරගන්න කිව්වා. කට්ටියටම මේ සින්දුව

0: ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: වෙලාව තමයි 1:38.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න. 011 437 1250.
5: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
0: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: වසර 23ක අසම සම සතා හරිත රැකවරණය මිහිපිට ඇති කළ සතා හරිත ප්ලාන්ටේෂන් 24 වන වියට පා තබන්නේ රටටම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ඇති කරමිනුයි. අසම සම වැටොප් දිරිතීමනා කොමිස් මෙන්ම දක්ෂතාවන්ට සරිලන තනතුරු සමග ජීවිතය තෘප්තිමත් කරන රැකියාවකට ආරාධනා.
7: WhatsApp කරන්න 076 41 1048. ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාහරිත සමග බැඳෙන්න.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
6: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
6: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
8: Yes, yes. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුම කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ.
10: කින්දර හැන්දෑවා
11: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
12: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
14: Oh my god, this is original.
15: Natu
16: meka apilage gindara handava bro.
1: දවල් 1:42 වෙනව යන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. මේ ලයිව් මියුසික් වලට කැමති කට්ටියට තමයි මේ සින්දු ටික දෙන්න හදන්නේ. ඔක්කොටම කලින් මම ඔයගලන්ට මතක් කරනවා, ස්කූටර් එකක් ගන්න හිතේ අදහසක් තියෙනවා නම් පෙට්‍රල් සුවඳට පවා දුවන ස්කූටරයක් ගමුකෝ. එහෙම ගන්නව නම් මේ දවස්වල කට්ටිය හොය හොය ගන්න KD Rice Motor Company Private Limited එකෙන් මොවට අරගෙන එන KD Rice Lead 125 bike එක අතුම try කරන්න. මේක ඇවිල්ලා 125cc අධි බලයේ engine එකක් දාලා හදලා තියෙන, ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI technology එක combine කරලා හදලා තියෙන නියම ස්කූටරයක් හැමද. අනේ හන්ද තමයි මහතේ මේක පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. ඉතින් ඒ හින්දා බය නැතුව ගන්න පුළුවන්. අනිතක තමයි made in Sri Lanka කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් ගාන්ට හොඳම ක්වලිටි එකට හදලා තියෙන නිසා තව බය නැතුව ගන්න පුළුවන්. අනිතක තමයි මේක ඇවිල්ලා export quality scooter එකක්. දැනටම යුරෝප් countries ගොඩක මේ ස්කූටරේ පදිනවා. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේක වෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂම කාරණාව මම මේ දවස්වල මතක් කරනවා, ලක්ෂක මිල අඩුවක් එක්ක ඔයාට පෙට්‍රල් ස්කූටරේ ගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂක මිල අඩුවක් කියන්නේ 7,96,500 වෙන මේ ස්කූටරේ ඔයගලන්ට මේ දවස්වල ගන්න පුළුවන් 6,96,500 ඒ වගේම තමයි මේ ගානට අඩුවට අතවාට දීලා පළවෙනි මාස තුනේ ලීස් එකක් දාලා ගන්නවා නම් ලීසින් වාරික තුනම ලීසින් කම්පැනි එකට ගෙවන්නෙත් ඔයානේ මේ KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන්ම තමයි බයික් එක අරගෙන ඔහේ පදින්න අපි ගෙවන්නම්. ඉතින් දිවයින පුරාම අලෙවි ජාලයක් තියෙන සේවා නියෝජිතයින් ඉන්න අමතර කොටස් ඌන තරම් තියෙන අලෙවියෙන් පසු සේවවත් අති විශිෂ්ට KD රයිස් ලේන 125 පෙට්‍රල් බයික් එක ඔයාට අදම ශ්‍රයි කරන්න. තාරුණේ ජවයට KD රයිස්. මෙන්න දැනගන්න විස්තර කතා කරන්න ඕනි නම්බර් එක 077-8643-97. 077-8643-97 නෝගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, අපි කටියක් වවාගමු මේ සින්දුව අහන්න. මට කතා කරන් වල්පිටු මුල්ලේ දිනුෂක්කා සෑහෙන දවසක් ට්‍රයිකලාලු තරහත් යනවලු මේ කෙල්ල ආන්සර් කරන්න දෙන්නේ ෆෝන් එක කියලා. මං ඇහුවා ඔයාට මාත් එක්ක තරහ යනවද කියලා. ඕවනේ ඇයනේ කීය වෙනකම් ගන්නවද කියලා කියනවා. ඒ වුණාට තරහ වෙන්න එපා. පොරණ මාලනී අම්ම කතා කළානි කලින්, එයා කියනවා සමහර දවස්වලට හවස 4 විතර වෙනකම්ම ට්‍රයි කරලා 4 කිට්ටුරෙන් පස්සෙලු කන්න යන්නේ. මේ රත්තරන් දෑතින්නේ මහත්යෝ සේ රෝම කෙරුවාවල් කරන්නේ. එහින්දා ළඟම තියෙන භාජනයට සමාව දාන්න. ආදරෙන් එකතු කරගන්නවා. Thank you දිනුෂකා මාව අහගෙන ඉන්නවට. හරි, අපි WhatsApp එකෙන් මෙන්න මේ කටිය ඔබාගමු. කොහොමද දරණීගල පල්ලි භාගෙ නිලෝගාමන්ට කිය අහන් ඉන්නේ ඈ? මේ යාල්ලා සින්දුව නැද්ද? ඔන්න ඔහෙ ඉල්ලපු ගමම්ම දීලා තියෙන කලින්ම. මෙහෙනම් වහිනෝ කියලා කියනෝ. එහෙනම් ඉතින් කෝල් එකේ කෙල්ල ටිකත් බලාගෙන වැඩ කරගෙන ඉන්න තියෙන්නේ හොඳේ. මගේ පැතුම් සංජය කොම්ලවයි නිලෝ ගමටිකේ වැඩ කරන කොම්ලවමයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. සුදු බෝලේ අද නම් වැස්ස නෑ. ඊයේ ඔයාව අහන්න උනේත් නෑ. කොමරි අද ලස්සන සින්දු ටිකක් ඕනි කියලා කියන මල්ලෝ පිටේ සුනිත් ග්‍රොසරි කේ නයනක අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාලිගෙදර හැවෝ මයි මාමා එකතු කරගන්නවලු. ජය වේවා. මාපලගම පියල් අයියා තහන් ඉන්නවලු. Thank you ආවත් එකතු කරගන්න. මේ සින්දු ඉතිරි ටිකයි අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල්කයි විනාඩි 49යි විලව. Right, okay. සෙනනායක වෙරළිය අධ මහත්තයාගේ සින්දු වලට අසෝයාට ඔන්න දෙන්නේ යන්නේ ගින්දර හැන්දෑවෙන්. අහමද? මේ සින්දුරික හනාතරේ මම ඔයගලන්ට ෆෙම්ස් ඇයි ගැන ඉක්මනට මතක් කරගෙන යන්න. ෆෙම්ස් ඇයි කියලා කියන්නේ ඔයාට SLS ISO තත්ත්ව සහතික දෙකත් එක්කම වෙළඳපළට ගන්න ගියාම තියෙන සාධාරණම පෑඩ් එක. ලික්විඩ් නේ අඳගෙන ඉන්න පහසුයි. වගේම තමයි ගෙවෙන ගානට උපරිම සාධාරණයි. මම අර කලින් කිව්වා වගේ ඕනම ෆාමසි එකකින් සුපර් මාකට් එකකින් ග්‍රොසරි ෂොප් එකකින් නාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා වැඩි ගාණක් දීලා බොරුවට අනම්මනම් දේවල් ගන්නේ නැතුව ෆෙම්ස් ඇය නම කියලා නම බලනම අර ගන්න. හයි රෝස්මලි, අනේ නම ෂෝයි නේද? ඔයා රෝසමලක් වගේ නේ තින් කියලා කියනවා. රෝසමලේ නටුවේ කටෝ අත් දෙක රිදෙනවා. අනේ තේ ඉඩම් වල වල් නෙලප නිසා මේ සිව්වැලි දැත් දැන් හොඳටම ගොරෝසු වෙලා. මෙව ඇවිල්ලා විහිළු තාලෙන් කිව්ව වුණාට ඒකට නම් ඇත්තටම දුක හිතුණා කෙල්ල. ආදරෙන් ආව මතක් කරනවා. හැබැයි මතක තියාගන්න, මං අර අපේ අම්මා ඒ දවස්වල කියන කතාව මම හරියට විශ්වාස කරනවා. දුක් වින්දා සැප තියෙයි කියලා අම්මා කියනවා. ඒ වගේ මං කියනවා කුරැස්සේ අශෝට අදවසක උතුරන්න හරියන්ද කියලා. ආදරෙයි කෙල්ල, ආදරින් එකතු කරගන්න ඔයාව. ලැස්ති කියලා තියෙන සින්දු ටික ඔක්කොම අහන්න ජය වේවා. සුදු බෝලේ ගින්දරේ අදත් වහිනවා. ඔයා වහන්න වෙයිද දන්නේ නැහැ. උදේ ඉඳන් වැස්ස උම්මාව ඕනි. කොම කොම හරි ඔයා ඉන්නවනේ උම්ම දෙන්න. එදා ඉඳන් මගේ පණ කෝල් කළේ නෑ. ගත්තොත් ඔම මොනන් මොනන් මොනන් මොන ටිකක් කියලා තියෙනවා. කොම හරි රත්නපුරේ සුභාෂිනියව ආදරෙන් එකතු කරගන්න මං හිතනවා වහින එකක් නෑ කියලා මේ වෙලාවේ. ඔමා වහගෙන ඇති කියලා හිතනවා. එහින්ද මේ කාට එහෙනම් ඒ කට්ටියම එකතු කරගෙන හමු වෙන මේ සින්දුව.

0: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කරන ඇති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0702013336. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
2: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
3: සංක දිනය සශිකා නිසංසලා
4: සුනීර සුමංගා
5: නුවන්දිකා සේනාරත්න
6: අමීෂ මිනවල්
2: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
7: Tickets mytickets.lk within Sri Lanka Vidyut Vikashakeenge Sansadaye Idiripat Kirimak Anugrahaya
8: Hondama de aduma bilata tipa vyapta shakha jalayak samagein Kasagala Green Super Jeevithayata Idiriyak
9: Music 3 2 1 let's go
10: Friday Fun Day

0: ரீமிக்ஸ்
1: Unlimited Radio Fun එක අතිශය ප්‍රථම වතාවට වෙනස්ම DJ සංග්‍රාමයක් NetFM DJ Night with DJ Ramesh and DJ Billy Fun එකට සෙට් වෙන්න tag දිනන්න NetFM DJ Night මෙසිකුරාදා රෑ 9ට
2: brought to you by
1: වසර 27ක විශ්වාසනීයත්වය සමග රසයයි සම්ප්‍රදායයි එකට මුසුකොට ලොවටම රසය බෙදෙන සුසි ගෝබේකර්ස් දැන් රසවත් ආහාර පාන කේටරින් සේවාව සමග විමසීම් 0774445195
3: ආ පැටියෝ කොහොමද
4: සින්දුවක් අහනවද
5: ඉතමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
4: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: ඒ යෝ යමෙන හැමතැන එනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලා ඉන්නේ ඒකන දැනුවා
6: කිරි ෆන් එක පිරි එල කිරි කිරි
8: දැන් වෙලාව හවස දෙකයි.

0: பேய் ரொட்டத்தொட ඔබ වෙත ගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක
4: මේ fortune soy
0: net news මේ pay රොටතොට pay pay අලුත් වෙන අලුත් pay විමසුම
5: අයිබෝන් මේ පැය රටතොට සමගින් මම අසංක. සංචාරක නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20x20 ක්‍රිකට් තරගය කඩුලු තුනකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 129ක්. කේට් ගැගින් පන්දු 27කදී නොදැවි ලකුණු 35ක් රැස් කළා. පන්දු යැවීමේදී චමෝදි ප්‍රබෝදා, සත්‍ය සන්දීපනී සහ සචින් නිසංසලා කඩුලු දෙක බැගින් දවා ගත්තා. ජයග්‍රහී ලකුණු 130ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම පන්දුවර 19 පන්දු 3ක් අවසානයේ කඩුලු 7ක් දැවි ලකුණු 131ක් රැස් කරමින් තරගයේ ජය ගත්තා. එෙහිදී විශ්මී ගුණරත්න ලකුණු 27ක් හා රශ්මිකා සෙවන්දි ලකුණු 26ක් රැස් කළා. තරගයේ පැවැත්වුණේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කණ්ඩායම් දෙක අතර දෙවන 20x20 තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි. මිලඟනෙත් නිවුස් පස්වරු 3ට.
0: Let's be pay what the

0: දිව අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
6: FM 95 94.8

சந்திக்காய் வினாடி பகை விழாவு அப்படி லகி கிந்தர அந்த வகன தேவனி பயத்தமை மே பாட்டா நரக்கின தேன்மே ஹோயாகின International Tea Day එක ජාත්‍යන්තර තේ දිනය. ඉතින් ඒ නිසා තමයි මේ පෝස්ට් එක දාලා තියෙන්නේ Tea Lovers ලා, Tea Lovers ලා. දාන්න කමෙන්ට් එකක් හරිද? බලමු මොනවද අවිල්ල තියෙන්නේ කියලා. ලක්මාලි ප්‍රියදර්ශනි, තේ කියන්නේ නම් භාවනාවක් කියලා කියනවා. ජීවනි ප්‍රියදර්ශිකා, thank you for stickers වලට ගාවට චමින්ද මෝටර්ස් එකේ කට්ටිය කියනවා. අපේ චූටි පුතාටත් ඕනම වෙලාවක තේ නම් බෑ කියන්නේ නෑ. හැබැයි එයාට නම් කිරිත එකක් වෙන්න ඕනේ නේ. මේ රැට කාලා අනිත් අතට කිරිත් හදනවලු. අම්මියෝ එයාලට දෙන්න දානවලු. දාන්න කොල්ල පහක්. හැදෙන ළමයි. දම්මි බටකොඩක් ජීවනි ප්‍රියදර්ශිකා, thank you stickers වලට කුමාරි ජයවර්ධන. හයි සුදෝ මැනිකේ. අපි මේ වැස්සේ ඉන්න ගමන් කොස්මැල්ලුමක් හදන්න හදන්නේ. කොච්චි දාල පොල් ගම්මිරි සැරෝට අඹරන හදාගන්නවලු කොස්මැල්ලුමක්. ඊට පස්සේ ඉංගුරුතාල ප්ලේන්ටියක් හදලා කෝපෙ කට පුරෝල වක්කරගෙන කොස්මැල්ලුම් කකා ප්ලේන්ටිය බොනකොට මාර ෂෝක්. ඇයි අප්පා මෙහෙම කරන්නේ? එක්කො තදාගෙන කන දෙයක් කන්න ඕන. අපි දැන් මේව කියවලා වැරදිලා හරි මගේ කටින් කෙල්ල පිඩක් ගිලුනොත් මම දන්නේ නැහැ. හොඳද? ඇත්තටම ගිලුණා. සෝරි. හරි හරි හරි හරි. ඕගොල්ලෝ හද හද කන්න මම ඉතින් පන්නේ පා වෙනකන් කට කැඩෙනකන් මම ඉතින් ඕගොල්ලෝගේ නම් කියව කියව උම්මදෙදී ඉන්නම්. අපිට කොයින්ද කොස්මැල්ලුනු ඉංගුරු ප්ලේන්ටි රහට ඇත්තිනේ. ආවන් තවාසයි සුදු කැකුළු බාතුයෝල. හැබැයි පොඩ්ඩක් එක බෙරිවෙන්න යන්න ඕනේ. හරිද? ඊට පස්සේ කොස්මැල්ලුන් හදල මාර බොරේට හදන මාළෝ එකක් එක්ක තිබ්බනම් බත් කන්න පුළුවන්. සාරියාගේ වටිගිනි වැඩි කරානම් හදාගෙන කන්න. අර කුමාරි අක්ක කියලා තියෙනවා වගේ. ඊගාවට මෙන්න මගේ ජාතියේ කෙල්ලෙක් ඉන්නවා, දක්ෂිකා චාමලි. එයා කියනවා ඔයා කිව්වා වගේ සීනි දාන්නේ නැතුව කහට වැඩියෙන් දාපු කිරි කහට නම් මගේ ජාතියේ කෙල්ලෙක්. ඊගාවට නෝමල් ටේලර්ස්ලා නුක්ෂා නිලාර්. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න ලසන්ත කුමාර්. සීනි වැඩි කහට අඩු ටී එකක් නම් නියමයිල. සීනිය පාපි සීනි බොන්නේ, අපි සීනි කනවා. නිලන් තමීත් ඉගරයි සීනි දාලා දවසටම තේ දෙකම දෙකයිල වන්නම් වන්නේ. ඔය මද චමින්ද ගුරුරත්න අය නම් දවසට තුන් පාරක් තේ බොනවාල. සුජීව කියනවා මන්නම් තේවලට හරිම ආසයි, දවසට තේ පහකයක් බොනවා ෂුවම තමයිලු. මොකද මම ජීවත් වෙන්නේ තේ සම්බන්ධ රැකියාවකින්. අපේ ආදරණීය කම්කරු මහත්ම මහත්මීන් නෙලන තේ දළු අසන්න මම කර්මාන්ත ශාලාවලට ප්‍රවාහනය කරනවාල. අනේ රියදුරු දෑතට දෙවි පිහිටයි මහතයෝ. අදනිකොල්ලගේ රස්සාව දැනගත්තේ නේද? පරිස්සමට ගමනාන්තය වෙනකන් යන්න ආදරින් ඕවත් එකතු කරගන්න. අර කිව්වහම මගේ අර නිවුස් පියවල තේ දළු කඩන සෙට් එක මතක් වෙනවා. ශ්‍රියාමාලක්කයි ගීතිකාක්කයි ඉගාවට අන්තෝනි අයියා ඔය කට්ටියම අදත් අහගෙන තුන වෙනකම් දළු කඩනවා ඇති. වැහිනවත් ඇති, කූඩල්ලොත් ඇති. කුමහරේ පරිස්සමට ඔය වැඩ ටික කරගන්න. මම දෙකම දෙකක් ඔගලොක්කෝටම ආදරෙයි.
හරි එහෙනම් අපි මේ පැය මේ විදිහට පටන් ගමු. කෝල් කරපු කටිය ගොඩාක් ඉන්නවා. ඒ කටියවත් ඔබ අගමු. කැගලේ දිමුතු ගාමට් එකේ කාන්තියක කතා කළා. අපේ අර 1 year anniversary එක දවසේ මම මේගොල්ලන්වත් මතක් කළානේ. අනේ ඉතින් හරියට සතුට හිතුනාලු. කෝල් එකක්වත් නොදී මතක් කරවම. ඊට පස්සේ විශ් කරන්න ගත්තලු කොහොමරි මට අන්සර් කරන්න වෙලා නැහැ. හැබැයි ඉතින් ඒ ආදරේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත දවස්වල වගේම තමයි. ලයනල් අයියා එහා පැත්තින් දැන් කෑ ගහනවා වාශී වාශී ගගා. අපි අහගෙන ඉන්නේ කෝල් නොකරට මැනික කියලා ආදරේ හිතනවානේ එතකොට. ඉතින් ආදරෙන් ඔක්කොමලාම එකතු කරගන්න. ඒ වගේම තමයි මොරොන්තොට ගමේ ඔක්කොමලායි අපේ කුමාර අයියවයි. කුමාර අයිය නම් හෝගාලා වෙසක් පොයිට ලෑස්ති වෙනවලු. කූඩු හදනවලු. එයා තොරණකුත් ගහන්න ලෑස්තියලු තනියම. කොහොමහරි ෆැමිලි සලෝ කොහොම ආදරෙන් එකතු කරගන්න. අරුණිත් ඉන්නවලු ඔතන. ලයනල් අයියයි අරුණීවයි එකතු කරගන්නම්. තැන්ක් යූ කෝල් කළාට. පොළොන්නරුවේ රමණී අක්කා. අනේ ඉතින් හැමදාම මාව අහනවා මෙයා. ආදරෙන් එකතු කරගන්නවා. දැන් ගිහින් කන්න ගුටි දෙන්නේ නැත්තං හරි. ඉගාවට මාතර මාලිම්බට නිවර්තනා කතා කළා. ඊයේත් කතා කළා කොහොමහරි. අද නම් කතා කළා කිව්ව මට බර්ත්ඩේ විශේෂකක් ඕනි. බර්ත්ඩේ එකක් තියෙනවා කියලා. බලද්දි මේ බර්ත්ඩේ එක ඇවිල්ලා යගේ හස්බන්ඩ්ගේ නංගිගේ කටියේ ෂේප් එකේ තියාගන්න එපැයි නේද. ලස්සන විශේෂකක් දෙන්න. හීෂා හීෂා ඔයාගේ බර්ත්ඩේ එකට විෂ් කරන්නයි යන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday ane. Age hite thiyena satum patum balapuruthu okkoma ishta wenna niyama birthday ekak wenna kiyala. Mamai oyage ayya Dilikai. Igawata oyage nana. Nana neda kiyanne danna ani mon horita kiwwada ne kama. Ape niwarthana akai. Igawata සෙනුති සෙනුනි සම් අදත් වැරද්දුවනම අදත් දැනු ගහ ගන්නවා මම. ඊයෙත් මම වරද්දල සෙතිනුගෙන් ඊයෙත් මම බැනුන් අහලා. සමාවෙන්න සෙතිනු ඔයාව ගෑල් ළමෙක් කරාට. ළඟම තියෙන වාජනීට සමාව දාන්න හොඳේ. ආදරෙන් ඕවත් එකතු කරගන්න. හස්බන්ඩ්ගේ ෆැමිලිකේ ඔක්කොමයි අපේ මේ නිවර්තනාක්කගේ ෆැමිලිකේ ඔක්කොමයි එකතු කරගන්න කිව්වා. නැත්තහන හැමෝමත් එක ජය වේවා. ඊට පස්සේ මගේ පුරෝද යාළුවා යටියන්තට ටයිටනික් සලෝනිකේ තුෂාරාය කෝල් කළා. සුන්දරම් ටිරෝන් අනුර රොහාන් කමල් මේ කට්ටියාත්ම එකතු කරගන්න කියලා කෙනෝ සිඳුවා කහන්න. ඒ වගේම පැලන් පිටියේ හිරාණියක් කමයි. එයාගේ ෆැමිලිකේ ඔක්කොමයි. කඹුරු මුල්ලේ රොටි කඩේ ඔක්කොමයි එකතු කරගන්නලු සිඳ ටිකට. මං ඉරි ඔක්කොටම දෙකම දෙකක් ආදරේනේ. ආදරෙන් එකතු කරගන්නෝ ජය වෙන්නෝනි.

අපි මේ ටයිටනික් සලෝනික තුෂාරය කියනවා භාෂී සිින්දුවක් දාලා නිකර්මට ඔයා ඔයාලගේ හොට්ලයින් එකට කෝල් එකක් කරගෙන බලන්නකෝ. ගන්න බෑ දෙයෝ එච්චරට විසීලෝ වන්දර්වේ කරන්න යන්න ඒක. බින්දුවා එකයි එකයි දෙකයි 55 33 63 මං අරම් බලන්නකෝ ඉතරම් විසීද කියලා.

අවසදකයි විනාඩි 16යි වෙලාව. හොඳ පෑඩ් එකක් ඔයා හොයාගන්න ඕන. පීරියඩ්ස් දවස්වලට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති. ඊගාවට තමුනාදරි. ගෙවන ගන්ට සාධාරණ පෑඩ් එකක් හොයනවා නම් ඔගලන්ට අනම්මනම් හොය හොය යන්න දෙයක් නෑ. ෆෙම් සැයි නම කියලා නම බලන මරගන්න. මොකද SLS ISO තත්ත්ව සාධක දෙකම ලැබිලා තියෙන ෆෙම් සැයි ඉච්චරට ගෙවන ගන්ට සාධාරණ හින්දම තමයි. ඉතින් ඒ නිසා මන් දන්නවා පීරියඩ්ස් අවසල්ට ඔයා මෙන්ටලීත් ෆිසිකලීත් හරිම ඩවුන් වෙන දවස්. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ඔයා ඩේ ටු ඩේ ලයිෆ් එකේ කරපු කිසිම වැඩක් ආසාවෙන් කරන්න හිතෙන්නේ නැති දවස්. හැබැයි ලයිෆ් එක නවතින්න බෑ, ඉස්සරහට යන්න ඕනි. ඒ හින්දා තමයි ෆේම්ස් අයෝ එයාට ඕනි වෙන්නේ. පුරුද්දක් කරගන්න, පීරියඩ්ස් හැදෙනකන් ඉන්නේ නැතුව පුරුද්දට ළඟ තියාගන්න. හරිද? අගේ කායික වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අගේ ඔෆිස් එකේ ලොකර් එකේ වෙන්න පුළුවන්, ස්කූල් බෑග් එකේ වෙන්න පුළුවන්, ගෙදර අල්මාරියේ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම වැඩිපුර තියාගන්න. මොකද ස්ටෑන්ඩ් බයි තේනවා කියලා කියන්නේ ඔයා පෙර සූදානම් වෙලා ඉන්නේ ඕනම වෙලාවක එකට මුණ දෙන්න. අනිතක ගොඩක් ස්ට්‍රෙස් වුණාම අපි සමහර කාලවලට නේද එක්සෑම් නිසා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගෙදර ප්‍රශ්න නිසා, ඔෆිස් එකේ වැඩ කරන තැන ප්‍රශ්න නිසා, මොනා මොනා හරි පර්සනල් ලයිෆ් එකේ දේවල් නිසා හරි අපි ස්ට්‍රෙස් වුණාම, ගොඩක් මහන්සි වුණාම පීරියඩ්ස් පරක්කු වෙන්න පුළුවන් සමහර වෙලාවට. හරි දිනයට වඩා කලින් හැදෙන්න පුළුවන්. ඒ වගේ දිනවලට වුණ හරි ලේසි ඔයා පෙර සූදානමින් ඉන්න ඕන. ඉතින් ඒ නිසා එක්ස්ට්‍රා තියාගන්න ළඟ. හරිද? හරි අපි අමු කටියක් එකතු කරගන්න. මුලින්ම චාන්ස් එක දෙමු අපි WhatsApp එක පැත්තට සෑහෙන වෙලාවකින් මේ පැත්තට ගියපු නැති නිසා. රයිගම සරත් චන්ද්‍රා ඒවා එකතු කරගන්න. හායි භාෂි මැනික, අපි අදත් ඔයත් එක්ක ඉන්නවා. අපිට නම් වහිනවා කියලා කියනවා පණ්ඩල කොටුවල්ලේ ප්‍රසංගයක් අගේ මෙසේජ් එක. ලස්සන සිදු ටිකක් අදත් අහමයි කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්නවා. Thank you. චාමර ස්ටෝස් පනාපිටිය කල්ලතර චාමර අයයි තනෝජක්කයි තහගෙන ඉන්නවා. ජාය වෙන්නෝනි. ඇහලේගොඩ චමින්ද මෝටර්ස් එකේ චමින්ද අයියා. ඉගාවට රසිදු කුරුවිට කමුරාවේ බින්දි මාලින්ද තනුෂ ශාක්‍ය විහාරා කුට්ටපිටියේ නිලෝ සමන්ත බන්දාර කට්ටියමයි. රාසගල ඉන්ද්‍රාණි දිස්නා කඩේනංගේ හුලංගස් දළුවේ චාරිකා රුවන්. එයාලගේ දුව තරුෂි මැගිනන්දා වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපුව කොමිටික ආදරෙන් එකතු කරගන්නවා. ඉගාවට ලලිත අයවත් එකතු කරගන්නවා. හයි බාෂි, ලස්සන දවසක් වුණාට කොහොමද? වැස්ස නේද කියලා අහනවා. තාමනම් මේ පැත්තට නම් අදට නම් වැස්සේ නෑ. කුමාරි ආදරෙන් ඔගලංග එකතු කරගන්න. යකිල බිරියානි කඩේ මගේ බියංග අක්කට උතුරම් හරියන්න ඕනි මහත්තයෝ. ජය වේවා. හයි ගින්දරි, මේ කාපෙල්ලගේ ගින්දර හැන්දෑවනේ සද්දෙට මහනවා වෙනදට වඩා වැඩි කළාලු. බෝරුද කොහෙද? කොරෙකුඩ් කලෙවන්න බලන්නට වීඩියෝ එකක්. බුත්තල NSRS ටෙක්ස්ටයිල් එකේ චමින්ද. ඉගාවට NSRS එකේ අධිපතිතුමියා තින්නවලු, වැඩකරන යාළුවෝ කොහොමද ඉන්නවලු. කන්තලේ අපේ නෑනටත් කිව්වලු නිතෙෆෙම් ගින්දර හැන්දෑව අහන්න රස කරලා දෙනවා ආස හිතෙයි කියලා. Thank you. ආදරෙන් එකතු කරගන්න ඔයාලගේ උඹ දෙක. ඊගාවට හයි භාෂාක කොහොමද? අපි නම් හරි කූල් එකේ ඉන්නේ. රත් වෙලා යන්න දෙන්නකල සින්දුවක්. සහද ඇග්‍රි ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාරවෙල බොස් ත්‍රිෂාන්, යාගේ වයිෆ් ෆිෂංක, දර්ශන්, ඒ වගේම මේ වෙලාව ෂොප් එකේ ඉන්න හැමෝමයි මම එකතු කරගන්නවලු. නිශාන්ත රත්නායකයි තමයි මෙසේජ් එක ගෙවන්නේ. ආදරෙන් එකතු කරගන්නම්. ජය වේලා, ජය වේවා. අනේ කයි වෙලාව මෙන්න ගින්දර මැණික ඇවිල්ලා. වැලිමඩ රාජපක්ෂ අයියා, අපිට සුභාෂිනි ඔබ නමට වූ ඇරයුම් පත ලැබුණා සින්දු අහන්න දෙන්න බැරිද කියලා අහනවා. පවුල අවුලක් වෙන එකක් නෑනේ, හම් දෙන්න. එකතු කරගන්නලු වයිෆ් රේණුකා ලොකු පුතා කවිද. ඉගාවට දුවනෙත් මීනවලු. පොඩි පුතා සෞම්‍ය, ශශිරංග ඇතුළු නුගතලාවේ ඔක්කොමලාම ආදරෙන් එකතු කරගන්නම්. පවුල අවුලක් වෙන්න නැත්තම් මන් දෙන්නම් සුභාෂිනීට යවපු ඇරයුම් පත ගැන සින්දුව. ඉගාවට රකිල්ලගස් කඩ සලෝඩ් දිනේශ්‍රීකේ මයිල පිටියේ කට්ටියයි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. සංදීපනි, නුවන්තිකා, ශාමක ආදරය ඔක්කොටම. Thank you අහන් ඉන්නවට.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්ින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
6: සිහින් හැඩතින නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
6: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: නොවිනස් වන රසවත්ම රසය.
6: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
7: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.

හරි අපි දන්න කාන්ති අක්කට නම් කාන්තිද මේ කුමාරි අක්කට නම් බඩේ අමාරු ෂුවර් අර කොස්මැල්ලු මේ කතාව අහන් ඉඳලා අපේ මාවිම කාන්ති අම්ම ඇතුළු බොහෝ දෙනෙක්ට කටට කෙල උනා තිබෙනවා, බොහෝ දෙනා කෙල ගිල තිබෙනවා. මාවිම කාන්ති අම්ම කියනවා එයාටත් ආස හිතනලු කොස්මැල්ලුන් කන්න තිබ්බනම් මුට්ටියට බැහැගෙන කන්න තිබ්බල. අපි දන්නේ දැන් අපි ඇවිස්සුවනි කොස්මැල්ලුවන් මතක් කරලා දැන් හරි. අනිත් එක අනේ මේ බඩිගිනි දැනෙන වෙලාව මතක් කරනවද ඔයවගේ රහ කෑමනේ? ඊටත් හොඳට කියලා දෙනවා අම්මනාද කොච්චි දාලා කොටලා. අරේ හරි හරි අපි දන්නේ දැන් මොනා හරි වුණොත් අපි නෑ ඕවටනේ කාන්ති අම්මේ. කොමාරි මගේ මාවිම කාන්ති අම්මයි යෙනුක පැටියවයි ඉමාලිවයි සංගීතයි කට්ටිය මාදරෙන් එකතු කරගන්න. අද යෙනුක කියනවලෝ අත්තම්ම මට කන්න දෙන්න. මට කන්න දෙන්න නැත්නම් මට අඩුම තේකක් හරි හදලා දෙන්න කියලා. ඇයි මෙයාගේ වැඩේ ෆෝන් එක අරගෙන මට කෝල් ගන්න ට්‍රයි කරනවලෝ. අර පැටිය වඩි ගින්නේ. දැන් ඔයාට කවයි හොඳේ? කැවුවේ නැත්තම් මට කියන්න ආවද? ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. මාව හගෙන ඉන්නට. ඊගාට WhatsApp එකේ මෙන්න මේ කටියව දාගමු. Hi Basha, අපි මහරගම ජනතාව මාවතෙන් චමෝත්, චමරයිය, මිලින්දයිය, මහින්දංක, රසංග, හෂාන්, සුමනේ මේ කටිය කොහොම ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊගාට ගම්පල ප්‍රිය දර්ශනියක. අනේ සුබ දහවල කොමත ආදරෙන් එකතු කරගන්නයි. අපි ආව හගෙන ඉන්නේ උඩලමත්ත සනස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙනාව දෙකව දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හයි කච කච බාෂි නගෝ. අපිටත් සින්දුවක් දෙන්න. මම රසංක එකතු කරගන්නලු වසන්ත මල්ලි. ඒ වගේම මාවයි. අනේ තැන්කියු අප්පා. ඔක්කොමලා ආදරෙන් එකතු කරගන්නවා. මෙන්න මේක අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව හවස 2:37.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0712-892-1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
6: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය
4: සංක දිනය සශිකා නිසංසලා සුනීර සුමංග නුවන් විකාස සේනාරත්න අමීෂ මිනෝල්
6: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
3: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේට ඉතිරියක්.
7: Wake up Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
7: Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: ගින්දර හැන්දෑව
11: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774-406-4397.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
14: Oh my god, this is original.
15: Nabu?
16: Meka apilage gindara handava bro.
2: Ketulkote premasiriyayo call kala. Hello. අම්ම ගුණවතී ගවට දිනෝෂ ගනේෂ චමිලානි කිරණිදෝ බිම්සද මේ කට්ටිය මතක එකතු කරගන්න කියලා කෙනව සින්දු ටිකක් අහන්න යමයි. Thank you so much. කාල් කලන්ට ආදරෙන් එකතු කරගන්න ඊගවට රිකිල් ගස්කන අරුණයා කොල්ල දැන් හැදිලා අර උගුර පාද මේ ගගා ඉන්නේ. දැන් කෙලින්ම කතා කරනවා. ආයෙම වෙන්න නෝටි වෙන්නපා. ආදරෙන් එකතු කරගන්න ඊගවට සූර්යවව මුවන් පැලස්සේ ලියන රචියයි කතා කළා. එයා කියනවා එයානම් දවසට තේ 5ක් විතර බොනවලු.

හැබැයි පොන්නේ කහටලු මොනාහරි පැණි රස නැති බිස්කට් එකක් මොනාහරි කාලා උනවල. හොඳයි හොඳයි හොඳයි හොඳයි. එහෙනම් මං ඕගලන්ගේ ගෙදර එන්න බය නෑ. මොකද මටත් නිතර තේ ඕනේ. හැබැයි ඉතින් හපන්නත් දෙයක් තියෙන්න ඕනේ. මොකද අපි සීනි දාලා තෙවි වෙනතුනට පැණි රස කනවා. හොඳනේ හොඳනේ. මං කරන එක නම් ඔය අනං කරන්න එපා. මෙව ඇවිල්ලා අපේ අම්මගෙන් ආපු ගති. එයා සීනි දාලා තිබුණේ. හැබැයි පැණි රස කනවා. හරි, ඔකේ, thank you so much. කෝල් කරපු කොටම අපිට WhatsApp එකෙත් කටිය ගොඩාක් ඉන්නවා ඔබ ගන්න. හයි හයි, හොඳ සින්දුවක් දෙන්න කියලා කැකනදුරේ ජීබී ශාන්තයි කියනවා. අදරින් එකතු කරගන්න අපිට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ලස්සනයි කියලා පොල්ගස් ඔවිට නවීන් මැසේජ් එකක් දාලා තිනවා. Thank you නවීන්, ආදරෙන් එකතු කරගන්නම්. හරිද, වාශිපටිය අපි දෙහිවල නැදිමල ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝස් එකේ චන්දනයයි චන්දනියකයි ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. නියමයි, ආදරෙන් එකතු කරගන්න වාශිමණිකේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න විකිල්ල ගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අයගේ මැසේජ් එක. ත්‍රී වීල් පාක් එකේ කොල්ල ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. නිදිමත යන්න ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා දමිත් කියනවා. ආදරෙන් එකතු කරගන්නම් දමි. හයි භාෂ්‍යකා, ගින්දර හන්දෑව අහගෙන ඉන්න කියලා පූජපෙටිය සචී ෆර්නිචර් එකේ මගේ කොල්ල සෙට් එක කියනවා. උතුරම් හරියන්න ඕනේ ඉතින්. ආදරෙන් එකතු කරගන්න. රත්නපුරේට හොඳටම අහිනෝ භාෂෝ. ඒත් අපි වැඩ අද ලොක්කත් නෑලෝ. මෙහෙම මෙසේජ් එක වෙලා තියෙන රත්නපුර සතසි මගේ කොල්ල කෙල්ල සෙට් එක ලොක්ක නෑ කියන්නේ ඉතින්. මොකෝ කියන්නේ, බමුද කෝපේ පුරෝල තේකක්. අද නොබුණු තේ වැඩක් නෑ මහත්තයෝ. ඒ හින්ද කට්ටි එක්ක එකතු වෙලා හොඳ තේ කෝප්ප ටිකක් හදාගෙන බොරේ කයි තියන්නේ. මතක ඇතුව තේද කෝපේ පිරෙන්න එහෙනම් දාගන්න. හරි, ඔය කටියෝ මේකතු කරගෙන සිඳුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ කට්ටියටම මම මතක් කරනවා මේ පණිවිඩේ. ඔයා හොයනවන ස්කූටි එකක් ගන්න හොඳ ගානකට. ඒ වගේම තමයි හොඳට දුවන්න පුළුවන්, හොඳට තෙල් කරන. එහෙනම් මේ තරම් හොඳ ස්කූටරයක් නම් ඔයාට හම්බ වෙන එකක් නෑ ලොවෙත්. එහෙම කියන්නේ මම KD රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එක අරගෙන එන මෙන්න මේ පෙට්‍රල් ස්කූටර් එක. පෙට්‍රල් සුවඳට පවා දුවන හින්දා 125cc අධිබලති එන්ජින් එකක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරලා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා අර මං කිව්වා වගේ පෙට්‍රල් සුවඳට පවා දුවනවා. මේ දවස්වල ලක්ෂක මිල අඩුවක් ඩිස්කවුන්ට් එකක් යනවා KD රයිස් ලේඩ 125 පෙට්‍රල් බයික් එකට. රුපියල් 796500ක් වෙන බයික් එක වට රුපියල් 6,96,500ක් වගේ නියම ගානකට ගන්න පුළුවන්. මෙච්චර අඩුවකුත් කළා පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනක් ලීසින් කම්පැනි එකට KD රයිස් කම්පැනි කෙම්ම ගෙවනවා කියලා කිව්වොත් ෂා අවෝ, මේ චාන්ස් එක නම් මිස් කරගන්න එපා මහත්තයෝ. හැබැයි මතක තියාගන්න තොග අවසන් වෙනකම් විතරයි මේ වාසනාව වාට තියෙන්නේ. එනිසා දැම්ම ඔයා KD රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටෙඩ් එකට කෝල් එකක් දෙන්න. කලර්ස් ගොඩකින් මේ බයික් එක කෙනවා. අනිත් එක තමයි මෙයාගේ පෙනුමත් හරිම හැන්ඩි. වැඩි විස්තර ඔයගලන්ට දැනගන්න පුළුවන් 077 406 4347 කතා කළා. 077 406 4347 වැඩි විස්තර දැනගන්න.

0: FM 95 94.8, ಗಿಂದರ ಹಂದಾವ ವಿತ್ ಭಾಷಿ.
1: ಅಭಿ ಕಾಲಕ್ಕೆ ಟೈಟಾನಿಕ್ ರೀಮಿಕ್ಸ್ ಅಕ್ಕ ಹಂದಿನಿ ಟೈಟಾನಿಕ್ ಸಲೋನಿಕೆ ತುಷಾರಾಯೋ ಅನಿವಾರ್ಯಮ್ಮಗತ ಕಂಡೋನಿ ಮೇ ಸಿಂಧು ಆಹಾರ ಹರ್ರಿ ಮಟ ಕಾಲ್ ಕರ ಮುಲಗಮ್ಮೆ ಅನುರ ಹೆಟ್ಟಿಗೆ ಅಯ್ಯ ಗನ್ನೋ ಗನ್ನೋ ಗನೋ ಗುಲಂಟಿ ಗನ್ನೇನೆ ಎತ್ತರ ಮಾತರಗಿನ ಬಲೋ ಅಪೇ ಹೋಟ್ಲೈನ್ ಇಕ್ಕಟ ಗನ್ನ ಪುಲು ಅಂದ್ಕೇಳ ಅಮಾರೋಯಿನಿ අනේ දේ සමාවෙන්න මොකද කරන්නේ මම ඔක්කොම වැඩ නවත්තලා ෆෝන් ආන්සර් කර කර හිටියොත් යන්තම් කීප දිනකට හරි කතා කරගන්න පුළුවන් මම මයික් එකෙන් කතා නොකර ඔයගොල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නද අනේ ආදරේ අනේ වසන්ත සුදීර තිලිනි රවිදෝ සහ නුපුර කටි මාදරින් එකතු කරගන්නවා ලෑස්තිකල තියෙන සින්දු සේරම ටික වහන්නේ යන්න ඒ අතරේ මම ඔයගලන්ට කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලා ගැනත් ඉක්මනට මතක් කරන්නයි ගෙයක් හදන එක හැමෝගෙම හීනයක් හැබැයි ඒ සිහින නිවහන මේ වෙද්දී ඉදි කරගෙන තියන්නේ ඒ හීන හැබැයි කරගෙන තියෙන්නේ හරිම පොඩි දෙනෙක් ඒ හීනට යන්න මාර අමාරු ඉතින් නේද වාට ළමයි ඉන්නවනම් ළමයිගේ වැඩ කරන්න ඕනි සමහර වෙලාවට දෙන්නම රස්සාවල් කළා අද කාලේ ගොඩ යන පුදුම අමාරුයිනේ දවසින් දවස දේවල් වැඩි වෙනවා අයියේ මම නිවුස් බැලුවාම දැක්කා පරිප්පු ගණන් වැඩි වෙලා ආනයිනික බාණ්ඩ ඔක්කොගෙම ආහාර ද්‍රව්‍ය වල ගණන් වැඩි වෙලා එහෙම බලවහම නේද හෙටානේදට බස් ගාස්තුත් වැඩි වෙයි ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න හැබැයි ඊට හරියන්න අපේ ආදායම වැඩි වෙන්නේ නැහනේ නේද උන් උතනයි පුරස්නේ පඩි වැඩි කරන්න ඔය කිව්වට වැඩි කරන එකක් නැහැ කොමාරි හැබැයි ආගේම ගහලා සල්ලි ටිකක් අතේ එකතු කරගෙන නම් ඉන්නේ හැබැයි වාශියේ සල්ලි ටික කොහෙත්ම ගයක් හදන්න නම් මදි කියලා හිත හිත ඉන්නවනම් නිකමට මම කෙනාට කැදැල් එන්ටර්ප්‍රයිසස් ලට කෝල් එකක් දෙන්න. වා දැනටම ගයක් හදන්න අවශ්‍ය කරන මූලික සාධකය එහෙම නැත්නම් ඉඩමක් කියන එක සම්පූර්ණ කරගත්තු කෙනෙක් නම් ඇත්තටම ඔය කෝල් එකක් ගන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් ලට. මොකද අතේ තියෙන ගානත් එක්ක කොහොමද ඔයා මේක කරගෙන යන්නේ වාට ගයක් හදන්න පුළුවන්ද? ඒ පුළුවන්කම කොයි විදිහටද තියෙන්නේ කියන ඇත්තම කාරණා ටික මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කැදැල් එන්ටර්ප්‍රයිසස් ලාට කියලා දෙයි. ඔයා ට්‍රස්ට් කරන්න මේ කාලේ වියදම් එක බලවහම 150,000 වගේ ගානකට කාමර දෙකක සම්පූර්ණ ගයක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා විශ්වාසයෙන් කැදල් එන්ටර්ප්‍රයිසස් ලට කතා කරන්නේ යලව මුණගැහෙන යන්නත් පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඉන්නේ මහරග මැලහෙන රෝඩ් එකේ විතරයි. ඉතින් දවස ගානේ එන පිරිස ගොඩක් වැඩි. රෂ් එක වැඩි එතන. ඒ හින්දා තමයි ඒගොල්ලෝ කියන්නේ එනවනම් කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගෙන ඉන්න කියලා. මින නම්බර් එක 0744 392 3250. 0744 392 3250ට ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම එක විදිහට වෙනස් කරන්න 0744 392 3251ට කෝල් කරත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි ගේ හදන්නේ යන සම්පූර්ණ ගාන 150,000. ඔය 150,000ම එකපාර ඔයා ගෙවන්න ඕනි නෑ. ටික ටික පොලී රහිතව ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා ඔයාට. ඉතින් ඒ හින්දා මෙච්චර වාසනාවක් මෙච්චර වාසියක් නම් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැති නිසා ඉක්මන් කළ කැදැල් එන්ටර්ප්‍රයිසස් ලට කතා කරලා වගේ සිහින නිවහනත් හැබෑවක් කරගන්න. ഭാഷേ අපි తిന്നോ വേലി വേലി പുതുമ രസ്നയക്ലോ ഇന്ദിക ടെയിലേഴ്സ് ഗൽവങ്കു എംബിലി പിടിയ എഹമ തമയി ഹമദാമ വെസ്സത് നേ ഹമദാമ പേവില്ലത് നേ ആദരിങ് എകതു കരഗന്നോ ഹുന്ദേ ഹൈ ദവൽ ലൈ ദയ്യ കോമദ ഗിന്ദരേ ഗാലി കൊട്ടവഗമ ചരി തനേ ആദരിങ് എകതു കരഗന്നോ ചുട്ടക് ചുട്ടക് ബലന്ന മാദിഹാലോ යෝහනිගේ සින්දුව දෙන්න කියලා කියනවා ඉන්න ඉන්න මම දෙන්න බලන්නම් හරි ගින්දර වගේ අපි තාම හගෙන ඉන්නේ කියලා කියනවා සින්දුවකට එකතු කරගන්නල හැබැයි මෙසේජ් කියවන්නේ කවුද කියලා නම් නැහැ ඔකේ කවන්නේ ආදරෙක එකතු කරගන්න අනේ මැනිකේ දැන් ඔයාලට මෙසේජ් කරන්නවත් වෙලාවක් නැහැ ඒ වුණාට වරද්දක් නැතුව අහනවා සින්දුවකට එකතු කරගන්න හලියුගුඩ එල්ලාවල දම්මියක්කා ලොකු දුව නයින පොඩි දුව සහනි හස්බන්ඩ් සුනිල් චූටි මුණු බුරාමත් එකතු කරගන්න කියලා කියනවා අනේ මං ආදරේ Oh.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 54යි වෙලාව. අපි යන හදන්නේ මෙපැයි අන්තිම සින්දුව අහන්න. අන්තිම සින්දුව අහන්න කලින් මගලට මතක් කරනවා සෙවනගල ආයුර්වේදය ගැන. හන්දිපත් රුදාවයිද? එහෙනම් හොඳ තෙල් සාතුවක් කරගමු. සෙවනගල හන්දිරාජ තෛලය ගාලා. හරිද? සෙවනගල හන්දිරාජ තෛලය හොඳට තවල කළා රිදෙන තැන ගාලා පොඩ්ඩක් පිරිමැද්දනම් කැකුම් ඔක්කොම ටිකක් මුට නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල ජීව ශක්ති රසායනය. ගොඩාක් තියෙන අපි ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති රෝගවලට විසඳුම් තියෙනවා මේකෙත්. ඒ වගේම තමයි සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල්. වාට කෙස් කබල ආශ්‍රිතව. කෙස් කබල? ඈ? කෙස් කබල සමාවෙන්න? හැබැයි ගාතකට බැලුවම මේ කොණ්ඩවලට දෙන්න තියෙන දසවද ඔක්කොම දීලා කබලක් වෙලා තමයි තියෙන්නේ නේද? ඉතින් ඒ නිසා ඔයාගේ කෙස් කබල කෙස් කලබක් කරගන්න පුළුවන් සෙවනගල ශ්‍රියාදේවි හෙයාවිල් පාවිච්චි කරෝතේ. ඒ හින්දා ඔයා අනම්මනම් අක්කලා බිස්නස් කරගත්තා මේගොල්ලො ජීවත් වෙන්නේ පැයි නේද? උගුලු ගන්න ගන්න උදව්වක් විදිහට ගන්න එකට කමන්නේ. හැබැයි සෙවනගල ශ්‍රියාදේවි හෙයාවිල් පාවිච්චි කළ බලන්න. මොකද මේක අපේ වෙදකම අපේ උරුමය 44 අභිමානයත් එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පොත්ගලික සමාගමේ නිෂ්පාදනය කරන හෙයාවිල් එකක්. ඒ වගේම තමයි තව තව එවුවනම් ඕන තරම් තියෙනවා. මේ දවස්වල ගොඩාක් අයිට කැස්සයි හෙම්බිරිස්සාවයි උනායි ඇඟපත වේදනාවයි නේද? මදුකා කැස්සට පැනිය බෙවුවනම් ගොඩ ඕඩි කලගෙන ගැන පුළුවන් 0247 31 33 540ට කතා කරමු. 0247 31 33 540 නොගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: එඉරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝඩස් ගලපා තෑගිදිනන්න දස දහසේ බෝඩස්වාසි ඇවිදින්ගන්න NLB ජයහා දරනිදහනය ලොතරයි පත්මලදීගෙන ඔබේ සිහින සැබෑකර ගන්න.
1: හදරෝග ස්නායිරෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
3: හැලෝ Hello. Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: පැටියෝ කොහොමද?
2: සින්දුවක් කහනවද?
3: විදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
2: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Wela ina egena denuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
6: දැන් වෙලාව 3:01.

0: ஒட்டத்தொட ஒப்ப வித்தகின என்ன
1: எஸ் ஃபோர்ச்சூன் சாய்
2: அலுத்ம ரசகுண அபி வைப் எக்கட செட் பலா
3: கமதிம வித்யாகட ஓ நேம வேலாவக மீ ஃபோர்ச்சூன் சாய்
0: லெட் லீவ்ஸ் மீ பை ரட்டதட பேன் பை அலுத்வன அலுத் பை விபசுமா
4: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකින් රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකල පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණය කල් තැබුවා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ තීන්දුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රේහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව සූදානම් නොමැති බවින් එය ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි. විලගනෙත් නියුස් පස්සරු හතරට
0: නෙත් නියුස් මේ පැය රටතොට

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆිම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

හවස තුනයි විනාඩි 6යි වෙලාව. ඔගොල්ලෝ මට සමා වෙන්න ඕනේ. මට තවදුරටත් මේක කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මොකද මට හොඳටම බඩේ කිටි. අයියෝනේ. තේද බොනවනම් දෙනවනම් කෝපේ පිරෙන්න දාන්න කියලා අද මේ ටී ඩේ එක වෙනුවෙන් මම දාපු පෝස්ට් එකට ඔගොල්ලෝ හරි කැත විදිහට කන දේවලුත් මතක් කරලා දාලා තියෙනවා. ඉතින් ඇත්තටම පුදුමාතරම් බඩගින්නක් දැරිලා තියෙන වෙලාවක් මේක. මං හිතන ඕගලන්ටත් එහෙමයි කියලා නේද? එක්කොත් මේගොල්ලෝ සද්ද නැතුව කන්න ඕනි. කන ජාති මේකේ මේ මෙන්ෂන් කර කර දාන්න ඕනේ නෑනේ. අපිත් මිනිස්සුනේ නැද්ද? හරි කමන්නේ, අපි බලමු. තව කමෙන්ට්ස් ටිකක් අපි කමු. ස්වර්ණක්ක කියනවා, තේනම් ඉතින් අංක එක තමයි භාෂ්‍යෝ කියලා. සැමියද මන්දා? මගෙනන් නෙමේ, කාගේ හරි සැමියෙක්. හරි අනේ භාෂ්‍යෝ, අපේ නම් ටික කියන්න, නැත්තං ඔයත් එක තරහයිලු. සුජන්‍ය ඊගවට නිමාන්ති, ඔයාට මාන විදිහට කැමති, ඔයාගේ පැය තුනේ එන්නකම් බලාගෙන ඉන්න කියලා කියනවා. සමියා හරි සැමියා හරි කාගේ හරි සැමියෙක්ට thank you. කමෙන්ට් එක දැම්ම ආදරෙන් නිකත කරගන්නවා. ජය වේවා. ඊගවට දිනිකා වික්‍රම තිලක, මෙන්න තේබොන්න ආසනාලු. එහෙම වෙන්න පුළුවන් ඉතින් නේද? හැමෝම එකම දේවල් වලට ආස වෙන්න ඕනි කියලා එකක් නෑනේ. හින්දුනිල් අනූපම, උණුමවුණු එග් රෝල් එකක් එක්ක තේ ලීටරයක් වුණත් හා අනේ මට නම් දැන් මේව දකින්නකොට තරහ යනවා. දැන් එක එක ක්‍රේවිංස් ඇවිල්ලා දැන් මගේ බඩටම අමාරු වෙලා තියෙන්නේ. ඉතින් කීයක් ජාතිනම් කෑවදනේ? කොස්මැල්ලුනුයි, එග් රෝල්ස්නුයි, රොටි ඉංගුරු ප්ලේන්ටිනුයි, කීයක් ජාති කෑවද? අපේ අර සැමියා තව කමෙන්ට් එකක් දාලා තියෙනවා. අපේ වැඩපලේ සෙට් එකම තේවලට පුදුම ආසයි ඈ. අපේ ගෙදර අම්මායි සුජාටයි කිරිතේ නම් නැතුවම බෑලෝ. හැබැයි පියල් අයියලයි කට්ටියට නම් කහට එකයි මොනාහරි බිස්කට් එකකුයි නැතුවම බෑලෝ. ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ජය වේවා. නිලු වික්‍රමසිංහ, මට නම් භාෂී බත්වලට වැඩිය තේයෝනි කියලා කියනවානේ. ඇත්තට මට බත් එකකුයි තේයි මොනාහරි හපන්න දෙයකුයි තියලා තිබ්බොත් මම යන්නේ තේකට. ඊගවට තව කමෙන්ට්ස් නම් ගොඩම ගොඩාරියක් තියෙනවා. අපි බලමු. අව ලස්සන ටිකක් හොයාගන්න. අපේ ශ්‍රේයානි නදීෂක කියනවා, දවසට තුන් පාරක් තේ බොනවලු. අව අව. ඊගවට නිපුණි අහිංසා, තේ එකක් එක්ක මොනාහරි චොක්ලට් බිස්කට් එකක් තිබ්බනම් හොඳයිලෝ. මේ මොනාහරි කමන්නේ දැන්නන්නේ. දැන්නම් වහ හරි ගෙනල්ලා දෙන්න මම බොනවා. එච්චරයි එච්චරට පරිගිනි වෙලා ඉන්නේ. ඇඩ්මින් කෝරිත කියනෝ, මන්නම් කැමති කහට වැඩිපුර දාපු පිටි කුක්කු වලටලු. තේ ඉතින් දවසට දෙකයිලෝ. හොඳයි. උපල් එරංග, මන්නම් තේ බොන්නේ නිවුනට පස්සේ. උණුවට බොන්න බෑ. ඒ වගේම තමයි බිස්කට් හරි කේක් හරි බොනා වුණත් තේක බීලා ඉවරුණාට පස්සේ තමයි කන්නේ. නැත්තං තේකට කලින් ඒව කැවොත් තේකේ රස දැනෙන්නේ නෑලෝ. මෙහෙම එකක් තේනවා, පැණිරහ කාල පැණිරහ බොනකොට ඒක ඇවිල්ලා මී පැණි වුණ පැණිරහ දැනෙන්නේ නෑ තමයි. ඒ වෙනාට වන්නම් කැමති කන ගමන් බොන්න. එක රහයි. අනේ දැන් ඇති මට හොඳටම අමාරුයි. අපි යමු මේ සිද්ධු අහන්න. මගේ සුසුමේ නොගලන්ට තේරෙන්නේ නැති මගේ බඩගින්නේ තරම. ගියකෙක් ගෙනල්ලා දැන්න මම කව කනවා දැන්. හරි අපි කටියක් එකතු කරගමු. මගේ බඩගින්න අදාළ නෑ මේ මෙසේජ් දාලා තියෙන කටියට. ඒගොල්ලන්ට ඕනි සින්දුවක් ගන්නන්නේ. ගුඩ් ආෆ්ටර්නූන්. මම හැමදාම ගින්දර හඳව වහනවා. මම මෝට ගොඩක් ආදරේ භාෂි. ලස්සන සින්දුවක් දෙන්න. බුදු සරණයි කියලා කියනවා පිළියන්දල ක්‍රිෂාන්ත. අන්නේ ආදරේ.
ආදරෙන් එකතු කරගන්නම්. Thank you. භාෂය කසුබ දහමලා නෙතහන හැමෝටම අපි තව සද්දට අහගෙන ඉන්න එකතු කරගන්න. අපි සුමන ඉලෙක්ට්‍රොනික් සම්පාර උම දෙකක තෝනී කියලා කියනවා. මේ ගොල්ල සෑහෙන කාලෙකින් අනේ මෙසේජ් එකක් කියවලා තියෙන්නේ. ආදරින් එකතු කරගන්නවා. ගින්දරේ අදත් ලස්සන සින්දුවක් දෙන්න අපි නා තණ්ඩිය ගල්ලමුනේ රමණි වසන්තයික අනුර කුමාර ආදරේ ගොඩ ගොඩාක් කියලා කියන මා දෙකම දෙකක් ආදරේ. හයි කොමද ඔයාට මම ගිය දවස් ටිකේ හිටියේ නෑනේ, ඒ නිසා හන්න බැරි වුණා. කන්තලේ ගියානේ වාහනයක් ගේන්න. අවෝ අලුතොන්ඩිය බැස්ස නිවය. එයා කියනවා දැන් අපි මෙහේ කන කිරින් මෙලෝ රහක් නෑනේ. මම ඕ අනේ අසංකයි වොයිස් ටයිපින් දැම්මහම එක්කොත් පොඩ්ඩක් කියෝල වලන්න මොනවද ටයිප් වෙලා තියෙන්නේ කියලා කියෝ ගන්න බෑ. මං හිතන්නේ කන්තලේ ගිහිල්ලා කිරිගෙනල්ලා මාරම රහයිලෝ. හුහූ ඔයාට නෑනේ කියලාත් කියලා තියෙනවා. අනේ අනේ ඔගොල්ලෝ කන්න ඔගොල්ලෝ කන්න ඔගොල්ලෝ කෑවා මීටින් ඔක්කොම හරිනේ. ඔගොල්ලොන්ගේ බඩ පිරුණාම අපේ බඩ පිරුණත් එකයි නැතත් එකයිනේ. ඔගොල්ලෝ කන්න මෙන්න මරු අයියල කියන්නේ නම් ඔයාමට ඔයා මගේ නංගි වගේ කියලා තමයි කියන්නේ නයි. ඒ වුණාට ගෙනල්ල කනුපුණ ජාති ඔක්කොම තනියෙන් කන්නේ. හැබැයි ඔක සහෝදරයෝන්ගේ හැටි. හා ඔයගලන්ට කතාවක් කියන්න. කාලෙකින් මං කතා කිව්වේ නෑනේ. අපේ අකයි මයි මේ කියන්නේ ඇඹිලි පිටියේ ඉන්න කාලේ කතාවක් හරිද? යාන්තම් එක වසරද කොහෙද මම එතකොට? ඔව් දෙකෙන් පස්සේ හිටියේ කොළඹනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඉතින් දෙකට කලේ. අක්කමට වඩා අවුරුදු දෙකයි වැඩිමල් කියලා ඔගොල්ලෝ දන්නවනේ. ඉතින් අපි දෙන මහා නසරාණි මහා කමකට නැති වැඩ කරන දෙන්නේ හරිද? ඉතින් ඉස්කෝලේ ඇරිලා ස්කූල් වෑන් එකේ ඇවිල්ලා ඒ දවස්වල මල්ලි බබා පුංචි හින්දා අම්මා ඉතින් අර උදේ ඉඳන් වැඩ කළ වැඩ කළ මහන්සියට අනේ පුතේ ඔයගොල්ලෝ මේ එහෙනම් නාල ඇවිල්ලා හොඳට ඔළු පිහිදගෙන කැම බෙදලා තියෙන කන්න කියලා ඉතින් මල්ලිත් එක්ක යනවා පොඩි නැප් එකක් දාන්න හරිද? ඔගල දන්නවද දන්නේ? දන්නව දන්නව ඉතින් ඔගල දන්න ඔගල දන්නේ කොහොමද නේද? ඔය දැන් සූර්යවව එහෙම නැත්නම් ඇඹිලි පිටියේ පැතිවල තවමත් තියෙනවා. ඔගලගේ පැතිවල තිබ්බද කියන්නේ මම දන්නේ නැහැ. ඒ පැතිවල වතුර ටැංකි බැඳලා තියෙනවා සිමෙන්ති වලින් හරිද? ඉතින් ඔය ලොකු ටැංකියක් ඒ කාලේ නිකන් ඔය එක වසර ළමයේ ගැහැට මට පෙනුනේ නිකන් එක ස්විමින් පූල් එකක් වගේ ඉච්චර ලොකුවට මම එක දැක්කා. දැන් නම් ගිහින් බැලුවා මේක ඉච්චර ලොකු නෑ. ඒ වුණාට මට ඒ කාලේ පෙනුනේ එක මාරු ලොකු ටැංකියක් වගේ. මට මතකයි මම නර්සරි ගිහලා කියනවා අපේ ගෙදර තියෙන ලොකු ටැංකි එකක් එහෙම කියලා කියනවා. මට මතකයි ඉතින් හරිද? ඉතින් අකයි මායි කරන වැඩේ දැන් අම්ම නිදිනේ. දැන් ඔය ටැංකියට පුරවල තියෙන දවසම පාවිච්චි කරන්න රෙදි සෝදන බොන්න නෙමෙයි, රෙදි සෝදන කරණේවට මල් වලට වතුර දාන ඒ වතුර ටික හරිද? ඉතින් කොමාරි අක්කයි මයින් කරන්නේ කරේ. එදා තමයි අනේ පළවෙනි දවස. එදා මම්මට මාට්ටු වුණා. අන්න ඒකයි වැඩේ උනේ. ඉතින් අපි දෙන්නා ටැංකියට උස නැහැ, බාල්දියක් අනිත් පැත්ත ගහලා හරිද බාල්දිය උඩර නැගලා අපි දෙන්නා හොඳට කකුල් දෙකේම සෝදගෙන ටැංකියට බැස්සා හරිද? දැන් ඉතින් අපි දෙන්නා ජබු ගගහ නානවා හරිද? අපේ හිතේ අම්ම නිදි කියලානේ. ජබු ගහන සද්දෙට අපේ අම්ම පිටිපස්සේ දොර ඇරගෙන ඇවිල්ලා බැලුව මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හරිද? මෙන්න මේ අකු දෙන්නා ටැංකියට පැනලා නානවා. ඇහුනේ රම්පුතා සුදුපතා කියනවා විතරයි. අපේ අම්මා අතට අහුවෙච්ච මොකක්දෝ කෝටු කෑල්ලක් දමල ගැව්වා. අක්ක පැනල දිව්වා. මම දුවන්න අතනකට අර කැවිලා මගේ ඇහැගාවට වැදුනා හරිද? අම්මත් බය වුණා. මං ඉතින් එතනම ඉඳගෙන අඬන්න ගත්තා. අම්ම හිතුවා මගේ ඇහැ ඉවරයි තමයි කියලා. අම්මට අරේ තිබ්බ තරහට එවන්න ඇති පොල්ල. හැබැයි හිතන්න ඇතුව ඇති වදි. ඇයි ඉතින් අපි දෙන්න මහ නසරාණි වැඩනි කරන්න. ඊට පස්සේ කොමාරි
තාතයි අපේ අම්මගේ තාතා සිය තාතයි කටිය ගමනක් ගිහලා ඉඳලා ගෙදර එනකොට ඉතින් මම ඉන්නවා දැන් මේ ඉස්සරහා සිටි එකේ දිගා වෙලා අපේ අකර තිබ්බ කළු පාට බ්ලැන්කට් එකක් හරිද ඕක බෙහෙතකටවත් කාකටවත් දෙන්නේ නැහැ ඒක හරීම සනීප බ්ලැන්කට් එකක් එයා මට කොච්චර ආදරෙයිද කියනවා එයා බය වුණා මට ඇහක් නැති වෙයි කියලා එයා ගෙනල්ලා ඒ බ්ලැන්කට් එකෙන් මාව පොරවලා ළඟට වෙලා ඔයා බය වෙන්නේ පාසුදු නංගි ඔයාට ඉක්මනට සනීපේ මට අදටත් ඒ වචන ටික මතකයි හරිද ඉතින් තාතා සාමාන්‍යයෙන් එළියට ගියාම අම්මලා තාත්තලා ඔය රස දේවල් ගේනවනේ එදා ඇපල් ගෙනල්ලා තිබ්බා ඉතින් කොමරි අපේ තාත්තා අම්මට බනින වැහුණ ළමයි තමයි දඟ කරන්නේ දඟ කරන්නේ නැත්තම් ළමයින්ට ලෙඩා කොහොම හෝමි කියලා බැනලා මේ රම්පුතා පිය අම්බේත් ගේන අම්මා කියලා උම්ම දීලා ඔක්කොම කළා අක්කගේ අතට දීලා තිබ්බා අරගෙන ආපු පාර්සලේ හරිද ඉතින් ඊට පස්සේ අක්කා ඇපල් ගෙඩි දෙකක් අරගෙන මෙන්න නංගි ඔයාගේ ඇපල් ගෙඩිය එහෙම කියලා දුන්න දැන් තව එකක් යාගේ අතේ තියෙනවා මට අද ඇපල්ලෝනි නෑ මේකත් ඔයාම කන්න ඔයා ඉක්මනට සනීප වෙන්න කියලා ඇස්සල කඳුළු පුරෝගෙන අර ඇපල් ගෙඩියත් මට දුන්නා ඔගල හිතන්නේ මම මොනා කියන්න ඇතිද එපා කි ඔයා කන්න කියලා කිව්වොත් නෑ හා හා මම ඉක්මනට සනීප වෙන්නම් කියලා ඇපල් ගෙඩි දෙකම පෙරේත කවට කෑවා අන්න එහෙමයි අපි වගේ නසරාණි ළමයි

0: චූරි බ්‍රේක එකක් අරගෙන මොලවතුණයි විසයි.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: සදාතනික විශ්වාසයක්, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
4: දැන් හැමෝම ගන්නේ අපේම රටේ නිෂ්පාදනය කරන KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක. EFI තාක්ෂණය. පෙට්‍රල් සුවඳටත් දුවනවා. ඔයා පදින්න. අපි ගෙවනවා වාරික 3ක්. ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. KD Rice Motor Company Private Limited. 077-406-4397.
5: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට්. ඔබත් අදම රස බලන්න.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මම SW තරංගා කුමාරි, චර්ම රෝගියක් අද අවුරුදු 10ක් විතර මං දුක් විඳා. හැමතැනින්ම බේත් ගත්තයි සනීප වුණා. ડોක්ටර් ගෙන ආරංචි කරා පිටින්ට ගිහී. එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ. ડોක්ටර්ට තමයි ජීවත් වෙලා ඉන්නේ. තේනේ ડોක්ටර් මීට දෙවියෙක් වගේ.
8: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 077-300-940.
10: Music. 3, 2, 1, let's go. Friday, fun day.

0: පෙමලුපහෙන් 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: අපේ අවිකල්ල මෙසේජ් එකක් එවලා. ජොබ් එක මාරුකලානේ හින්දා හන්නම වෙන්නේ නැති තරම්ල. ඊය තමයිලු කාලෙකින් අහන්න පුළුවන් උනේ. අදත් අහගෙන ඉන්නවලු. අවුරුද්දකත් වෙලා නේද අපේ ගින්දර හන්දාවට කියලා අහනවා. කොහොම හරි අනේ හරි ලස්සන විශ්වකක් මට දීලා තිනෝ. එයා කියනවා සම්මානලාභී වැඩසටහනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. යන්දහනවත එකක් වොන්න. හා මේ බඩගිනි වෙලාවේ අප 10ක්වත් කාලා වුණි තේකක් බොන්න. උගල කලන්ත එහෙම දැම්මේ නෑනේ නේද? ආදරෙන් එකතු කරගන්නෝ අපි කොල්ලා. පරිස්සමට ඉන්න උම්මා ආදරෙයි. හයි භාෂි නගිමාත් ගින්දර හඳා වහනවා ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා මහවිල යටියන්තටින් ලස්සන්තයි කියනවා. ආදරෙන් එකතු කරගන්නෝ ඉගාවට මට දෙන්න ලස්සන සිංදුවක් හස්බන්ඩ් දනුෂ්ක පුංචි පුතා දනුක අම්ම සුධර්ම ශෂිනී නංගි. ඒ වගේම මාවත් එකතු කරගන්නවා කියලා කියනවා. උම්ම එකක් ඕනේ කියනවා. අම්මෝ භාෂෝ ඔයා ඔහොම කියනකොට කටට කෙලක් තුනනවල. නේ ඉතින් ඔගොල්ලෝ හිතන්නකෝ මම මේ මගේ වේදනාව තුනී කරගන්නනේ ඔහෙලට ඔක කියන්නේ. මම කොච්චර අමාරුවෙන්ද ඉන්නව ඇත්ත මෙතන. ඊගාවට සුබ දහම ලග්නංගේ අපිවත් සිංදුවකට එකතු කරගන්න. නිලන්ත අයියා ඉස්සරි වයිෆ් සුමිත්‍රක් එක අහගෙන ඉන්නවා. ආදරෙන් එකතු කරගන්න. හයි වාෂි කෑගල්ලේ නදිත්‍යා සිංදුවකට එකතු කරගන්න කියලා කියනවා. අපි හැමෝම අහනවා කියලා කියනවා. අනේ දෙකම දෙකකා ආදරේ ආදරෙන් එකතු කරගන්න. හරිද? සුබදහවලක් නංගියෝ මම මේක ලියන ගමනුත් ඒකක් බොනවලෝ. පැණි පතුරක් එක්ක කහට එකක්. ඔයාටත් ඕනිද? මම උදේශිකා කුරුණෑගල. නෑ ඔව තිත්තයි. ඔව රහ නෑ. එයි අනේ කනේව කියන්නේ. ඇත්තට අමාරුයි. අපිට මේක ඉවස ගන්න අමාරුයි. ඒ හින්දා කියන්න එපා කරුණා කළා. කෑගල්ල මාකුර සෙහන්ස ඔන්නේ ඇසි කේක් මතක් කරනවා. ඉඳලා මේගොල්ලෝ තද්දම දාලනේ මෙසේජ් එකක්. දැන් ඉතින් කේක් එකක්වත් එවන්න. මෙසේජ් නොකරට හැමදාම හනවා. ආදරේ ගින්දර මැණික කියලා කියනවා. මාකුර සෙහන්ස කේක් ආයතනය ඔක්කොම අත ආදරෙන් එකතුකට ගන්නවා. ජයෝ වේවා. ඇත්තට මට දෙන ලොකු ප්‍රශ්නයක්. දැන් ඔගොල්ලෝ කේක්මනේ හදන්නේ. ඔගොල්ලොන්ට හිතන වෙලාවට චොක්ලට් කේක්, ඉගාවට නිකම්ම බටර් කේක්, ඉගාවට ගැටෝ එක එකේවත් එක්ක ඔගොල්ලෝ තේබුණා ඇති නේද? අපරාධ මටත් තිබ්බ කේක් කම්පනි එකක වැඩට යන්න. කේක්ම කනවා. හයි අක්කා ගින්දර හන්දා වහගෙන ඉන්න ලස්සන සිද්ධාකට එකතු කරගන්න. සවිතු අයන් වර්ක්ස් වයිෆ විජානි සවිතු. සමරු පුතාලා දෙන්න සෙනුමි දුව. නෑ හොමින මෙව්වයි කම ෆුල් ස්ටොප් එහෙම මාරු වෙලා තියෙන්නේ. එහිදා අයමාරක් කියන්නම්. සවිතු අයන් වර්ක්ස් වයිෆ් විජානි සවිත සමිරු පුතාලා දෙන්න. ඊගවට සෙනුමි දුව. මේ වෙලාවේ ගාල නියගමින් අහගෙන ඉන්නවලු. ආදරෙන් එකතු කරගන්නවා. ජයෝ වේවා. ගුඩ් ආෆ්ටර්නූන් නංගි සිංදුවකට එකතු කරගන්න කියලා කියනවා. අනුෂි ධනුෂ්ක ස්නේහා ඊගවට අපේ සංගීත මල්ලේ බැමිනියන් විල ධම්මිකාක. මේ කට්ටිය මේකත කරගන්න කියන්නේ තිබ්බටුගොඩ නදීෂා කාදරෙන් එකතු කරගන්න. හයි වාෂි මම පානදොර පින්කොටුවේ ශ්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින්දයිය සිංදුවකට එකතු කරගන්න.

125cc අද්දි බලති එන්ජින් එකක් දාලා හදලා තේන ඒ වගේම තමයි පෙට්‍රල් ඉතිරිකරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තේන මේ KD Rise scooter එකට පුළුවන් පෙට්‍රල් සුවඳට පව දුන්න. ඉතින් ඒ නිසා හැමෝම හොය හොය තෝර තෝර ගන්නවා. මොකද මේ දවස්වල ක්‍රයිසිස් එකක් තියෙන හින්දා. ස්පෙෂලි මේ දවස්වල ලක්ෂක මිලාඩුවක් යනවා මේ පෙට්‍රල් බයික් එකට 796500ක් වෙන බයික් එක ඔගලන්ට ලැබෙන 696500කට. ඉතින් ඒ නිසා තොග අවසන් වෙනකම් විතරක් තියෙන මේ වාසනාව ඉක්මනට ඔයාගේ කරගන්න. ඒ වගේම තමයි පළවෙනි මාස තුනේ ලීසින් වාරික තුනෙනුත් කෙරි රයිස් කම්පැනි එකේ නෝව 2000 කරනවා. ඔයා අරන් පදින්න අපි ගෙවන්න. ඒ නිසා අදම ඔයා කන්ටැක්ට් කරගන්න. එයාලගේ අලෙවි නියෝජිතේ කෝල් කරන්න KD Rise Motor Company Private Limited වෙත 077 406 43 97 077 406 43 97 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. ඒ වගේම ෆිම් සෑගෙනත් ඔයගලන්ට මතක් කරන්න ඕනි. ගෙවන ගාන්ට ඉතාම සාධාරණ. ඒ වගේම තමයි කියන්න ඕනි ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු SLS ISO තත්ත්ව සහතික දෙකම තියෙන නියම පෑඩ් එකක් තෝරනවා නම් පීරියඩ්ස් කාලයට අපිට හරියන්නේ ෆෙම්ස ඇයම තමයි. නම කියලා නම බලලා ඕනම ෆාමසි එකකින් ග්‍රොසරි ෂොප් එකකින් සුපර් මාකට් එකකින් උනත් ගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:38.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: අලුතෙන කාටම මිලක අසකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසකල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද දෙවිලා?
7: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: මම මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කිරිමාඩු කරි.
9: බෙරි වෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
10: අපේ රසය රටේ සැමට.
11: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත්.

0: මාසයකට රුපියල් 68,587 හතක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 31 33 540.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහෙයින් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
2: උදෑසන 8ට ධර්මදේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි
2: රාත්‍රී 7 සිට ධර්මදේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටි කුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව
3: කෝරගලදී පුත පුතට එක්වන්න 0777-66-76 අංකය අමතන්න
2: පිළිවෙත් පුරන්න දහමෙහි හැසිරෙන්න වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු
4: බැති බරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
6: ගින්දර හැන්දෑවා
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
9: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540

तुलाई विनारी हाथा लिस तुलाई विलावा होने अंतिम विनारी चुट्टू उन्दे इतिंग अदाते विलाई हरे अब याना अदने तमलासन सिंधुरी का अहाना यो कोट मकालिंग मंगो गलांटे सेवड़ी गलाई रोए देके न मता करनो अब इतिंग अरे इस रवागे निवे दांगने द पुड्डा कड़ी दहाया के विदो पुगमांग हाते ककोल रिदेन नगानो पड़ी बारा का तुसान बे कुंद का किया नगानो तब मामा वागे हरी में क्लम्सी आये इन्नो ने द क्या ने मेहे में यानो ही अत्त वदिनवा ककोल वदिनवा अने मंग इतना कर गन्ने है भाई कोई वेलावेत मगे आगे नील वेच्चे तंती नो मुकुद कोयरी बात ना गिना इतने ये वागे वेलावेट हंदी पात्र दावेट वो ये कैकुम ओकोम ठीका दोरी मूत अगर लगाके न पुलान सेवन के लहान्दी राजा थाई लिथी बुनत महत्ते हो इतने नैनी सागे दरा अंडे वार इंतिया गनो नी एकांत तमाय में इगाव ठोक लांटे गैस्ट्राइडीज ना अच्छा और वो केवल देखा मखाना साई भाई खान बे बड़े दवे लो मता क्यों सानी पकड़ गाते ना वैरी गुड सेवन के लह जेव बाला अम्ल पित्त सुवे पावी चिकराना गैस्ट्राइटिस सुइन सो करेगा ना पुलवान कम तेरा ये बाकी बहुत एक हैमर टी किसी में एपिटाइट का अग्नि तंबा डे पिपिल नंबर डरी देनो नंबर डे कैकुमा इन अंगाजीर नगते इन अंग सुई ये टा सेहक स्वाभाविक सेवन के लांसो मोद का पावी चिकराना पुलवान कम तेरा एक आवट ओगलां टा सीनी ना शुगर ना सेवन के लह मधुमेह हरनी कैप्सूल्स पावी चिकराना වගේ තව මොනාද කියන්නේ යන්නේ ආයුර්වේද නිෂ්පාදන බොහොමයක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරනවා. ආට කෝල් කරලා ගෙන්න ගන්න පුළුවන්. මෙන්න නම්බර 1:47 31:33 547 31:33 කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා මතක් කරන්න. දැන් වෙසක් පෝයනේ ළඟ ළඟ ඉන්නේ නේද බෞද්ධයෙක් විදිහට අපිට තියෙන වැදගත්ම පෝය තමයි වෙසක් පෝය කියලා කියන්නේ ඉතින් වෙසක් පෝයට රට පුරාම එක එක පින්කම් ආමිස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් සංවිධානය වෙන්නේ ඔගල බලාගෙන ඉනෝ net fm මොකද ඒ වෙනුවෙන් කරන්නේ කියලා නේද ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් තමයි මෙන්න මේ මතක් කිරීම මම කරන්නේ මේ පන වෙසක් පෝයට අපි ආයෙත් කෝරගල යමු කියලා තමයි ඔගලන්ට ආරාධනා කරන්නේ. මම ඔගලට මතක ඇති අපි හැමෝම එකතු වෙලා රටම කතා කරපු කෝරගල හිමි හිමින් පොඩි පොඩියට ගොඩ නැගපු හැටි නේද? පටන් ගත්ත තැන ඉඳලම net fm එක පිටිපස්සේ හිටියා. ඉතින් 2023 අවුරුද්දේ අපි වෙසක් සමරුව හරි ලස්සන්ට කෝරගල දෙ. ඉතින් මේ අවුරුද්දේ අපි කෝරගල යමුයි කියලා ඔබට ආදරෙන් ආරාධනා කරනවා, බැතිසිතින් ආරාධනා කරනවා. කූරගල සුන්දරව ගොඩනගපු නෙල්ලිගල හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් තමයි මේ පාරත් කූරගල නේත්‍රාලෝක වෙසක් මංගල්‍ය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉතින් පොයි දවසේ ශ්වේත පූජා පින්කම් මාලාව සිද්ධ කරන උදේ 6ට සීල සමාදන් කරවනු. ඉතින් ඒ නිසා සීල සමාදානයත් එකත් එකතු වෙන පුළුවන්කම තියෙනවා. ඊගාවට පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ, වල්පොළ ගෝතම හාමුදුරුව, කුටි කුලමේ ප්‍රේමාලංකාර හාමුදුරුව, පූජ්‍යපාද මොළමුරේ සුජාත ස්වාමින් වහන්සේ, පූජ්‍යපාද ගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ, ඊගාවට පූජපාද මහබුලංකුමනේ ගුණරත්න ස්වාමීන් වහන්සේ, මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම වෙසක් පොහෝදා වගේම ඊට පසුදා ධර්මදේශනා වලට වැඩම කරවන්න අපි කටයුතු සූදානම් කරලා තියෙන ඉතින් පොය දවසේ රෑ 10 ඉඳන් පහුවෙනිදා උදේ 6 වෙනකම් ලෞතුරු අරණ සනරාමන රාත්‍රියේ ධර්මදේශනාවත් එක්කත් එකතු වෙන ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබට වටින ධර්ම ග්‍රන්ථයක් නොමිලේම දෙන්නත් සූදානම් වෙන ඉන්නේ. එහිඳ සහභාගී වෙන ඔයාට ඒ ග්‍රන්ථය ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම විචිත්‍රවත් ආලෝක ධාරා එක නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. වෙසක් තොරණ, ලස්සන පහන් කූඩු මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. කූරගල සුගන්ධ කුටියේ වැඩවසන 13 වහන්සේලා ඔබේ netතුලින් දැක වන්දනා කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඒ උත්තම 13 වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන ඔබටත් අවස්ථාව උදා කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ අංකයට කෝල් කළා රංජිත්ට කතා කළා ඒ වෙනුවෙන් අවස්ථාවක් වෙන් කරගන්න. 0777 66 76 66 0777 66 76 66 අංකෙන් රංජිත්ට කතා කරන්න. මේ පාර වෙසක් පොයට අපි ආයෙම කූරගල යමු.

0: සින්ඩරෙල්ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලව 3 විනාඩි 50යි. යන්නනේ හදන්නේ. උගුල මාත් එක තරහද? නෑ කියලා බං හිතනවා. හරහවෙ නොට්ටු නෑ හරද? හරි, හද අපි පොඩි ජලියක් ගත්තා. මම වගේ තේලෝලින්ව හොයලා. ඉතින් කොහොම හරි ඒකට කමෙන්ට් කරපු ඔක්කොටම thank you so much. කෝල් කරපු ඔක්කොටම thank you so much. සමාව වෙන ඔයගලගේ කෝල් එක අන්සර් කරන්න බැරි වුණා නම් WhatsApp එකේ කියව ගන්න බැරි messages ගොඩයි. ඒකටත් සමාව වෙන්න. මම try කරන්න තව කීපයක් හරි කියවන්න. ඔක්කොටම කලින් මං KD Rice Motor Company Private Limited එක ඔයගලන්ට අරගෙන එන අර වාසිය ගැන අයිම වතාවක් මතක් කරනවා. මේ දවස්වල මෙයාලගේ පෙට්‍රල් ස්කූටයකට ලක්ෂක මිලාඩුවක් තියෙනවා. ඒ වගේම තමයි ලීස් එකක් දාලා නම් ගන්නෙ පළවෙනි ලීසිං වාරික තුන කෙඩි රයිස් මෝටර් කම්පැනි වෙතින් ගෙවනු. වාඩි තියෙන්නේ අරගෙන පදින්න තමයි. හරිද? ඉතින් ඒ නිසා මේ වාසිය ඔක්කොම එක ඔයාට රුපියල් 6,96,000 පන්සියක මුදල්ලකට ගන්න ලැබෙන අර පෙට්‍රල් සුවඳට පවා දුවන කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් අරගෙන එන KD Rice Lead 125 bike එක අරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න මට කෝල් එකක් දෙන්න පුළුවන් 077 406 4397 077 406 4397 වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරි, යන්න කලින් අන්තිමවටම WhatsApp එකේ මෙන්න මේ කටියව දාගමු අපි. ඕ කලවානේ පුෂ්පා, මගේ හස්බන්ඩ් ප්‍රියන්තයි ගවට දුවලා දෙන්නයි ඔයාවයි ආදරෙන් එකතු කරගන්නවා කියලා කියනවා. Thank you so much අයි අක්කේ, ආදරෙන් එකතු කරගන්න. ලලිත් සොයිස අයියාගේ මෙසේජ් එක, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දුව තරුෂි. එහෙම කියලා වන්නේ කිතුල්ගර නිලෝ අක්කා. ඊ ගවට පොද්දෙනිකන්දේ ආනන්ද ඇතුළු ෆැමිලි කී ඔක්කොමයි කන්නන්තට බේකරිය රාජායියා කට්ටියමයි මෝල්ඩියුසල සංගීත මල්ලි ඔක්කොම එකතු කරගන්න කියන්නේ කෙලිමඩලේ රේනුව කාදරෙන් එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන්, මාරම ලස්සන වොයිස් එකක් තියෙනයක් යෝ ආටි කියලා මුදුවේ ලක්ෂාන් කියනවා. ආදරේ කොල්ලෝ. ඊට පස්සේ අපි සයිප්‍රස් වල සුජීවක් අයිනෝ අනේ ඉන්න තැනක පරිස්සමින් ඉන්න මාකොල ගල්පොත හන්දි ප්‍රියන්ත අයවත් එකතු කරගන්නවා. 81 බැජ් එකේ වගේ යාළුවෝ ටිකත් එක්කම. ඉගවට ගම්පොල යටිපියන් ගල ඉන්දික සංජීවයිගේ මෙසේජ් එක. දුවල දෙන්න දුලීෂා මනීෂා අම්මා තාත්තා කට්ටිය මේකත් කරගන්න කියලා කියනවා. ඊගාවට අපේ හිත හොඳ ජයන්ත අයගේ මෙසේජ් එක වගේ ආලෝ ටික ඔක්කොම තාතරින් එකතු කරගන්න. අපි වැඩ කරන ගමන් ආවහනෝ කුමාරි මිස් දොල්මි තිනුලි මම කඩවත ලක්මාලි කියලා කියනවා. Thank you ලක්මාලි අක්කා. ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක හරි ලස්සනයි. පස්සර නදියක් අගේ මෙසේජ් එක. ආදරේ යන්නේ කිසිම පාළුවක් කම්මැලි කමක් නෑලු මං ඉන්නකොට. ඊගාවට මෙසේජ් දාන වෙලා නැති වුණාට හනවලු ධම්මිකය ලෙඩ වෙලාලු ඔයාගේ කච කචේට නම් hina වෙවෙ ඉන්නවලු. කෑගල්ලේ අනුෂකා. අනේ අයියට ඉක්මන් සුවය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳේ ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩායි ඇතුළු ෆැමිලි කේ ඔක්කොම ආදරෙන් මේකත් කරගන්නවා. ඊගාවට කවුද මේ මඩපාත? ලක්ෂ්මන්, තමරා, නිෂානි, චේතනා, තේජවෝල්, භාග්‍ය, අවිෂ්ක මේ කට්ටිය ආදරෙන් එකතු කරගන්න. ඊගාවට ඔනිති අකුරසින් අනේ thank you ලස්සන මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් මේකත් කරගන්නවා. කඩු ගන්නාවේ ලාල්, මගේ වයිෆ් කාන්ති, සුදුදුව ශානුෂි මේ විලාවෙ නිතහන ගමන් ඉන්නවා කියලා කියනවා. අතරින් එකතු කරගන්න. වාශි පුතේ ලස්සන සින්දුවක් කෝනිලු, මම ප්‍රේමසිරි, පద్මා, රුචිනි, පියුමි, ගවට නිවෝන් මේ කට්ටියම පොතුවණින් එකතු කරගන්න කියලා කියනවා. හයි වාශි මණික, අම්බන්තොට මිරිච්ච විල නසරාක්කගේ මෙසේජ් එක. හස්බන්ඩ් දානුක, සුදුබෝලි රයන් කට්ටියම එකතු කරගන්න. ආදරෙන් මේකත් කරගන්න. හරි, කැගලි පහන් දිගි මෙසේජ් එක. අම්ම ශ්‍රියානි, අපච්චි, නාලක, ලොකු අය, සහන්, සුදු අය, දම්මි, දහම්, ඊගාවට චූරියේ පහන් එක එකත් කරගන්න කියලා කියනවා. මම ඔමි නොමි අම්මා, දුව පංචාලි, පුතා ලක්ෂිත, ෆැමිලි කී ඔක්කොමයි, ඇහැලේගුඩ හොස්පිටල් එකේ කාර්ය මණ්ඩලයේ ඔක්කොමයි එකතු කරගන්න කියලා ETU එකේ ලලා අක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. අනේ ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා රඹුක්කන බිනර හුඟාක. ඉල්ලන සිදුවත් එන්න තමයි ටයිම් නැත්තේ අම්ම ආදරෙන් එකතු කරගන්න යකින ශෝකෙකට වැඩේ කරනවලු. තැන්ක් යූ විනර ආදරෙන් එකතු කරගන්න. ඊ ගාවට ටෙක්ලා කහයි අනේ ආදරෙන් ආවත් එකතු කරගන්නවා. රසෝම රස හොඳට තෙම්පරාදු කරපු මඤ්ඤොක්ක එක එවලා තියෙනවා මේ මොනාද ප්ලේන්ටි එකක්. ඔයාගේ උම්ම හරි ලස්සනයනේ කියල වෙල තියනෝ මෙසේජ එකක්. කවුද වෙල තියෙන කියල නෑ ඒගොල්ල තේ බොන්නාසයි කියල කියෙන. ඒ ජයවේවා මංජාතය කට්ටියා. ඊට පස්සේ හනයකේ හරිම ලස්සනයි ඔයාගේ කතාව කියලකිෙන. නෝරාම්මත් එක්කම ඔයාවත් එකතු කරගන්න. ඒ ගාමට කෑගල්ලි පුෂ්පාංගිරියක්ගේ මෙසේජ එක හස්බ නිමල් පුතා තුෂාර චමුදිත කටිය මාදරෙන් එකතු කරගන්න. ගම්පුළු මගේ උයනේ කටියගේ මෙසේජ එක කියවෝ. වාශි අම්මට අඩි පහක් විතර උස දුවෙක් නැද්ද? කට්ටියටම උම්ම දෙන්නේ නැති වෙන්නත් ඕනිලු. හැබැයි අනේ ඉන්න දුවල දෙන්නම පහට වැඩිය ගොඩක් උසයි. ඊ ගාවට මගේ වෑශි මැනික. කවුද මේ මෙසේජ් එක එවන්නේ? 106 පාරක් මට කෝල් ගත්තලු. පිළියන්දල ක්‍රිස්ටියා අංකල්. අනේ ආදරෙන් එකතු කරගන්න හොඳේ. ඊ ගාවට තව ගොඩාක් කට්ටිය ඉන්නවා. සමා වෙන්න නම් කියන්න බැරි වෙනව නම් මට. තිත්තගල්ලි චිත්‍රා කමල්කාන්ති කට්ටිය මේකතු කරගන්නවා. තැන්ක් යූ. අනේ අපේ මෙසේජ් එකත් කියන්න. අම්මා චම්පා තාතා අනුර හස්බන්ඩ් ප්‍රියන්ත ලොකුදෝනි සකුණී ඉගවට සනුකි දිනුෂිකා අමාලි නංගිගේ හස්බන්ඩ් මහේෂ් කටිය මේකතු කරගන්න. අද මේගලන්ගේ වෙඩින් ඇනිවර්සරි කළු. මට මේ දෙන ආදරයට මං හරි ආදරෙයි මගේ මහත්තයෝ කියලා එයාට කියන්නේ කියලා කියනවා. මගේ මහත්තයාට නෙමෙයි මේ මෙසේජ් එක දාන අක්කගේ මහත්තයා. හොඳේ මෙසේජ් එකේ එවන්නේ කවුද කියලා තමයි හොයාගෙන නැති කුමාරී ගුලන්ගේ චූටි බෝලේ සනු මං එනකම් බලාගෙන හිටියාලු. ආදරෙන් එකතු කරගන්න. ඊගාවට බලත් කොහොපිටියේ මදු අක්කවත් එකතු කරගන්න. මොනරාගල සියඹලාණ්ඩුවේ රේණුකා අක්කා ආදරේ ගින්දර මැණිකේ කියනවා. හස්බන්ඩ් නිශාන්ත පුතා තානුක කට්ටිය එකතු කරගන්න කියලා මොරගොල්ලේ කමනි අක්ක තමයි මෙසේජ් එකක් එවන්නේ. ඔය කට්ටිය මත ආදරෙන් එකතු කරගන්නම්. තැන්ක් යූ සෝ මච් ඔක්කොට බුමට වට්ස්ඇප් එකට මෙසේජ් කළාට. එහෙනම් ඔක්කොමල පරිස්සමින් ඉන්න අපි හෙට දවල් එකට හම්බ වෙමු. දෙකක් ආදරේ.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
4: Yes, Fortune Soy.
5: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
6: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
7: Hello. Hello. Hello.
8: මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු. කූරගල යමු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I know gonna danwa. Wasakala kiri fun එක piri elakiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 ක

0: පැයි රටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: Yes Fortune Soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy
0: Let loose me pay රටතොට පැයෙන් පැය අලුත් වෙන අලුත් පැයි විමසුම
4: අයිබන් මේ පැය රටතොට සමගින් මම සචිනී වැළවතේ තාවකාලික ලැගුම් හලක රැඳී සිටි පුද්ගලයෙකු සතුව තිබේ ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු රසක් සොයාගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් විසින්. එම දෙපාර්තමේන්තුව වෙත ලද රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු 453ක් එම පුද්ගලයා අතරංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
5: අඟල් 55 LED ටීවී එකක් දිනා ගන්න
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අද නම තන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලද කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි
7: අරුණේ

0: هتر أتل سندو أهنا نت فم هتر واتي
1: හයි සුබ සන්ධ්‍යාවක් හවස 4යි විනාඩි 9යි වෙලාව අපි හතර වටේ පටන් ගන්න හදන්නේ බ්‍රහස්පතින්දා දවස වැඩ ගොඩක් එක්ක හිර වෙලා ඉන්න ඔයා මාර ස්ට්‍රෙස් එකක නම් ඉන්නේ හරිද එහෙමත් නැත්නම් කිසිම වැඩක් නැතුව මේ වෙලාවේ මාර කම්මැලි කමේ නම් ඉන්නේ වැඩ ඇරලා එන ගමන් නම් ඉන්නේ ඔයා කොහොම කොතන කොහොම හිටියත් සින්දු අහන්න තියෙන පැය දෙක තමයි පටන් ගන්න හදන්නේ හතර වටේ වාගේ මගේ බෝරින් නැති ඉවරින් ඩ්‍රයිව් එක වැඩිපුරම සින්දු ටිකක් අහන්න ගමන් කතා කරන්න තියෙන chance එක තමයි මේක හරිද එනිසා ඉතින් කෝල් එකක් ගන්න ඒ වගේම තමයි WhatsApp එකේ message කරන්න chance එක තියෙනවා 0711 95 95 95 number එක තියෙනවා ආදන්නවා මේ දවස්වල මම වැඩිපුරම WhatsApp එකේ කට්ටියව මතක් කරනවා කියලා ඉතින් එනිසා අසාමට මෙන්න මේ සින්දුව දෙන්න මෙන්න මේ කට්ටියව එකතු කරගන්න මේ වෙලාවේ මෙන්න මේ කට්ටිය ඉන්නවා මෙන්න මෙතන මම ඉන්නේ මේ ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න chance එක තියෙනවා WhatsApp එකට ආවොත් හරිද 0711 95 95 95 නම්බර එකට ටග්ගාලා WhatsApp message එකක් දාන්න. හරිද ඊට පස්සේ අද බ්‍රහස්පතින්දා කියලා කියන්නේ ඔයා මේ වෙද්දි ලෑස්ති වෙලා ඉන්නේ හෙට රෑ වෙනකන් නේද? මොකද සිකුරාදා රෑ නවයේ කියලා කියන්නේ net fm dj night එක දවසින් දවස අලුත් දේවල් අරගෙන ඔයාලඟට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා හෙට රෑ කියලා කියන්නේ මිස් කරගන්න එපා. හරිද? මොකද female සමීල් dj artist ලා දෙන්නේ. හරිද? ඔයාලට සුපිරිම වැඩක් දෙන්න බලාගෙන ඉන්නවා DJ රමේෂ් එක්ක ඊට පස්සේ DJ ඩිලි හෙට එනවා රෑන වේ වෙද්දි net fm dj night එක හැඩ වැඩ කරන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා Facebook live එකට සෙට් වෙන්න බලාගෙන ඉන්න. අනිවාර්යෙන් ලස්සන වැඩ ගොඩක් බලා ගන්න පුළුවන් හරියටම රෑන වේ වෙද්දි. හරි කතා කරලා මෙසේජ් කරලා විතරක් නෙවෙයි ඔයාලට කියන්න අමතක වුණානේ අද මම වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. දැන් හෙටනේ DJ night එක තියෙන්නේ. හරිද? අද ඔයාලට මම chance එකක් දීලා තියෙනවා. ඔයා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් ගෙස් කරන්න. ඔයාට පුළුවන් රික්වෙස්ට් කරන්න හෙට මොන වගේ සින්දු ටිකක්ද ඕනි කියලා. මම වෝල් පෝස්ට් එකේ අද chance එක දීලා තිනේ ඔයාට ඒ වෙනුවෙන්ම තමයි. ඉතින් ඒ නිසා හෙට DJ night එකේ මෙන්න මේ වගේ සින්දු සෙට් එකක් ඕනි අසා කියලා ඔයාට පුළුවන් සින්දු ටික මට කමෙන්ට් කරන්න. එතකොට අනිවාර්යෙන් මම හෙට වෙද්දි රෑනාවේට ඒ සින්දු සෙට් එක ඔයාට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරිද? ඒ නිසා අනිවාර්යෙන් ගිහලා කමෙන්ට් එකක් තියන්න මේ chance එක මිස් කරගන්න එපා. හරි. Right. Okay. මේ වගේ වැඩ ගොඩක් එක්ක අපිට හවස 6 වෙනකන් ආසම සින්දු අහන්න තියෙන පැය දෙක තමයි පටන් ගන්න. තියෙන්නේ රයිට් වැඩේ පටන් ගන්නකොටම ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? Exide Automotive බැටරි එකක් අරගත්තාම දැන් ඔයාගේ ලක් එක charge කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ නේද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා කාලයක් තිස්සේ ඔයාගේ වාහනේ බැටරි එක replace කරනවා කියන idea එකේ හිටියානම් ඔයාට දැන් හොඳම chance එක ඇවිල්ලා තින්නේ Exide එක Exide Automotive බැටරි එකකට මාරු වෙන්න. එතකොට දැන් ඔය මේ පරණ ටීව එක පැත්තකට දාන්නත් කාලේ හරි. හරිද? Exide Automotive බැටරි එකක් අරගත්තාම ඔයාට පරණ ටීව එක පැත්තකට දාලා අලුත්ම අලුත් අඟල් 55 LED smart TV එකට යන්න පුළුවන්. පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් හැම සතියකම වාසනාවන්ත ජයග්‍රාහකෙක් තෝරගෙන Exide Automotive බැටරි එක හරහා ඔයාට ඔන්න අඟල් 55 LED smart TV එකක් ලබා දෙන්න Exide සූදානම් වෙලා ඉන්නවා. හරිද? ඔයාට කරන්න ලොකු දේවල් නෑ. දිනුම් මැදීම සඳහා අවස්ථාවක් ගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ Exide Automotive බැටරි එකක් අරගන්න. එතකොට බලයලා තලවි නියෝජිතයෙක්ගෙන් හරි එමත් නැත්නම් බ්‍රවුන්ස් ප්‍රදර්ශනාගාරයකින් හරි ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන. එතකොට ඒගොල්ලෝ ඔයාට e-warranty එක ඇක්ටිවේට් කරලා දෙනවනේ බැටරි එකට. ලංකාවේ පළවෙනි වතාවට බැටරි එකට වාහන බැටරි එකට e-warranty එකක් හඳුන්වා දුන්නේ Exide. ඉතින් එන්සවුන් Exide e-warranty එක ඇක්ටිවේට් කරපු ගමන් ඔයාට දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට ඊළඟ සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයා ගොඩක් වෙලාවට ඔයා වෙන්න පුළුවන්. මේ chance එක මිස් කරගන්න එපා. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ වාහනේ බැටරි එක රීප්ලේස් කරනවා නම් ඔයාලට තියෙන හොඳම තීරීම තමයි Exide Automotive බැටරි එක කියලා කියන්නේ. Exide Automotive බැටරි එකක් අරගෙන ඔයාගෙත් ලක් එක charge කරගන්න අමතක කරන්න එපා. Right. වෙලාව හවස 4 විනාඩි 13යි. හවස 6ට කලින් ඔයාට අග්ගාලා මේ පැත්තට එන්න 0711 95 95 95 තියෙනවා. ටග්ගාලා මැසේජ් එකක් දාන්න. වෝල් පෝස්ට් එකක් දාලා තියෙනවා. ඔයා එකත් බලලා කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. හරිද? දන්නවනේ මම DJ Azar.

ඇතුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන WhatsApp 0811 95 95 95

0: Hatara Vate.
1: අවසර හතරයි විනාඩි 20යි දැන්.
2: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත්ද නද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
5: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්එල්බී ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLC Mobitel Home 4G connection. හැමතිම සෙට්.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
9: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
8: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
8: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
10: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
8: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
12: Brought to you by
13: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
14: Prime Kalura Abhimanavat Kaluterin Siyal Sapirin Nivasa Samuhayata Obath Ekathu Wenna Adama Katha Karanna 13:21 Prime Lands
15: Sadaharita Vivasayika Sineeta Adalak Sadakalika Ayojanayak
16: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777 76 76 10.
17: Death FM Algo Town.
18: නේත්‍රාලෝක වෙසක්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: රයිට් වෙලාව හවස 4:24 අද මම වෝල් පෝස්ට් එක දාලා තියෙන්නේ හෙට නැත FM DJ Night එක ඔය වැඩිපුරම අහනාස සින්දු සෙට් එක කමෙන්ට් කරගෙන යන්න කියලා. ඒක නිසා කමෙන්ට් කරන කට්ටිය මම මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද වැඩිපුරම මේ පැත්තට පොඩ්ඩක් මට chance එක දෙන්නත් හිතුණා. හරිද? රයිට් හා කමෙන්ට් කරනකම් මම මේ WhatsApp එකට පොඩ්ඩක් යන්න හදන්නේ. හයි කොහමද සාම ඔබත් සින්දුවකට එකතු කරගන්න මොරටුවෙන් සුජානි මැසේජ් කරලා තිනවා. Thank you සුජානි. ඒ වගේම මොනරාගල සියමලාණ්ඩුවේ රේණුකා පවුලේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා. ඕකේ. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනායක පවුලේ හැමෝම මේ වෙලාවේ සද්දෙටම නැතහගෙන ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ. ඕකේ. හතරවට යහගෙන ඉන්න සෙට් එකම එකතු කරගන්නම්. අසයි අපිත් මේ වෙලාවේ කවිලියන ගමන් සින්දු අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ප්‍රියා. බලන්න නේද කොච්චර මල්ටි ටැලන්ටඩ් කෙල්ලෙක්ද කියලා. කවිලියන ගමන් සින්දු අහගෙන ඉන්නවා. පරිස්සමින් ඈ කවි කියලා සින්දු ලියවෙන්න පුළුවන් ඊට පස්සේ. ඊට ශාඛාවට ගියොත් ඇඹිලිපිටිය අවටින්න කෙනෙක් නම් අද දවස පුරාම මේ මාසේ 21 වෙනිදානේ අද නේද විෂන් කියා ඇඹිලිපිටිය ශාඛාවේ අද දවස පුරාම මූලික අක්ෂි පරීක්ෂාව ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව ඊට පස්සේ වර්ණාන්ධතා පරීක්ෂාව ඊට පස්සේ රුධිර සීනි පරීක්ෂාව රුධිර පීඩන පරීක්ෂාව ඒ වගේම දේහ ස්කන්ධ දර්ශක නිර්ණය වගේ දේවල් ඔයාලට අද දවස පුරාම නොමිලේ විෂන් කියා ඇඹිලිපිටිය ශාඛා පරිශ්‍රය කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා තාම වෙලාව තියෙනවානේ ඔයා පොඩ්ඩක් ඒ පැත්තට දැන් වැඩ ඇරලා යන ගමන් හරි පොඩ්ඩක් යන්න ඊට පස්සේ ඇස් කණ්ණාඩි එහෙම ගන්න කාලයක් තිස්සේ ඩියා එකක් තිබ්බනම් ඔයාට අද දවසේදී විෂන් කෑ ඇඹිලිපිටිය ශාඛාවේ දවැන්ත ඩිස්කවුන්ට් එක ඇස් කණ්ණාඩි ගන්න හැකියාව තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඇඹිලිපිටිය අවට ඉන්න කෙනෙක් නම් මිස් කරගන්න නැතුව යන්න. ඔයාගේ සෞඛ්‍ය ගැන නිරෝගී බව ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් අපි හැමෝම මේ ගැන හිතන්න ඕනනේ නේද? ඔයාට අද තමයි හොඳම අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඇඹිලිපිටිය විෂන් කෑ ශාඛා පරිශ්‍රයේ නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය සායනය දවස පුරාම තියෙනවා. උදේ ඉඳලා අපිට ආපු ආරංචිත් එක්ක සෑහෙන කට්ටියක් ඇවිල්ලා තිනවා මේ සියලු පරීක්ෂාවන් කරගන්න. ඔයාට යන්න බැරි වුණා නම් ඔයා යන්න ඕන නම්බර 56 හයේෂා ගොඩනැගිල්ල නෝනාගම පාර ඇඹිලිපිටිය වැඩි විස්තර දැනගන්න 0767161 56 48 එහෙමත් නැත්නම් 0747230290 කියන නම්බර්ස් දෙකෙන් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. රයිට් ඕකේ. තාම මැසේජ් කරපු නැති කට්ටිය ඉන්නවනම් 0711 95 95 95 තියෙනවා. ටග්ගාල මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් ඊට පස්සේ තාම වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරේ නැත්තම් ඔයාලට chance එක දිනවා net fm official facebook page එකට ගියාම මගේ වෝල් පෝස්ට් එක දාලා තියෙනවා. හෙට DJ night එකේ ඔයාලට මොන වගේ සින්දුද ඕනි කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න මම මතක් කරන්නම්.

කතාකරන්න 0111 55 33 63 WhatsApp 0711 95 95 95

0: එන්නේ?
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4 විනාඩි 35යි දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
6: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
7: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
8: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
9: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
10: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
9: මුළු තැන් ගෙටම විජය.
10: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
11: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547-3133-540.
12: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
13: සංඛ දිනය සාශිකා නිසංසලා සුනීර සුමංගා නුවන් විකාසේ නරත්න අමීෂ මිනෝල්
12: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
13: Tickets myTickets.lk within ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
14: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසා කළ ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
15: Music 3 2 1 let's go Friday fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வினஸ்ம டிஜே சங்கிராமியாக நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக செட் வேணா டேகி தினன்னா நெட் எஃப்எம் டிஜே நைட்
2: விஸ்வாசයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 30ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඔයත් පහලට වශී වෙන්න. finishing වහලක් නම් කලරක් තමයි.
4: කවදත් අලුත් කාගෙත් නෙත්
5: Right, වෙලාව හවස 4:39යි අපි හතරවට අහගෙන ඉන්න ගමන් ගැම්මට සින්දුරික අහන්න තමයි ලෑස්ති වෙන්නේ හැබැයි ඊට කලින් මේ වෙලාවේ WhatsApp එකේ ඉන්න සෙට් එක මතක් කරලා තව චුටි චුටි දේවල් ටිකක් තියෙනවා ඔයාලට කියන්න ඒ ටිකත් කියලාම සින්දුවකට කියනනම් හොඳයි කියලා මට හිතුණා හරිද අසාවිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා ගියස් කරන ගමන් ඉන්නේ හරිද ඔයා ප්ලේ කරන සින්දුවේ රිදම් එකට තමයි මගේ වැඩේ වෙන්නේ කියලා තියෙනවා නියමයිනේ ඒ නිසා නැගලා යන සින්දුවක් දෙන්න කියලා තියෙනවා එතකොට මට වැඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් කියලා බලන්න නේද ඉතින් මේ

කරන වැඩ. ඉතින් නැගලන් සින්දුවක් දෙන්නත් ඕන. පොඩ්ඩක් ඉන්නකෝ දැනට පොඩ්ඩක් ඔය පොඩ්ඩක් මේ තාලෙට අතුපතු ගාගෙන ඉන්නකෝ මං තව පොඩි වෙලාවකින් නන් ස්ටොප් එකක්ම දෙන්නම්. හරිද? අසල් කොහමද? අපිට අවුයි වැස්සයි දෙකම තියෙනවා මේ වෙලාවේ. එහෙනම් ඉතින් අරියක්කෝ හාගෙන මගුල් ගයක් ගන්න තමයි තියෙන්නේ. හරිද? ලස්සන සින්දුවක් දෙන්න. බොකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් එකේ සෙට් එක ඉන්නවා කියලා තියෙනවා. අදරේ මෙරිලත් පැක් සෙට් එකම එකතු කරගන්නම්. ජය වේවා. ඒ වගේම අයියෝ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා රම්බුක්කනින් මදු මැසේජ් කරලා තියෙනවා. ඕකේ මදු මං ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ. අපි හොරණ ඉඳලා ඔයාව අහගෙන ඉන්නේ අයියේ කියලා තියෙනවා. දැන් එතකොට මට මෙහෙමයි කරන්න වෙන්නේ. හරිද? හොරණ ඉඳලා අපි ඔයාව අහගෙන ඉන්නේ කියලා නම දාන්න නැතුව මැසේජ් එක එවුවාම මම මොකද්ද කරන්නේ? මුළු හොරණටම සින්දුව දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිද? ටැග් ගාලා නමේ වණ්ඩානේ. හරිද? ඔයාවත් එකතු කරගන්නම්. Thank you. ජය වේවා. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින්. හරිද? සාමාන්‍යයෙන් ඔයාගේ වාසනාව උදා කරගන්න ඔයා නොකරන දෙයක් නැහැ නේ. අපි වැඩ කරනවා, මහන්සි වෙනවා. ඒක මම පොඩ්ඩක් ට්‍රයි එකක් දෙන්න ඕන. අපි අපේ වාසනාවට පොඩි ඉඩක් දීලා බලන්න ඕන නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ පුළුවන් හැම වෙලාවෙම ධන නිධානයේ ලොතරැය්‍ය කරගන්න කියලා. මොකද ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය්‍ය ඔයාගේ ජීවිතයේ සීන යථාර්ථයක් බවට පත් කරන ලොතරැය්‍ය වැඩි වැඩියෙන් ඔයාලට දැන් ඔන්න තෑගි දෙන්න ධන නිධානයේ ලොතරැය්‍ය හරහා සූදානම් වෙලා ඉන්නවා. හරිද? වෙනදා හම්බ වෙන තෑගි වලට අමතරව සන්ඩේ බෝනස් අවස්ථාව, ඒ වගේම තමයි හැම ඉරිදාවකම සන්ඩේ බෝනස් අවස්ථාව හරහා රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් හෝ ජයග්‍රහිකාවක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. හරිද? මේක දැන් වෙන්නේ මෙහෙමයි. හරිද? ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාලට රුපියල් 10,000 වාසනාවන්ත සන්ඩේ බෝනස් ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. දැන් පහුගිය කාල සීමාව ඇතුළේ, ඒ කියන්නේ මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකන් ගත්තාම රුපියල් 10,000 සන්ඩේ බෝනස් ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි 2026 අවුරුද්දේ මේ ගෙවිච්ච මාස 4ක කාල සීමාව ගත්තාම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නත් ඔන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඊළඟට වාසනාවන්ත ජයග්‍රහකයා වෙන්න වෙන කවුරුත් නෙමෙයි, ඔයාම තමයි. හරිද? ඒ නිසා දකින තැන අනිවාර්යෙන් ධන නිධානයේ ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න ඕනේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒකනම් මතක් කරලා මම ඔයාලට කිව්වනේ මම වෝල් පෝස්ට් එකක් දාලා තියෙන්නේ අද හෙට රෑන වේට ඔයාලට මොනවද ඕන සින්දු සෙට් එක කියලා කමෙන්ට් කරන්න කියලා ටැග් ගාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම කමෙන්ට් කරන කට්ටියව ඊට පස්සේ මතක් කරන්නම්.

0: නැතෆම් හතර වටේ.
1: හයි කොහොමද සයි, අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට සුමිත් පුබුදු ඊට පස්සේ මාලාවත් එකතු කරගන්න කියලා මට අබ්බි මට වගේ නම නම් පැහැදිලි නෑ පොඩ්ඩක්නේ. අබීද මන්ද නම චුට්ටක් පැහැදිලි වාගේ නමේ වන්නක. ඒතර මං අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ආදිවාසිනීනේ ඔයාවත් එකතු කරගන්නම්. අමුතු නමක්. ඕකේ. ඊට පස්සේ හයි කොහොමද සා, මාත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කසුන්. ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ නෙතු හයි කොහොමද අසයි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කැගල්ලේ ආදිත්‍ය අම්මවයි ඊට පස්සේ තාත්තවයි හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. Thank you. Jai Veva.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:49යි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙන ඉන්නේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට්. SLT Mobitel Home 4G connection හැමතිස්සෙම සෙට්.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777777610.
10: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූරගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය.
11: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
10: නේත්‍රාලෝක වෙසක්.
12: නේත්‍රාලෝක වෙසක්.
11: වෙසක් පොහෝදා ශ්වේත පූජා පින්කම් මාලාව.
10: උත්තම ධාතු වන්දනාව.
11: වෙසක් තොරණ,
10: පහන් කූඩෝ,
11: සැදැහැගි,
10: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සැදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට.
11: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය.
10: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
11: කූරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
9: බැති බරදායකත්වය.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: හලෝ, හලෝ, හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

ரைட், விலாவ ஹவுஸ் பஹாய் வினாடி பனஸ் தெகாய் අපි හවස 4 විනාඩි 52යි නේ තාම පහ වෙලා නැහැනේ රයිට් ඕකේ මේ වෙලාවේ මම හගිරින්න සෙට් එකක් මතක් කරන්නත් ඕනේ හැබැයි ඊට කලින් මම මේවාට කියන්න හදන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන හරිද ගෙවල් දරවල් ලස්සන්ට හදනවා නම් දෙයනේ රූෆින් ෂීට් ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ මොකද ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි ලස්සනට ගේ හදලා හරිද ගෙදරට අවශ්‍ය කරන බඩු ටිකත් ඔක්කොම පිළිවෙලට ගෙනල්ලා අද කාලේට ගැලපෙන විදිහට හැමදේම කරලා ඊට පස්සේ කොහේ හරි තියෙන රූෆින් ෂීට් එකක් අරගෙන ඇවිල්ලා වහලට දාලා ඊට පස්සේ පේන්ට් කරනවා හරිද මාසෙයි දෙකයි යන්නේ වැස්සක් වැහැපු ගමන් පාට යනවා ඊට පස්සේ අවුව පෑවුවාම අනිවාර්යෙන් පාට යනවා ටික කාලයක් ගියාම පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා ඔයාට ආයි මාස දෙකකින් තුනකින් ආයි ෂීට් එක පේන්ට් කරන්න වෙනවා එහෙම නැත්නම් මාරු කරන්න වෙනවා ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා හරිද සමහර වෙලාවට ඔය දෙකලා තියෙනව නේද පාරේ ඇවිදගෙන යන කොට අපිට ඈත ගෙවල් පේනවා වහල කළුම කළු පාටයි බලන්නකෝ ගේ ඇතුළේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ ඔයාගේ ගෙදර වහල කැතයි නම් ඉතින් ආයි එතනින් එහාට කතා කරන්න දෙයක් නැහෙනේ අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ එකපාර වැඩේ ඉවර කරගන්න නම් ඔයාට නියම ෆිනිෂින් එකක් ඔයාගේ වහලට අරගෙන එන්න ඕනි නම් හරිද ගෙදරකට දැකුම් කළු නිමාවක් ඕනේ නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් වහලට දාන එක හරිද කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මට පස්සේ ආයි ඉතින් බය වෙන්න දෙයක් නැහැ මේක අවුවටත් ඔට්ටුයි වැස්සටත් ඔට්ටුයි හරිද කාලයක් ගිහිල්ලා පාට ගැලවිලා යන්නේ නැහැ කියන්නේ පොතු ගැලවිලා යන්නේ නැහැ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ ඊට පස්සේ අවුවට වැස්සට දෙකට මොරොත්තු දෙනවා ඒ නිසා වාට සෑහෙන්න මුදලුත් ඉතුරුයි මොකද කාලයක් යනකම් ආයි වාට මේක රිපෙයාර් කරන්න ඕන වෙන්නේ නැහැ නේද නිකන් හරි ටික කාලයක් ගිහිල්ලා දැන් මේක කොහොමත් මතුපිට ආලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා මොකක්ම හරි නිසා කලර් එකේ පොඩි ඩැමේජ් එකක් වුණොත් එහෙම ඔයාලට හැකියාව තියෙනවා මේගොල්ලන්ට කතා කරලා රිපේන්ට් එකකට යන්න ඊට පස්සේ ආයෙත් ඔයාලට වගකීමක් හම්බ වෙනවා ඒ නිසා බය වෙන්න කිසිමම දෙයක් නැහැ ෂීට් එකට අවුරුදු 25ක් වගකීම දෙනවා ඒ වගේම කලර් එකට වසර 5ක වගකීමක් දෙන ලංකාවේ එකම රූෆින් ෂීට් එක තමයි කලර් ඔෆ් රූෆින් ෂීට් කියලා කියන්නේ ගෙදරට ලස්සන නිමාවක් ගන්න නම් වහලට හොඳ ෆිනිෂින් එකක් ඕනේ නම් ඔයත් අදම කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට මාරු වෙන්න ඕනේ

0: மீப்பை ரொட்டத்தொட ඔබ වෙතගෙන එන්නේ
1: yes fortune soy
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy
0: net news මීපේ රොටතොට බෙන් බය අලුත් වන අලුත් පේ විමසුම
4: අයිබන් මේ පැය රටතට සමගින් මම සචිනී සංචාරකයන් 2380 දෙනෙකු රැගත් සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම නෞකාව දෙවිනට පැමිණි පළමු අවස්ථාව මේ වන අතර මැද පෙරදිග යුදමය වාතාවරණය මතේ මෙවැනි විශාල සංචාරකයන් පිරිසක් රැගෙන එම නෞකාව මෙරටට පැමිණීම සංචාරක ක්ෂේත්‍රයට සුභවාදී ලකුණක් බවයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ. මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයන් මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතයි. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News මේ පැය රටතොට

സന്ദീപനീവായി അന്തികാവായി ശ്യാമവായി നമ്മൾ ആസ്തികരകം തീരാണ് നോൺ സ്റ്റോപ്പിക്കട് കൂടെ ആ കാതരങ് ഇക്കത്തു കരകാണ ജയവേവ ഹരിത ഇടപാസേ ഹായ് കോമദ അസായി അബിദ് മേവല ആവതമായ ഹാഗിനിന്നെ അപ്പിട് ദെന്നകോ ലസ്സന മലസ്സന സിന്ദുടി കക്കിയല മട മെസ്സേജ് കരല തിയന വാ കമ്പല മുഗിരിയേന ഇന്ദിക സഞ്ജീവ ഈ വഗേമ ഹായ് കോമദ അസങ്ക മമ മേവലവേ കലബാനിൻ പുഷ്പ ഓവ ഹാഗിനിന്ന വാ ഹസ്ബൻഡ് പ്രിയന്ത വൈ ദുവല ദെന്ന ഈട പസ്സേ പൗളി കട്ടിയ വൈ ഇക്കത്തു കരകാണ കിയല തിയനവ അനിവാരെങ് ഇക്കത്തു കരകാണ ഈട പസ്സേ ആരതി ഈട പസ്സേ മണാലി ആസായി ദെക ഗന്ന രിദി പാട്ടകല മേ സെറ്റ് എക അനിവാരെങ് ഡിജെ കേട ദെന്ന കിയല തിയനോ ഓക്കേ അനിവാരെ മമ ദെന്ന ഹർദ ඊට පස්සේ ලීලානන්ද මට මැසේජ් එකක් දාලා තිනෝ රිතීෂාවයි කවින්දයාවයි අනුෂාවයි ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා අනිවාර්යෙන් එකතු කරගන්නන් ඊට පස්සේ කොහොමද සම අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මහවිල යටියන්තොට ලසන්ත මැසේජ් කරලා තිනෝ තැන්කියු ලසන්ත මම ආවත් එකතු කරගන්න හරිද ඊට පස්සේ මට හම්බ වුණා මේ වෙලාවේ අතිශය වැදගත් වැඩ ටිකක් කරන යාළුවෝ කට්ටියක් හරිද මේ වෙලාවේ කැලේට ගිහිල්ලා බෙහෙත් වගේක් හොයාගෙන එන අපි ගොඩාක් දන්න කියන කට්ටියක් තමයි මේ වෙලාවේ මාව හගෙන ඉන්නවා කියලා මට ආරංචි ආවේ සුදර්ශන සර් වයිට් පස්සේ නිරන්තරයෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා සුදත් මට කතා කරලා කිව්වා අපි දන්න කට්ටියක් Thank you දිගටම අපිව අහගෙන ඉන්න ඕනේ ජය වේවා වැඩි කරගෙන පරිස්සමෙන් යනකම දිගටම මාව අහගෙන ඉන්න ඕනේ හරිද Right, ඊට පස්සේ අසයි good evening අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කෝ කියලා මට මැසේජ් කරලා තියෙනවා ලස්සන ගෑනු ළමෙක් සංජනා හායි කොහමද ඔයාවත් එකතු කරගන්න මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාවත් එකතු කරගෙන මම මේ ලෑස්ති කරගෙන තියෙන නන් ස්ටොප් එකට යන්න කලින් ඔයාගේ ලක් එක චුට්ටක් චාර්ජ් කරගන්න හැටි කියලා මම යන්නද නන් ස්ටොප් එකට හරි එහෙනම් අහගන්නකෝ දැන් සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර ටීවී එකට අවුරුදු කීයක් වෙනවද 10ක් 20ක් 30ක් ඊට වැඩි වුණොත් මොකද කළු සුදු ටීවී එකක් වෙනවන්නේ නේද ඒ නිසා ඉතින් ඔය දැන් පරණ ටීවී එකට බයි බයි කියලා අලුත් ටීවී එකකට යන්න කාලේ හරියන්නේ කොහෙ තියෙන සල්ලියක්ද කියලා ඔයා කල්පනා කරනවා නම් දැන් ටීවී එකකට සල්ලි ඕන වෙන්නේ නැහැ හරිද ඔයාගේ වාහනේ බැටරි එක එහෙම රීප්ලේස් කරන්න අයිඩියා එකක් තියෙනවා නේද හරිද ඔයා කොහොමත් තෝරගන්නේ එක්සයිඩ් නේ නේද එක්සයිඩ් ඔටෝමොටිව් බැටරි එකක් ගත්තාම දැන් ඔයාට අඟල් 55 LED TV එකක් ඔය අය කරගන්න chance එක තියෙනවා පෙබරවාරි මාසේ ඉඳලා ඔන්න අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් සති 24ක් එක දිගට වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දිනක් තෝරගන්න එක්සයිඩ් හරහා අවස්ථාව තියෙනවා. එතකොට ජයග්‍රහණය කරන වාසනාවන්ත ජයග්‍රාහකයාට සතිපතා අඟල් 55 LED TV එකක් ලබා දෙන්න ඔන්න සූදානම් වෙලා ඉන්නවා. ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. මේ මාව අහගෙන ඉන්න වෙලාව ඇතුලේ. හරිද? ඔයා අනිවාර්යෙන් ටයිම් එකක් වෙන් කරගෙන ගිහිල්ලා බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් එක්සයිඩ් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි ඔයා එක්සයිඩ් ඔටෝමොටිව් බැටරි එකක් අරගත්තාම ඔයාට ඒගොල්ලෝ දෙනවනේ ඊ වොරන්ටි එකක් බැටරියකට අන්නේ ඊ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමම ඔයාට දිනුම් බැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් එතකොට ඔයාට නිකම්ම වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න chance එකක් එනවා. හරිද? ඒ නිසා මේක මිස් කරගන්න එපා. එක්සයිඩ් ඔටෝමොටිව් බැටරි එකක් අරගෙන ඔයාත් ඔයාගේ ලක් එක අදම charge කරගන්න ඕනේ. හරිද? වැඩෑරිලා ගෙදර ඉන්න කට්ටිය බෙහෙත් හොයන්න ගිහිල්ලා මාව අහගෙන ඉන්න කට්ටිය ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න කට්ටිය මේ හැමෝටම chance එක තියෙනවා හවස 6 වෙනකන් ආසම non stop ටිකක් අහගෙන මාත් එක්ක ඉන්න wall post එකක් දාලා තියෙන්නේ වාට හෙටනෙත් FM DJ night එකේ මොනවාද ඕන සින්දු set එක කියලා comment එකක් තියලා අගල මේ පැත්තට එන්න

0: සුබසන්නේ වක් හවස පහයි විනාඩි 20යි දැන්.
1: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol paracetamol විශේෂයකි.
3: Hey yo yamena hamatana anytime fit when a flavor delakiri padama will i ne gana danuwale wasakala kiri fun ekak piri elakiri kiri
4: den hemoma ganni apema rate nishpadanaya karana KD Rice Leader 125 petrol bike ekak EFI taakshanaya petrol suwandata duwanawa oya padinna api gewanawa warika 3k lakshayaka discount ekak KD Rice Motor Company Private Limited 077 406 43 97
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
7: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: Vision Care නවතම ශාඛාව කඩුවෙන නගරයේදී මේ 14 වන දින සිට පරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය ගුණාත්මක ආක්ෂි සේවාවන් සමගින් උසස්ම තත්ත්වයේ ඇස් කණ්ණාඩි, අව කණ්ණාඩි සේවිකාච මිලදී ගැනීමට පැමිණෙන්න. කඩුවෙල කොමර්ෂල් බැංකුව ඉදිරිපිට නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077 283-585.
9: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
10: නෑනි. එයා ලොකු ළමෙක්.
9: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
10: එයා හිටියේ ආව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදු?
9: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
12: Yes, Fortune Soy.
13: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
14: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
15: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැම අතින්ම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ ස්පීඩ් බජට් යූසේජ් ලයිෆ් ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection හැම අතින්ම සෙට්
16: BYD C-Line 8 7-seater SUV රතය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112125125 අමතන්න.
17: සංදි සොයේට නව පිවිසුමක් අභ්‍යන්තරින් හා බාහිරින් සංදි ප්‍රදාහ සමනය තුළින් නොවරදින සංදි සොය උදා කර ගන්න 0710-397-399 යාමට දීකායු ජොයින්ස් රීබෝන් සංදි ප්‍රදාහ සමන ස්වභාවික ප්‍රතිකාර කට්ටලය නිවසටම කෙන්වා ගන්න.
18: නේත්‍රාලෝක වෙසක් බුදු

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් බෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: හවස 5:25 අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් ලස්සන සිඳුවක් අහන්න තමයි කාලෙකට පස්සේ තමයි මට මේක හොයාට දෙන්න සෙට් උනේ. ඒ නිසාම තමයි මම ටක් ගාලා මේක දීලම කටියක් එකතු කරගන්න හදන්නේ. සුබසන්ධාවක් වේවා සහ අපිත් අහගෙන ඉන්නේ බොරලස්කමුව දිනිත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සෙට් එකම ඉන්නවා කියලා මට සරච්චන්ද්‍ර මැසේජ් කරලා තිනවා. තැන්කියු මම ඔයාව එකතු කරගන්නන් ඊට පස්සේ අපිටත් ලස්සන සිඳුවක් දෙන්න කියලා ස්වර්ණ එක කල්යාණි මැසේජ් කරලා තිනවා. දෙන්නවම එකතු කරගන්නන්. ඒ වගේම කවුද මේ ඉන්නේ? හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා කුමුදු මැසේජ් කරලා තිනවා. රුවන් වැල්ලෙන් ආවත් එකතු කරගන්නන්. ඊට පස්සේ රත්නපුරේ ගල් ලැල්ලේ හරි නේද ගල්ලැල්ල නේද දක්ෂිකා චාමලි ඉන්නවා මාව අහගෙන මං ආවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අනේ මගේ මැසේජ් එක තාම කිව්වේ නෑ නේ ඉක්මනට මාව කියන්නකෝ කියලා මට මැසේජ් එකක් දාලා තිනවා චමින්ද. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ආයි වගේම චමින්ද මෝටර්ස් එකේ සෙට් එකක් ඉන්නවා කියලා තිනවා. ඕකේ අනුර පුස්සල්ලාවෙන් මැසේජ් කරලා තිනවා සා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒ වගේම නමල් ටේලර්ස් එකේ සෙට් එක මාතර හෙල්ලිලා යන්න හතර වටේ අහගෙන ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ. තැන්කියු ජය වේවා මේ සින්දුව මං ගානේ ඔයාලා සෙට් එකට.

ලයිව් මික්සප් එක කහන ගමන් ඉන්නේ මේ වෙලාවේ ගමගේ ෆැමිලි එකේ සෙට් එකක් මාව අහගෙන ඉන්නවා කියලා තිනවා ඔක්කොම ගෙදර උදේ ඉඳලා කරන්ට් එක තිබ්බේ නෑ ඉතින් ඒ නිසා අපි හරිම රස්නින් හිටියේ දැන් තමයි පොඩ්ඩක් කූල් වෙලා යන සින්දු ටිකක් අහන්න කියලා චූටි දූ මැසේජ් එකක් දාලා තිනවා ගමගේ ෆැමිලි එකේ අනිවාර්යෙන් එකතු කරගන්න thank you ජය වේවා දිගටම මාව අහගෙන ඉන්න ඕනා

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නෑ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: සුබසන්නයාවක් හවස 5:38.
5: අලුතැන කටුම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0712 892 1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: මන් රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
9: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
8: මාරයිනේ.
10: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
11: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
12: ඒයි
11: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
12: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
11: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
2: Prime Calora. අභිමානවත් කළුතරින්. Swimming pool, gym, indoor cricket, kids play area සමගින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වන්න. Prime Calora. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක්. රුපියල් මිලියන 19 සිට කළුතර නගර සීමාවෙන් ප්‍රයිම් කලෝරා අතම කතා කරන්න 13:22 ප්‍රයිම් ලෑන්ඩ්ස්.
13: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති

0: ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
1: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: තිලෝ තිලක සම්බුදු තෙමකුල සැතැහැයෙන් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
2: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
2: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
2: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
2: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
3: කෝරගලදී පුතු පුතට එක්වන්න. 0777-66-76 අංකය අමතන්න.
2: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගෙන යමු.
4: බැතිබර දායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවස පහයි විනාඩි 43යි. ජීවිතේ එකම එක වතාවක් කරන අති දැවැන්තම ආයෝජනය මොකක්ද කියලා කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම නම් කැලින්ම කියන්නේ ගයක් හදන එක තමයි කියලා. මොකද අපි ගයක් හදනවා කියලා කියන්නේ දැවැන්ත ආයෝජනයක්. ඒකනේ ජීවිත කාලෙටම එකයි. પરම්පරා ගානකටම තමයි ගයක් හදන්නේ නේද? අන්න ඒ නිසා තමයි සාමාන්‍යයෙන් ගයක් හදනකොට අපි පුරුදු වෙලා ඉන්නේ ගේ ඇතුළ ලස්සන කරන්නනේ. ගෙදරට අවශ්‍ය කරන හැම දෙයක්ම ගෙනල්ලා, අද කාලෙට ගැලපෙන දේවල් ගෙනල්ලා, හොඳම දේවල් ගෙනල්ලා පුළුවන් තරම් අපි try කරනවා ගෙදර ඇතුළ ලස්සනට තියාගන්න. හැබැයි ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ අපිට අමතක වෙන දෙයක් තමයි ගෙදර කොච්චර ලස්සනට තිබ්බත් ගෙදර වහලය හරිද පිළිවෙලට හරි ෆිනිෂින් එකක් එක්ක ලස්සන නිමාවක් තිබ්බේ නැත්නම් ඔයාගේ ගේ ඇතුළ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ කියන එකනේ. දැන් ගොඩක් කට්ටිය අන්නේ නිසා තමයි කලර් රූෆින් වලට යන්න try කරන්නේ. හරිද නිකම්ම නිකන් රූෆින් ෂීට් එකක් දානවට වඩා කලර් රූෆින් ෂීට් එකක් දැම්මට පස්සේ ගෙදර පෙනුම මාර ලස්සනයි නේ. හැබැයි ඒ වුණාට ගොඩක් අය ගාව තියෙන වැරදි මතයක් තමයි, ගොඩක් අය කරන වැරද්දක් තමයි මුලින් ලස්සනට වහලේ ගහනවා, ඊට පස්සේ රූෆින් ෂීට් දාලා පස්සේ පේන්ට් කරනවා. හරිද? හැබැයි ඒ වුණාට ඔයා දන්නවනේ ලංකාව කියලා කියන්නේ නිරන්තරයෙන්ම දේශගුණේ වෙනස් වෙන රටක්. හරිද? වහිනවා, පායනවා, ඊට පස්සේ මේවත් එක්ක ඔයා සාමාන්‍ය පේන්ට් එකක් ඔයාගේ රූෆින් ෂීට් එකට කළොත් එහෙම ටික දවසක් ගියාට පස්සේ කතා දෙකක් නැහැ ඔයාගේ රූෆින් ෂීට් එකේ පේන්ට් එක කලර් එක නැති වෙලා යනවා. හරිද? ඊට පස්සේ කලර් එක ෆේඩ් වෙලා ගියාට පස්සේ කොච්චර කැතයිද කියලා මම ඔයාට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැණි. ඊට පස්සේ සමහර වෙලාවට ওই পেইන්ට් එකේ පොතු ගැලවිලා යන්න බලනවා නේද? දුර්වර්ණ වෙනවා. සමහර වෙලාවට අපි දැකලා තියෙන වලවල් කළුම කළු පාට වෙලා ඊට පස්සේ ඉතින් ඔයාගේ ගෙයි ඇතුළ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ නේ. අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ નિયમિત ප්‍රමිතියක් තියෙන. හරිද? දිගු කාලීන පැවැත්ම තහවුරු කරපු කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් එකපාරම ඔයාගේ වහලට දාන්න කියලා. මොකද ඔයාගේ ගෙදරට ගැලපෙන ඕනම පාටකින් කලර් ඔෆ් රූෆින් ෂීට් ගන්න තියෙනවා. අනිත් එක තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට. හරිද? කාලයක් මේකේ වර්ණයේ වෙනස් වෙන්නේ නැතුව තියෙන විදියට. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ඔයා නිකන් ගෙනල්ල රූෆින් ෂීට් එකක් දාලා ඊට පස්සේ කලර් කරනවා කියලා මාස 4න් 5න් ඕක ආයෙත් ඔයාට පේන්ට් කරන්න වෙනවම තමයි. ඒතතර ඔහොම ජීවිත කාලෙම කර කර ඉන්න ගියොත් කීයක් වියදම යනවද කියලා හිතලා බලන්නකොනේ. හැබැයි උනාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මොත් ජීවිත කාලෙටම එකයි. හරිද? මොකද මේක නිෂ්පාදනය කරලා තියෙන ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඒ වගේම ප්‍රීමියම් කෝටින් එකක් එක්ක ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන ටොප් කෝටින් එකක් යූස් කරලා දින 90ක විතර ප්‍රොසෙස් එකකින් පස්සේ තමයි නියම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් ඔයාගේ අතට එන්නේ. අනේ ඒ නිසා තමයි විශ්වාසයෙන් කියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මම ජීවිත කාලෙටම එකපාරයි කියලා. හරිද? මේකේ මතුපිට දින්ත ආලේපනය සඳහා වසර 5ක වගකීමක් දෙනවා. ඒ වගේම තමයි ෂීට් එකට වසර 25ක වගකීමක් දෙනවා. ඉතින් ඒ නිසා ආයෙ ඔයාට බය වෙන්න දෙයක් නැහැ. නිකන් හරි වා හිතන්නකෝ ටික කාලයක් ගියාට පස්සේ මේ වගකීම් කාලෙන් පස්සේ මොනවාම හරි කලයේ ඩැමේජ් එකක් වුණා කියලා ඔයාට පුළුවන් ආයෙ රීපේන්ට් එකකට යන්න ඒගොල්ලන්ටම කියලා ඊට පස්සේ එතකොට ඒ විදිහටම ඔයාට වගකීමක් ආයෙත් හම්බ වෙනවා. හරිද? අන්න ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ ගෙදරක් පෙනුමට ලස්සනට තියාගන්න නම් නිකම්ම ෂීට් එකක් පේන්ට් කරලා දාලා හරියන්නේ නැහැ. ඒකට හරියටම හරියන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. මේක ඇවිල්ලා ඔයා හොඳට හිතලා බලලා කරන්න ඕන නියම ආයෝජනයක්. ජීවිත කාලෙට මේකයිනේ ආය අමතර වියදම් යන්නේ නැහැ. ඒ නිසා තමයි ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකට යන්න ඕන. අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත්, ගෙදර වහලයට අලුතෙන් රූෆින් ෂීට් දාන කෙනෙක් වුණත් දෙපාරක් හිතන්නේ නැතුව කලර් ඔෆ් රූෆින් ෂීට් එකකට ගියොත් ජීවිත කාලෙටම එකයි. වැඩි විස්තර දැනගන්න 011 5 748 738ට ඔයා අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. ජීවිතයේ සමහර වෙලාවට අපි වැඩ කළා විතරක් මදිනේ සල්ලි හම්බ කරන්න නේද? අපේ ජීවිතේ වාසනාවත් පොඩ්ඩක් උරගා බලන්න ඕනේ. හරිද? අනේ නිසා තමයි මම ඔයාට කියන්නේ ධන නිදානේ ලොතරැය. දකින දකින තැන අරගන්න. මොකද ඔයාගේ ජීවිතේට වාසනාව අරගෙන ඉන්න තියෙන හොඳම ලොතරැය තමයි ධන නිදානේ කියලා කියන්නේ. දැන් ඔය වෙනදා හම්බ වෙන තෑගි වලට අමතරව Sunday bonus හරහා වාට රුපියල් 10,000ක් හැම ඉරිදා දිනයකම දිනා ගන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ නේ. ඉතින් ඒ නිසා ඔයාලට අවස්ථාව තියෙනවා ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි රසක් Sunday bonus හරහා ධන නිදානේ ලොතරැයියෙන් ජයග්‍රහණය කරන්න. ඒ නිසා බල බල ඉන්න එපා. දකින දකින තැන ධන නිදානේ ලොතරැයිය අරගෙන ඔයත් හැමදාම වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අමතක කරන්න එපා. කෝටිපතියෙක්, විසිරක්ෂපතියෙක් වගේම මේ තෑගි දිනන ගමන් අමතර වාට Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා ධන නිදානේ ලොතරැයියෙන්. ඉතින් ඒ නිසා ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම ඔයාට කරන්නේ. හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාවේ කල්පන මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ thank you අසලා ලස්සන සින්දු ගොඩක් දුන්නාට කියලා කාව්‍ය මැසේජ් එකක් දාලා තිනවා ඊට පස්සේ අපි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ DJ අසා කියලා මට පියුමාල් මැසේජ් කරලා තිනවා thank you පියුමාල් ඒ වගේම අයියා මට ලස්සන සින්දුවක් දෙන්න කෝ මට වගේ නමේ වල නෑනේ ඩාලින් ටක් ගාලා මට නමේ වන් හරිද හයි කොහොමද සයි අපි net අහගෙන ඉන්නවා මේ වෙලාවේ කලුතරින් නමන්දි මම ඔයාවත් එකතු කරගන්නම් thank you අමන්දි ලෑස්ති කරගෙන තියෙන සින්දුව මම සෝෂලි ඔයාලට දෙන්නම් ඊට පස්සේ හයි අපිටත් සින්දුවක් දෙන්න චාමරේ ස්ටෝස් එකේ සෙට් එක කලුතර ඉඳලා තමයි මැසේජ් එක දාලා තින් චාමර එක තනුජාව මතක් කරන්න කියලා තියෙනවා හයි කොහොමද අයිය අපිත් සද්දෙර මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නේ ඔයාගේ වොයිස් එක නම් ෂෝක් කණේ කියලා තියෙනවා ආදරේ මෙරලත් පැයක් හරිද මට සීදුවෙන් චීස් තමයි මැසේජ් එක දාලා තින්නේ ඔයගේ නම හරි නේද මං කිව්වා ඊට පස්සේ අපි හැමදාම ඉතින් ඔයාව තමයි අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මට අනු අජිත් ඔෂිනි හසඳ ඔෂදි බෙලියත්ෙන් මට මැසේජ් කරලා තිනවා thank you අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් ඒ වගේම අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තින්නේ උදාරද මම ඔයාවත් එකතු කරගන්නම් උදාරා thank you ජය වේවා මේ සෙට් එක ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 49යි දැන්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5 විනාඩි 58යි දැන්.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
7: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: අලුතැන කාටම මිලා කසාකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගලේ මුල ගම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාකල ප්ලාන්ටේෂන් 0711-892-1767 කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712-213-336.
9: සෑම මොහොතක්ම රසවත් කරයි.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
11: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-862-363-076-716-3672.
12: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ළම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හැරි ලස්සන්ට දෙනවා. 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
13: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
14: සංක දිනය සාශිකා නිසංසලා, සුනීර සුමංගා, නුවන්දිකා සේනාරත්න, අමීෂ මිනුවල්.
13: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
14: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකින්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
15: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක්කා ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
16: Music 3 2 1 let's go.
17: Friday fun day.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: රුපියලේ වැටීම ගැන මෙතිසබේ අදත් වාද විවාද. ආර්ථික අර්බුදයක් මතුව නැහැ ආණ්ඩුව කියයි. පොලි අනුපාත ඉහළ යා හැකි බවට විපක්ෂයේ නනාවැකියක්. නීති විරෝධී ලෙස නිදහස් කළ තවත් කන්ටේනර් සිද්ධියක් ගැන මන්ත්‍රී ඩී.වී. හෙලිකරයි. ගල්ලංගුරු පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ නැංවීම වළක්වන්නේ ඉල්ලා පෙත්සමක්. ඉරාන්ගේ නව ක්‍රිකට් ව්‍යවස්ථාවක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.
3: රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද තිබුණා. මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියේ විනිමය අනුපාත ඉහළ යාම සමස්ත ආර්ථිකයේ බිඳවැටීමක් නොවන බවයි.
4: මේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ යාම සමස්ත ආර්ථික අර්බුදයක් විදියට පෙන්වීම උත්සාහ කිරීම. විදේශ විනිමය අනුපාතය කියන්නේ ආර්ථිකයක් ඇතුලේ එක් දර්ශකයක් පමණයි. සාර දර්ශක ගණනාවක් තියෙනවා. ඒ සියලුම දර්ශකවල තියෙන්නේ අපේ සුබ දිශාවක්. මේ නිශ්චිත දර්ශකයේදී පවා අපි නිසි පරිදි ඒ විදේශ විනිමය පාලනය කරලා සංචිත ගොඩනගාගෙන ආර්ථික කටයුතු සිද්ධ කරමින් ආවා. මේ ඉහළ යාමටත් බලපාපු හේතු මම පසුව පැහැදිලි කරන්නම්. රට ඇතුලෙන් අපි ගත්තු තීන්දුව తీරන නිසා නෙමෙයි, බාහිර සාධක නිසා.
3: එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා.
4: විපක්ෂයෙන් උසායන් දරුවා මේ සංසන්දනය කරන්න 2022 විදේශ විනිමය අනුපාතය 370ට ඒ වගේ ප්‍රමාණයකට ගියා. තව ටිකයි යන්න තියෙන්නේ. දැනට අපි පිළිගන්නවා මේක විදේශ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයකට ඉහළට යමින් තියෙනවා. එතකොට න්‍යායක් වගේ කියන්න උත්සාහ කරා 370ට ආවට පස්සේ 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලෙත් 370 තිබුණේ. ඔන්න ආර්ථිකයේ බිඳ වැටෙනවා. ඔන්න බිඳ වැටීමේ ලකුණු ආණ්ඩුව වැටෙනවා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන ලෑස්ති වෙන්න අපි විපක්ෂයේ ආණ්ඩුව බාර ගන්න වගේ අදහසක්. ඉතලා තේරුම් ගන්න ඔබේ ඒ සිහිනේ ඔබේ ඒ තර්කනේ ඉදිරිපත් කරාට කමක් නැහැ. හැබැයි හොඳට විශ්ලේෂණය කරලා බලන්න 2022 දී ඩොලරේ 370ට ගිය නිසා හෝ විදේශ විනිමය අනුපාතයේ පාලනය කරගන්න බැරි වීම නිසා ආණ්ඩුව බිඳ වැටුණා නෙමෙයි. ආර්ථික මාසයෙන් සියල්ල බිඳ වැටලා වැරදි තීන්දුව අරගෙන රජයේ මූල්‍ය කරමනාකරණය සිදු නොකරපු නිසා තමයි මේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ. කියන්නේ වැරදි ප්‍රතිපත්ති, වැරදි කළමනාකරණය ආර්ථිකයේ බිඳ වැටලා ඒ වගේම ආර්ථිකයේ ඉර කරලා ආනයන සියල්ල තහනම් කරලා ණය ගෙවන්නේ නැතිව කිසි දෙයක් කරන්නේ නැතුව ඉතුරු කරගෙන ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට ඉහළට යන විදේශ විනිමය අනුපාතයේ ඒ ඉහළට යෑමෙන් නිර්මාණය කරන අර්බුදේ නැවත කරගිලා ඉතික අර්බුදේන චක්‍රයක් විදියට ඒගොල්ලෝ හිර වෙලා තිබිච්ච එකක් අපිට පෙන්눔 කරන්න උත්සාහ කරනවා. දැන් මේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියාට පස්සේ ආර්ථික අර්බුදයක් එනවද කියලා නැහැ.
3: කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේ මතු ඇති තත්වයේ හේතුවෙන් ඉදිරියේදී පොලි අනුපාත ඉහළ යා හැකි බවයි.
5: දැන් බලන්න විෂම චක්‍රය කියන්නේ මොකද? එක්ස්පෝර්ටර්ස්ලා ඒගොල්ලොන්ගේ ඩොලර් ටික කන්වර්ට් කරන්නේ රුපියල් වලට. ඇයි? ඒගොල්ලෝ හිතනවා හෙට තව රුපියල් දෙකකින් තුනකින් මේක වැටේ. ඒතර අපිට හොඳයි. ඉම්පෝර්ටර්ස්ලා ඒගොල්ලෝ වහාම ඩොලර් ටික ගන්න හදනවා. මොකද ඒගොල්ලෝ LCR ලා තියෙනවා. ඒගොල්ලොන්ගේ ෂිප්මන්ට් එකේ ඉන්නේ එන සතියේ. එමත් නැත්නම් ඊළඟ සතියේ. එතකොට ඊළඟ සතියේ වෙනකොට මේක 375 වුණොත් අද 355ට ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඔබතුමිය දන්නවද සභාපතිතුමිය අද එක රේට් එකක්වත් නැහැ මාකට් එකේ. එක බිඩ් එකක් එක ඔෆර් එකක් නැහැ. එහෙම වෙන්නේ කොහොමද මාකට් එකක? එක බිඩ් එකක්වත් ඔෆර් එකක්වත් නැහැ මාකට් එකේ.
6: තව විනාඩියක් කාලයක්
5: තිබෙනවා. මාකට් එකේ තියෙන සෙන්ට්‍රල් බැංක් එකේ තියෙන ට්‍රේඩ් එක විතරයි. එහෙම බිස්නස් කරන්න බෑ. එහෙම මාකට් එකක් ගෙනියන්න බෑ. අපි කොහොමද ලෝකෙට අපි ගැන විශ්වාසයක් ගොඩනගන්නේ? අපේ රටට එන්න, හරි පෝට් සිටි එකට එන්න, අර හෙට එන්න, මෙහෙට එන්න ඉන්වෙස්ට් කරන්න එක බිඩ් එකක් හරි එක ඔෆර් එකක් නැති මාකට් එකකට. ඉතින් ඒ නිසා කරුණාකරලා තේරුම් ගන්න මේ මාකට් එකේ විශ්වාසය ගොඩනගන්න කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක කරන්න. හරි. ඉතින් ඒ නිසා අවාසනාවන්තව හරි වෙන්න

0: පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානකමහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. එම මල් විශේෂය ඇතුළත් කන්ටේනර් 12ක් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
1: මේ ඊයේ පෙරේදා මේ 2026 ජනවාරි මාසේ 12 වෙනිදා වෙච්ච ලොකුම අක්‍රමිතාවක් දූෂණයක් පිළිබඳ තමයි අද හෙළි කරන්නේ. ගරු නියෝජ්‍ය කතාතුමනි, ලංකාවට සමාගමක් විසින් කන්ටේනර් 18ක් අරගෙන එනවා. ක්‍රිෂාන්තමම් කියන මල් වර්ගය, ක්‍රිෂාන්තමම් කියන මේ මල් වර්ගය කන්ටේනර් 18ක් අරගෙන එනකොට මේක සාමාන්‍යයෙන් මේකේ ප්ලාන්ට් ක්වොරන්ටයින් වලින් ගිහිල්ලා ඇස් වලින් බලලා මේක චෙක් කරනවා. මේක ගිහිල්ලා චෙක් කරලා ඒ චෙක් කරන නිලධාරියා මිනිට් එකක් දානවා මේකේ ඇස්වලට පේන කෘමීන් ඉන්නවා, ඒ වගේම රස්ට් එකක්, ඒ වගේම නිකන් පුස් වගේ බැඳිලා තියෙනවා කියලා මේ මල්වල සහ පත්‍රවල මිනිට් එකක් දාලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි මේකේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය විසින් වාචිකව කියනවා කමක් නැහැ, කන්ටේනර් 6ක් තියාගෙන කන්ටේනර් 2යි 3යි 4යි 5යි 7යි 9යි තියාගෙන ඉතුරු කන්ටේනර් 12ම යවන්න කියලා උපදෙස් දෙනවා.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා.
1: ඊට පස්සේ කරු නියෝජ්‍ය කතානායකතුමනි, අර තියාගත්ත සාම්පල් කන්ටේනර් 6 සාම්පල් ටික යවනවා නැෂනල් ප්ලාන්ට් ක්වොරන්ටයින් සර්විස් එකට. මේ ක්වොරන්ටයින් සර්විස් එකට ගිහිල්ලා ඒගොල්ලෝ සාම්පල් චෙක් කරාම ඒ රිසල්ට් එක එනවා මේකේ සුදු මැස්සන්, මේ වයිට් ෆ්ලයි ඉන්නවා කියලා මේ ලැබ් එකට ගෙනිච්චම ඒක කියනවා. මේක මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි කියන්නේ? මේකේ කියනවා මේ මල් වල තියෙන මේ පැතගන් එක, එහෙම නැත්නම් මේ පැතගන් එක මේ ඉක්මනට මේක කඩිනමින් වගාවන් විනාශ කරන්න පුළුවන්. මේකේ පුස් වර්ගයක් තියෙනවා, මේකේ මැස්ස වර්ගයක් ඉන්නවා, මේ වයිට් ෆ්ලයිස් ලගින මේක ඉක්මනට පතුරවන්න පුළුවන්. ඒක හින්දා මේක විනාශ කරන්න කියලා මේකේ උපදෙස් දෙනකොට ගරු නියෝජ්‍ය නායකතුමනි, කන්ටේනර් 18න් 12ක් එළියට යවලත් ඉවරයි.
0: බාල ගල්නගුරු අණෑණී කිරීමේ හේතුවෙන් මතු ඇති පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභ්‍යාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විසින් ඒ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, NSO සමාගම, මහජන උපේක්ෂා කොමිසමතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ බාල ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 20කට අධික පාඩුවක් සිදුව ඇති බවට මහජන උපකිතා කොමිසම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බවයි. එම පාඩුව ආකාර දෙකකින් පියවා ගැනීමට රජය උත්සාහ කරන බව පෙන්වා දුන් පෙත්සම් කරු විදුලි බිලිය හෙල් දැමීම හරහාත් ජනතා මත බදු පැටවීම හරහාත් එම පාඩුව පියවා ගැනීමට උත්සාහ කරන බවත් කියා සිටියා. ඒ අනුව මෙම පාඩුව පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීම සහ මහජනතා මත බදු පැටවීම වළක්වන ආඥාවක් වග උතරකරුවන් වෙත නිකුත් කරන ලෙස පෙත්සම් කරු අධිකරණ නීලා තිබෙනවා. ඊට අමතරව 21 මැයි මාස 9 වනදා විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු ඉල්ලා තිබෙනවා. එමෙන්ම මෙම බාල ගල්ලංගුරු ආනයනය කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව ඊට වගකීතු දේශපාලන අධිකාරිය රජ නිලධාරීන් සහ එම ගල්ලංගුරු ආනයනය කළ සමාගමේ නායකර ගැනීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම් කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2026 මැයි මාස 18 වෙනිදා දක්වා එකතු කර ඇති සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියනයකට අධික බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද විධිමත් බදු පරිපාලන ක්‍රියාවලිය සහ මෑතකදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ මෙම වාර්තාගත ආදායම් උපයා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වසරේ මුල් මාස 5ට ආසන්න කාල සීමාවක් තුළ මෙවැනි ඉහළ බදු ආදායමක් සම්පූර්ණ කිරීම මෙරට රාජ්‍ය මූල් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 15 දැරියක් සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළු මමුණුගම් මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්කමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළු මමුණුගම් මහතා පැවසුවේ තමන් සිදු කළ ප්‍රකාශයක් විකෘති කොට සමාජ මාධ්‍ය හරහා හුවමාරුවෙමින් පවතින බවයි. ඒ අනුවෙන් ප්‍රකාශය තුළින් එම දැරියට හෝ එම දැරියගේ කිසියම් හිතවතෙක්ට හෝ වෙනම් කිසියම් අයකුට සිත් රිදවීමක් ඇති වූවා නම් ඒ සම්බන්ධයෙන් සමාවිල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිළු මමුණුගම් මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
2: ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා ඒ දරුවා ගණිකාවක්

0: ඔය කියල තමයි සමාජ මාධ්‍ය අපි දැක දිගින් දිගටම ගහන්න. නිසා ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරි හිතනවා නම් ඒ සිද්ධි වුණේ හැමයි කියලා. එහෙම නෙමෙයි ඒ සිද්ධි වුණේ. විශේෂයෙන්ම මට ආරංචි වෙච්ච විදිහට මේ සිද්ධිය ආරම්භ වෙන්නේ නිට්ටඹුවේ. නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි කාන්තාවන් අලෙවි කරන ස්ථානයක් පොලිසියෙන් වටලලා ඒ ස්ථානයේ හිටපු ඒ කාන්තාවන් හෝ කාන්තාවක් දීපු ප්‍රකාශයක් මත තමයි ඔය සිද්ධිය මේ දක්වා ගියයි කියන එක තමයි මගේ අවබෝධය තියෙන්නේ. ඒ නිසා මම ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ දරුවා ගැන එහෙම කියන්න බැරි බවත් මම දන්නවා. අපි එහෙම කියන්නෙත් නැහැ. නමුත් ඒ ප්‍රකාශය තුලින් ඒ දරුවාට හෝ ඒ දරුවාගේ කාට හරි හෝ මේ කියන සමාජයේ කාට හෝ සිතිරිදීමක් ඇති වී තිබෙනවා නම් වැරදි අවබෝධයක් නිසා හෝ ඒ පිළිබඳව මම කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ පිළිබඳව සමාවිල්ලා සිටිනවා.
1: දේශපාලඥයන්ගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයකින් පසුවන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මීගමුව පිටිපණ මහාවිද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ දේව මෙහෙයකට එක් වෙමින්.
2: දේශපාලකයන්ගේ ලෝකේ තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්. අද එකක් කියනවා, ඒකට ප්‍රතිවිරුද්ධ දෙයක් හෙට ඒගොල්ලෝ කරනවා. දැන් උදාහරණයක්, එක්තරා පසුගිය රජයක සිටපු ඇමති කෙනෙක් දැන් කෑ ගහනවා ජනාධිපතිතුමා උසාවියට, උසාවියේ තීන්දුව එයා ප්‍රකාශ කරන්න පටන් අරන් උසාවියට පරිභව කරනවා. ඒ ඇමතිතුමා හිටපු ආණ්ඩුවෙන් එදා හිටපු අපේ අග්‍ර විනිශ්චයකාරතුමියව බලහත්කාරයෙන් නිරබල දැම්ම තර්මගේ තනතුරෙන් බොරු චෝදනාවක් එල්ල කරනවා. ඒ වෙලාවේදී ඒ මහත්මයා ඡන්දේ දුන්නා ඒකට. දැන් කියනවා මේකට අත ගහනවා කියලා. ඉතින් මේ දෙබිඩි ප්‍රතිපත්ති ඉස්සර කාලයක කාලයක් තිබුණා. ඔය පාර්ලිමේන්තුවේ එක පැත්තක අය කිව්වා අනිත් පැත්තේ දිහා බැලලා හොරු හොරු හොරු කියලා. ඒ පැත්තේ අය හැරිලා කිව්වා ඔයාලා හොරු හොරු හොරු කියලා. ඒතර ඔක්කොමල්ලා හොරු. ඒගොල්ලොම කියා ගන්නවා ඒගොල්ලෝ හොරුයි කියලා. පූජක පැවිදි උතුමන්ලාට ගුරුපත් වීම දෙනවා කියලා අපිට පොරොන්දු දීදි අපිව රැවැට්ටුවා. මට මතකයි මඩු දේවස්ථානයේදී එක්තරා පස්සේ ජනාධිපති කෙනෙක් වුණ කෙනෙක් මගේ මූණටම කිව්වා මාස එකමාරකින් මේ ගුරුපත් වීම දෙනවා කියලා. ඒ මාස එකමාර අද වෙනකන් ඇවිල්ලා නැහැ. ඒ මහත්මයා රටේ ජනාධිපතිත් වුණා ඊට පස්සේ. මොකුත් නැහැ. කොම බොරු කතා. දේශපාලන ලෝකය ගැන අපිට ඉතාමත්ම තිත්ත වෙලා තියෙනවා.
1: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කර ඇති ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් රඳවා ගැනීමේ බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආච්චාමක් නිකුත් කරන ලෙසේ ඉල්ලා ගොනුකල පෙත් සම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අභියාචනාධිකරණයේ කල් තැබුවා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජිත් සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ තීන්දුව අද අභියාචනාධිකරණයේ සභාපති වෙනසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ වෙනසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් වෙනසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව සූදානම් නොමැති බැවින් ඒ ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවයි. පෙත්සම් කරුවන් කියා සිටින්නේ තමන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයන් නොවන බවයි. එසේ තිබේදී තමන්ගේ ආයතනයේ ස්ථිර සේවකයන් ලෙස සලකා රඳවා ගැනීමේ බදු අයකිරීමට දේශීය ආදායම් කොමසාරි ජෙනරාල්වරයා ගෙන් තිබෙන තීරණය නීතියට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ක්‍රිකට් පරිපාලනය සඳහා නම් ව්‍යවස්ථාවක් ගෙන එන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට කමින් ඔහු කියා සිටියේ ඒ සඳහා මහජනතාවගේද දහස් ලබා ගන්නා පවයි.
3: අපි මූලිකව කරන්න යන්නේ ව්‍යවස්ථාව වෙනස් කරන එක කරන්න. එතකොට ඒ ව්‍යවස්ථාව වෙනස් කරන එක අපි ආරම්භ කරලා තියෙන්නේ මොකද අපි මහජන අදහස්. මොකද ක්‍රිකට් අයිති කොමිටියකටවත් කොටසකටවත් නෙමෙයි, මේකේ කොටස්කරුව ඇවිල්ලා රටේ ඉන්න මහජනතාව. ඉතින් ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. අමතරව විශේෂයෙන්ම ක්‍රිකට් පිළිබඳව ඉන්න අය, එක එක පාර්ශ්ව ඉන්නවා ක්‍රිකට් පිළිබඳව සෙල්ලම් කරන අය ඉන්නවා, දිස්ත්‍රික්ක මට්ටමෙන්, පළාත් මට්ටමෙන් ඉන්නවා, ක්ලබ්ස් මට්ටමෙන් ඉන්නවා. එතකොට පාසල් ක්‍රීඩාව තියෙනවා, කාන්තා ක්‍රිකට් තියෙනවා, ජාත්‍යන්තර ක්‍රිකට් තියෙනවා, අම්පයර්ස්ලා ඉන්නවා, කෝචර්ස්ලා ඉන්නවා, ට්‍රේනර්ස්ලා ඉන්නවා. මේ ඕකමලට පාර්ශව කරුවන් සියලු දෙනාට පුළුවන් ඒ අයගේ අදහස් උත් ප්‍රකාශ කරන්න. අපි ඒ අදහස් සලකලා බලන කොමිටුවක් පත් කරලා තියෙනවා ව්‍යවස්ථාව දිහා බලන්න. ඒකේ බලලා අපි ව්‍යවස්ථාවක් එක සාකච්ඡා කරලා බලලා ඇතුළු කරලා ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවට ඊට පස්සේ තමයි ඉදිරිපත් කරන්න යන්නේ. ඊට පස්සේ තියෙන පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය හරහා තමයි ඒක ගේන්න.

0: Net News. Net News Timava. Milaga Net News hita udayasana 6:45. Etek navatam torotoro sandaha Net News Hotel ke apage webadaviyata pivisenna. Subaratriyak.
1: Net News. Ubavenuen divihimien. Net News. Ubaveta genave.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 7872.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: එක එක දේවල් වලට සෙට් වෙලා ඉන්න අයට හැමතිස්සෙම සෙට් කනෙක්ෂන් එකක් ගෙනයි මේ. ස්පීඩ්, බජට්, යූසේජ්, ලයිෆ්ස්ටයිල් ඔක්කොටම සෙට් SLT Mobitel Home 4G connection. හැමතිස්සෙම සෙට්.
8: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්ත. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112 863 363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
11: තිලෝ තිලක සම්බුදු තෙමගුල සැතැහෙයින් සමරන්නට
10: නේත්‍රාලෝක වෙසක්
11: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පිම්බිමේදී
10: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට.
11: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
10: සවස 5:00 ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලංකුලමේ ගුණරතන හිමි.
11: රාත්‍රී 7:00 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
10: රාත්‍රී 10:00 සිට පසුදා 5:00 වනතුරු ලෞතුරු අරණ සනරාමර රාත්‍රිය.
11: පොහොය දිනට පසුදා රාත්‍රී 7:00 සිට පූජනීය කුට්ටිකුලමේ පේමානංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
10: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777-66-76-66 අංකය අමතන්න.
11: පිළිවෙත් පුරන්න, දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු. අපි ආයෙත් කෝරගල යමු.
12: බැති බරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
13: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.

ඇවිත් මලකුළු ගංගාව දිගේ පා වෙලා ඇවිත් ලස්සනම ලස්සන කවි ලියලියා ඔත ඔත 0711 95 95 95 අංකයට එවැනි ලස්සන කවි කාරියක් හිටියා. ඇය කළුද සුදුද අඩුම තරමේ නමවත් හරියට දන්නේ නැතුවයි ඇයට කතා කරන්න හිතුවේ මං. වලාකුළු ආදරවන්ති, අද වැහි වලාකුළක් දිගේද පාවෙලා ආවේ කියලා තව ටිකකින් මං ඇයගෙන් අහනවා. එතකල් ඔබ මේ ගීතය අහන්න.

0: එකමත් එක කතා කියලා ජීවිතේ මොන තරම් දවස් ගෙවිලා ඇතිද? එකමත් එක දවසක් කියලා මොන තරම් කතා පටන් අරගෙන ඇතිද? අන්න හැම එකමත් එක දවසක මන්දාරම් රාත්‍රියට වලාකුලෙන් බහපු ආදරවන්තයක් කවි ලියන්න පටන් ගන්නවා. මං අර ගීතයේදි කිව්වා වගේ ඇය උසද මිටිද කලද සුදුද මං කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. විවාහකද අවිවාහකද ඇයව කියවුව විතරයි. ඊට පස්සේ මට හිතුණා ඒ කවිකාරිට පුංචි ආරාධනා පත්‍රයක් ලියන්න. ඊට පස්සේ මං ඇගේ දුරකථන අංකයට කතා කළා. ඉතින් කියන්නකෝ එදා පුදුම වුණාද කියලා.
1: එදා පුදුම වුණාද කියන්නේ මං කොහොම හරි අම්මත් එක්ක කුස්සියේ හිටියේ. මං සාමාන්‍යයෙන් අක්කට ලියනකොට මට හිතෙන තත්පරයට තමයි මම ලියන්නේ. අක්කා මාතෘකාව දැම්මහම මට දැන් හත විතර වෙනකොට ඉක්මනට ලියා ගන්න බැරි අක්කට මාව මිස් වෙයි කියලා හිතලා මම කරන්නේ මේ කලින් පෝස්ට් එක බලන FB එකේ බලලා මම ලියන්න පටන් ගන්නසේ. එදා කොහොම හරි ලියලා මට හිතා ගන්න බැරි වුණා කන්ටැක්ට් නම්බර් එක එවන්න කිව්වහම. සෙ මම දුවලගින් කෑ ගහලා අම්මට කිව්වා අම්මා නම්බර් එක එවන්න කිව්වා මොකද කරන්නසේ අක්ක ගත්තා. ඊට පස්සේ මං හිතන්නේ මං වචන පටල කතා කරන්න ඇත්තේ. එදා තිබ්බ සතුටට කෑ ගහගෙන ගියා අම්මා ගාවට ගිහලා බදාගෙන. මං කිව්වා අම්මා තරංග අක්කමට කතා කරන්න එන්න කියලා. ඉතින් අම්මා හෙව ඇත්තටම කතා කරාද කියලා. සාමාන්‍යයෙන් හිතන්නේ නැහැ නේ මම කතා කරයි කියලා. ඊට පස්සේ මං කිව්වා අම්මේ ඇත්තටම කතා කරා. මං මේ එක්ක මං හීනයක්ද දකින්නේ කියලා හිතුණා. ඉතින් කතා කරා. මෙතෙන්ට ආවද?
0: ධන්නවද වස්තුවේ මටත් එහෙම හිතිච්ච දවස් ජීවිතේ තිබිලා තියෙන. අනේ මේක හීනයක්ද කියලා. අපි හැමෝම ජීවිත පටන් ගන්න තැනක ඒ හැමතුම හීනයක්ද, ඒ කෙනා හමුවීම හීනයක්ද කියලා හිතන තැන් තියෙනවා. ඒවා පහු කරගෙනයි අපි ජීවිත කතා පොතේ ඉතිරි දේවල් ලියන්නේ. ඉතින් එහෙනම් මේ හැන්දෑවත් එක දවසක් හැන්දෑවක කියලා කියන්න පුළුවන්. කවියක ලියන්න පුළුවන් හැන්දෑවක් වෙයි.
1: කවියක අනිවාර්යෙන් මම මේ හැන්දෑව ගැන ලියනවා. අදටත් මං දැනුත් හිතන්නේ මේක හීනයක්ද කියලා හිතුණා. මං ආවේ අද ට්‍රේන් එකේ. එනකොට මං අම්මට කිව්වා අම්මා අපි ඇත්තටම යනවා නේද කියලා. ඒක ඇත්තටම මට නම් හීනයක්. මොකද මං කවි ලියන්න ගත්තේ මේ ලංකදී ඉඳන් අක්කට. මං මේ අපේ අම්මා අසනීප වෙලා හිටියා ටික කාලයක්. ඉඳන් මං තමයි ගෙදර වැඩ ටික කරන්න පටන් ගත්තා. මට ගෙදර කුසියේ උයන්න තනිකමට අක්කගේ ප්‍රෝග්‍රෑම් එක තමයි දාගත්තේ. ඊට පස්සේ දවසක් පෝස්ට් එකක් අක්කා කියවනකොට අම්මා කිව්වා ඔයත් ලියනවද කියලා හෙව්වා. මං කිව්වා බෑ කියලා. ඊට පස්සේ මම හොරෙන් අම්මලාට හොරෙන් මං ඔයාට මුලින්ම ලිව්වා. අක්කට මතකද නැද්ද දන්නේ නැහැ. මං හොරෙන් මුලින්ම ලිව්වා එකක්. මට ලැජ්ජ හිතුණා අම්මට පෙන්නන්න. ඊට පස්සේ ටික ටික අක්කා මට රියැක්ට් එකක් දානකොට මං අම්මට කිව්වා මම මෙහෙම ලියනවා. ඊට පස්සේ මං කිව්වා තාත්තට කියන්න එපා ලැජ්ජයි මට. ඔයයි මායි අහමු කියලා. මෙයා කිව්වා තාත්තට අම්මා තාත්තට කියලා. ඊට පස්සේ එහෙමම දැන් හැමදාම මගේ කවිය යනකොට ගෙදර වැඩ ඔක්කොම අතහැරලා දාලා ඔක්කොම රේඩික ගාවට එන. ඔයාගේකද යන්නේ කියලා අහන මං කෝගල තවත් සද්ද වැඩි කරන. අපේ අම්මා වටේ පිටේ හැමෝටමත් කියනවා මෙයා ලියනවා මෙන්න මෙහෙම කතා කරා. මට ඒ සතුට ඇති. මගේ අම්මට තාත්තට මං ඒ සතුට දුන්න. මගේ දුව නේද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා තියෙන්නේ කියන සතුට දෙන්න හම්මුණේ ගැන මට ලොකු දෙයක්.
0: අම්මා කෝඩුකාර දඟකාර තර තෝංචයක් නැතුව කියවන්න පුළුවන් කවියක්. දැන් ඉතින් අපි ඒ කවිය කියවන අතර සින්දු තහමු.

0: ලියපු කවි ටිකක් ගෙන්න ගත්ත කතා කරන්න දෙයක් නැති වුණත් කවි ගැන කතා කරමු කියලා. මං කල්පනා කරේ මට මොකුත් කතා කරන්න නැතිවෙයිද කියලා.
1: කතා කරන්න වැඩි තුනක්
0: කතා කරන්න දෙයි ඕනි තරම් කතා කරන්න. දැන් කියන්නකෝ අතර මතක දවසක් තියෙනවද මන්දාරම් රාත්‍රියට ඉස්සර වෙලාම කවි ලියු?
1: ඔව් ඉස්සල්ලාම ලිව්. මං කලින් කිව්වාගේ හොරෙන් ලිව්වේ. මට මුලින්ම නිකන් අම්මට කියන්න ලැජ්ජ හිතුණා. ඊට පස්සේ මං කරපඩි ලිව්වා. ලිව්වෙත් දඩු බිඩි ගාල ඉස්සරහට ගිහිල්ලා මයි කාමරෙට ගිහ ලිව්වා. මගේ වෙනම පොතක් තියෙනවා. පොතක ලියලා පොඩක් හොයන්න බෑ.
0: කුරුටු කුරුටු
1: ලියලා ඊස්සේ මං ටයිප් කරා හිමිටසේ. කොහොම හරි අම්මා උයලා කුස්සියෙන් එළියට සාලෙට ගියා. මං ඊස්සේ අක්කට දාලා මැසේජ් එක කුස්සිය ඉඳන් ඇහුවා. ඊස්සේ අක්කා එක කිව්වා ඒක ඉවරයි මං ආලෙඩි කෝෆ් කළා. මොකද තුන්න දෙන්නේ. මුලින්ම වැඩේ ගිය ඉතර අම්මට හොරෙන් ගියේ.
0: හොඳට දැන් මොන නමින්ද මුලින්ම ලිව්වේ?
1: එක ඕනෙමද?
0: නෑ ඉතින් කමන්නෑ නිකන් නම කිව්වට කමන්නෑ.
1: මං මුලින්ම දැම මට නමක් තිබෙනේ. මගේ නම බැරිවල තම්මට ඇහුණත් ඔයාද කියලා අහන එක මට ලැජ්ජාවක් තිබ්බේ. ඒක බයකුත් නෙමෙයි. ඊට පස්සේ මං කරපු වැඩේ මේ ඒක පාර්ශ්වික ප්‍රේමවන්තයක් කියලා දැම්ම මුලින්ම. ඒක දාලා ඊට
0: පස්සේ එයා කොහොමද බලාකුළු අදුරවන්තිය
1: ඊට පස්සේ ඒ නම නිකන් හරි නෑ කියලා හිතුණා. මං ලියන කවිත් එක්ක ඊටසේ මං වලාකුළු වලට හරි කැමති කෙනෙක්. වලාකුළු
0: අහන්න මට ඉරිසියයි. කවුද බෙදාගන්න වලාකුළු? මහත් ආසයින වලාකුළු වලට.
1: අපි දෙන්නම ආසයි වලාකුළු. මම වලාකුළු වලට හරි ආස කෙනෙක්. මගේ ෆෝන් එක බැලුවත් වැඩිපුරම තියෙන වලාකුළු වල ෆොටෝ. කොයි වෙලේ තහස දිහා බෑන රටා මමන එහෙම කෙනෙක්. එතකොට මට මම වලාකුළු වලට කැමති නිසා මං ඒක දැම්මා. අතන ආය ප්‍රේමවන්තයක් කියන කෙනා සංකීර්ණ වැඩි කියලා හිතුණා. සරලයි ආදරවන්තිය කිය වලාකුළු ආදරවන්තිය විදිහට වෙනස් වුණා.
0: පිස්සුද මන්දා? එක තරුවක් මතෙ මෙච්චර නැහෙන්නේ. අහසේ තව තරු තියෙද්දි අන්න ඒ පාර අහසින් බිමට පැන්න. කවුරුත් දන්න නැතුව ඇති ඒ ආදරය හින්දම ට්‍රැක පැනපු තරුවක් කියලා. දැන් අම්මා අහගෙන නේ ඉන්නේ.
1: අම්මා නංගි තාත්තා ඔක්කොම
0: අහගෙන ඉන්නේ.
1: යාළු විතරනේ මං අඳුරන ඔක්කොම අහගෙන ඉන්නේ.
0: එතකොට මේ ට්‍රැක පැනපු තරුව කවුද?
1: වෙලාවකට අපි හැමෝම ට්‍රැක පැනපු තරුවක් මං හිතන විදිහට. ඒක
0: මම නම් අනිවාර්යෙන්.
1: මමත් කොහොමත් ට්‍රැක පැනපු තරුවක්. අපි ගෙදරයි කියන විදිහට හොඳටම ට්‍රැක පැනපු තරුවක්. මං හිතන්නේ හැම ආදරයක් ඇතුළේ ඒක මම මේ වෙන් කරන්නේ නැහැ. හැම ආදරයක් අම්මා දුව හස්බන්ඩ් ඇන් වයිෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් හැම ආදරයක් ඇතුළෙම එක මොහොතක මං හිතන් ට්‍රැක පැනපු තරුවක් ඔයි වෙලේ හරි කවුරු හරි ට්‍රැක පැනපු තරුවක් වෙනවම තමයි.
0: කොච්චර ලස්සනට හිතන අනාගත පරපුරක්ද තියෙන්නේ මේ අපේ රටට. ගම කොහෙද?
1: මං පොළොන්නරුවේ.
0: පොළොන්නරුවේ ඉඳන් කොළඹ රාත්‍රිය වෙනුවෙන් මන්දාරම් රාත්‍රිය වෙනුවෙන් කොහොමද ආවේ?
1: මං ආවේ ට්‍රේන් එකේ. පාන්දර ට්‍රේන් එකේ මං ආවා.
0: පාන්දර කීයේ ට්‍රේන් එකේද?
1: පාන්දර 3:40. ඒක පොඩ්ඩක් වෙලා ගිහිල්ලා 4 විතර වුණා. මං මේකට
0: කොච්චරක තරහ වුණාද පරක්කු නැහැ.
1: ඔව් පොඩ්ඩක් විතර තරහ වුණා. ඊට පස්සේ ඒත් කමන්නේ මං කොහොම හරි එනවා කියලා දන්නවා. මං මේ පාන්දර එකේ ඉඳලා හැරගෙන ඉන්නේ.
0: ඊයේ නින්ද කියාද?
1: මං හිතුවේ නින්ද යන්නේ නැති වෙයි කියලා. මං කොහොම හරි ඉන්නේ නැති 11:12 විතර නංගල් පැය තමයි නින්ද ගිහින් තියෙන්නේ. ඒත් පස්සේ දින අපරාදේ පැය නින්ද ගියේ කියලා.
0: දෙයනේ. හරි. දැන් අනිත් අය කල්පනා කරනවා මේ ලස්සන සුන්දර කටහඬ මේ තොර තෝංචියක් නැතිව කියවන මේ ගති ලක්ෂණ එක්ක ඇයට වයස කීයක් විතර ඇතිද කියලා ඔබ හිතන්නේ? ඇයට මේ ලස්සන කටහඬත් එක්ක හරිම පුංචි වයසක කෙනෙක් කියලාද? ඇත්තටම ඇයට අවුරුදු මේ වෙනකොට 45යි.
1: එච්චර පේනවා
0: නෑ. උසස් පෙළ හදාරණ සුන්දර යුවතියක් අය. කොහෙද පාසල?
1: මං පොළොන්නරුව රාජකීය මධ්‍යම විද්‍යාලයේ.
0: කවියක් බිහි කළ පාසලක්. එන්නකෝ මේ ලස්සන ඉන්දිසින්ද අහලා ඉන්න.

0: rắm rẻ, anh ta rắm rẻ.
1: ಸದಾತನಕ ವಿಶ್ವಾಸ್ಯ, ಸದಾ ಹರಿತ ಬಿಸಿ ತುಂಬುವ ಸ್ರಾಕ್, ಸದಾ ನೊಸರಣ ಶಕ್ತಿಯ, ಸದಾ ಆಕರ್ಷಣೀಯ ಪ್ರತಿಲಾಭ, ಸದಾತನಕ ವಿಶ್ವಾಸ್ಯ ಸಮಕಿನ್ ಸದಾ ಹರಿತ ಪ್ಲಾಂಟೇಶನ್ಸ್ ಲಿಮಿಟೆಡ್ ಅಪಿ ಸದಾಭಿಮಾನೀಯ ಬಿಸಿ ತುಂಗನವಾಸವ ಮೆಸೇ ಸಮರಮು.
2: ඉතුරුම් ගිනුමකට 100% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: හිමව් අරණ ගුරු අමරදේව ගීතාවලිය.
4: සංක දිනය. සාශිකා නිසංසලා. සුනීර සුමංගා. නුවන්තිකා සේනාරත්න. අමීෂ මිනුවල්.
3: ජූනි 13 සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී. ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
4: Tickets mytickets.lk within. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
5: හොඳම දේ අඩුම විලට තිප ව්‍යාප්ත ශක ජලයක් සමගින් අසකල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
6: මියුසික් 3 2 1 let's go
7: Friday fun day කර

0: with Taranga. Mandaram re, mandaram re.
1: මට හිතනවා මේ ලෝකේ මේ වෙලාව වැඩියෙන්ම සතුටින් ඉන්න ගෑනු ළමයි ඉන්නේ මගේ වම්මත පැත්තේ කියලා. ඇගේ සතුටට දිලිසෙන ඇස්, ඒ වගේම සතුටට දිලිසෙන කටහඬ අපි හැමෝම එකතු වෙලා විඳිනවා මං හිතන්නේ. ඉන්දික සඳ ලංකාවේ ඉඳලා මැසේජ් එකක් දීලා තියෙනවා. ස්තුතියි මේ ලස්සන වලාකුළු තැඹිලි පාට වෙන හැන්දෑවේ කවුලව විවර කරමින් වලාකුළු කතා අහන්න සූදානම් වෙනවා කියලා. ඊට පස්සේ හැලිය ගොඩින් චූටි මැසේජ් එකක් දීලා තියෙනවා. මං ඇගේ මැසේජ් එක කියවන්නම්කො. තරංග ඇත්තටම අවාරය ආපු එයාට මෙච්චර ආදරයක් කොහේ තිබුණද කියලා මටත් හිතාගන්න බෑ. එයා ගියා දැනට මාස 3කට කලින් ආදරය වෙනකොටවත් එයාගේ කටහඬටවත් එයාගේ කටහඬවත් මට අහන්න බැරි තරම් ඈතට කාට කියන්නද. තනියම ඔයා වහගෙන ඇස් වලින් කඳුළු ගලමින් මම ඉන්නවා. මටත් හිතාගන්න බෑ කොහොමද මගේ හිත හදාගන්නේ කියලා. මේ හැලිය ගොඩ ඉන්න මිත්‍රියට කියන්නකො මොනවා හරි හිත හැදෙන්න.
2: මං හිතන දේ, මං හිතන්නේ ආදරය කියන දේ දුරින් ඉඳලා විඳිනකොට හරි ලස්සන ඇති. මම එහෙම දුරින් ඉඳලා ආදරයක් ලොකුවට විඳලා නැහැ. ඔක්කොම මගේ අම්මා තාත්තායි සර්කල් එක ඇතුලේ මං ආදරේ විඳිනවා. හැබැයි දුරින් තියෙන ආදරේ හරි ලස්සනයි. මං හිතන පොඩි මොකද්ද කියන්නේ, පොඩි ඔයාලට හිතන දෙයක් තියන්න. දුරින් කරින්දන් කරන ආදරේ හරි ලස්සනයි. මොකද අපි අර හම්බෙන් දැක්ක කෙනෙකුට, අපි අර කියන්නේ රැන්ඩම් දැක්කපු කෙනෙකුට අපි ආදරය කරනවා කියලා සාමාන්‍යයෙන් අක්කටත් ඇති, මටත් ඇති, මෙතනින් අයියටත් ඇති. සාමාන්‍යයෙන් අපි අහම්බෙන් දකින කෙනෙක් ඉන්නේ එක පාරයි දකින්නේ. හැබැයි අනේ මං කැමති, මං ආදරේ කියන එහෙම දෙයක් දැනෙනවා. අර දුරින් ඉඳන් කරන ඒක කවුද කියලා දන්නෙත් නැහැ. මෙයා මොනවද කරන්නේ, සුදුද කළුද, අක්කාරයට මං ගැන දන්නවා. සුදුද කළුද කියලා දන්නේ, කටහඬක් දන්නේ, ඉන්නේ කොහෙද දන්නේ, එයා මෙයාට මොකක් සම්බන්ධයක් තියෙනවද කියනවත් දන්නේ. හැබැයි අපි ආදරේ කරන ඒක අපි පැත්තේ, ඒක හරි බරයි. ඒ ආදරේ අර කියනවනේ අයිතියද ප්‍රේමයද බර කියලා ඇහුවාම ඒක පාර්ශ්වික ආදරය තමයි බරම කියලා තියෙනවා. මම දැකපු දෙයක් ඒක ඇත්ත. සාමාන්‍යයෙන් අපි හැමෝටම තියෙන ඒක පාර්ශ්වික ආදරයක්. මං හිතන විදිහට හැමෝටම තියෙනවා. අපි ඕනා සමහරක් වෙලාවට මගේ අම්මා තාත්තට උනත් ඇති ඒක. මනුස්ස ස්වභාවය, හැමෝටම ඒක පාර්ශ්වික ආදරයක් තියෙනවා. එතකොට ඒක පාර්ශ්වික ආදරය හරි බරයි. ඔය ඔතනක් තියෙන හැම එකක්නේ හරි. ඒක මම හේතු වෙයි කියලා කියන්නේ නැහැ. එතෙන්ට පොඩි තිතක් තියන්න. ඒක පාර්ශ්වික ආදරේ හරි බරයි. ඒක අපි කාටවත් කියන්නත් බෑනේ. හිත ඇතුලේ හංගගෙන ඉන්න ඒ ආදරේ සම්මානේ. මේ අප්පම මෙයාට කැමති, එහෙම කියන්න බෑනේ. අපිට ඒක පාර්ශ්වික ආදරේ කියන්න බෑනේ නේද. හොරින් සමහරට යාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඇති. ඒක අපි අපේ හිතේ තියෙන දේ ආදරේ. ඉතින් සමහරක් වෙලාවට ඒවා ඇත්ත වෙනවා. සමහරක් වෙලාවට ඒක පාර්ශ්වික ආදරේ නැති වෙලාම යනවා. ඇත්ත ආදරයක් වෙනවා. ඉතින් කමන්නේ දුරින්නම් ආදරේ කරන්න. ආදරේ කරන කෙනා නවත්තන්න එපා. කවදා හරි ඊට වඩා හොඳ කෙනෙක් හම්බුණා. අපි මං අපරාධි කියන තැනක් තියෙනවා. ඒත් ඒක පරිශික ආදරේ නම් කවදාවත් නැති කරගන්න එපා. දොරින්න හරි ලස්සනට ආදරේ කරන්න.
1: කොච්චර මිහිරිද මේ ගෑනු ළමයා. මං එයාව මේ ගෙන්නන්න හිතුව එක කොච්චර හොඳයිද.

0: සුබ මන්දාරම් රැයක් අක්කා. අද බලාකුලක් එක කතා කරන ආදරණීය දවස. ඇත්තටම එයාගේ කවි කියවනකොට අපි දන්නවා මේනම් බලාකුලෝ ආදරවන්ති කියලා. අම්මෝ මමත් එහෙම තමයි. හොරෙන් ටික් ටික් ටික් ටික් ටික්. ඒක පාර්ශ්වීය ආදරේ. එහෙම කියන්නේ පබෝ. ඒ කතා අහගෙන ඉන්නකොට හිත හැදෙනවලු. ඔන්න ඔයා කමක් නැහැ දුරින් ඉඳන් ආදරය කරන්න, ආදරේ නතර කරන්න එපා කියලා කිව්වනේ. ඒකටන්න යාගේ හිත හැදුණා කියලා කියනවා. මේ යාළුවෝ ලිස්ට් එකක් ඉන්නානේ බලමු. තරංගියෝ හරිම ලස්සන අදහස් තියෙන පුංචි සමනලියක්. ඔය දක්ෂතාවය තව තවත් වැඩි දියුණු කරගන්න ඔයාට සුබ පතනවා කියලා කුරුණ ඇඟලින් ඔන්න උදේශිකා කියනවා. හොඳේ ආදරණීය තරංග, සුබ මන්දාරම් රැයක් වේවා. ඇත්තටම සතුටුයි ඔයා අද කළේ මම කලින් අදහස් කළ දෙයක්. අපි අය නිතර අහගෙන හිටියා බලාකුළු ආදරවන්ති විදිහට. ඒ ඔයා නිසා අහන අපි වෙනුවෙන් ගත්ත ලස්සන තීරණේ ගොඩාක් අගය කරනවලු. හාද ස්තුති කියන්න.
1: ඒක තැන්ක්යූ කියලා ඉවර කරන්න බැරි දෙයක්. ඒක මගේ හිත පිරීලා තියෙන්නේ.
0: මේ දෙයියෝ මේ අසන්නන්ට
1: හැමෝටම මගේ හිත පිරීලා තියෙන්නේ. මට කවදාවත් මෙහෙම දෙයක්
0: මට සින්දු කියන්න පුළුවන්?
1: සින්දු නම් කියන්න බෑ.
0: හරි හරි. දැන් මට කියන්න, දැන් ඔන්න ආවනේ කෝච්චිය පාන්දර 3:45. හතරටනේ කෝච්චිය පිටත් උනේ.
1: ඔව් හතරට.
0: හරි. ඊට පස්සේ
1: දිගටම ආවා. ඉතුරු ටික අපි කැලණිය හරි එනකොට මං හිතපුවත් නැති දෙයක්, කෙනෙක් කෝච්චියට බෙල්ල තිබ්බා. ඒක මං දන්නේ කෝච්චිය නැවතුණා එක පාට. නැවතිලා ඊටසේ තාත්තා ගිහින් අර එළියට මේව කරලා බැලුවා යකවෙයි කියලා. ඊටසේ එක්කෙනෙක් කෝච්චියට බෙල්ල තියලා කිව්වා. මට ඒක හැමලා අනේ මම මේ සුබ ගමනක් ආවේ ඇයි මෙහෙම උනේ කියලා හිතුණා. ඒක මං හිතන්නේ ෂණික ගත්ත තීරණයක්. ඒක මං අපේ අම්මා බැලුවා කිව්වා, කකුල් දෙක විතර තිබ්බා කිව්වා දැක්කා. මම බලන්න ගියේ නෑ. ඒක අනේ මන්ද මගේ අද ලස්සන ගමනට ඒක මොකද්ද මොකක් හරි දෙයක්. ඒක මට හැම වෙලේම මතක්
0: වෙනවා. එහෙනම් අපි පුංචි දෙයක් කියමුද?
1: මොකක්ද?
0: දැන් ඔයාගේ ලස්සන ගමන එවනට ඔයා ආවනේ. එතන තිබුණේ බාධකයක්නේ.
1: ඔව්.
0: ජීවිතේ කියන්නේ බාධක ගොඩක්. හැබැයි ඉස්සරහට ගලාගෙන ආවහම ලස්සන තැන් හම්බ වෙනවා. එයාට ඒ වෙලාව ඉවස ගන්න, උදව් කරන්න, කතා කරන්න කවුරුම හරි හිටියනම් එහෙම වෙන එකක් නැහැනේ.
1: ඔව් මං අපේ අම්මටත් කිව්වා එහෙම.
0: මේ වගේ වෙලාවක එහෙම දරුණු තීරණයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ?
1: එච්චර දරුණු තීරණ ගන්න එපා. මොකද එයාගේ ජීවිතය ඉවර වෙලා එයාට එයාගේ සැනසීමක් නම් මං හිතන්නේ හම්බෙයි කියලා. හැබැයි එයා හිතන සැනසීම යට හම්බුණත් වටේ ඉන්න අයගේ, අපි දැන් එයාගේ කාත් කවුරුත් නොවුනත් අපිටත් මෙච්චර දුකක් දැනෙනවනේ. අනේ අයියා බෙල්ල තිබ්බේ කියන එක හිතනවනේ. මං අම්මට කිව්වා අනේ අම්මයාට කතා කරන්න කවුරු හිටන කෝල් එක හරි ඇවිල්ලා තිබ්බනම් අනේ අයි මෙහෙම තිබ්බේ කියලා මොකක් හරි එකක් කරලා එයා බේර ගන්න තිබ්බනි කියලා මං අනන්ත අම්මට කිව්වා. කවදාවත් එහෙම කරන්න එපා. මොකද තමන් ඒකින් සැනසෙයි. මං දන්නේ සැනසීමක් හම්බෙන්නේ නැද්ද කියන්නේ.
0: ඒ කියන්නේ තත්පරය ඇතුලේ තීරණයට යටත් වෙයි සැනසීමට වඩා.
1: ඒත් අර වටේ ඉන්න මිනිස්සු තව එයාට නොදනුවත්ම, අපි අර කලින් කතා කරා වගේ නොදනුවත්ම ආදරය කරපු හරි එයාව බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක්ට දැනෙන දුක. අනේ මෙයා නැති වුණා සමහරක් වෙලාවට හේතුව මං වෙන්න පුළුවන් කියන තැනක් තිබ්බොත් එතකොට ඒක දරා ගන්න බැරි වෙනේ. කවදාවත් එහෙම දරන තීරණයක් ගන්න එපා. මං හරි අකමැති දෙයක් ඒක.
0: ඔන්න බලන්න.

0: කලින් ගොඩක් වෙලා එක තැන ඉන්නත් වුණා.
1: ඇයි යන්නේ? මොකක්ද දුන්නේ?
0: දැන් නම් ගෙදර ගියොත් නම් බැනුන් අහන්නේ මේක කිව්වට කමන්න මම කියන්නම්.
1: හරි මම බේර ගන්නම් කියන්නකෝ.
0: මේ අපේ තාත්තා පුරවිද ඔෆිස් එකේ වැඩ කරන චින්කවල. එතකොට මේ එයා කිව්වා කොළඹ යනවනේ එක ගමනින්. එයාට අපහු කොළඹ එන්න ඕනේ. ගමනින් යගේ චෙක් එකක් තියෙනවා අරගෙන යා. මෙහෙම කිව්වට සේ එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා අපි තුන්දෙනාට මටයි අම්මට නංගිටයි ඉන්න කිව්වා. ඉක්මනට විනාඩි 5ක් යයි එන්නම් කිව්වා. දැන් ගියා ලොකු බෑගුත් අරගෙනනේ අපි තියෙන දුම් මාරු කරන්න. එහෙම ඊට පස්සේ මේ ඇඳුම් බෑගුත් තිබ්බා. දැන් ඉන්නවා ඉඳගෙන පුටුවල. හිටියා විනාඩි 5ක් හිටියා. ආවා ඇවිල්ලා මොනවද කියලා ගිහලා විනාඩි 5යි කියලා තාත්තා ගියා. ගිහිල්ලා ඔය විනාඩි 5 වරුනේ පැයකින්. දැන් මටත් අර ඇයි අපි පාන්දර ඉඳලා බඩ ගින්නේ සමන් ට්‍රේන් එකේ අර කන්න බැහැල්ලෙනකොට එහෙම වෙනකොට සිතින් බඩත් ගිනි දිනනවා එක එක අමාරු ගොඩාක්. නංගිටත් ඒ වගේ තමයි අම්මා කිව්වා ආයෙනම් එන්නේ නැහැ ඔයත් එක්ක. මම කිව්වා මමත් එන්න මගේ වැඩේට ආපුවා මොකද අනුන් අනිතයික වැඩ කරන්න කියලා. ඊට තාත්තද කරන්න උනා මං. ඉතින් හිණ වෙලා ආවනේ අපිත් ආවා.
1: තාත්තත් එක්ක රණ්ඩු නා තාත්තත් එක්ක දුවෙක් වෙන රණ්ඩු. කොච්චර කැටි කාලෙකින්ද කියලා හිතන්නේ ඒ වෙලාවෙත් තාත්තා හිනා වෙලා.
0: තාත්තා දැන් නම් හිනා වෙලා ඇති. ඒ දෙන සතුටෙන් දැන් මට අද මෙතෙන්ට ආපුවාම කිව්වා ඔයා නැත්තම් අපි අද මෙතෙන්ට එන්නේ නැහැ නේද කිව්වා. මම ඒ වෙලේ මුකුත් පෙන්න වෙනවට මට ඒක මාරු විදිහට දැනුණා. මොකද සාමාන්‍යයෙන් අපිට එන්න සාමාන්‍යයෙන් අපි හිතන්න තැනක් නෙමෙයි මෙතන එන්න පුළුවන් කියලා හිතන්න බෑනේ. එතකොට අනේ මං හින්දාව කියලා හිතනකොට මට ඒක සතුටක්ද දුකක්ද මන් දන්නේ. මගේ හිත පිරිලා ගියා එකේ. මම මුකුත් කිවෙන්න තුවාව
1: දන්නවද? ඔයාගේ හිත පිරිච්ච ඒ පිරිලා ඉතිරිලා පිට අරගෙන හැංගීම අපිටත් දැනෙන අපේ හිතුත් පිරිලා. සාමාන්‍යයෙන් වෙන දවසකට වඩා මගේ මැදිරිය මේ මොහොත පිරෙනවා මගේ මිතුරන්ගෙන්. මේ වෙලාවේ කාර්යාලේ ඉන්න අපේ අමිල සහෝදරයා, චන්දිම සහෝදරයා, එතකොට ඩිල්ෂාන් සහෝදරයා මේ හැමෝම ඇවේවිත් බලලා ගියා. මොකද හැමෝම ඔයාගේ කවි රසිකයෝ. ඒකනේ වැඩේ.
0: හැමෝටම මං කවි හිතන විදිහට මට ලියන ඒවා. අම්මහනෝ මේ සාමාන්‍ය කෙනෙකුට ලියන්න වෙලාවක් ඕනනේ. කවි ලියන්න වෙලාවක් ඕන නැද්ද කියලා මං කෝන්නේ. සමහරකට අම්මත් එක්ක උයන ගම පොත අරන් ගිහලා අම්මා උයනවා. පොත අරන් දැන් රේඩ එකක් දාලානේ අක්කයි මේක අහන්න. රේඩ එකක් දාලා මම ලියනවා. ලියලිව ටයිප් කරලා නම් අම්මහන ලියලිවරද අදහස ආවද මං කෝවවා. හරි පුදුමයි අපිට එන්න නම් අම්මා හැමදාම මේ අර ගිටහපේ තැන්ටි එකක් කියන කොහොම අදහස් දෙනවද මන් දන්නේ නෑ මේ මෙතර මාත් එක්ක උයන ගමනොත් කියලා.
1: ළමයාම කවියක් වුණාට පස්සේ අම්මේ අලුතෙන් වචන ඕනේ නෑ දෙයියනේ.

0: Mandaram Rehatai, Minadi Hatali Satarai.
1: Velava Obaveta Gene Enne.
2: Rapunzel Vage, Manang Inne. Mao Veragana Kauru Tenaka.
3: Ape Darwan Apatavada Idirin. Itin Age Katavalian, Aeta Idarin. Commercial Credit.
4: Prime Kalura. Abhimanavat Kalutarin. Swimming pool. Gym. Indoor cricket. Kids play area samagin. Sial Sapiri Nivasa Samuhet Obat Ekatuen. Prime Kalura. Anutvana Kalutarin. Abhimanavat Jeevan Ratavak. Rupial Million Daha Nave Sita Kalutara Nagarasimavin. Prime Kalura. Adama Katakaran. Daha Tunai Visilikata. Prime Lands.
5: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 76 76 10.

0: ගල් පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නේත්‍රාලෝක වෙසක්.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගලයමෝ.
1: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උත්සාහය.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636 සදාහරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකයේ දික්විජය කළ සදාහරිත ප්ලාන්ටේෂන් වෙත
3: වට්ස්ඇප් කරන්න 0674411648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදාකාලිකව ජීවිතය විඳින්න සදාහරිත සමග බැඳෙන්න.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
4: Music 3, 2, 1, let's go!
5: Friday, fun day.

0: ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட வினஸ்ம டிஜே சங்கிராமயாக் நெட் எஃப்எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எகட செட் வென டேகி தினன்ன நெட் எஃப்எம் டிஜே நைட் ஹிட்டர் அண்ட் நவேட்டர்
1: வசர விசயாத்துக்கு விசுவாசனியத்வே சமக ரசையை சம்பிரதாயை எக்கட்ட முசுக்கொட்ட லோவட்டம் ரசை பெதன சுசி கோபேக்கர்ஸ் தன் வசவத் ஆஹார பான கேட்டரிங் சேவாவ சமக விமசிம் பிந்து 77 45 195
2: මේ තිත්ත මලේ කතාව
3: තිත්තමල් මං ඕක කියව පොතක් ඒ පොත කවුද ලිව්වේ කියන මතකන තිත්තමල් කියල පොතක් කියව
2: නෑ මට තිත්ත මලක් ගේන්න
3: මං තිත්ත මලක් මං ආසම මල තිත්තමල් සාමාන්‍යයෙන් අර රෝස මල් ඒවට කැමති හැබැයි තිත්තමල දැක්ක ගමන් මට හරි සතුටුයි අපේ අම්මා එම කර සමහරකට ඔය පාරේ යන තිත්තමල් දැක්කොත් එහෙම කඩන් යනවා අපේ අම්මා මං වෙනුවෙන්ම කඩාගෙන යනවා තිත්තමල් වලට හරි කැමති ඒතකොට මං කැමති මලයි මං කැමති කෙනෙක්ට දෙන්න
2: ඕනේ
3: ඒක හින්දා මං යට තිත්තමල කඩන් යන්න බැලුවා එදා කොහම මේ එන දවසෙත් මං 6ටද කොහෙද පාර දිගේ දුවලා ගිහලා බැලුවා තිත්තමල තියනද කියලා තිබ්බා වැටක ඔය ගස් පේලිය ඊට පස්සේ මේ මං ගිහින් බැලුවා අනේ තිත්තමලක් තිබ්බේ නැහැ ඊට පස්සේ ඔයිට කලින් දවසේ මට තිත්තමලක් හම්බුණා ඒක නැට්ට නැතුව උඩින්ම කැඩිච්ච
2: මල යන්නේ යාට තිත්තමල් කියන ඇත්ත පැටියු
3: අනේ ඒක මං හරි තේරුමක් දන්නේ ඒක
2: හරි තිත්තමලක පෙත්තක් කාලා බැලුවේ නැද්ද තිත්තයිද
3: තිත්ත ඇති සමහර විට ඒක ඇත්තනම නත්ත සූර්ය මල් නත්ත සූර්ය කියලා ඒක හොඳ අර ඖෂධයක් වගේ මලක් ඒක තිත්තමල් කියලාත් කියන ගලන්ට මං නත්ත සූර්ය කියන එක හරි නෑ ඒක සංකීර්ණ වැඩි සරල වෙන්න ඕනේ මං වගේ කියලා තිත්තමල් කියන පටන් ගත්තා ගොඩක අඳුරන්නේ නැහැ තිත්තමල් ඔය පාර කැලෑවට වගේ වැවෙන එකක් මං හිතන්නේ කැලෑවට තමයි. ඊසෙ තිත්තමල කලින් හම්මුණා මට පෙති ටික. පෙති ටික කියන්නේ එතන මැද අර තිබ්බයි ටිකත් එක්ක තියන්න යනකොට බෑ. ඒක නිසා මං කරපේ තිත්තමල ටික පෙති ටික අරගෙන ගම් ගාලා අලවලා ඒක හරි ගේන්නම් කියලා ඔයාට ගෙනාවා.
2: ඉතින් මේ තියන්නේ තිත්තමල ගැන. මම මං හෙට මගේ Facebook live එකේ තිත්තමල පෙන්නන්න.
3: හරි.
2: ඉතින් Facebook live එක ඉවරයින් මට හිතන ඕමිලයිගේ උදව් ඇතුව අපි ආයි Facebook live එකක් ආවනම් හොඳයි කියලාත්. මේ සුන්දර ගෑනු ළමයව පෙන්නන්න. එම හදයිද?
3: හරි.
2: දැන් අපි තව චිත්‍රකින් Facebook live එකක් යමු. හරියටම 8:00 පැය පටන් ගන්න වෙලාවේ.
3: හරිද?
2: ඔයාගේ කවි ටික පොතක් කරන්න මගේ සුබ පැතුම් වලාකුළු ආදරවන්තියට කියලා. සඳ ලංකාවෙන් ඉන්දික කියලා තියෙනවා. එතකොට ඒකට අපි උදව් කරන අයට හරි ලස්සන කවි ලියන අය ගෑනු ළමයා. ආයිබෝවන් සුබ රාත්‍රියක්. මන්දාරම් රාත්‍රිය ආසාවෙන් අහගෙන ඉන්නා කියලා කියනවා බෙම්මුල්ලේ ගෙදරින් තමයි අහගෙන ඉන්නේ කවුද කවුද දිල්කිනේහර ආද්දළු පළවෙනි වතාවට අපිට ලියන්නේ හා හොඳයි ඉතින් අසතුටුයි ආදරේ සුබ සන්දාවක් වේවා දෙන්නටම අපේ ගමේ පුංචි කෙලි පැටියෙක් ඇත්තටම ගමයි ඉස්කෝලේ ගැන කිව්වම ආර සතුටුයි දැන් අපිට පලාතක ජීවත් වුණත් අපේ ගමේ නම හොනම ආර සතුටක් දැනෙනවා ඉදිරියට යන්න පුතේ ඔයාට බුදු සරණයි විකැටියෙන් දුලා තමයි හැම කියන්නේ විකැටිය විකැටියද
3: විකැටියනේ
2: විකැටිය
3: මං ගම් ගැන ලොකුවට දන්නේ
2: ගේමනාට තිත්තමල් ගැන දන්නේ
3: තිත්තමල් ගැන
2: එතකොට කවුද මේ රෝස සෙවලා තියෙන වෙලාකුළු ආදරවන්තියට හදවතින්ම සුභපතන කොක්මාදුවෙන් පතිරන රෝස සෙවලා තියෙනවා හැබැයි යා කැමති තිත්තමල් වලටයි කොබලන්න මේ කවියක් කියවමු හදවත බිඳිලා ඇති දහස් වතාවක් අනයත්තමයි හැම තැනම වෙල්ලලා ප්ලාස්ටර් ගහලා හැම තැනම වෙල්ලලා ප්ලාස්ටර් ගහලා ඇති වෙන්න නැන්ද ආදරය කරලා හදවත බිඳිලා තලීලා පොඩි වෙලා ගියත් ආදරය ඇති වෙන්නේ නැහැ බං
3: ආදරය ඇති වෙන්නේ නැහැ
2: ඇත්ත නේද
3: ඇත්ත හැමෝටම
2: හදවත වෙලලා ඉරිතලලා ප්ලාස්ටර් ගහලා එච්චර රිදිලත් ආදරය ඇති වෙන්නේ නැත්තේ ඇයි පුංචි ගෑනු ළමයෝ
3: මං හිතන්නේ හදවත බිඳිලා කෑලි වෙලා නැති වෙලාම ගියා පොඩි අංශුවකින් හරි ආපහු ආදරය ඇති වෙනවා ඒක තමයි ආදරේ
2: පොඩි අංශුවකින් හරි ආදරය ඇති වෙනා එක තමයි ආදරේ. දැන් අම්මයි තාත්තයි නංගි පහළ අපේ ඔෆිස් එකේ ඉඳගෙන අහගෙන ඉන්නවනේ.
3: ඔව් අහගෙන නම් ඉන්න. ඒක තමයි පොඩක් පරිස්සමෙන් කතා කරන්නේ.
2: ඒක තමයි මම ඒගොල්ලන්ට කන් දෙක ඇඟිලි ගහගන්න කියලා යෝජනා කළොත් ප්‍රශ්නයක් තියෙනවා හරි.
3: ඒ දෙන්න අම්මයි තාත්තයි නංගි. අම්මයි තාත්තයි කොහොමද නංගිට ඔව ඇහෙනවා. ඒක එතකොට ගෙදර ගිහපම ලෝක ප්‍රශ්නයක්. ඊට වඩා ඒක පස්සේ කතා කරමු අපි දෙන්න. මයික්ස් ඔෆ් කරලා කතා කරමු.
2: එතකොට අනිත් අය තරහ වෙයිනේ ලස්සන ගෑනු ළමයෝ.
3: මම එක කවියකින් එයාලට
2: කියන්නකෝ එනවා.

0: බලාකුළු ආදරවන්ති මෙපෙෆෙම් මන්දාරම් රාත්‍රියට කවිලියන ලස්සන ගෑනු ළමෙක් හිටියා. ප්‍රොෆයිල් පින්තූරේ හිටියා හරි ලස්සන ගෑනු ළමෙක්. හැබැයි ඒක ඇත්ත පින්තූරයක්ද නැද්ද කියන මන් දන්න. එකම දෙයක් මන් දැනගෙන හිටියා, ඇයට හරිම ලස්සනට ලියන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මං කල්පනා කළා ලේඛකයෝ, වෛද්‍යවරු, නළු නිළියන්, ගායක ගායිකාවන් මේ ගෙන්නන සභාව මැද්දෙ බ්‍රහස්පතින්දාවට එක රාත්‍රියක් වෙනුවෙන් මං ඇයි මේ සුන්දර ගෑනු ළමයව කතා කරන්නේ නැත්ද කියලා. හැබැයි මං එතකොට දන්නේ නැහැ සුන්දර ගෑනු ළමයෙක්ද මේ වලාකුළු ආදරවන්ති නමින් ලියන පිරිමි ළමයෙක්ද. එයා උසද, මහතද, මිටිද, උසද, එතකොට කෙට්ටුද, මොකක්වත් මං දැනගෙන හිටියේ නැහැ. කොහෙද කියලාවත් දන්නේ නැහැ. ඒත් අද හැමදේම දැනගන්න දවස. වලාකුළු ආදරවන්ති තිත්තමලකුත් අරගෙනයි අද ආවේ. මේ ඇය ලිව්ව කවි අස්සේ ලස්සන ලස්සන චිත්‍රත් ඇඳලා. මට කියන්නක, දැන් ඉස්කෝලේදිත් කවි ලිව්වද?
1: ඉස්කෝලේදි කියන්නේම කවි ලියන එකක් ගැන ලොකුවට තිබ්බේ නැහැ. මං ওই හිතන වෙලාවට මට ලියලා තිබ වෙනම පොතක් තිබ්බා. ඩයරියක් හංගලා තිබ්බ අල්මාරියේ.
0: ඇයි ඒක හැංගු?
1: මම ගෙදරයි කියවයි කියලා. ඔක අම්මා නොකියවොත් නංගි ගායරගෙන කියවනවා කියන මං හංගලා තිබ්බේ. එක එකව ලියලා තිබිලාසේ මුලින්ම මං හිතන්නේ මං දැන් මාසයක් දෙකක් විතර තියාකර ලියන්න අරගෙන ඉඳලාසේ මම ලිව්වා වෙනම.
0: නෑ, එකට වැඩි, මාස දෙකකට වැඩි.
1: ඔව් වැඩි. මං හිතපු විදිහ. ඊට පස්සේ මං ලියලා මේ අක්කට ඉතින් අම්මා කිව්වා ওই ටික නැති වුණොත් ෆෝන් එකේ තිබිලා මොන හරි වුණත් කියලා. මං මගේ හිතේ මේ මං ලියලා මාසයක් විතරගෙන මට හිතුණා අක්කමට කතා කරයිද එන්න කියයිද කියලා. තිතුන මන් දැන්
0: ඔය එහෙම හිතුවද?
1: හිතුවා. මං අම්මට ඊයේ පෙරේද කිව්වේ මේ ඔය කතාව. මං හීනෙන් හිතුව දැන් ඉන්නවා. මං අක්කත් අක්ක අර දැක්කට එහෙම, හැබැයි එහෙම දැකලා නැහනේ. මං දැන් අක්කත් එක්ක ප්‍රෝග්‍රෑම් එක කරනවා. මං ඇඳන් ඉන්න ඇඳුම පවා මං ඩිසයිඩ් කරලා තිබ්බේ.
0: ඇත්තට ඒ කියන්නේ ඩිසයිඩ් කරපු ඇඳුමද ඇඳන්
1: ගන්නේ? නෑ, මම ඩිසයිඩ් කරේ නම් කුරුත එකක් අඳින්නම් කියලා. දැන් ට්‍රෙන්ඩින් යන එක අඳින්නම් කියලා. පස්සේ අම්මා කිව්වා මේක ලස්සනයි කියලා.
0: ලස්සනයි ඔයාට.
1: දැන් මේක මේ ඇඳගෙන ආවා. මං ඔක්කොම ඩිසයිඩ් කරලා ඔක්කොම කරලා තිබ්බ ප්ලෑන් කරලා ඔයා කතා කරන විතරයි තිබ්බේ මට.
0: ඔන්න දැන් කෝච්චියෙන් ආවනේ, දැන් කෝච් පාන්දර කෝච්චිය ඇවිල්ලා. ඊට පස්සේ මගදී හිතාගන්න බැරි කලබගෑනියකුත් තුනක් කෙනෙක් කෝච්චියට බෙල්ල තිබ්බා. ඒ බාධකයක් ජයගෙන හිතට ශක්තිය අරගෙන ඔන්න ඊට පස්සේ ආවා. ඊළඟට
1: ආවා ඇවිල්ලා තාත්තගේ ප්‍රමාදයක් සමග ඇවිල්ලා ඊට පස්සේ අර මහර්ගම අපි නැවතුණා. නැවතිලා ආය ආවා හවස මං හතරට පික්නික් එකක් දාගෙන ආවා. මේ ඇවිල්ලා අපිට බහින්න තිබ්බි තුන් මුල්ලහන්දියෙන්. එතනින් බැහැලා මෙහෙට එන්න පුළුවන්ද කොහොද?
0: අපි
1: ආය පික්නික් එකක් දාගෙන හරි එන්න පුළුවන්නේ. තාතක මහා තුන් මුල්ලහන්දියෙන් බස්සන්නම් ගියා. ගියා මට තේරෙන තුන් මුල්ලහන්දිය පහ වුණා කියලා. දැන් තාත්තට කිව්වා, තාතකව නෑ තව ඉස්සර තියෙනවා කියලා. හා යන්නකො. ඒ අදන්නවනි කියලා හිටිය. අපි සෑහෙන දුර ගිහිල්ලා ආයේ දුවගෙන අනිත් පැත්තෙන් ඇවිල්ලා බස් එකේ නාවේ ඇවිල්ලා දැන් මෙතන හොයාගන්න නෑ. කාට් ඇහුවාම එයාලා හරියට දන්නේ නෑ මෙතන මේ ඕෂන් වියට අව එක කිව්වහම. ඊට පස්සේ මේ කොහමරි කලින් බස් එක යනකොට අයියා කෙනගෙන් මං හෙව්වා, අයියා මේ එන්න පුළුවන් මේක තැන කොහෙද කියලා. එයා ලොකේෂන් දාලා කිව්වා මෙතනින් මැප් එකෙන් බලලා මෙතනින් යන්න මෙතනින් යන්න කියලා. ඒ අයියා මං හෙව්වා වැඩට දෙන්න කියලා. මං කව නෑ, මං අද මගේ අද ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා, මං එතනත් ප්‍රොමෝට් කරාම ආව මං කියලා. ඊට පස්සේ මේ ආවයි අයියා, අයියා කිව්වා ඔයා මෙතනින් බහැලා දිගටම පයින් යන්න කියලා. වැස්සකුත් ආවා මට මේ මල් වැහි
0: ගලාකුළු ආදරවන්තට මල් වැස්සක් දීලා.
1: ඊට පස්සේ එතනින් ආය අපි විල් එකක් දාගෙන මෙතෙන්ට ආවා. එහෙම තමයි දුර ගමන එක එක බාධක හමුවේ මම මෙතෙන්ට ආවා.
0: ගලාකුළු ආදරවන්තට වැස්ස වැටෙනකොට මොකද හිතන්නේ?
1: ඒ වෙලේ නම් වැස්ස ගැන හරි තරහක් ආවා. මොකද මං හිටියේ බීච් එකේ ඇවිදින්නම් කියලා. ආවේ තුන් දවසකට පස්සේ හින්දා. කොහෙද වැස්සනේ? මාව තෙමන්න. ඊට පස්සේ එක කුඩේ තිබ්බේ අපි හතර දෙනාට දුවගෙන ඇවිල්ලා මෙතෙන්ට ආවා. දැන් නම් වැස්ස පායලා හරි මං හිතන්නේ. ඒත් ඉතින් වැස්සත් මං හිතන්නේ මට මොනවාද
0: පොඩි යෝජනාවක් කරන්න.
1: හා
0: දැන් මුදට ආසයිනේ.
1: ඔව්
0: රණවෙන් පස්සේ කොළඹ යනවානේ. ඒක කලින් අතරමගින් යන ගෝල් ෆේස් එකට. රෑට මුහුද ගොඩාක් ලස්සනයි.
1: මෑඩ මුහුද ගොඩක් ලස්සනයි කියලා මම දැක්කලා තියෙනවා ෆෝන් එකේ. මං හුඟ කාලෙකට පස්සේ මේ කොළඹ ආවේ. මං තාත්තට කිව්වා අපි බීච් එකේ ඇවිදිමු කලින් යන් කියලා. එයා මර මේ එයාගේ තැන මිස්සුන හින්දා අප ඉතින් පරක් වුණා. ඇවිදින්න උනෙත් නෑ. අවසානේ කෙලින්ම ආව මෙතෙන්.
0: හරි, දැන් පුළුවන් ඔයාට ලස්සන රාත්‍රී මුහුදක් බලාගන්න. ගිහිල්ලා කඩල ගොට්ටක් එහෙම නැත්නම් ඉස්ස වැඩේ එකක් අකා හතර දෙනත් එක්ක මේ ලස්සන රාත්‍රියත් විඳලා ඊට පස්සේ පිටකොටුවට ගිහිල්ලා ඒ බස් එකේ නැගිහඳ
1: බලමු අපි තාත්තෙන් අහලා. එහෙම කරමු නෑ යමු.
0: හොඳ දුවක් නේ තාත්තගෙන් අහලා. දැන් මුළු චාරිකාව පුරාම තාත්තට නෝක්කඩු කියනවා. හැබැයි ඔක්කොම තාත්තගෙන් අහන්න ඕනේ.
1: තාත්තගෙන් අහන්න ඕනේ. දැන්නට ඉතින් මං ආදරෙන්නේ
0: අම්මටයි තාත්තටයි
1: දෙන්නට. නයි නංගිට.
0: එක්කමයි නංගි.
1: ආච්චි දිනවා අපේ ගෙදර කියන්න
0: මතකුණානේ. දැන් අද ආච්චි හැගෙන තියෙන්නේ.
1: ආච්චි හැගෙන. ආච්චි දිනවා අපේ ගෙදර. මං ඔක්කොටම ආදරෙයි.
0: එහෙනම් ආච්චි මතක් කරමු. ආච්චිගේ නම මොකක්ද?
1: ආච්චි ප්‍රේමලතා. එයා වයසයි දැන් ගොඩක්. 78ක්. මං හිතන්නේ හරි. නේද ආච්චි?
0: 78ත් වයසක් දන්නේ.
1: ඉන්නවා.
0: එහෙනම් ආච්චි අම්මටත් එක්ක මේ සින්දුව හොඳේ අහන්නකෝ.

0: වලාකුළු ආදරවන්ත මොහොතට ආදරෙන්නේ. මගද පොළොන් නරෝ ඉඳගෙන මොහොත හුඟක් දුරයි. ඒක නිසා දුර තියෙන දේවල්ට වැඩියෙන් ආදරේ හිතනවා.
1: දුර තියෙන දේවල් වලට වැඩියෙන් ආදරේ. මට දැන් මොහොත කියනකොට මතක් වුනේ මං චූටිම කාලේ. චූටිම ගොඩාක්ම චූටි. චූටිම කාලේ මේ මං ඉන්නේ මගේ හිතේ තිබ්බ. ඒතර ලොකුට දැන් පොළොන් නරේ ලොකුවට බීච් එකක් කට යන ඕන පාසි කුඩා හරි එහෙම යන්න වෙන්නේ. එතකොට මං චූටිම කල් හිටියත් යන් හිටි මොහොත තියන්නේ අහසේක පැත්තක
0: කියලා.
1: මොහොත තියන්නේ අහසේක පැත්තක කිලිසේ ඒත් කල්පනා කර ඇයි වතුර අනිත් පැත්තට වැටෙන්නේ නැත්තේ. ඔය මො බීච් එකට යනවා මොහොතට නාන්න යනවා කියන මිනිස්සයි පේන්නේ නැත්තේ කියලාත් කල්පනා කරා.
0: ඉතින් ඒකනේ අද කවි ලියන්නේ. ඒ චූටි කාලේ ඉඳලම යමක් උපකල්පනය කිරීමේ හැකියාව හොයාගෙන ඇවිල්ලා තියෙන මේ ලස්සන ගෑනු ළමයා. සුබමන්දාරම් රැක් තරංග අද ඔය වලාකුළු ආදරවන්තියක එනවා කිව්වම හිතට ලොකු සතුටක් දැනුණා. අහන් ඉන්නා නිස්කලංකව ඇය ලියන විදියට මම හරි මාසයි. ඒ අමුතු ආරක්. ඔයාට ස්තුතියි. හැමදාම වගේ පැය දෙකක් මදි වෙයි ඔය දෙන්නගේ කතාවට. එහෙම කියන්නේ මන්දාරම් රාත්‍රියේ යාව ජීව සමාජිකාවක් රමණි සුමේද. ඊළඟට අද හරි පුදුම දවසක්. අදහස් තියෙන වලාකුළු ආදරවන්තිය අද ඇවිත්. Thank you කියද ලස්සන පුදුම හවසක්. මාත් ඒක පාර්ශ්වයේ ආදරයක් තියාගෙන ඉන්න කෙනෙක්. එයා දකින්න ලැබෙන්නේ එක ගමක හිටියත් ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම එයාව දැක්කේ නැහැ. හැබැයි එයාට ලස්සනම ලස්සන කෙනෙක් ඉන්නවා. ඒක පාර්ශ්වික ආදරේ හරි සුන්දරයි. මාත් ඒ ලෙවල් වලට පාඩම් කරන ගම මගේ කාලසටහනේ. ඔයාව අහගෙන ඉන්න වෙලාවක් වෙන් කරගෙන ඉන්නන්නේ. ආයෙත් කියන්න තියන්නේ thank you කියලා මාත් ආසාවෙන් තමයි වලාකුළු ආදරවන්තිගේ කවිය අහගෙන ඉන්නේ. අද වැඩසටහන තවත් ලස්සනයි. මොකද ලස්සන අදහස් තියෙන කෙනෙක් නැවිත් ඉන්නේ. ඒකයි ඔයාගේ අදහස් හරි ලස්සනයි. දිගටම ලියන්නලු රසංගිකා කියනවා. දිග ලියුමක් හේවනාට මම ඒක කියෙව්වා. ඕකේ. ගංගියුර වල තිත්තම පිපෙනවා. දැන් ඒවත් වඳ වීගෙන යනවා. පවර් කට් එකක් තිබුණ නිසා මුලින්දන් අහන්න නම් බැරි වුණා. ඒ නිසා වැඩි දෙයක් කියන්න බෑ කියලා කියනවා. කොහො ඉතින් නම නෑනේ කොහොම වුණත්. තිත්තමල් පිපෙන ගංගියුර වලද?
1: මම මේ පාර දිගට එන ගමන දෙක ට්‍රේන් එකේ යනකොට තිත්තමල් මං හිතන විදිහට කැලෑවට පිපෙන මලක් වෙන්න ඕන.
0: ගංගියුර වල වැඩියෙන් හට ගන්නවා ඇති. එහෙම වෙන්න.
1: කැලෑමල් හරි ලස්සනයි.
0: ඔව් ලස්සනයි. ඒක මං උදාහරණයකට ගන්නම්. මගේ හා පැත්තේ මම වම්මත පැත්තේ ඉන්න ලස්සන කැලෑමල දැන් මං දැක්කම හිතන්නේ කැලෑමලක් නෙමෙයි කියලාද?
1: ඒක දැක්ක ගමන් නම් හිතුනේ ටියුලිප් මලක් කියලා හිතුණා මුලින්ම දැක්ක ගමන්. දැන් නම් දැන් තාම ටියුලිප් මල බල මිසරට මොනවද කියලා.
0: නෑ මාත් කැලෑමලක් තමයි වස්තුව. කැලේ පිපිලා ඊට පස්සේ කොළඹට පාවෙලා ආවා. මං කිව්වේ ඔයා වගේම කොළඹෙන දවස හීනයක් විදිහට රෑලි වෙනතුරු හිතේ දරාගෙන හිටිය ලස්සන කාලයක් මටත් තිබ්බා.
1: දැනුත් හිතනවා හීනයක්ද දන්න අම්මුදිත් ඒක බොන්න නැගිටවයිද කියලා හිතනවා. ඊට කලින් අපි කතා කරලා ඉවර කරමු.
0: කියන්න කියන්න.
1: මං ඒ තම්මට කිව්වා අර අක්ක කතා කරපු වෙලාවේ අම්මේ මේක හීනයක්ද නෑනේ ඔයාට හැරිලා නේද ඉන්නේ කියලා හෙව්වා. මට ඇත්තටම තාමත් මේ දැනුත් හීනයක් වගේ මේක. ඉතින් thank you මට කතා කරාට.
0: අයියනේ මේ ලස්සන හිත ඇතුලේ මැවෙන සතුට වෙනෝ. ආදරණීය මන්දාරම් රැක් වේවා තරංග ඔයාටයි වලාකුළු ආදරවන්තියටයි. දෙයනේ මං ඔයාගේ නම ඇහුවේ නෑ. මට එහෙම කිව්ව මතකුන්නේ. අපි නම කිව්වේ නෑ.
1: මං නම කිව්වෙත් නෑ.
0: ඔව් කියන්න.
1: මගේ නම මිනෝදි. මිනෝදි නිම්තරා. මං හරි කැමති මට මිනෝ කියලා කතා කරනවට.
0: මිනෝ.
1: මගේ නමට කැමති අම්මයි තාත්තයි දැන් මේකනේ උනාට මං මිනු කියන නමට හරි කැමති. මං හැමෝම ඇහුවත් කියන්නේ වගේ නම් මොකද්ද කියලා මිනු කියලා කියන පැනප ගම මං කැමති මට මිනු කියලා කතා කරනවාට.
0: මිනු හරි වලාකුළු ආදරවන්තියයි ඔයයි හරි ලස්සනට කවි ලියනවා. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ප්‍රියංකා නුවර ඉඳන් මැසේජ් එකක් දීලා තියෙනවා. හැබැයි තරංග ඕනෙම දෙයක වටිනාකම වැඩි අවාරේ පළදරනකොටනේ. වාරේ සුලභ දේ අවාරේ හැඟ නිසානේ එහෙම වෙන්නේ. වැරදිලවත් අවාරේ ජීවිතයේ ආදරේ අහිමි අවාර කාලේ ආදරයක් ලැබුණොත් අවාරේ හැදුන දූරියන් ගෙඩියක් වගේ තමයි. මිලාදිකයි. රස දන්නෝ කීයේ වුණත් ගන්නවා. රස නොදන්නෝ නිකන් දුන්නත් ගන්න නෑ. ඉන්දික සමරනායක අවාරේ ප්‍රේමය ගැන කියලා තියෙනවා. වලාකුලි ලියනකන් හැමදාම අහගෙන ඉන්නේ. ගොඩාක් අයගෙන් මමත් එක්කෙනෙක් කියලා කියනවා. හොඳයි, ස්තුතියි යාළුව හැමෝටම නේද ඉතින්. තව මැසේජ් එකක් කියලා යන්. පවුවේගොල්ලෝ යට ආදර නිසානම ලියන්නේ. ආදරණීය තරංග තිත්ත මල් වලට හැම කියන්නේ ඒව ගොඩාක් තිත්ත නිසා. හා ඇත්තමද? ඔය තිත්ත මල් කාලා තියෙනවද යාළුවා? නුවර හින්දු තමයි එහෙම කියන්නේ. ඒ වගේම ආදරණීය වලාකුලේ කොහෙන්දනේ ඔච්චර ලස්සනට කවිමවන්න පුරුදුනේ? හැමදාම ඔහොම ලියන්න ආශිර්වාද කරනවා කියලා කියනවා.
1: මගේ මුළු හදවතින්ම ආදරේ.
0: දැන් මට කියන්න මේක දැන් ආයේ මේ පොළොන්නරුවේ ගියට පස්සේ තිත්තමල් පෙත්තක් හපලා බලනවා නේද?
1: අනිවාර්යයෙන්ම හපලා බලනවා. ඔයා වෙනුවෙන්ම තිත්තමල් පෙත්තක් කාලා බලනවා. තිත්තද
0: කාලා බලන්න එපා, গিলින්න එපා.
1: හොඳද? රස බලලා තියමු.
0: රස බලලා අයින් කරන්න පුතු අම්මෝ. එහෙම නැත්නම් ඉන්න මං එනකන් මමම තිත්තමල පරීක්ෂා කරලා බලන්න.
1: එකට බලමු.
0: එපා එපා මම බලන්න.
1: කමන්නේ අපි දෙන්නම එකට තිත්තමල රස විඳිමු.
0: පුංචි බබෙක්. මට ගොඩක් අය තව ඉන්න තියෙනවා.
1: අපි ගෙදරයි කියන විදිහට මම ලොකු ළමෙක්.
0: ආ ඕකේ. නැ ලොකු ළමයා සින්දුවව.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: සීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: අලුතෙන කාටම මිලක අසංකල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල කම්පොල. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වටත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0711 892 1767 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: Yes, fortune soy.
5: Alutma rasguna api vibe ekata set vela.
6: Kamathima vidiyakata oonama velawaka me fortune soy.
7: Sadathanika vishwasaya, sadaharita visithum wasarak. සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ, සදාතනික විශ්වාසය සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
8: හිමව් අරණ, ගුරු අමරදේව, ගීතාවලිය,
9: සංක දිනය, සාශිකා නිසංසලා,
10: සුනීර සුමංගා,
11: නුවන්තිකා සේනාරත්න,
12: අමීෂ මිනෝල්.
13: ජූනි 13 සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී
14: ඔබට රිසි අසුන දැන්ම වෙන් කරවා ගන්න.
15: Tickets mytickets.lk වෙතින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉදිරිපත් කිරීමක්. අනුග්‍රහය
16: හොඳම දේ අඩුම විලට තිප්පව්‍යාප්ත ශක්ක ජලයක් සමගින් කසාකල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: විසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන විසක් උදානය
3: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
2: නේත්‍රාලෝක විසක්
3: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
2: උත්තම ධාතු වන්දනාව
3: විසක් තොරණ
2: පහන් කෝඩෝ
3: සදැහැගී
2: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදැහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
3: කූරගල නේත්‍රාලෝක වෙසක් කලාපය
2: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
3: කූරගලදී පුතු පුතට එක්වන්න 0.77 66 76 අංකය අමතන්න
4: බැති බරදායකත්වය
5: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: කොල්ල අදරවන්තියේ අද අපේ වැඩසටහනට හරි ප්‍රතිචාරණය. ඇයි එහෙම වෙනව ඇත්තේ?
7: වලාකුළුකුයි ටියුලිප් මලකුයි එකතුණු හින්දා මං හිතන්නේ.
6: හරි දැන් මට කියන්නකෝ වැඩසටහන අහගෙන ඉනකොට මොනවද මං ගැන හිතුවේ කියලා?
7: හිතුවේ මුලින්ම හරි කියුට් කියලා මට හිතුණා. කියුට් තමයි. හරිම කියුට්. මගේ කටහඬ ඇත්තටම අහන්න ආසාවෙන් හිටියා. අර බ්‍රේඩිකින් අහනට හරි යාන්ත්‍රිකයිනේ. ඒක මෙහෙම ලයිව් අහන්නක හරි ලස්සනයි ඒක. ඉතින් මං ඔයාව බලන්නමයි හිටියේ. දැන් මං ඔයාව ඇත්තටම දකිනවා.
6: මාතාව ඇත්තටම දකිනවා. මටත් ඒක සතුටක් නේ. කතා විවරයක් නැහැ තරංගා. සුන්දර තරුණ වියදුවක්. හරිම පිරිච්ච සිතිවිලි විඳින ආදරය දැනෙන වයසක ඉන්න අද කාලේ යථාර්ථය දකින අම්මා තාත්තා හැවන වැඩෙන මලක්. සුබ පැතුම් දුව. ස්තුති තරංගය හිත පිරෙව්වට කියලා ජීවා කියනවා. ඉතින් කියන්නකෝ ස්තුති කියලා ජීවා.
7: කොහොමත් ආදරේනේ මම.
6: කොහොමත් ආදරේනේ ආදරේ නම් කියන්නම ඕනේ නෑ නේ.
7: කියන්නම ඕනේ
6: නෑ. හරෝ පතානේ චන්දනත් අපිට සුබ පතලා තියනවා. ස්තුති. එතකොට කෝබලන් මේ තිත්තමල්. හා තිත්තමල් පින්තූරයක් එවල 0.71195 අපේ පබෝ එවල තියන්නේ. ආදරණීය තරංග අක්ක කවිකාර හිත්තති වලාකුළු ආදරවන්තියට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ සුබ වෙන්න වලාකුළු ආදරවන්තෙක් මුණගැහෙන්න කියලා ප්‍රාර්ථ. ඕ මයි ගොඩ්. ලරංගන බස්නායක බදුල්ලෙන් එහෙම කියන මොකද්ද විශ්වක ගැන කියන්නේ?
7: අපි හොයාගෙන යන්න ඕනේ. හැම වෙලෙම්කින් හොයාගෙන යන්න ඕනේ හැමයි කියලා සමහර තැන්වලදී හොයාගෙන යන්න ඕන තැන් තියෙනවා. බලමු නේද අපි තවත් ඉස්සරහට. කොහොමද වලාකුළු ආදරවන්තයා වලාකුළු වෙයිද? කොහොමද මොනාරි වෙන්නේ?
6: කියන්නේ වලාකුළු ආදරවන්තයා අහසෙ ශූන්‍ය වෙලා ඉඳී කියලාද ඔය කියන්නේ?
7: සූර්ය වෙලා හිටියොත්?
6: ආ ශූන්‍ය නොවේ සූර්යා.
7: සූර්යා වුණොත් බැරි
6: වෙලා කොහොමද? මම කිව්වේ ශූන්‍ය ශූන්‍ය.
7: ශූන්‍ය නෑ ශූන්‍ය වෙන්නේ. වලාකුළට තව වලාකුළක් හරි සූර්ය හරි වෙයිනේ නේද?
6: ඇයි තරු?
7: තරු රැටනේ. එතකොට වලාකුළු ලොකුවට පේන්නේ නෑ නේද?
6: නෑ පොඩි දෙයක් කරන්න පුළුවන්. තරුවල එළිය වැඩියෙන් දිලිසෙනකොට වලාකුළුට ගිහිල්ලා යව හංග ගන්න පුළුවන්. තව ටිකක් තේරී ආදරේ කරනකොට ඉරිසියා හිතනවා ගෑනු ළමයෝ ගෑනු ළමෙන්නේ. එතකොට හිතයි තරුවකට ආදරේ කළා නම් එක්ක හොඳයි වලාකුළුට ගිහිල්ලා හංග ගන්න පුළුවන් කියලා. ඔයා දන්නේ තව
7: ආදරේ ගැන.
6: ඔව් එක්ක දන්නේ නෑ නෝ දන්නා වගේ ඉන්නවා. දන්නවා. නෝ දන්නා වගේ ඉන්නවා.

0: ස්නේහේ නගරයයි සිතමගේද?
1: හැමෝගෙම සිත ස්නේහේ නගරය නේද? ස්නේහේ නගරයක් වෙන්න ඕනේ හැබැයි හිත. නැත්තම් හිත දරුණු වුණාම ආදරේ කියන දේ කරන්න බෑනේ. ඒක හින්දා හිත ඇත්තටම ස්නේහේ නගරයක් වෙන්න ඕනේ. ඒක මන් දැක්ක අපේ පුංචිගෙන්. අපේ පුංචි ඒ බාප්පත් එක්ක අපේ පුංචිගේ බාප්පගේ ආදරේ හරි ලස්සනයි. ඒක අනේ මන්දා අපේ පුංචිට අර ප්‍රශ්න එහෙම තියෙනවා. ඒත් එයා ඒවත් දරාගෙන අපේ අම්මහන ඇයි ඔයා කියන්නේ නැද්ද කියලා අහනවා. බාප්පට කියන්නේ නැද්ද කියලා කියනවා. ඇයි යාගේ මං හිත රිද්දන්නේ කියලා. නේ අපි පුංචිට හරි ලස්සන හිතක් තියෙනවා. මං හරි කැමතියි යාට. මගේ අම්මට පස්සේ මම වැඩිපුරම ආදරේ යාට. මං අපේ අම්මටත් කියලා දෙනවා මං අම්මේ මං ඔයා ඔයාවත් එක්ක තරහ වෙලා ගියොත් එහෙනම් මං අම්මා පුංචි ගව නතර වෙන්න කියලා. මං හරි ආදරේ මගේ පුංචිට. පුංචිට හරි ලස්සනයි හිත. එයා බාප්පට සාමාන්‍යයෙන් අර ඔය ගෙදර වෙන දේවල් ගෙදර ප්‍රශ්න තියෙනවනේ එහෙම ඒව කවදාවත් බාප්පට කියන්නෙත් නැහැ. ඉවසගෙන ඉන්නවා අපේ බාප්පත් ඒ වගේ කෙනෙක්. හරි හරියට ඉවසනවා එයා. සාමාන්‍යයෙන් අපි ඉවසීම කියන එකේ සීමාවක් තියෙනවා. ඒ සීමාව වෙනුත් එහාට එයා ඉවසනවා. ඒ අපේ පුංචියේ ඉවසීමත් එක්ක අපේ පුංචි හරි ලස්සනට ඉන්නවා එයාත් එක්ක. අර අපි සාමාන්‍යයෙන් මං ලොකුවට ආදරය ගැන කතා කරන ලොකුවට මං ආදරය කතා කරගන්න දන්නේ සාමාන්‍යයෙන් පොඩියට කතා කරන්න දන්නවා. ඔය මැරේජ් ලයිෆ් එක ගැන එහෙම දන්නේ නැහැ ලොකුවට. හැබැයි අර අපේ පුංචිගේ ඒ මැරේජ් ලයිෆ් එක හරි ලස්සනයි. එයාට කොච්චර ප්‍රශ්න තිබ්බත් කරදර තිබ්බත් එයා ස්ට්‍රෙස් හිටියත් අපිත් එක්ක එක්ක රෑට කතා කරලා හිනා වෙලා සතුටෙන් ෆෝන් එක තියෙනවා. එයා කෑගල්ලින්නේ අපිට ගොඩ අදුර. එතකොට එයාගේ මැරේජ් ලයිෆ් එක හරි ලස්සනයි. ඒක මම දකින විදිහ. ඒක අර ඉවසීමෙන් ඒක මං හිතන්නේ ඒක වෙන්න ඕනේ. ඔය මැරේජ් ලයිෆ්
2: එක නැද්ද
1: මුන්ට තරහ යනවා. අපි බාප්පා එවැනි වෙනවද කොහෙද ඒක
2: නේ බාප්පටද තරහ යන්නේ
1: නැහැ. අපි පුංචිට හරියට එහෙම නෙමේ. එයාත් ඉවසනවා. එයාගේ ඉවසීම සීමා පැන්න ගමන් එයාට කේන්ති යනවා. හැබැයි අර බාප්පත් එක්ක ඉන්න හින්දාමද කොහෙද එයාත් දැන් නිවිලා. අර හරි ලස්සනයි. ඒක අර මං හිතන විතර මැරේජ් ලයිෆ් එක මෙහෙමනේ ඕනේ කියලා අපි හිතන්නේ. ඒක මං හිතන්නේ අපේ අම්මගේ තාත්තගේ මැර එහෙම ඒ ලයිෆ් එකට වඩා අපි පුංචි බාප්පෙන්ද හරි ලස්සනයි. මං හරි කැමතියි. අර ස්නේහේ නගරය අන්න ඒ හිතක් තියෙන්නේ දෙන්නටම. ඉතින් හරි ලස්සනයි ඒ ලයිෆ් එක.
2: ස්නේහේ නගරයට ඇවිල්ලා ආදරය ගැන කියලා දෙන පුංචි කවිකාරි. දැන් වයස කීයද?
1: දැන් මේ 2026ට 20යි.
2: කවදද උපන්දිනේ?
1: සැප්තැම්බර්. ගොඩක් දුර.
2: ගොඩක් දුර නේද? දැන් එදාට ඔයාට දෙන්න වෙන්නේ ටියුලිප් මලක්ද?
1: එදාට තිත්ත මලක්ද?
2: තිත්ත මලක් දෙන්නද? ඉන්නකො දැන් බලාකුළු ආදරවන්ති වගේම තව ලස්සන කවි ලියන ගෑනු ළමෙක් මන්දාරම් රාත්‍රියේ ඉන්නවා. අනිත් අයත් ලස්සනට ලියනා නැත්තේ නෑ. හැබැයි විශේෂයෙන් මතුවෙලා පේන කෙනෙක්. ආසයි මම උස මුස කඳු මුදුනක සුළං රොද ඇඟ තවර ගන්න. පිනි කැට හිම තුහින මතින් විකසිත වී හෙනහැන්න. උඩ ඉඳන් බිම බලන්න, බිම ඉඳන් උඩ බලන්න, ආශ්වාස ප්‍රශ්වාස කරන්න, අවැසි හැම තැනකම පිපෙන්න ආසයි මං. නෙලා ගන්න ලෝභ හිතන අමුතුම මලක් වෙන්න. මේක මගෙන් තොරක් නැතිව කියවන ෆුල් ස්ටොප්පවක් කොමා කරන බලාකුළු හදරවන්තිට. එහෙම කියන්නේ ජනා ජනනි භවන්තිකා. ළඟදිම දවසක බ්‍රහස්පතින්දාවක රෑ 7ට අපි හමුවිය යුතුයි. මේක මගෙන් තොරක් නැතිව කියවන ෆුල් ස්ටොප්පවක් කොමා කරන ආදරවන්ත බලාකුළු ආදරවන්තිට. දැන් කවදා හරි කෙනෙක් එහෙම කියයිද දන්නෙත් නැහැ. ෆුල් ස්ටොප්පව කොමා කරන ගෑනු ළමෙක් මට හම්බුනේ කියලා.
1: කියවන වැඩි කියයි දැන්. දොර දාචා නැතුව කියවන වැඩි කියයි දැන්.
2: දැන් ගෙදර අය බලාගෙන හිටියා නේද වැඩසටහනේදී හරි රහසක් හොයාගන්න ක්ලූ එකක් හොයාගන්න.
1: කිසිම රහසක් හොයාගන්න වෙන්නේ
2: නැහැ. ඒකට ස්තුති කියන්න ඕනේ කාටද?
1: තරංගක්කට.
2: දැන් නැත්තම් මං ප්‍රශ්නයක් අහුවත් ගොළු වෙනවනේ නේ.
1: අක්කා ඉස්සරහා මම හරි විවෘතයි අක්කට කියන්න. මං දන්නවා අක්කා හරිය රහස් රැකින මං ගැන හිතන කියලා.
2: මම දන්නවා. ඉතින් රකින්න තරමේ දරුණු රහසකුත් නැහැ මේ සුන්දර ගෑනු ළමයාට. අම්මටයි තාත්තටයි කියන්න තියන්නේ ඔයාගේ දුවගේ හිත තාමත් හොඳට පරිස්සම් කියලා. හරි නේද?
1: හරියටම හරි.
2: හැබැයි කවි ලියන තරමට චුට්ටක් මොහුකුරා ගිහිල්ලා. එහෙම උනේ කොහොමද කියලා නම් මං කියන්නේ.

0: ලුණු.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මගේ නම අවන්ත කුමාර. හම්බන්තොට තමයි ගත්තේ. අතයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා. ස්නායු තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ. මාම කෙනෙක් කිව්ව මේ සේවය කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් ටෙන්ට් යන්නේ කියලා. ඒක ලා කියද්දි තමයි දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා. ඒ ටික බීලා දවස් 14 කින්නේ කියලා. තව දවස් 14 බෙහෙත් දුන්නා දැන් ඉතින්. කොහොමාරි වෙද මාත්‍යා තමයි හොඳටම හොඳ කරේ ගොඩක් ස්තුතියි සින් වෙද මාත්‍යාට.
1: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940. තිලෝ තිලක සම්බුදු තෙමකුල සතහේන් සමරන්නට
3: නේත්‍රාලෝක වෙසක්
1: පූජනීය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් කූරගල රාජමහා විහාර පින්බිමේදී
3: වෙසක් පොහොදා උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දවස පුරා පිළිවෙත් පුරන්නට
1: උදෑසන 8ට ධර්ම දේශනය පූජ්‍ය මාතර මහින්ද හිමි.
3: සවස 5ට ආශිර්වාද බෝධි පූජාව පූජ්‍ය මහබුලන් කුලමේ ගුණරතන හිමි.
1: රාත්‍රී 7 සිට ධර්ම දේශනය පූජ්‍ය වල්පොල ගෝතම හිමි.
3: රාත්‍රී 10 සිට පසුදා පහන් වනතුරු ලෝතුරු අරණ සනරාමර රාත්‍රිය.
1: පොහොය දිනට පසුදා රාත්‍රී 7 සිට පූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර හිමියන්ගේ විශේෂ ධර්මානුශාසනාව.
3: කෝරගලදී පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න.
1: පිළිවෙත් පුරන්න. දහමෙහි හැසිරෙන්න. වෙසක් පොහෝදා අපි ආයෙත් කෝරගල යමු. අපි ආයෙත් කෝරගල යමු.
4: බැති බරදායකත්වය.
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ට ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
5: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
5: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.

0: පලාකුළු ආදරවන්ති එක කතා කරනවද මේවල තියෙන පණිවිඩ ටික කියවනවද බලන්න හැමෝම ආදරෙයින ඔයාට අද මන්දරම් රාත්‍රිය සරසන්න දුර කතර ගෙවාගෙන අම්මි තාත්ති නංගි එක්කව පලාකුළු ආදරවන්තිය ආදරණීය මිනෝද මිනුනේ
1: අනේ වැරදිලා මම මිනු
0: හරි හරි මිනු සියලු සිතුම් පැතුම් අනාගත බලාපොරොත්තු ඉටු වෙන්නලු කෙලි මාඩලින් රේණුකා තමයි හැම කියන්නේ හරිද

0: බලන්න හායේ මාදිපලින් තරංග හර්ෂණියගේ කවියක් කියවල තියෙනවා. අවාරෙත් පිපුණට මල් හමනවමයි සුවඳ, හැරෙනවාමයි ඒ මල් හිරුමඩලට සීතල පිනිමිදුත් වැටෙනවාමයි ඒ මතට, සුලං නැලවෙන සොරය මැනෙනවාමයි අවාරේ මල් එමි හිට. ලස්සනයි. එතකොට ආදරණීය රැයක් ලස්සන මිහිරාවීට වලාකුළු කුමරියක් එකතු වෙලා හදලා සුන්දර රැක් වෙලා ඔය දෙන්නට සුබ රාත්‍රියක්. එහෙම කියන්නේ ලලා පුංචි කවිකාර පුංචි වලාකුළු පැංචි, සුබ අනාගතයක් වේවා මේගගේ ආදරි. කවුද අපේ මේගගේ ආදරි? කට ලස්සනයි හා
1: මේග
0: මේග. ඉතින් කියන්නකෝ
1: මේග කියන්නේ වලාකුළු වලට.
0: ඔව් වලාකුළු වලට මතා. දැන් කියන්නකෝ වලාකුළු ආදරවන්ති ප්‍රාර්ථනා කරන ෆැන්ටසිමය ප්‍රේමය කොයි වගේ එකක්ද?
1: ෆැන්ටසි ප්‍රේමය ඒක ෆැන්ටසියක්. සැබෑ ජීවිතේ නැතත් ෆැන්ටසියක්. ඒක එතන මංකම අවද්දාන්න. ෆැන්ටසියක් කියන එක, ෆැන්ටසියක් කියන එක අපි හැමෝම තියෙන. අක්කා, මගේ අම්මා තාත්තා හැමෝගෑවම ෆැන්ටසියක් තියෙන. හැමෝම කැමතියි ෆැන්ටසිය ජීවත් වෙන්න. මොකද්දෝ හේතුවකට සමහරුන්ට ෆැන්ටසිය රියලිටිය වෙන්නෙත් නැහැ, වෙනස් වෙනවා. මගේ ෆැන්ටසිය මං කැමති වලාකුළක පාවෙන්න වගේ හරි ලස්සනට සරලව ජීවත් වෙන්න මං හරි කැමති. අර සංකීර්ණ වෙලා ලොකු බරක් තියාගෙන ඉන්නවට වඩා හරි සරලව ජීවත් වෙන්න හරි ලස්සනයි. අපේ පවුලේ අපි කට්ටියකත් අපි හරි සරලව ජීවත් වෙන කට්ටිය. එතකොට අර සරල බවත් එකේ ෆැන්ටසිය කියන්නේ මං හිතන්නේ එතන අර වලාකුළක ජීවත් වෙනවා කියන. සාමාන්‍ය වලාකුළක ජීවත් වෙන්න බෑ.
0: මාත් ආසයි
1: වලාකුළක ජීවත් වෙන්න. හරි අම්මාරි. ඒකනේ ෆැන්ටසියක් කියන්නේ. එතකොට ඒ වලාකුළක් අපි නිකමට හිතේ මවාගත්තොත් හරි සිසිලට ඇති, ඒක මොනවත්ම නැතුව ඇති. හරි අපි කියන්නේ මොකද්ද, හරි කාම අපිට ඉන්න පුළුවන්. ඉතින් මං හිත ලස්සන ෆැන්ටසිය වෙන්න ඇති වලාකුළක ජීවත් වෙනවා කියන එක.
0: එහෙනම් අපි මොහොතකට වලාකුළක ජීවත් වෙමු. හැබැයි ඉතින් මේකෙන් පස්සේ එන වෙළඳ විරාමයට පස්සේ අපේ කතා කාලය අවසාන මිනිත්තු ටික තමයි ගලාගෙන යන්න නියමිත ගෑන ළමයෝ.
1: ආදරේ වැඩි තැන්වල කාලෙ ඉක්මනට යනවර. මහන්සගේ පොතක, මට පොත මොකද්ද කියලා හරි මතක
0: නැහැ,
1: මහන්සගේ පොතක තිබ්බා පිදුමක හරි කියවල, පිදුමක හරි ඉරිසර පිටුවක හරි තිබ්බා ආදරවන්තය ආදරවන්තියෙක් ඉන්න වෙලාව, මේ රත් වෙච්ච යකඩයක් උඩ ඉන්න වෙලාව තරමට මම වචන හරි මතක නැහැ. එහෙම වෙලාවක් අනිත් වෙලාවදී වර්ෂ ගානක්ද ලොකු කාලයක් වගේ දැනෙනවා කියලා. එහෙම තමයි සාමාන්‍යයෙන් ආදරේ වැඩි තැන්වල කාලික්මන්ට යනවා.
0: මම හිතන්නේ මටත් අද මන්දාරම් රාත්‍රිය ඉක්මනින් ඉවරුණා වගේ හිතෙනවා. තමන්නේ ආයෝ හිනාව දකින්න අපි දවසක මන්දාරම් රාත්‍රියේ තරුවක් වෙලා ඔයාට පායන්න කියනවා මම.
1: තරු ගොඩක් වෙලා.
0: තරු ගොඩක් වෙලා. තව තරුවකුත් එක්කගෙන හිටන්න.

with Taranga. Mandaram re, mandaram re.

0: වෙසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උත්සාහය.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0702-73336 සදාහරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථාර රැසක් අධ්‍යාපන පුහුණුව රැකියාවේ අත්දැකීම් ඔබ සතුද ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදාහරිත ප්ලාන්ටේෂන් වෙත
3: වට්ස්ඇප් කරන්න 0674411648 ඊමේල් කරන්න careers@sadaharita.com වෙත සදාකාලිකව ජීවිතය විඳින්න සදාහරිත සමග බැඳෙන්න.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මධුකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747-21-33-540.
4: Music 3, 2, 1, let's go! Friday, fun day!

0: ரீமிக்ஸ் ரீமேக் டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக அதிசய பிரதம வதாவட்ட வினஸ்ம டிஜே சங்கிராமயாக் நெட் எஃப் எம் டிஜே நைட் வித் டிஜே ரமேஷ் அண்ட் டிஜே டிலி ஃபன் எக்கட்ட செட் வேணா டேகி தினன்னா நெட் எஃப் எம் டிஜே நைட் ஹிட்டர் அண்ட் நோவேட்டர்
2: வசர விசயாத்துக்கு விசுவாசனியத்வே சமக ரசையை சம்பிரதாயை எக்கட்ட முசுக்கொட்ட லோகட்டம் ரசை பெதன சுசிகோ பேக்கர்ஸ் தன் ரசவத் ஆஹார பான கேட்டரின் சேவாவ சமக விமசிம் பிந்துவ ஹெத்தாத்தாய் ஹதலி சதராய் ஹதலி ஸ்பாய் எக்கசிய அனுபா
3: අද අපේ හමුවීම ගැන දැන් කවි ලියන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලා ගන්න නෑනේ මේ ලස්සන ගෑනු ළමයි. අද අපේ හමුවීම ගැන ලස්සන කවියක් ලියන්න කිව්වොත් දැන්
4: ඒකට තප්පර දෙකක්වත් ඕනේ නෑ. මම ලියලා පොතේ ලියලා කපලා කොටලා මං හිතේ වන්නම් අද දවස ගැන හිත තියෙනවානේ
3: පුංචි වාක්‍යයක්වත්. තප්පර දෙකක් නෙවෙයි ගන්න හොඳ වෙලාව.
4: මම අද දවස ගැන මෙහෙම කියන්නද?
3: හා කියන්න.
4: පෘථිවිය කැරකුණේ හරි වේගින් අපි දෙන්න ගැන ලෝභ හිතිලා.
3: ලෝභ හිතිලාද ඉරිසියා හිතිලාද?
4: ඊරිසියා හිතිලා.
3: ඉරිසියා හිතිලා නේ අපි.
4: වචන නිවැරදි කිරීමක්.
3: කෝ බලන්න මේ කවියක් කියවන්න. හදවතේ සියුම් තැනක සිත්තම් කෙරුවානම් බව. හරි ලස්සනද පරිස්සමෙන්. අනේ මොකද මන්ද ඔය ඉන්ද්‍රජාලික මන්දාකිනිමය තාරකාවටවත් සමාන කරන්න බැරි දුඹුරු ඇස් මට බෑනේ සිත්තම් කරන්න. ඒත් එව මගේ මතකේ තියෙනවානේ ඒ ඇති. දන්නවද? සමහර වෙලාවට අනේම රැවටෙනවා කාලෙකින් දැක්කේ නැති නුඹේ ඇස් කියලා වෙන ඇස්වලට. මං ආදරය කරනා කියලා දන්නේ නැති. නුඹේ මතක අංශුවක් නැති. නුඹ ඉන්න තැනක්වත් දන්නේ නැති. මම මෙහෙම කියන්න. අදටත් මොහොද ඉස්සරහට ගිහින් දෑස් පියාගත්තම මට මතක් වෙන්නේ ඔයාව. පසුව ලියමි. බය වෙන්න එපා. ඔයා කොහේ හරි හිටියෝ මට අඳුර ගන්න පුළුවන්. මොකද ඔයා ළඟ ඉන්නකොට මට හුස්ම ගන්න බැරි වෙනවා.
4: දැන් මේ කතාවේ තේරුම නම් අහන්න එපා.
3: නෑ නෑ, මේ කතාවේ තේරුම අහන්න නෑ. අපි ලස්සන සින්දුවකට ගිහිල්ලා ආයේ එමු. හද නැකෝ, මං හිතපු සින්දුව නෙමෙයි මේ.
4: අද මං හින්දා සංකීර්ණ වෙලා. සංකීර්ණ නෙමෙයි, කලබල වෙලා. අක්කා කලබල වෙලා, මමත් කලබල.
3: කලබල ආදරවන්ත කියලා නමක් දාමු.
4: බලාකුළු.

0: ඇයි අනේ ඇත්තටම ඔච්චර ඔය කවිලියන එකේ හොඳම යාළුවට කවියක් නොලිව්වේ ඇයි?
1: හොඳම යාළුවට කවියක් ලියලා බේරින් හම්බෙන්නේ නැති වෙහිඳ හොඳම යාළුවට කවි ලියලා හරියන්නේ නැහැ. ලියන්න වෙන්නේ වෙන දිග ජාතක කතා. කියන්න දේවල් ගොඩායි යාට. එහිඳ කවිය කියන ලියලා ඒක සාරාංශ කරන්න හරි අමාරුයි.
0: කවදා හරි දවසක මොනවා හරි ආදර කතාවක් ඇති වුණොත් ඔය කියන හොඳම යාළුව උදව් කරයිද?
1: මේ යන විදිහට බැලුවොත් එම හොඳම යාළුව ආදරේක මේ ආදරේ හොඳම යාළුව උදව් කරයිද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. අහලම් බලන්න ඕනේ යාගෙන් උදව් කරනවද කියලා. හැබැයි යා හැම දෙයකටම උදව් කරනවා.
0: මොකක්ද යාගේ නම?
1: යාගේ නම සචි. එයා මගේ හැම දෙයකදීම උදව් කරනවා. හැම දෙයකදීම ළඟ ඉන්නවා. සමහරක් වෙලාවට සමහර දේවල් කියා ගන්න බැරිනම් මං ගිහින් කිව්වහම පිස්සු තනි කරම තියෙන පිස්සු කියලා මට බයිනවා වෙලාවකට. සමහරක් ගොන් වැඩ කරන්න යන අවස්ථාවලදී බේරනවා. එහෙම ගල එයා හොඳම ගොන් වැඩ ටික කරනවා. කරලා මාව ගොන් වැඩ වලින් බේරන එහෙම කරන එක තියෙනවා. අපි දෙන්න එකට හවුලේ කරන වැඩ තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් ෂෝක් යාළුවෙක් කියා. ෂෝක් යාළුවෙක්.
0: හරි. දැන් අම්මයි තාත්තයි නංගි ආගෙන ඉන්නේ පහල. අපි අද දවසට වැඩසටහන ඉවර කරන්න යන්නේ. මොනාද ඒ තුන්දෙනාට කියන්න තියෙන්නේ රේඩියෝ එකෙන්?
1: ඒ තුන්දෙනාට මං කැමැත්තෙන් හිටියා. මට මගේ හිතේ හීනයක් තිබ්බා. මං කොහොම හරි හොඳ තැනකට මගේ අම්මලා දාතර සතුටු හිතන තැනකට මං කොහොම හරි යනවා කියලා. අද ඒක පළවෙනි පියවර මං හිතන්නේ මං තිබ්බා. ඒ දෙන්නට මං හිතන්නේ හරි සතුටු ඇති මං අද මේ ඉන්න තැන ගැන. මං මෙතනින් අර මං පහල ඉන්නට මං කෝ අම්මේ මාව වෙවුලනවා. මොනවා කියනද දන්නේ? මගේ වචන හිර වෙයිද දන්නේ කියලා. ඔයාට හිතන දේවා කියලා එන්න කිව්වා. කවදාවත් මගේ අම්මයි තාත්තා එහෙම අර හිර කරලා එහෙම නෑ. නිදහසක් දෙනවා. අර අම්මා තාත්තා කියන සීමාව ඇතුලේ ළමයට දෙන්න පුළුවන් උපරිම නිදහස දෙනවා. අය මේ දවසල බයින පාඩම් කරනවා හරි අඩුයි කියලා. එහෙම නැතුව මේ හරි නිදහසක් තියෙනවා ඒ දෙන්නගේ සර්කල් එක ඇතුලේ. මට නංගි එහෙම මෙහෙම් පැන පැන මට එක එක හරි ආදු කරනවා.
0: නංගි මොනාද ඒ කමෙන්ට්ස්?
1: නංගි අපේ නංගි සාමාන්‍යයෙන් කතා කරන හරි අඩුයි. ඒ කියන්නේ එහෙම
0: එයා කතා කරන්නේ ස්ටිකර් කමෙන්ට්ස් වීඩියෝ වගේව සෙන්ඩ් කරනවා.
1: ඔව් එහෙම සෙන්ඩ් කරනවා. නැත්තම් හරි අඩුයි එයා කතා කරන. මායි අම්මයි එළියට බැහැලා කතා කරත් එයා කතා කරන්නේ හරි අඩුයි. දැන් මට ඒවල මැසේජ් එකක් මේ තාත්තා ෆෝන් එකේ ආගව තියෙන්නේ. එයා මට දාලා මං අර එයා ගැන කිව්ව එකේ කිව්ව. මේවා සෙල්ලම් මේවා කරන්න හොඳ සෙල්ලම් නෙමෙයි මහත්තයෝ කියන්නේ.
0: මොකෝ සෙල්ලම් කරලා මහත්තයෝ පහලට මොන වෙයි?
1: ගෙදර යන්න පුළුවන් වෙයිද? බලමු නේද අපි.
0: දැන් නංගි බයයි දක්කට අක්කා බයයිද නංගිට?
1: දෙන්න
0: දෙන්නට බයයි.
1: දෙන්න දෙන්නට බයයි. මම නම් බය නැහැ. සාත්‍ය දාන් එනවා. මම බය නැහැ. නංගිත් එක්ක නංගිට කොච්චර බැනත ආදරේ ඉතින් මගෙනේ. නිදාගත්තලට හරීම හොඳයි අපේ නංගි. මේ හරිම ශවක්. මං හරි ආදරෙයි ඒ තුන් දෙනාට. ඒ තුන් දෙනා එහෙම මට නිදහසක් දෙන හින්දනේ මං අද මෙතන ඉන්නේ. මං කවි ලියනකොට අපෝ මොනවද ඔය ලියන්නේ කියලා හරිද? ලස්සන හරි කැත හරි උනත් කැතනම් අනේ මොනවද ඔය ලියන්නේ? පිස්සු දතල දාලා පාඩම් වැඩ කරන්න කියලා ඒ දෙන හිටියන. අද මං මෙතන නෑනේ. මෙච්චර දුර මාව එක්කන් සෑහෙන කට්ටක් කෑවනේ අපි එන්න ගමන් වේවයි නැවතිලා වෙච්ච සිද්ධිත් එක්ක. ඒ දෙන්නයි මාව එක්කන් ආපු එකම ඇති. හරි ආදරේ මං ඒ දෙන්නට.
0: පුංචි මිහිරි ගෑනු ළමයෝ. දැන් ඉතින් අපි යන්න ඕනේ. දැන් කියන්න මොනවද අන්තිමටම කියන්න තියෙන්නේ කියලා?
1: අන්තිමටම පෘථිවිය කැරකුණේ හරි වේගින් එක කියලා ඉවර කරන්න ඕනේ. තරහයි පෘථිවියත් එක්ක අද දවස වෙනුවෙන්. හරි සතුටුයි මේ
0: පෘථිවිය දුන්න අවස්ථාව.
1: පෘථිවිය දුන්න අවස්ථාව ඉතින් මේක නැති වෙනවනේ මේ වේගෙන් කැරකුණේ හින්දා. හරි සතුටුයි මට මෙතෙන්ට ආවෙන්න ආපු එක ගැන. අක්කා බලන්න ආසාවෙන් හිටියා. මේක හීනය. අම්මට ඒක ඕන හැරවයි දන්නේ නැහැ. දැන් මම ඉවර කරමු අපි. හරි සතුටුයි. අවසානෙන් කියන්නම් ආදරින නොකිය ඉන්නපා.
0: ආදරේ නම් නොකිය ඉන්න එපා. බලාකුළු ආදරවන්ති මමයි ගිහින් එන්න. ආදරේ එහෙනම්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: වෙසක් පොහෝදා සඳ සෙවනේ කූර ගලින් නෙන සිල් සුවඳේ බුදු ගුණ මුමුණන වෙසක් උදානය
5: පූජ්‍ය වතුර කුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන්
3: නේත්‍රාලෝක වෙසක්
5: විසක් පොහෝදා ස්වේත පූජා පින්කම් මාලාව
3: උත්තම ධාතු වන්දනාව
5: විසක් තොරණ
3: පහන් කෝඩෝ
5: සදහැගි
3: පින් සිතින් ප්‍රතිපත්ති පූජාවන්හි යෙදී සදහැසිතින් ආමිස පූජා දැක කුසල් දම් වඩන්නට
5: කූරගල නේත්‍රාලෝක විසක් කලාපය
3: විසක් පොහෝදා අපි ආයෙත් කූරගල යමු
5: කලතේ පුතු පුතට එක්වන්න 0777 66 76 අංකය අමතන්න
6: බැටි බර දායකත්වය
3: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වන දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝදා නෙත් FM රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදෑසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්මදේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපය සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරිය සිරිය විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජයා ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 66 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5 30ට ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7ට ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වනදා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සදහවත් සුපෙන්වත්නි ඔබ සියලු දෙනාගෙම ජීවිත වඩාත් යහපත් වේවා හැම දිනාම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ ජීවිතේට කායික සහ මානසික නිදුක් නිරෝගී සුවය අදත් අප බොහොම මෙත් සිතින් යුක්තව ඔබ සියලු දෙනාටම ඒ උතුම් ආශිර්වාදය මේ වෙලාවේදී සිද්ධ කරන්න කැමැති පින්වත්නි අද මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වයේ ලබා දෙනවා අංක 29 දැහැමිගම කොළොන්ගොඩ ලිපිණියේ පදිංචි බීඑස් හේමලතා මල්ලිකා පෙරේරා පින්වත් මහත්මිය විසින් අප්‍රේල් 30 දින 71 ජන්මදිනයේ සැමරු බීඑස් හේමලතා මල්ලිකා පෙරේරා පින්වත් මහත්මියට මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අවුරුදු 30කට පෙර පරලෝසෙපත් බීඑස් පෙරේරා පියාණන්ට සහ අවුරුදු 4කට පෙර පරලෝසෙපත් ආර් බේබි නෝනා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. අපි ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන ගමන් පෞලිය ජීවත්වන හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පසුව මේ දේශනාව අවසානයේදී ඒ සියලු දෙනාටම අපි සෙත් පතමින් ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ලංකාවිත් ලෝකිත් බොහෝ දෙනා සෑම බ්‍රහස්පතින්දා දිනයකම අපේ දේශනාවේදී බලාපොරොත්තු වන්නේ මහා සෑය වන්දනා කිරීම පිළිබඳව මහන්ත දකින්ට. අපට පේනවා දවසින් දවස ලංකාවිත් ලෝකෙත් ඉන්න බොහෝ දෙනෙක් මේ පිළිබඳව අපිට යම්ක ආකාරයකට අපේ ජීවිතයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සුබ පැතුම් එහෙම නැත්නම් ආශිර්වාදාත්මක පණිවිඩ අපිට වෙලා තිබෙනවා. අපි ඒ සියලු දෙනාටම මේ වෙලාවේදී තාමත්ම මෙච්චිතින් යුක්තව අපි පින් අනුමෝදන් කරනවා. බොහෝ දෙනෙක් අපේ නිත් ගුවන් විදුලි හරහා මේ දේශනාවන් ශ්‍රවණය කරන විට අප අනුමෝදන් කරන පින ඔවුන් ලෝකේ කොතනක හිටියත් පින් අනුමෝදන් කර ගැනීමට සෝදානමින් සිටීම අපේ ජීවිතයේ අප ලද ඉතාමත්ම භාග්‍ය සම්පන්න අවස්ථාවක් බව මේ වෙලාවේදී සිහිපත් කරන්න කැමැතියි. සුපුරුදු පරිදි ඊයේ බදාදා දවස අලුයම කාලයේදී සෑම බදාදා දිනයකම අලුයම කහමාරට පමණ අපි අවදි වෙලා ඉන්පසුව පිරිසුදු වී කිරියාහාර සකස් කරගෙන උතුම් මහා සෑයට අලුයම තුනහමාරවින්ට අප ඒ ස්ථානෙට පැමිණෙනවා. අලියම 3:45 ඉඳලා 5:30 වෙනකන් ඒ බ්‍රහ්ම මූර්ති හෝරාව මේ විශ්වයේ තියෙන මහා ශක්තිය අවදි වෙනම ලාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩඉන්නවයයි කියලා කියන හැඟීම සංඥාවෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේට උතුම් කිරියාහාර පූජාවත් ඒ වගේම උතුම් බුද්ධ වන්දනාවත් අධිෂ්ඨානියත් භාවනාමය වශයෙන් අපි

ලෝකේ බොහොම දුර්ලභයි කියලා කියන කාරණාව පැහැදිලි කරනවා. දැන් අපි පින්නතුන්ලාට ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නට පුළුවන්කමක් තියෙනවා මේ පස්වැදෑරුම් රත්නයන් පහළවීම. එහෙමයි මේ පිංගියන්න සූත්‍ර දේශනාවේදී සඳහන් කරන්නේ අංගුතර නිකායේ පංචක නිපාතයේදී. මේක බොහොම දුර්ලභ කාරණාවක් විදියට. එතකොට මේ බුදුවරේක් ලෝකේ පහළවීම, ඒ වගේම ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශිත ධර්මයේ දේශනා කරන පුජ්‍යලයා, ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරන විට ඒ අවබෝධ කරගන්නා පුජ්‍යලයා, ඒ වගේම ඒ අවබෝධ කරගත්ත ධර්මයේ තමන්ගේ ජීවිතයේ ධර්ම ප්‍රතිපත්තියක් විදියට ඒක ඉතාමත් වැදගත් වෙනවා. ධම්මානුසාරී තත්ත්වයකට තමන්ගේ ජීවිතේ පත් කරගෙන ඒ ක්‍රියාවට නංවන පුජ්‍යලයාත් බොහොම දුර්ලභයි. ඒ වගේම අර මුලින් සඳහන් කළ ආකාරයකට අර කළගුණ දන්නා මිනිස්සු අපිට මේ කාරණාව පිළිබඳව දක්වනකොට බුදුහාමුදුරු මොන තරම්නම් ලස්සනට අපිට කෙලෙහි ගුණයේ කියලා කියන එක. යම් කිසි කෙනෙක් තමන්ට උදව්වක් උපකාරයක් කළා නම් ඒ උදව්වක් උපකාරයක් කරපු කෙනෙකුට පෙරලා උදව්වක් උපකාරයක් කරන්න තරම් අපේ හදවත් ඒ උතුම් මානසික ගුණයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ නිසාම තමයි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ උතුම් සම්මා සම්බෝධියට පත් වුණාට පස්සේ ඒ අසත වෘක්ෂයේට දවස් 7ක් පුරාවටම ඇසපේ නොහෙලා ඒ අජීවී වස්තුවකට තමන්ගේ ගෞරවය කියලා කියන එක දැක්වුවා. භාගිතුන් වහන්සේ තෙම් තැන්වලදී අපිට දේශනා කරලා තිබෙන්නේ, මනතන් දේශනා කරලා තිබෙන්නේ, ඔබට යම් කිසි ආකාරයකට ගහක අත්තක් පවා ඔබේ ජීවිතයට පිහිටක් පිළිසරණක් වුණා නම් ඒ අත්තවත් කඩන්න එපා කියලා කිව්වා. තමන් වහන්සේගේ ජීවිතයේ තුළ මේ සත්‍ය ධර්මය හොයාගෙන යනකොට ඒ හොයාගෙන යන මාර්ගයේදී තමන්ට මුලින් උදව්පකාර කරපු ගුරුවරු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අවබෝධය ඇති කරගත්තට පස්සේ ඇයිට පිහිට වෙන්න. පස්සක මහණුන්ට මේ ධර්මයේ දේශනා කළා. අපිට පේනවා බුද්ධ චරිතයේ තුළම බුදුරජාණන් වහන්සේ ඒ කෙලෙහි ගුණ දැක්වීමේ උතුම් ගුණය කියලා කියන එක අපට ලෝකයේ තුළ පෙන්නුම් කරපු අවස්ථාවක්. තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ තුළ ඇතිවිච්චි වෙනස බලන්න කොච්චර නම් වටිනවාද. භාග්‍යතුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරපු අවස්ථාවේදී තමන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ නිරත වුණේ. පිණ්ඩපාතී කියලා කියන්නේ අපි යම් කිසි ආකාරයකට අනුන්ගෙන් ආහාර ලබා ගන්න ස්වභාවය. ඒක සමහර වෙලාවට රාජ්‍ය කුලයේ කෙනෙකුට ගැළපෙන්නේ නැති දෙයක්. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක බුද්ධ වංශයේ බුදුරීකුගේ ස්වභාවයේ தත්ත්වය තමයි ඒ තමන්ගේ ජීවිතයේ තුලේ ප්‍රතිපදාව කියලා කියන එක අනුගමනය කිරීම. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ තුල ඒ උතුම් ප්‍රතිපදාව අනුගමනය කළා. තමන්ගේ ඥාතීන් බලන්ට වැඩම කළා, තමන්ගේ පියරජුරුවන් බලන්ට වැඩම කිරීම සිද්ධ කළා. එතකොට අපිට පේනවා තමන්ගේ ජීවිතයට උදව් උපකාර කරපු සියලු දෙනාටම උන්වහන්සේ තමන්ගේ කෘතවේදී භාවය කියලා කියන එක දක්වපු කාරණාවක්. මා ඔබට මේ වෙසක් මාසයේ තුල අවධාරණය කරන එක කාරණාවක් තමයි බුදුරෙකුගේ ලෝකේ පහළවීම. බොහොම දුර්ලභ තමයි. ඒ වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ දේශනා කරන පුජ්‍යලයාත් බොහොම දුර්ලභයි. මේ දේශනා කරන ධර්මයේ අවබෝධ කරගන්න පුජ්‍යලයාත් බොහොම දුර්ලභයි. ඒ අවබෝධ කරගත්ත ධර්මයේ තමන්ගේ ජීවිතයේ තුළ ප්‍රතිපත්තියක් විදියට, ධර්මානුදම් ප්‍රතිපත්තියක් විදියට අනුගමනය කරන පුජ්‍යලයාත් තාම දුර්ලභයි. ඒ වගේම කෙලෙහි ගුණ දක්වන පුජ්‍යලයාත් බොහොම දුර්ලභයි. අපි පුරුදු වෙමු මේ වෙසක් කාල පරාසය තුළ හැම කෙනෙක්ම මේ භාගිතුන් වහන්සේ දේශනා කරපු මේ අවසාන වචනීය, ඒ කියලා කියන්නේ කතඤ්ඤු කතවේජි පුජ්ජලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා කියන එක. අපි දුර්ලභ මිනිසෙක් බවට පත් වෙමු. ඔබ දුර්ලභ මිනිසෙක් බවට පත් වෙන්න ලෝකේ ඉන්න මිනිස්සු ඔබට උදව්පකාර කරලා ඇති. ඔබේ අම්මා තාත්තා ඔබට උදව්පකාර කරලා ඇති. ඔබේ සහෝදර සහෝදරිය උදව්පකාර කරලා ඇති. ඔබේ ඥාතීන් ගුරුවරුන් හිතවත් අය. ජීවිතේ විවිධ කාලවකවාන් වල ඔවුන් ඔබට මුදල් වලින් ආධාර උපකාර කරලා ඇති. වචනෙන් ආධාර උපකාර කරලා ඇති. ඔබේ දුකේදී ඔවුන් දුක් වෙලා ඇති, සැපේදී සැපවත් භාවයට පත් වෙලා ඇති. ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදය වල මම ගොඩාක් වෙලාවට සලකන දෙයක් තමයි මිනිස්සුන්ට ජීවිතයේ තුල ඉන්නකොට මිනිස්සු ඉන්නක නෙමෙයි ගොඩාක් වටින්නේ. ඉන්නකොට කොහොමදත් මිනිස්සු අපිත් එක්ක ජීවිතය තුල ඉන්නවා. ඔබට යමක්කමක් තියෙනකොට ජීවිතය වෙන තරම් ඔබට නැද ඇවි ඉන්නවා. සමහරවිට හත්මුතු පරම්පරාවක්ම ඔබට ඉන්නවා ඔබට යමක්කමක් තියෙනකොට. හැබැයි අපි ජීවිතේ යමක් අපිට නැති වෙනකොට, අහිමි වෙනකොට, එතකොට අපි ජීවිතයේ හුදකලා භාවයකට පත් වෙනකොට, අන්න අපවත් නොහැර යම් කෙනෙක් අපත් සමග

සිටිනවා නම් ඒ අපවත් නොහැර සිටින පුජ්‍යලයා ඇත්ත වශයෙන්ම ඉතාමත් වටිනවා. ඒ නිසා අර ජීවිතයේ අමාරුම කාල පරිච්ඡේදයන් තුල සමහර වෙලාවට ඔබේ අම්මා තාත්තා ඔබ අසනීප තත්යකට පත් වෙලා ඇඳකින් ඉන්න වෙලාවකදී, ඔබට රැකියාවක් නැති වෙලාවකදී, ඔබ බොහොම රෝගී තත්යකට පත් වෙලා ඔබට කාත් කවුරුවත් නැතුව ඉන්න වෙලාවකදී, සමහර වෙලාවට ඔබේ ඇඳුම් ටික හොදගන්න විදියක් නැහැ, ඔබේ මලමුත්‍රා ටික ඔබට අයින් කරගන්න විදියක් නැහැ, එවැනි අවස්ථාවලදී ඔබ හිතන්ට ජීවිතේට කවුරු හරි කෙනෙක් ඒ කාල පරාසය තුලත් ඔබේ ජීවිතය තුල හිටියා නම් අන්න එහෙ වූ කෙනෙක් තමන්ගේ ජීවිතේට කවදාවත් අමතක කරන්න එපා. එහෙම අමතක කරනවා නම් මං හිතන්නේ ඔබ ජීවිතයේ තුල අසත්පුරුෂ ධර්මයට ඔබ නෑකම් කියන කෙනෙක්, ඒ අසත්පුරුෂ ධර්මයත් එක්ක ඔබ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා අපි හොඳට මේ කාල පරාසය තුල අපි පුහුණු වෙමු අපේ ජීවිතයේ තුල අපි අපිට උදව්වක් උපකාරයක් කරපු කෙනෙකුට. මොකද හේතුව මේක දුර්ලභ කාරණාවක් බව බුදුහාඳුරෝ මෙතනදී පැහැදිලි කරනවානේ. එතකොට අපිට උදව්වක් උපකාරයක් කරපු කෙනෙක් කොතනකාරී සිටිනවා නම් එයාගේ තියෙන කුලමල බලන්න යන්න එපා, එයාගේ වත් පෝසත්කම් බලන්න යන්න එපා, කිසිදු දෙයක් බලන්න යන්න එපා. සමහරලාට ජීවිතයේ අපට උදව්වට උපකාරී සිටින්නේ තමන්ගේ නෑදෑයෙක් නොවෙන්නට පුළුවන්. තමන්ගේ අතවැසියෙක් විදිහට ඉන්න කෙනෙක් තමයි ජීවිතයේ ඔබට උදව්වකට උපකාරයකට සිටින්නේ. එහෙව් කෙනෙක් ජීවිතේ හොයාගන්න. මේ කාල පරාසය තුළ ඔබ උත්සාහ කරන්න මමත් ලෝකේ බොහොම දුර්ලභම මිනිසෙක් බවට පත් වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනේ අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙව් කෙනෙක් මම හිතනවා ජීවිතයේ ඒ උතුම් මානුෂික ගුණාංගය ජීවිතයේ තුළ පුහුණුවක් ඇති කරගත්තොත් ඒ පුහුණුව පින්වත්නි ඔබේ ජීවිතයට විශාල ශක්තියක් බවට පත් වෙනවා. අපි දන්නේම නැතුව අපේ මනස තුළ ඒ පරිවර්තනය ඇති වෙනවා. අපේ ඉන්ද්‍රියන්ගේ විශාල සංවරශීලී ස්වභාවයක් ඇති වෙනවා. මේ පිරිසුදු චේතනාවක් ඔබේ ජීවිතය තුළ ඇති වෙනවා. ඔබට මේ ස්වභාව ධර්මයේ පවා ඔබට ආශිර්වාදයේ කරනවා. ඒ නිසා ඔබට උදව්වක් උපකාරයක් කරපු කෙනා ඔබේ ගෙදර ඉන්න වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්, අතවැසියෙක් වෙන්න පුළුවන්. ජීවිතයේ අමාරුම කාලවලදී ඔබට උදව්වක් උපකාරයක් කරපු අය අමතක කරන්න එපා. මේ කාලයේදී ඔවුන් හොයාගෙන යන්න, ඔවුන්ට ගිහිල්ලා උදව්වක් උපකාරයක් කරන්න, ඔවුන්ට කණ්ඩ බොණ්ඩ නැත්තම් කණ්ඩ බොණ්ඩ දෙන්න, ඔවුන්ට යම් කිසි ආකාරයකට බෙහෙතක් හේතක් ගන්න බැයි නම් ඒ ලෞතුරා බුදුහාමුදුරුගේ බුද්ධ වචනයේම මම අනුගමනය කරනවායයි කියලා කියන හැඟීමෙන් යුක්තව සංඥාවෙන් යුක්තව ගිහිල්ලා ඒ උදව් උපකාරය කරන්න ජීවිතේ ඒක මං හිතන්නේ ඉතාමත්ම වටිනවා. ඒ දුර්ලභ අවස්ථාව ජීවිතේ පුහුණු කරගෙන මොන තරම් සතුටක්ද මිනිසියෙකුට. ඒ ජීවිතේ ලැබෙන සතුට ඒවා පින්වත්නි වචනවලට විස්තර කරලා අපිට කියන්න බෑ. මේ සමහරලාට ඔබට උගන්වපු ඔබේ ගුරුවරයා වෙන්න පුළුවන්, වේද මහත්තයා වෙන්න පුළුවන්, පන්සලේ ස්වාමින්වහන්සේ වෙන්න පුළුවන්, පෞලී ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවත් කෙනෙක් වෙන්න පුළුවන්. අපි හැම වෙලාවක් තුළදී මේ උදව් උපකාරය කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට පේනවා භාග්‍යතුන් වහන්සේගේ ඒ උතුම් ගෞරවය දැක්ව අජීවි වස්තුන් වලට ඇසතු බෝ රුක්ෂේට තමන් වහන්සේගේ තිබිච්චි ඒ කෘතවේදී බව දැක්වුවා. ඒ නිසා අපිට පුළුවන් අපිට ජීවිතේ ඔබට උදව්වක් උපකාරයක් කරපු ගහක් කොළකට වෙන්න පුළුවන්, ස්වභාව ධර්මයට වෙන්න පුළුවන්. ඔබට ජීවිතේ සමහර වෙලාවට ජීවිතේ බොහොම තීර්ණාත්මක අවස්ථාවකදී ඔබට ලැබිච්ච ඖෂධයක් වෙන්න පුළුවන්, ගහක කොළක අත්තක් වෙන්න පුළුවන්. මම හිතනවා එවැනි දෙයකට පවා අපි ආරක්ෂාව සැලසීම, ගෞරවයක් දැක්වීම, මෙන්න මේ ගුණාංගය අපට අපේ ජීවිතය තුළ පුහුණු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ඔබ උත්සාහ කරන්ට මේ මැයි මාසයේ තුළ ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා උතුම් ධර්මීය ලෝකීට දේශනා කරපු මේ කාල පරාසයේ තුළ මේ උතුම් ගුණය ඇති කරගන්න මිනිසෙක් බවට පත් වෙනවා. මගේ ජීවිතයේ තුළ යම් කිසි ආකාරයකට එය අතපසවීමක් වුණා නම්, කවදා හරි දවසක අනේ මට ඒ දේ කරගන්න බැරි වුණා කියලා ඔබ සන්තාපයට පත් වෙනවට වඩා, කඩගාටුවට පත් වෙනවට වඩා, පසුතැවිල්ලට පත් වෙනවට වඩා ඔබ අදම ඒ වින්මින් ඔබේ ජීවිතේ කැපකරන්න. ලෝකේ ඔබ කොතනක ජීවත් වෙලා හිටියත් ඇතැම් වෙලාවට ඔබට ලංකාවට එන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඔබට පුළුවන් ඔබේ හිතවතුන්ගේ මාර්ගයෙන් ඒ කෙනෙකුට ඒ උදව්ව උපකාරය සිදු කරන්නට. ඒක මං හිතනවා අර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය අපි සැබෑ ලෙසින්ම ලෝකයේ තුල අපි අනුගමනය කරපු කෙනෙක් බවට පත් වෙනවා.
දැන් බලන්න ලෞතර බුදු කෙනෙකුගේ තිබිච්ච මේ අසරිමත් ස්වභාවය. එහෙම නැත්නම් ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීමත් ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන පුජ්‍යලියත් ඒ ධර්මයේ අවබෝධ කරගන්න කෙනත් ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් ජීවිතය ගත කරන කෙනත් කෘතවේදී බව දක්වන පුජ්‍යලියත් ලෝකේ බොහොම දුර්ලභම කාරණාවන් බවට පත් වෙන්නේ ඇයි? මොද හේතුව මේ දේශනාව සිද්ධ කරන්නේ කවුද? මේ දේශනාව සිද්ධ කරන්නේ මගේ ලෞතරා බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේගේ ඒ උතුම් ඥානයෙන්, එහෙම නැත්නම් බුදුහාමුදුරුන්ගේ තිබිච්ච උතුම් ඥානයෙන් තමයි මේ අවබෝධය ලෝකයේ තුල ඇති කරගත්තේ. එතකොට තථාගතයන් වහන්සේ මේ උතුම් අවබෝධය ඇති කර ගැනීමට උන්වහන්සේ සංසාරයේ තුල පින්වත්නි මොනතරම් පාරමිතා ධර්මයන් සම්පූර්ණත්වයට පත් කළාද? ඒ පාරමිතා ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරගන්නකොට අපි දන්නවා දාන පාරමිතා, දාන උපපාරමිතා සහ දාන පරමත්ත පාරමිතා කියලා. මේ දස පාරමිතා ධර්මයන්ම තමන් වහන්සේගේ ජීවිතයේ තුළ උන්වහන්සේ ඇති කරගත්තා. ඒ වගේම තමන් වහන්සේගේ ජීවිතයේ තුළ ඇති කරගත්ත විශිෂ්ට ස්වභාවය අපිට ඔබට එයත් මතු කරලා දෙන්නට පුළුවන්කමක් තිබෙන එකක් තමයි. ඊට වශයෙන්ම ලෞතරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උතුම් බුද්ධත්වයට නියත විවරණ ලබා ගත්තේ අපි දන්න දීපංකර පාදමූලයේදී තමයි මේ උතුම් නියත විවරණ ලබා ගත්තේ. හැබැයි අපි දන්නවා ඒ අතරතුරේදීම අම්මගේ වරන් ගත්තා කියලා කියන ඒ ස්වභාවයේ தත්ත්වය අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ලෞතරා බුදුරජාණන් වහන්සේට මේ ගමන තුලදී අම්මාගේ වරමක් ලැබීම අපි කවුරුත් දන්නා පරිදි දවස් 7ක් තිස්සේ ඒ නැව කැඩුනට පස්සේ අම්මා තමන්ගේ කර මත තබාගෙන දවස් 7ක් තිස්සේ පිහිනලා ගොඩට ආවට පස්සේ අම්මා දුන්න වරම තමයි මගේ පුතා කවදරි දවසක බුදු වෙන්න කියලා කියන ඒ ආශිර්වාදය. මම හිතනවා අම්මගේ ආශිර්වාදයත් ඒ වගේම පුතාගේ තාත්තගේ ආශිර්වාදයත් දෙකම එක හා සම්බන්ධ විදියට බලපානවා අපට අපේ ජීවිතේට. අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ ඒ හදවත පිරිසුදු හදවතින් යුක්තව යමක් ප්‍රකාශයට පත් කරනකොට ඒ ප්‍රකාශයට පත් කිරීමේදී ඇතිවෙන්නා වූ ඒ ප්‍රබලතාව කියලා කියන එක. ඒ ප්‍රබලතාව ඉතාමත් වටිනවා පින්වත්නි අපට අපේ ජීවිතයට. ඒ නිසා සිද්ධාර්ථ කුමාරයා ඊට පෙර බෝසත් අවදීවලදී ඒ අම්මා දුන්න වරම එහෙම නැත්නම් බුදු වෙන්න කියලා කියන කාරණාව නියත විවරණ ලබා ගැනීම පින්වත්නි මේ ලෝකයේ තුල මිනිස්සුෙකුට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය නම් තමන්ගේ ජීවිතයට ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. ඔබට මේ ජීවිතේට සීලයත් සමාධියත් ප්‍රඥාවත් ගොඩනගා ගන්න අවශ්‍ය නම් අපි හිතමු සමත භාවනාව වෙන්න පුළුවන්, විදර්ශනා භාවනාව වෙන්න පුළුවන්. මේ ගුණයන් ඇති කර ගන්න නම් ඔබට ජීවිතේ යම් කිසි ආකාරයකට දැක්මක් අපි කියලා කරන්නේ. අපි කියන විෂන් එකක් ජීවිතයට අවශ්‍යයි. ඒ අපේ දැක්මට එහෙම නැත්නම් අපේ මම අහවල් කෙනා බවට පත් වෙනවා. දැන් තිබුණි මොකක්ද? බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන කාරණාව. ඒතරයි බුද්ධත්වයට පත් වීම කියලා කියන එක තමයි එයාගේ තිබිච්ච සම්පූර්ණයෙන්ම එයාගේ තිබිච්ච බලාපොරොත්තු. ඒක තමයි යාගේ බලාපොරොත්තු. ඒතර අපි හිතුවොත් මේ කාලපරාසය තුළ මම බුදු වෙනවා කියලා කියන කාරණාව නෙවෙයි, නත්තු යහපත් මිනිසෙක් වෙනවා මම කියන එක. එහෙම නැත්නම් මේ ධර්මයේ මම අවබෝධ කරගන්නවා කියලා කියන. ඒතර අපිට මේ හැඟීම අදහස අපට අපේ මනසට අපිට ගෝචර කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ මනසට ගෝචර කර ගැනීම මම හිතනවා ඉතාමත් වටිනවා. මොකද හේතුව අපිට මේ ගමන එහෙම නැත්නම් අර බෝසත් කෙනෙකුගේ ජීවිතයේ තුල සංසාරයේ තුල ඒ පාරමිතා ධර්ම සම්පූර්ණත්වයට පත් කරමින් ඒ උතුම් අවබෝධය ඇති කරගෙන ගමන තුලදී එවැනි දැක්මක් තමන්ගේ ජීවිතයේ තුල තිබුණ නැත්නම් මේ අවබෝධය තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න බැහැ. අපි හැම කෙනෙක්ම අපට අපේ ජීවිතය තුළ අපි දියුණු කරගන්න ඕනේ. අපේ ජීවිතය තුළ පුහුණු ඇති කරගන්න ඕනේ. ඉගෙන ගන්න දරුවෙක් වෙන්න පුළුවන්, මැදි වයසේ කෙනෙක් වෙන්න පුළුවන්, ජීවිතේ අවසන් කාල පරාසය ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඒ ජීවිතයේ දැක්මත් එක්ක තමයි ජීවිතේ ගමන් කරන්න වන්න පින්නත්. එතකොට තමයි ජීවිතේ සාර්ථක වෙන්නේ. දැන් බලන්න අම්මගෙන් ලබා දුන්න වරම බුදු වේවායයි කියලා කියන එක. ඒක තමයි යගේ තිබිච්ච අදිෂ්ඨානය. ඔර නියත විවරණ ලබා ගත්ත කවදාද දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කෙනෙක් බුදුරෙකුගේ මුවින් ප්‍රකාශයට පත් වීම සිදු වුණා. ඒතොර ඒ සඳහා
සංසාරයේ පුරාවටම අපිට පේනවා ඒ කැපකිරීමක් කළා. අපි කියන්නේ මිෂන් විෂන් කියලා කියනවා. එතකොට අපිට විෂන් මිෂන් එහෙම නැත්නම් දැක්මත් මෙහෙවරත් අපිට ජීවිතය තුළ තියෙනවා. දැන් එතකොට අපිට යම් කිසි උවමනාවක් තියෙනවා ජීවිතය අහවල් කෙනෙක් වෙන්න. අපි හිතමු යම් කිසි කෙනෙකුට උවමනාවක් තියෙනවා මම සෝවන් ඵලයකටපත් වෙනවා. මේ ජීවිතයේ තුළදීම මම සමත විදර්ශනා භාවනාව මම පුහුණු කරනවා. මම හැමදාම ආනාපාන සතිය පුහුණු කරනවා. මම අනිත්‍ය දුක් අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණේ බොහොම ගැඹුරින් මම අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් අනිත් පැත්තට ගත්තට පස්සේ මම මගේ ජීවිතයේ තුළ මේ ගැඹුරු ප්‍රඥාවක් දියුණු කරගන්න, එහෙම නැත්නම් විදර්ශනා ඥානයක් ඇති කර ගැනීම සඳහා මම වෙහෙසෙන මහන්සි වෙනවා. මම ආර්ය පරිශ්‍රණයකට උතුම් පරිශ්‍රණයකට මගේ මනස යොමු කරනවා. අනේ ඒ වගේ හැඟීමක් අදහසක් ඇති කරගත්තොත් පින්නවත් නේ ඒ සඳහා යාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා කැපවෙන්න සිදු වෙනවා. කවදාවත් ඔබට මේ ධර්මය අපි හැමදාමත් සදාහන් කරන්නේ මේ ධර්මය ඔබට පුහුණු වෙන්නේ නැතුව ඒ විනෙන් කැප කරන්නේ නැතුව ඔබට මේ ජීවිතයේ මේ ධර්මයේ තුල ප්‍රතිඵල නම් අත්පත් කරගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. පරියාප්ති පටිපත්ති පටිවේද කියලා ත්‍රිවිධ සාසනය පිළිබඳව අපි කතා කරනවා. ත්‍රිපිටක ධර්මයේ තිබෙනවා. ඒ වගේම ඒ තිබුණට ප්‍රතිපත්තියක් විදිහට අපි ඒක පුහුණු කරගන්න ඕනේ. ඒ නිසා තමයි අද දේශනාවේදී අර මුලින් එක කාරණාවක් ගැන සඳහන් කළේ අර කෘතවේදී භාවය කියලා කියන එක ජීවිතය තුළ පුහුණු කරගන්න කියලා කිව්වා. ඊට අමතරව මම සඳහන් කරන්නේ අර සංසාරයේ තුල සිද්ධාර්ථ කුමාරයා එහෙම නැත්නම් බෝසත් චරිතය ඒ තමන්ගේ උතුම් අවබෝධය ඇති කර ගැනීම සඳහා විශාල කැපකිරීමක් විශාල මහන්සියක් ඇති කරගත්තා. දැන් ඒකට කොච්චරනම් දුෂ්කර ක්‍රියාවන් කළාද? අපි කියන්නේ දස පාරමිතා ධර්ම සම්පූර්ණත්වයටපත් කරා කියලා කියනවනේ. ඒතර දාන පාරමිතාව ඉදලා අදිෂ්ඨාන පාරමිතාවන් ශාන්ති පාරමිතාවන් මේ හැම දෙයක්ම ජීවිතේ අර තමන්ගේ තියෙන ඉලක්කේ ළඟා කර ගැනීම සඳහා ඒ ගත්ත උත්සාහය. දැන් කම්මැලි වෙලා මේකේ වැඩක් නැහැ එපා වෙලා මේ ආදි වශයෙන් අර නීවරණ ධර්ම වලට යටත් වෙලා අපිට පේනවා පින්නවත් නේ තමන්ගේ ඉලක්කේ ජය ගන්නට පුළුවන් කමක් නැහැ. එනිසා ජීවිතේ අවසන් මොහොත දක්වාම මේ සිත තුළ යහපත් වූ සිතවිල්ලක් තිබෙනවා නම් ඒ යහපත් වූ අදිෂ්ඨානයක් තිබෙනවා නම් ඒ අර උත්තත කියලා කියන වචනේ උත්සාහවත් කිරීම කියලා කියන එක අපි සිද්ධ කරගත්තාම ජීවිතේ කවදරේ දවසක ඔබට ඒකේ ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒතර අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි හැම වෙලාවෙම හිතනවා මම අහවල් දෙයක් කරනවා කියලා. නැබි කරනවා කියලා හිතුවට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුංචි තැනකින් හෝ පටන්ගෙන ඒ අදිෂ්ඨානශීලී ස්වභාවය ප්‍රතිකර ගන්න බලන්න. එතකොට සිද්ධාර්ථ කුමාරයා බෝසත්වරයා ඒ පාරමිතා ධර්ම සම්පූර්ණත්වයට පත් කරලා ආත්ම ගණන් වල ඒ කැපකිරීම මහන්සිය සිද්ධ කළා. ඒතර ප්‍රඥාව දියුණු කරගත්තා. අත්හදා බැලීම් බැලුවා. සමහර අත්හදා බැලීම් බලනකොට ජීවිතේ දැනුණා මේක හරියන්නේ නැහැ කියලා. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අත්තකිලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ ප්‍රයන්ත දෙකින් අත්තලයා මධ්‍යම ප්‍රතිපදාවකට ආවා. ඒකායන මාර්ගයක් විදිහට මධ්‍යම ප්‍රතිපදාව කියලා කෙනෙක් තෝරගත්තා. ඒකින් තමන්ගේ ඥානීය දියුණු කරගත්තා. එතකොට මේ අවබෝධය ඇති කරගන්න නම් කොච්චරනම් එහෙමනම් වෙහෙසක් මහන්සියක් අරගෙන තියෙනවාද? ඒ නිසා ඇත්තටම මේ බුදු කෙනෙක් සංසාරයේ පුරාවටම ඒ කරපු කැපකිරීම, ඒ වගේම බුදුවරයෙක් මේ ලෝකයේ තුල ජීවත්වන සත්වයාගේ තියෙන ස්වභාවයේ தත්ති පිළිබඳ විග්‍රහ කරලා තියෙන එක ඇත්තම අපිට හිතා ගන්නවත් බැරි තරම්. ඒ නිසා තමයි මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ අචින්තය කියලා කියන සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාවේදී පින්වත්නි පැහැදිලි කරනවා චත්තරිමානි භික්ඛවේ අචින්තයානි නචින්තේ තබ්බානි යනි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාග්‍යස්ස. මනනි මේ සිතන්ට නොයා යුතු මේ එහෙම නැත්නම් හිතන්ට බැරි කරුණු හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ කරුණු හතර පිළිබඳව හිතන්න උත්සාහ කළොත් එහෙම ඒ උත්සාහ කරන කෙනා ඇත්තටම උම්මත්තකෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් උමතුයෙක් බවට පත් වෙනවා. ඒ වගේම යා දුකටත් පත්වීමක් සිදු වෙනවා. මොකද්ද මේ සිදුවිච්චි? එහෙම නැත්නම් මේ දක්වලා තිබෙන කාරණාව. බුද්ධානං භික්ඛවේ බුද්ධ විෂයෝ අචින්තේයෝ නචින්තනි චින්තේ තබ්බෝ යං චින්තෙන්ත උම්මාදස්ස විඝාතස්ස භාග්‍යත්ත. ඇත්තරම මේ බුදුවරයෙකුගේ බුද්ධ විෂය පිළිබඳව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඥානය එහෙම නැත්නම් උන්වහන්සේගේ ඒ තිබිච්චි අතිශය සංකීර්ණ වූ ඒ බුද්ධ විෂය පිළිබඳව අපිට
හිතන්ට යන්න එපා කියලා තමයි මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. මොකද බුදුරීකුගේ ඒ තියෙන ස්වභාවයේ தත්ත්වය දකින්නම් තවත් එමනම් බුදුරෙක් වෙන්න ඕනේ. ඒකට ලෞතර බුදුහාමුදුරුව අපිට පේනවා අපිට මොනතරම්නම් සුළු ප්‍රමාණයක්ද මේ ධර්මයේ දේශනා කළා තිබෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්තුණු වෙලාවේදීත් උන්වහන්සේ කල්පනා කරනවානේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු රජස් සහිතයි, එහෙම නැත්නම් කෙලිස් සහිත මිනිස්සු. මේ කෙලිස් සහිත සත්වයාට මේ ධර්මය දේශනා කරන්න ගියපහම එක්කෝ මම වෙහෙසකට පත් වෙනව නැත්නම් මේ අයට අවබෝධ කරගන්න හැකියාවක් නැත්තේ. ඒ නිසා තමයි උන්වහන්සේ මුල් අවස්ථාවේදීම මේ ගැන කල්පනා කරන්න හිතනවා. අපි දන්න දෙවියන්ගේ ආරාධනාවේ පරිදි මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ අර ඇක්ටේරියා සින්සපා වනේදිත් ඇක්ටේරියා වනේදිත් අර කොළ ටිකක් අතරගෙන සඳහන් කරන්නේ. මේ අතේ තියෙන කොළද විශාල, එහෙම නැත්නම් මේ වනේ තියෙන කොළද විශාල. භික්ෂුන් වහන්සේලාගේ නිවීම සාසිතිනවා. ඒකට වනේ තියෙන කොළ ප්‍රමාණය විශාලයි කියලා දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා අතේ තියෙන ප්‍රමාණය කුඩායි. මහණනි මා ඔබලාට දේශනා කරපු ධර්මය මේ තාමත්ම කුඩා ප්‍රමාණයක්. මගේ අතේ තියෙන ප්‍රමාණය හා සමානයි. ඒකට භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා නොකළපු ධර්මයේ මං හිතන තව විශාල ප්‍රමාණයක් තියෙන්න ඇති. තථාගතයන් වහන්සේට අවශ්‍යතාව තිබුණේ පින්වත් මේ සසර සත්‍යයගේ තියෙන ස්වභාවය කියලා දෙන්න. ඔබලාගේ ජීවිතය මෙන්න මේ වගේ. ඔබලාගේ ජීවිතයේ පටලැවිලා තියෙන්නේ මෙන්න මේ ස්වභාවයක් තත්ත්වයක් මත. ඔබලාගේ ජීවිතේ ගැලවෙන්න අවශ්‍ය කරන මාර්ගයයි මේ කියලා තිබෙන්නේ. එනිසාර භාග්‍යතුන් වහන්සේ මිනිස්යාගේ සත්වයාගේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණාව පිළිබඳව උන්වහන්සේ තමන්ගේ දේශනාව ඇතුළේහි පැහැදිලි කළා මිසක්කා තථාගතයන් වහන්සේගේ බුද්ධ විෂයට මේ විශ්වයේ තියෙන හැම දෙයක්ම පින්වත්නි. ඒ නිසා බුද්ධ විෂය අචින්තය කියලා කිව්වේ ඒකයි. මොකද හේතුව තථාගතයන් වහන්සේගේ දියුණු කරගත් සමාධි සිතකට පින්වත්නි බුදුවරයෙකුගේ සිතකට මේ ලෝකයේ විෂය වෙන ප්‍රමාණය අපිට කොච්චරද කොපමණද කියලා අපිට හිතන්නවත් බැරි තරම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥානයන් පිළිබඳව උන්වහන්සේගේ බුද්ධ විෂය පිළිබඳව අපට ප්‍රශ්න කරන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. තථාගතයන් වහන්සේගේ උතුම් ඥානයන් පිළිබඳව අපිට සැක කරන්න ඉඩ කඩක් ඇත්තේ නැහැ. එනිසා යම් කිසි කෙනෙක් ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ඥානයන් පිළිබඳව අපි උත්සාහ කරනවා නම් බුදුහාඳුර මෙහිම දේශනා කළාට මේක සැකයි කියලා ආදි වශයෙන් අපි හිතුවත් අපි එක්තරා ආකාරයකට උමුතු තත්යකට පත් වෙනවා. ඒ නිසා සමාධි සිතකින් යුක්තව මේ විශ්වය තුළ තිබෙන්නා වූ සියලුම නාම රූප ධර්මතාවන් මේ හැම දෙයක්ම මේ විශ්වය තුළ පවතිනා වූ සතර මහා භූත කොටස් වලින් සකස් වෙලා තියෙනවා. මේ සෑම සජීවී යජීවි වස්තුවකම තිබෙන ඒ ශූන්‍ය ස්වභාවය, එහෙම නැත්නම් ඒ විනාශ වෙන ස්වභාවය, ඒ තියෙන යම්කිසි ආකාරයකට සත්‍ය පුජ්‍යලයක් විදියට නොපවතින ස්වභාවය, මේ සියල්ලම බුද්ධ විෂයක් ඇතුළෙහි අපිට ඉගෙනීම සිදු කළා තිබෙනවා. ඒ නිසා බුදුවරයෙකුගේ විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ඒ ඥානීය පිළිබඳව අපිට හිතන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම ධ්‍යාන විෂය පිළිබඳව, එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් ධ්‍යානයකට පත් වෙලා තියෙනවා නම් ඒ ධ්‍යානයේ පිළිබඳවත් අපිට හිතන්නට ඉඩකඩක් ඇත්තේ නැහැ. කෙනෙකුගේ සිතක දියුණු ස්වභාවය අපි දන්නවා. අපි කියන්නේ සමහර ඇත්තන් මොන වැරද්ද කළත් තමන්ගේ හෘද සාක්ෂිය තමන් දන්නවා. හෘද සාක්ෂියට කාටවත් ඒකට බෑ කියන්න බෑ. කර්මයේ නඩු කියන දවසට ඔබේ හෘද සාක්ෂිය ඔබ දන්නවා ඔබ ඇත්තක්ද බොරුවක්ද කළේ කියලා. නීතියෙන් සමහරලාට පැනලා යන්න පුළුවන්, සල්ලි තියෙන නිසා පැනලා යන්න පුළුවන්. හැබැයි ඒත් යම් කිසි වෙලාවකදී ඔබේ හෘද සාක්ෂිය ඔබ හොඳටම දන්නවා ඔබ මොකද්ද කළේ, ඇත්ත කළාද බොරුවක් කළාද කියලා කියන එක. ධ්‍යානයකට පත් වෙන කෙනෙකුගේ ධ්‍යාන සිත පිළිබඳව අපිට හිතන්න කල්පනා කරන්න ඉඩක් ඇත්තේ නැහැ. ඒ හිතක දියුණු ස්වභාවය අපිට දකින්නට පින්වත්නි හැකියාවක් නැහැ. මොකද හේතුව ඒ ධ්‍යාන සිතක ස්වභාවය දකින්න නම් අපේ හිතමුත් ඒ ධ්‍යාන මට්ටමකට පත් වෙලා තියෙන්න ඕනේ. කම්ම විපාකෝ භික්ඛවේ අචින්තේයෝ භාග්‍යතුන් වහන්සේ දේශනා කරමේ කර්මය ගැනත් හිතන්න යන්න එපා. මේ කර්මය ගැනත් අපිට හිතන්න බෑ. යම් කිසි කෙනෙක් ඒ ගැන හිතන්න කිව්වොත් එයා තුමුතු තත්ත්වයකට පත් වෙනවා, දුකකට පත් වෙනවා. කර්ම විශේෂ අපි කරන කුසල කුසල කර්මයන්ගේ තියෙන ස්වභාවයේ தත්තේ අපිට පෙළගස්සලා තියෙනවා තමයි ධර්මයේ තුල. අතීත වර්තමාන අනාගත ආදි වශයෙන් කර්මයේ ස්වභාවය, කර්මයේ தත්තේ නොඒක ආකාරයකට අපිට සඳහන් කරලා තිබෙනවා. ඒවා යම් කිසි ආකාරයකට සීමාවන් තුල තිබුණත් මේ කර්ම විශේෂ කියලා කියන එක බොහොම හිතාගන්න බැරි දෙයක් වින්වත්නි. ඒ නිසා ලෝකී පිළිබඳවත්
අපට හිතන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ලෝකයේ පිළිබඳව සමහරලාට පරිශීලනය කරනවා. පහුගිය දවසකත් ඔබ දකින්න ඇති යම් කිසි ආකාරයක ග්‍රහලෝක වලට ගිහිල්ලා සමහර ඇමරිකාවේ ඉන්න විද්‍යාඥවරියන් විද්‍යාඥයන් ඔවුන් ලෝකයේ ගිහිල්ලා තාමත් පරිශීලනය කරනවා. මේ ලෝක විෂය අචින්තියයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ලෝකයේ තියෙන දේවල් පිළිබඳව අනුන්ගේ තියෙන දේවල් පිළිබඳව හිත හිත කල්පනා කර කර ලෝකේ ජීවත් වෙනවට වඩා ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ තමන් ගැන හොයන්න කියලා කිව්වා. ඒ තමන් ගැන හොයන්න කියලා කියන එක හරි වටිනාම වචනයක් පින්වත්නි. මොකද හේතුව අපි ලෝකයේ තියෙන දේවල් ගැන හොය හොය යන මිසක්කා ලෝකයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ටමයි. මේ ලෝකේ කොහෙවත් තියෙන තරක් නෙමෙයි. මේ ලෝකයේ කියලා කියන්නේ ඔබමයි. මේ ලෝකයේ කියලා කියන්නේම මේ පංචස්කන්ධේමයි, වෙන තරක් නෙමෙයි. අපි හැම වෙලාවක් තුළදීම උත්සාහ කරන්නේ ලෝකී අනිත් දේවල් පිළිබඳව හොයන්නට කල්පනා කරන්න. ඒක එපායයි කියලා නෙමෙයි මම සඳහන් කරන්නේ. මොකද හේතුව විද්‍යාඥයෝ ලෝකේ අලුත් තාක්ෂණික දේවල් හෙව්වේ නැත්තම් අපට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ. අපටත් ඔබටත් ලෙඩක් දුකක් ඇති වුණාට පස්සේ ඒ සමහර වෙලාවට වසංගත රෝගකාරක තත්ත්වයන් තාමත් පිකුණි ව්‍යාප්ත වෙනකොට ඒ වෛද්‍යවරු සහ විශේෂඥයෝ හොයාගන්නා බෙහෙතකින් තමයි අපේ ජීවිතේ ගලවා ගැනීමක් සිදු කරන්නේ. හැබැයි පින්වත්නි, අපිට පේනවා ඒ ලෝකේ ඒ විශේෂ නෙමෙයි මම මෙතනදී කතා කරන්නේ. ඒ පරිශන සහ සියල්ලම අවශ්‍යයි, ලෝකී දියුණු තත්ත්වයකට අවශ්‍යයි. අපිට අවශ්‍ය වෙන්නේ අපි ගැන හොයන එක. අපිට මේ සසර දික් කරන්න අවශ්‍ය කරන දේ නෙමෙයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්න දෙන්නේ ඔබ ගැන හොයන්න කියලා කිව්වා. ඔබ ගැන සොයා ගැනීම ඔබට ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක්. ඔබට මා සඳහන් කරනවා මේ දේශනාවේදී දෙවෙනි කාරණාවක් විදියට වැඩිපුර මම ඔබට අවධාරණය කිරීමක් කරනවා. මෙතුවක් කාලයක් ලෝකයේ තුල සමහර දේවල් අපි හෙව්වා. ඒක ඇත්ත. පරිශන කළා, නොයිකුත් දේවල් කළා. අපි අර අනුන්ගෙන හිතන්න ගියපුවාම අපි උමුතු තත්යකටපත් වෙනවා කියලා කියන එක ඔබට පැහැදිලි. බුදුහාමුදුරන්ගේ ඥානියන් පිළිබඳව, බුද්ධ විෂය පිළිබඳව, ධ්‍යානියන් පිළිබඳව, ඒ වගේම කර්මයේ පිළිබඳව, ඒ වගේම මේ ලෝක විෂය පිළිබඳව අපි හිතන්න ගියපුවාම අපිට ඒකේ කෙලවරක් හොයාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි පුරුදුමු අපේ ජීවිතයේ තුළ අපි කවුද කියලා කියන එක හොයන්න. අන්න ඔබට මා මේ දේශනාවේදී මේ බුද්ධ වචනය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමාජගත වෙන වෙලාවේදී තථාගතයන් වහන්සේගේ ඒ දර්ශනය තුළ තියෙන බොහොම සියුම් කාරණාවක් විදිහට දක්වන ඔබ කවුද, ඔබ මොකද්ද කරන්නේ, ඔබේ පැවැත්ම කොහොමද, ඔබ කොහොමද වෙනස් වෙන්න ඕනන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයට අනුකූලව කොහොමද මම මගේ ජීවිතේ මම මේ වෙනස ඇති කරගන්නේ කියලා කියන මෙන්න මේ කාරණාව පිළිබඳව ඔබට හිතන්නට කල්පනා කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඉතාම වටිනවා. තස්මහති ආනන්ද අත්ත දීපා විහෙරත අත්ත සරණාඥන් අනන්චර්ණ ආනන්ද, ඒ නිසා ඔබ ඔබටම පහනක් වෙන්න කියලා කිව්වා. ඔබට ඔබේ ජීවිතේ ඔබම ආලෝකමක් ඇති කරගන්න ඕනේ. ඔබ ඔබටම සරණක් වෙන්න, බාහිර සරණක් නොපතන්න. බලන්න බුද්ධ වචනේ මොනතරම් වටිනවාද කියලා. මේ ජීවිතය තුළ අපි බොහෝ දෙනෙක් අමාරුවේ වැටිලා සිටින්නේ. මේ ජීවිතය තුළ සමහර වෙලාවට අපි යනන්නේ වැළපෙන්නේ ශෝකයට පත් වෙන්නේ, කනාගාටුවට පත් වෙන්නේ. මේ උතුම් බුද්ධ වචනයක තුළ තියෙන ඒ සියුම් ස්වභාවය අපේ මනසට අපි අවබෝධ කරගෙන නැති නිසා. ඒ නිසා ඔබට පහනක් වෙන්න, ආලෝකමත් වෙන පහනක් වෙන්න, තෙල් තිබෙන පහනක් බවට පත් වෙන්න, අන්ධකාරය දුරු කරන්න පුළුවන් පහනකින්. අන්ධකාරය නැති කරන්න පුළුවන්නේ යම් කිසි ආලෝකයක් ඇති කළාට පස්සේ. පුංචි පහනකින් පුළුවන් අඳුරට පත් වෙලා තියෙන සම්පූර්ණ කාමරයක්ම ආලෝකමත් කරන්න. ජීවිතයේ අන්ධකාරයකට වැටිලා සිටින ඔබට ඔබේ ජීවිතයට ඔබ ආලෝකයක් වෙන්න, පහනක් වෙන්න. ඒ ආලෝකය පහන තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය කියලා කියන්නේ. තථාගත ධර්මය තමන්ගේ ජීවිතේ පහනක් බවට පත් කරගන්න. ඒ නිසා මා ඔබට බොහොම කරුණාවෙන්, ආදරයෙන්, ලිංගතුකමින් අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට, ආච්චිලා සීයලාට, අපේ සහෝදර සහෝදරු සියලු දෙනාටම, පින්නන්ත ඔබ සියලු දෙනාටම අපි සඳහන් කරන්නේ මේ කාලපරාසය තුළ තමන් ගැන හොයන්ට, තමන්ගේ වෙනස තමන් නැති කරගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනය තමන්ගේ ජීවිතයට අනුගමනය කරන්න. වෙන කිසිදු කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න යන්න එපා. ඒ පිහිටක් පිළිසරණක් ප්‍රාර්ථනා කරන්න යන හැමතැනකම අපි මේ නාම රූප ධර්මතාවන් පිළිබඳව අපි අරගෙන තියෙන්නේ බොහොම අනවබෝධයක්
ඒ නිසා අපි තාමත් අපේ හිත පුරුදු වෙලා නැහැ. මේ සිත සමහරට සූදානම් වෙලා නැහැ. අපි තාමත් ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් සිටින්නේ අනුන්ගේ ජීවිත පිළිබඳව බලාපොරොත්තුවක් තියාගෙන අපට අපේ ජීවිතය අපි ගත කරන්න. එනිසා අනුන්ගේ ජීවිත මත ඔබේ ජීවිතේ යැපෙන්න තියාගත්තහම පින්වත්නි, ඒ යැපීම නිසාම අපි දන්නවා අපේ ජීවිතයට විශාල ප්‍රශ්නයක් ගැටලුවක් ලෝකයේ තුල ඇති වෙනවා. ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය යම්කිසි කෙනෙක් මේ කාලපරාසය තුල ඇති කරගන්නවා නම්, ඒ කාලපරාසය තුල ඇති කරගත්ත කෙනා ඇත්තටම අපිට පේනවා එයා ලෞතුරා බුදුහාමුදුරන්ගේ උතුම් මේ ආශ්චර්යමත් ධර්මය අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද මා ඔබට දේශනා කළේ? ඒ දේශනා කරපු කාරණාව තමයි තමන් තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙන්න. ඔබ හැමදාමත් අඬාඬා ඉන්නවාද, වැළපි වැළපි ඉන්නවාද, කනගාටුට පත්තලා ඉන්නවාද, අපේක්ෂා බංගත්වයට පත්තලා ඉන්නවාද, හැමදාමත් දුක දුක කියමින් ඉන්නවාද, තාමත් නෑ බෑ කියමින් ජීවිතය ගත කරනවට වඩා අදිෂ්ඨානයක් ඇති කරගන්නට, මම මගේ ජීවිතයේ මේ වෙනස ඇති කරගන්නවා, මම මගේ මේ වෙනස ඇති කරගන්නේම ලෞතුරා බුදුහාමුදුරන්ට මගේ ජීවිතේ මම කැපකිරීමක් කරලා තියෙන නිසා. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයමයි මම අනුගමනය කරන්නේ. ඒ තථාගත බුද්ධ වචනයමයි මගේ ජීවිතය තුළ මම අනුගමනය කරන්නේ. ඒ උතුම් බුද්ධ වචනයට අනුකූලවමයි මගේ ජීවිතය ගත වෙන්නේ කියලා කියන මේ කාරණාව ඇති කරගත්තොත් ඔබ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුළ විශිෂ්ටෙක් බවට පත් වෙනවා. අන්න බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ගෞරවය. අප දන්නවා බොහෝ දේශනාවන් වල, සූත්‍ර දේශනාවන් වල නොයෙකුත් ධර්ම කාරණාවන් සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යමත් ස්වභාවය. මේ කාල පරාසය තුළ බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් ලොකුම ගෞරවය, ඒ ලොකුම ගෞරවය තමයි ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කිරීම. තථාගත ධර්මය යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් මේ කාලයේදී මම හිතනවා කෝටියක් වියදම් කරලා ඔබ පින්කම් කරනවා වෙන්න පුළුවන්. මම ඒක නැහැ කියන්නේ, ඒක එපා කියන්නෙත් නැහැ. හැබැයි එක බණපදයක් හෝ අහලා, එක දහම් පදයක් හෝ අහලා ඔබ මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා නම් අර කෝටියට වඩා මම හිතනවා ඒක වටිනවා කියලා. ඒ නිසා බුදුහාමුදුරන්ට මලින් සුවඳින් නොයෙකුත් දේවල් වලින් පූජා කරන්න පුළුවන්. භාගිතුන් වහන්සේගේ උතුම් මහා ගුණයන්ට, නවාරහදී ගුණයන්ට අපි හැමදාමත් ඒ උත්තම පූජාව සිදු කරනවා. ඒ උතුම් පූජාව තවදුරටත් ඔබට වඩාත් සඵල වෙන්නේ, මල්ඵල ගැනෙන්නේ භාගිතුන් වහන්සේගේ එක බණපදයක් හෝ ජීවිතයේ තමන් අනුගමනය කරනවා නම්, ඒ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා තමන්ගේ ජීවිතය ගත කරනවා නම් මම හිතනවා ජීවිතේ ඔබ ආලෝකයක් ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා, මේ යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහගත් කෙනෙක් බවට පත් වෙනවා, තව කෙනෙක් මත යැපිලා, තව කෙනෙක් මත තමන්ගේ ජීවිතේ යොමු වෙලා, තමන් ජීවිතේ අපේක්ෂා බංගත්වයට පත් වෙලා දුක තමන්ගේ ජීවිතයට උරුම කරගන්නවට වඩා ඉතාමත් වැදගත් වෙනවා මේ ධර්ම අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගැනීම. ඒ ධර්ම අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නා තාක්කල් ඔබ ජීවිතේ කවදාවත් තනි වෙන්නේ නැහැ. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ අපිට නාථ කරන ධර්මවල සඳහන් කළේ ජීවිතේ කවදාවත් ඔබ මේ ධර්ම මාර්ගයේ තුළ ඔබ තනි වෙන්නේ නැහැ. ඔබට සනාතනම ජීවිතය ගත කරන්න පුළුවන්, ඔබට ඔබේ ජීවිතයේ ආලෝකයක් ඇති කරගන්න පුළුවන් වීරියක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගත්තට පස්සේ. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන යෑම, ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හොයාගෙන යෑම, ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට අපෝපස්ථාන කිරීම, ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියම ජීවිතයට විශාල ශක්තියක් බවට පත් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු අපට අපේ ජීවිතය තුළ තම තමන් තමන්ගේ ජීවිතය තුළ මේ වෙනස ඇති කරගන්න. තම තමන් මේ ජීවිතය තුළ මේ වෙනස ඇති කරගත්තොත් පින්වත්නි, අපට ලෝකයක්ම වෙනස් කරන්න පුළුවන්. ඔබ වෙනස් වුණොත් ඔබේ ගෙදර ඉන්න අය ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඔබ ගෙදර අය වෙනස් වුණොත් වටපිටාව පරිසරය මුළු ලෝකයම වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ ආලෝකයක් ඇති කරගන්න ඔබට කරන්නට පුළුවන්කමක් තියෙනවා. මේ උතුම් සම්මා සම්බෝධියට පත්ුනේ බුදු කෙනෙක් මිනිසෙක්ම තමයි. ඒ උතුම් මහා රහතන් වහන්සේලා බවට පත්ුනේත් මිනිසයම තමයි. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරන්ගේ ආශ්චර්යමත් විදියට අපිට දේශනා කරලා තිබෙනවා. ඒ ධර්මයේ අපි හොයාගෙන යමු.
ඒ භාගිතුන් වහන්සේ දේශනා කරපු සත්තිස් බෝධි පාක්ෂික ධර්මතාවන් සතර සතිපට්ඨානේ පටන් සම්‍යක් ප්‍රධාන වීරිය අපි ඇති කරගෙන සතර ඍද්ධිපාද ගොඩනගාගමනින් පංච බල ධර්ම පංච ඉන්ද්‍රිය ධර්මයන් සත්ත බොජ්ජංග ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ මේවා හොයාගෙන යමු. මේ මහා සාගරයේ තුල තිබෙන වටිනා ආභරණ වගේ වටිනා මුතුමෙණික් වගේ මේ තිබෙන උතුම් ධර්ම රත්නයන් හොයාගෙන ගියොත් ඒ පුහුණුව තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ජීවිතයේ ඇත්තටම බුදුහාමුදුරන්ට ඔබ මේ කාලෙදි කරන ලොකුම ගෞරවය ඔබ සිද්ධ කළා බවට පත් වෙනවා. ගලින් ගඳින් මලින් ඔබ පුදන ගමන් මගේ ජීවිතයේ බුදුහාමුදුරගේ ධර්මයේ වෙනුවෙන්ම කැප වෙනවා කැප කරනවා යයි කියලා කියන අදිෂ්ඨානය ඇති කරගනිමු. ඒ අදිෂ්ඨානයම තමයි ඔබට මේ සසර දුක නිවන්ට අවශ්‍ය කරන ප්‍රඥා මාර්ගය විවර කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. අදත් අපේ පින්වත් හැම දිනාටම ලෝකේ කොතනක ජීවත් වෙලා හිටියත් ඒ උතුම් වටිනා ගුණාංග ධර්මතා දෙක අර කෙලෙහි ගුණ සැලකීම කියලා කියන කාරණාවත් ඔබට ජීවිතය අදිෂ්ඨානයක් ඇති කර ගැනීමත් ඒ වගේම තමන් තමන් ගැන සෙවීමත් කියලා කියන කාරණාවන් දෙක කාරණා තුන පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා කියන දේ ඔබ සියලු දෙනාටම අවධාරණය කරනවා. හැම දිනාටම උතුම් තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදින් නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවනයේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා අංග 29 දැහැමිගම කොළොන්ගොඩ ලිපිණියේ පදිංචි බීඑස් හේමලතා මල්ලිකා පෙරේරා පින්වත් මෑණියන් විසින් අප්‍රේල් 30 දින 71 ජන්මදිනයේ සැමරු බීඑස් හේමලතා මල්ලිකා පෙරේරා පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ මෑණියන්ට නිදුක් වේවා නිරෝගී වේවා චිරජීවන ලැබේවා උතුම් මහා සෑයේ ආශිර්වාදයෙන් සතවර්ෂාදී කාලයේ ජීවත් වෙන්නටත් මේ ධර්මය අවබෝධ කරගන්නටත් ප්‍රඥාව පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු 30කට පෙර පරලෝ සැපත් බීඑස් පෙරේරා පියාණන්ටත් අවුරුදු 4කට පෙර පරලෝ සැපත් ආර් බේබිනෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරනවා. ජීවත් වෙලා සිටින ආර්.ජී. ප්‍රේමතිලක ස්වාමිපුරුෂයා, ආර්.ජී. නාලක පියදර්ශන පුතා, මලේෂියා ලක්ෂාණි ලේලි, ආර්.ජී. නලින් මදුසංග පුතා, ආර්.ජී. තේනුකා පියදර්ශනී සහ බෑනායතුළු මුණුගුරන් වන ඒශාන් වීරසූරිය, සසිදු වීරසූරිය, අවිදු වීරසූරිය සහ ශිනී වීරසූරිය කියන මුණුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී සේ ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාව සඳහා දායකත්වය දරපු පින්වත්තුඹටත් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් පෞල්වල ජීවත්වන හැම දෙනාටමත් සූවිසි මහා ගුණය ශක්තිය බලය හැම දෙනාගේම ජීවිතයට ලැබේවා. පවතින කරදර බාධක දුක් දොමනස්යන් ලැබ දුක් ආදියත්නම් සියලු දොස් දුරු වෙලා උතුම් බුද්ධ ශක්තියේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් හැම දෙනාගේම ජීවිත වඩාත් යහපත් වේවා. යහපත් සිතුම් පෙතුම් ඉටු වේවා. සියලු බාධක දුරු වේවා. ධර්මයේ අවබෝධ කර ගැනීමට හැම දෙනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්න පින්නතුන්ගේ වර්ග પરම්පරාවේ මියගිහිලා ඉන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්පාසි ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගියලෙන සිළු දනටත් පින් අනුමෝදන් වේවා. මේ රට ජාති යාගමනින් ජීවිතය කැප කරපු වීරදර රණවීරවන්ටත් ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දිනාටම තුතු නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබිසන ආදී සීල් මල්පී සාක්‍ය මහේසාක්‍ය දෙවියන්ටත් මිය ගිය සිළු දනටම අපි හැම දිනමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා.

0: සදාති හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝදා නෙතෙෆෙම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය මෙවර අපි පවත්වනු ලබන්නේ ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගෙන. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාදානුශාසනා පරිදි වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහනත් මේ පුණ්‍යභූමියේ සිටයි දවස පුරා විකාශය කිරීම සිද්ධ කරනු ලබන්නේ. උදැසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් ආරම්භ කරන මේ උතුම් වැඩසටහනේදී අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ වැඩමවා උදැසන 8ට සජීවී ධර්මදේශනාව සිදු කරන්නට නියමිතයි. ඉන් අනතුරු උදැසන 9:15 සිට ඔබට සජීවී ශ්වේත පූජා ධර්ම සාකච්ඡාව සමගින් එක්කාසු වන්නට පුළුවන් අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවනවා. ඉන් අනතුරුව පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2:10 සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4:00 ශ්වේත පූජා සවස ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට වැඩමවන්නේ අතිපූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේ. අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේගේ මදුරහණින් පවත්වන ආශිර්වාද පූජාව සවස 5:30 ආරම්භ කරනවා. සජීවීව ඔබ සීලු දෙනාට ඒ පූජාව සමගින් එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. රාත්‍රී 7:00 රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. එනිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. රාත්‍රී 10:00 සිට පසුදා 5:00 සනරාමර රාත්‍රියේ උතුම් වූ ධර්ම දේශනාව සමගින් එක්කාසු වන්නට පුළුවන්. තුන්යම් රැයක් පුරාවට රාත්‍රී 10:00 සිට පසුදා 5:00 නැත්නම් උදෑසන 6:00 දක්වා පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ අතිපූජනීය මාපලගම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහිදී ලෞතුරු වර්ණ කණ්ඩායම විසින් මේ උතුම් වූ පින්කම් මාලාව සඳහා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සඳහා එක්කාසු වන ඔබ සියලු දෙනාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසම සම සර්වඥතා මහා ඥාන පූජාව අඩංගු ඥාන සියයකින් සමන්විත ඉතාමත්ම දුර්ලභ ග්‍රන්ථයක් නොමිලේ ඔබට ප්‍රධානය කරන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන්න ඔබ සියලු දෙනා මෙවර නේත්‍රාලෝක වෙසක් කලාපයට කූරගල පින්බිමට පැමිණෙන්න කියලා. ඉතින් සුගන්ධ කුටියේදී ඔබට පුළුවන් කමක් තිබෙනවා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සර්වජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න. ඒ වගේමයි වෙසක් සිරි අසිරි විඳින්නටත් පුළුවන් කමක් තිබෙනවා. තොරන් රාජය ඇතුළු සියලු වෙසක් නිර්මාණ දැක බලා ගන්නටත් පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම සම්බුද්ධ කුටියේ පූජාවන් සඳහා දායකත්වයේ එක්කාසු කරන්න මේ පින්කම් මාලාව සඳහා දායකත්වයන් දක්වන්නට 0773 66 76 66 0773 66 76 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් පසුදා නැත්නම් මේ මාසේ 31 වෙනිදා සවස 5:30 ආශිර්වාද පූජාව ආරම්භ කරනවා. එදින රාත්‍රී 7:00 ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය කුටි කුලමේ ප්‍රේමාලංකාර ස්වාමීන් වහන්සේ. එනිසා පවුලේ සියලු දෙනා සමගින් මෙවර 2026 වර්ෂයේ වෙසක් අසිරිය විඳින්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පින්බිමට පැමිණෙන්න කියලයි අපි ආරාධනා කරන්නේ මැයි මාසේ 30 වනදා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363, 0112-863-363, එවැගේම 0767-163-872, 0767-163-872 තමයි දුරකථන අංක.
2: අද net fm ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්ති චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැනසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Nit FM, Nit Spirit Vanderbilt. ආරණ්‍ය වාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Spirit Mandebeeld. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පානාදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝගාදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Nit FM. Pirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දුරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රය කලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.